0: ඕනේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
1: සියතා පොකට් මනි. අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
4: උදේ 5:34 මාසේ දැන් වෙලාව. මේ වෙලාවේ ඔයා ලංකාවේ කොහේ හරි තැනකට යන්න චාන්ස් එකක් හම්බ වෙනවා කියලා කිව්වොත් ඔයා කොහෙටද යන්න තීරණය කරන්නේ?
5: මං ආසයි නුවරට යන්න.
4: මාත් ආසයි නුවරට යන්න. නුවර මේ වෙලාවේ සීතල ඇති නේද? අපි එහෙම හිතමු. රයිට්. නතාෂා ගණේ පිටිය දුව දැන් ලෑස්ටි. අද උදේම පොකට් මනි වින් කරන්න අපේ පළවෙනි තරග කාර්ය. නතාෂා දුව, කොහොමද නුවර මේ දවස්වල? වැස්සද සීතලද?
6: හොඳයි.
4: ටිකක් සීතලයි. ගුඩ් මෝර්නින්. ඔයාට ඉස්කෝලේ 7 වසර නේද ඉගෙන ගන්නේ? මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ 7 වසරේ ඉගෙන ගන්න නතාෂා දුව තමයි ඔන්න අද මුලින්ම පොකට් මනි දිනන්න සම්බන්ධ වෙලා ඉන්නේ අපි එක්ක.
5: නතාෂාට ගෙනාව ප්‍රශ්න 4ක් උත්තර දුන්නොත් රුපියල් 5000කුත් තියෙනවා. ලෑස්තිද අභියෝගේ බාර ගන්න? හැබැයි එක ප්‍රශ්නකට හරි උත්තර දෙන්න අපි තප්පර 5යි දෙන්නේ.
4: නතාෂා, මොකද්ද ඔයා වැඩිපුරම ඉගෙන ගන්න කැමති සබ්ජෙක්ට් එක? හරි, එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ භූගෝල විද්‍යාව පාඩමේ. ඉස්කෝලේ 7 වසරේ ඉන්න නතාෂා දුවගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ. ඉන්දියන් සාගරයේ ලෝකයේ 3 වන විශාලතම සාගරයයි. මේ පිහිටලා තියෙන්නේ ආසියා, අප්‍රිකා, ඕස්ට්‍රේලියා සහ දකුණු සාගරයේ තමයි මේ පිහිටලා තියෙන්නේ. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දූපත් ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ඉන්දියන් සාගරයේ තියෙන දූපතක් වන්නේ මේ අතරින් 1 හවායි දූපත්, 2 අන්දමන් දූපත්.
5: උතරේ හරි රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. 250 500ක් කරගන්න නම් දෙවෙනි ප්‍රශ්නටත් උත්තර දෙන්න ඕන. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
4: මෙන්න නතාෂා, ඔයාට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය. සිංහල භාෂාවෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. දළදා වහන්සේගේ ඉතිහාසය සහ උන්වහන්සේ උදෙසා පැවැත්වෙන චාරිත්‍ර විධි ගැන සඳහන් කරලා තියෙන පැරණි ග්‍රන්ථයක් තියෙනවා. මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයේ. දළදා වහන්සේ ඍතු කරන්න ඕනේ චාරිත්‍ර විධි 38ක් මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. මේ පොත තමයි දළදා සිරිත. මෙන්න ප්‍රශ්නය. දළදා සිරිත කෘතිය රචනා කළ යුගය මොකක්ද? 1. දඹදෙනි යුගය, 2. කුරුණෑගල යුගය. නියමයි නතාෂා, ප්‍රශ්න දෙකකට දැන් ඔන්න හරි උත්තර තෝරලා තියෙන්නේ.
5: තව එක ප්‍රශ්නකට උත්තර දුන්නොත් රුපියල් 1000ක් තියෙනවා. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
4: ඉස්කෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඔයාට ලැබෙන්නේ. ග්ලැසියර් සෙමින් ගලන විශාල අයිස් ගංගාවක් කියලා හඳුන්වන්න පුළුවන්. මේවා හිම එකතු වෙලා තද වෙලා තමයි හැදෙන්නේ. හරි හයියයි. ග්ලැසියර් ගලාගෙන යනකොට ගල්, පස් වගේ දේවලුත් ඛාදනය කරගෙන තමයි ඉස්සරහට යන්නේ. මෙන්න ප්‍රශ්නේ. ග්ලැසියර් වල ජලය තියෙන්නේ 1. ඝන අවස්ථාවේ, 2. ද්‍රව අවස්ථාවේ.
5: නතාෂා, උත්තරේ ඝන අවස්ථාවේ. අතේ තියෙන රුපියල් 500ක් පොකට් මනි බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නෙදී ඔය 500 ඔයාට රුපියල් 2500ක් කරගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් ඔය 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
4: අපි අදහන ඕනම ආගමක ආගමික සංකේත තියෙනවා. ආගමික සංකේතයක් කියන්නේ ආගමක්, එහෙම නැත්නම් විශ්වාසයක් නිරූපණය කරන ලකුණක්. මේ සංකේතවලින් ආගමේ අනන්‍යතාවය, ඇදහිල්ල පහසුවෙන් හඳුනා ගන්නත් පුළුවන්. මෙන්න ප්‍රශ්නය. අඩ සඳහා තරුව කිනම් ආගමක සංකේතයක්ද? 1. හින්දු ආගමේ, 2. ඉස්ලාම් ආගමේ.
5: අපි එහි ප්‍රශ්න තුනක් ඇහුවා. ප්‍රශ්න තුනෙන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් දිනාගත්තා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා 505 ගුණයක් වෙලා රුපියල් 2500ක් නතාෂාද දවසේ දිනා ගන්නවා.
4: ඉතින් නතාෂා දු ඔන්න ඉස්කෝලේ ගිහිල්ලා ද යාළුවන්ට කියන්න ඕනේ මම පොකට් මනි අභියෝගෙ දෙන්න කියලා. හරිද?
6: හා.
4: ජය වේවා.
5: බොහොම ස්තුතියි. නතාෂා වගේ පොකට් මනි දිනන්න ඔබටත් අවස්ථාව තියෙනවා. ඉස්කෝලේ යන්නේ ලෑස්ති වෙන ගමන් අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අතට අරගෙන එවන්න මැසේජ් එකක් 0714 151 151

0: சாசப்பதமட சீதா
1: ඔයා මොනවද සැන්ඩි කරලා තියෙන්නේ
2: කාටද මේ කම්පැනි එකටද
1: ඔන්න ඔය කම්පැනි එකට කරලා තියෙනේ වණන් ඔයා බෙද කියන්න එපා මේ බොස් ආංගිද ලස් කරලා දායි ඔයා දේ ටික කලේ කියලා
2: නෑ බොස් ආංගිටියත් මගේ පඩි වැඩි කරනවා
1: ඔයාගේ පඩිය වැඩි කරනවා අනිත් එවුන්ට ඔයාගේ පඩි අයින් කරනවා
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: පසු අධ්‍යාපනයට නිවැරදිමමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි
7: සෙනසුරාද උදේ 8ට
8: මගේ වාහනය ඇතුලෙන් මේ සද්දයක් එනවනේ වාසුන්නේ. ඈ? ඕ.
9: ඕක ඉතින් කියන්න දෙයක් ඈ?
8: ඈ?
9: නෝනා නේද ඉන්නේ අර වාහනය ඇතුලේ?
8: ඈ?
9: ඔව්. ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
0: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සීත TV තුලින්.

0: Money. විනාඩි 52යි මාෂි දැන් වෙලාව.
1: අපි ලෑස්ති අද දවස් අපේ දෙවනි තරඟකාරයාට අවස්ථාව දෙන්න. මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා සනිතු. Good morning සනිතු.
2: Good morning.
3: සනිතු මොකද්ද ඔයාගේ ඉස්කෝලේ?
2: ගේ ඉස්කෝලේ මහින්ද
3: රාජවංශ හෝමා. හා හෝමා ගම නේද? හරි ටිකක් හයියෙන් කතා කරන්න ඕනේ සද්දෙන් කතා කරන්න ඕනේ හරිද? ඉස්කෝලේ 11 වසරෙන් ඉන්නේ. දැන් කොහොමද විභාගෙට ලෑස්තිය? දැන් පේපර එක දුන්නත් දැන් ලියන්න පුළුවන් ගන්න පාඩම් කරලා ඉවරයි නේද? එහෙම තමයි ඉන්න ඕනේ. හරි ඔන්න ප්‍රශ්න හතරක් අපි දෙනවා. තප්පර පහක කාලයක් දෙනවා. හරි උත්තරේ තෝරන්න.
1: ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
3: නීති රීති තප්පර පහක කාලයක් දෙනවා. අපි ඔයාට උත්තරේ තෝරන්න උත්තර දෙකක් දෙනවා. ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ දුන්නාම රුපියල් 250ක් පොකට් මනී ලැබෙනවා. ඊට පස්සේ හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනී ගාන දෙගුණයක් වෙනවා. බෝනස් ප්‍රශ්නට ආවහම මොකද වෙන්නේ මාෂි?
1: බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනී ගාන 5 ගුණයක් කරගන්න අවස්ථාවක් තියෙනවා.
3: හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් එහෙම අතේ තියෙන පොකට් මනී ගාන භාගෙට භාගයක් අඩු වෙනවා සනිතු. පැහැදිලි නේද?
2: ඔව්.
3: අභියෝගේ බාර ගන්නවද?
2: බාර ගන්නවා.
1: අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
3: සනිතුගේ පළවෙනි ප්‍රශ්නේ 11 වසර සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් අපි අහන්නේ. දහම් ගැටමාලාව දබදෙනි සාහිත්‍ය යුගයට අයත් කෘතියක්. මේ රචනා කළේ වීදාගම මහා මෛත්‍රී හිමියන්. මේ කෘතියේ කවි 82ක් ඇතුළත්. මෙන්න ප්‍රශ්නය. දහම් ගැටමාලාව කෘතිය රචනා කළේ කුමන රජුගේ කාලයේද? 1. දෙවන පරකුම්බා රජුගේ කාලේ. 2. 6 වෙනි පරකුම්බා රජුගේ කාලේ.
1: උත්තරේ හරි රුපියල් 250ක් දිනා ගන්නවා. 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නටත් උත්තරේ දෙන්න වෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: ඉතිහාසයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ අපි ඔයාට දෙන්නේ. මහා වංශය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පුරාණ වංශ කතාවයි. මේ රචනා කළේ පාලි භාෂාවෙන්. මහා වංශයේ තේරුම් ගන්න අපහසු වචන ඉතිහාස කරුණු පැහැදිලි කරන්න පාලි අටුවාවක් රචනා කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. මහා වංශ ටීකාව ලෙස හඳුන්වන්නේ මොකක්ද? 1. වස්තප්පකාසිනිය. 2. බෝධි වංශය.
1: රුපියල් 500ක් මේ වෙනකොට දිනාගෙන තියෙන සනිතු, දැන් පුළුවන් තුන්වෙනි ප්‍රශ්නේදී ඔය 500,000ක් කරගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: විද්‍යාවෙන් තමයි ඔන්නයට තුන්වෙනි ප්‍රශ්න අපි දෙන්නේ සනිතු. හොඳේ. සූර්යඳුන් කියන්නේ සූර්ය කිරණ පාවිච්චි කරලා ආහාර පිසින්න යොදා ගන්න උදුන් විශේෂයක්. ඒට ගෑස් හෝ ලිප් අවශ්‍ය වෙන්නේ නැහැ. සූර්යඳුන් වලින් හානිකර වායු නිකුත් වෙන්නේ නැති නිසා පරිසර හිතකාමී. මෙන්න ප්‍රශ්නය. සූර්යඳුන් හදන්න පාවිච්චි කරන දර්පණ වර්ගය මේ අතරින් 1. අවතල දර්පණ. 2. උත්තල දර්පණ. අපිට ආයෙත් උත්තරේ කියන්න අවතල දර්පණද උත්තල දර්පණද?
2: උත්තල දර්පණ.
3: හරි උත්තරේ වෙන්න ඕනේ අවතල දර්පණ.
1: හරි අතේ රුපියල් 500ක් තියෙනවා. බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය 500 රුපියල් 2500ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: තෝරගන්න.
3: ලෝකයේ උෂ්ණත්වය වැඩිම කාන්තාරය ලූට් කාන්තාරය. සාමාන්‍යයෙන් මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 80.8ක් වෙනවා. ලූට් කාන්තාරය ලෝකයේ 25 වෙනි විශාල කාන්තාරය ලෙසත් හඳුන්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ලූට් කාන්තාරය පිහිටා ඇති රටවන්නේ මේ අතරින් 1. ඉරානය. 2. දකුණු අප්‍රිකාව. පැහැදිලි මදි උත්තරේ ආයෙ කියන්න පුතා.
2: දකුණු අප්‍රිකාව.
1: උත්තරේ වෙන්න ඕනේ ඉරානය. අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනී බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 රුපියල් 250ක් වෙනකන් අඩු වුණා.
3: කමක් නැහැ. අපි ආයේ දවසක ප්‍රශ්න 4ටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් වෙනකන් පොකට් මනී වින් කරමු.
1: ජය වේවා සනිතු.
3: ඔය වගේ හොඳ කෙනෙක්ට දැන් ඉතුරුමක් කරනවට වඩා ආයෝජනයක් කරන්න නම් හොඳම තැනක් තියෙනවා. ඒ තමයි සර්වෝදි ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. අවුරුදු තුනේ ඉඳලා මාස තුන වෙනකන් ඔයාට කැමති විදිහට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න පුළුවන්. අදම කතා කරන්න 13:19 ඉහළම ආරක්ෂාවක්, ඒ වගේම විශ්වසනීයත්වයක්, ඉහළ ප්‍රතිලාභයක්, ඉහළ ස්ථාවරත්වයක් ළඟා කර ගන්නත් පුළුවන්. දැන්

0: සැලසුම ඔබටත් ඔබේ දරුවන් වෙනුවෙන් අරගන්න පුළුවන්. ඉතින් දරුවගේ අනාගතය ශක්තිමත් කරන ගමන් උසස් අධ්‍යාපන අරමුදලක් විදිහටත් සෞඛ්‍ය ආවරණයක් විදිහටත් මිනිමුතු අධ්‍යාපන සැලසුම ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 64ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. අවුරුදු 64ක් තිස්සේ අභිමානනීය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ලංකාවේ අපේ වයට ආරක්ෂාව ලබා දෙන රක්ෂණ සහකරුවා.
1: අපි වෙලාවත් මතක් කරමු, වෙලාව උදෑසන 5:59.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: භික්ෂු පාගමන අද කොළඹට කාවන්තිස්සට යළි සෞඛ්‍ය ගැටලුවක් හයිශ්‍රණිය ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ජලගස්තු සමාලෝචනය ජනවාරි මාසයේදී
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 FM 98.4 FM

0: මෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714451 දැන්ම WhatsApp කරන්න.
1: සියපා පොකට් මනි. අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකී.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
1: Yata Pocket Money.
5: ඒ විනාඩි 6යි. good morning. ඔන්න අපේ දෙවෙනි පැය. අපි යනවා අපේ තුන්වෙනි තරඟ කාර්යාව මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. අපි යන්නේ තංගල්ලට. තංගල්ලේ ඉන්නවා තිනුක පුතා. අද පොකට් මනි අභියෝගය බාර ගන්න. good morning තනුක.
6: good morning. ටිකක් සද්දට උත්තර දෙමු.
5: ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්න ඔයාටත් chance එක තියෙනවා.
6: ලෑස්තිනේ දබියෝගේ බාර ගන්න.
5: එක ප්‍රශ්නයකට උත්තර දෙන්න ඔයාට තප්පර 5ක කාලයක් ලැබෙනවා පුතා. ඔන්න අභියෝගයේ ප්‍රශ්න 4ෙන් 4ටම උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනන්න පුළුවන්. ලෑස්ති දබියෝගේ බාර ගන්න.
6: මෙන්න තිනුක රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
5: හතවසර විද්‍යාව පොතෙන් අපි පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට තෝරගත්තා. පස යට පිහිටලා තියෙන කඳන් අපි කියනවා භූගත කඳන් කියලා. ආහාර ගබඩා කරන්න අහිතකර කාලගුණ තත්වයන් සඳහා මේ භූගත කඳන් වැදගත් වෙනවා. භූගත කඳන් ප්‍රධාන වර්ග හතරයි. මෙන්න ප්‍රශ්නය. භූගත කඳක දැකිය හැකි වන්නේ භූගත කඳන් දැකිය හැකි වන්නේ මේ අතරින් කුමන ශාකයේද? එක පුවක්, දෙක කිරියල.
6: උත්තරේ හරිය රුපියල් 250ක් අතේ තියෙනවා. 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට යමු.
5: ඉතිහාසයේ පාඩමින් තමයි දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. පොළොන්නරු යුගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් හා ස්වර්ණමය යුගයක්. පොළොන්නරු යුගයෙන් පස්සේ මෙරට බිහිවෙච්ච දෙවන රාජධානිය තමයි මෙය. අටවන සියවසේදී අනුරාධපුර යුගයෙන් පස්සේ මෙරට බිහිවෙච්ච දෙවන රාජධානිය තමයි පොළොන්නරුව. අටවන සියවසේ සිට ක්‍රිස්තුපූර්ව 1010 වෙනකන් කාලයේ පොළොන්නරු යුගයයි. මෙන්න ප්‍රශ්නය. පොළොන්නරු යුගයට අයත් පැරණිතම රජමාලිගාව මොකක්ද? එක සිගිරිය, දෙක විජේබා මාලිගය.
6: අතේ දැන් රුපියල් 500ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය 500,000ක් කරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
5: යම් භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනය කරන්න දරන උත්සාහය අපි කායික වගේම මානසික පරිශ්‍රමය කියලා කියනවා. මෙන්න එතකොට ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ මොකක්ද කියලයි අපි අහන්නේ. එක බදු, දෙක වැටුප.
6: දැන් අතේ රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා 1000 5000ක් කරගන්න පුළුවන්. ලෑස්තිද බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න?
5: තයිපොංගල් හින්දු භක්තිකයන් විසින් සමරන ප්‍රධාන සංස්කෘතික උත්සවයක්. අස්වැන්න නෙලීම වගේම සූර්යාට කෘතගුණ දැක්වීම වෙනුවෙන් තමයි මේ උත්සවය සංවිධානය වෙන්නේ. දවස් 4ක් තිස්සේ මේ උත්සවය පැවැත්වෙනවා. මෙන්න ප්‍රශ්නය. තයිපොංගල් සමරන මාසය වන්නේ එක ජනවාරි, දෙක සැප්තැම්බර්.
6: අපි ප්‍රශ්න හතරක් ඇහුවා. ප්‍රශ්න හතරටම උත්තර දීලා අද දවසේ තෙනුග රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
5: ඔන්න ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් මේ සුභ ආරංචිය කියන්න ඕනේ, හරිද?
6: හා, ජය වේවා.
0: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714451 දැන්ම WhatsApp කරන්න.
1: සියත පොකට් මනි.
3: අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකි.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: வாசம் அது சீர்த்தா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්න? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන් ස්ටිකෙන් ටික පේ.
0: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද?
9: නෑ නෑ, ඔය තියෙන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්.
0: Wisdom of Hands 2026.
9: Dete Viskam.
0: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අල විපොල
9: ඔක්තෝබර් 22 ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
0: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න.
9: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න, එන්න බලන්න, පුදුම වෙන්න.
0: Wisdom of Hands 2026.
9: අපේ දෑතේ විස්කම් ලෝකය දකින වේදිකාව.
0: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV. තායිලන්තයේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0871-132-77. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
9: Theatre between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
9: Theatre between Lady Miss World Sri Lanka 2026 කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත TV බලන්න.
12: Title sponsor.
13: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
14: Enchanter. The fragrance of French romance.
15: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
16: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
17: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
18: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
19: Finishing wahalak lesa color of flow wajabena.
3: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබාන් සුතින්.
0: ලොව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
9: 9 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුලෝ සහ මිත්‍රත්ව සතිය 2026
0: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතියේ ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
9: ලෝක සමුලුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්යේදී.
0: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
9: මීඩියා ස්පොන්සර්
20: සියත FM සියත TV
21: 98.2 98.4 න්

0: Чиято Pocket Money.
1: උදේහය විනාරි 23යි දැන් වෙලාව. අපි පොඩ්ඩ තුන්දෙනෙක් මේ වෙද්දී පොකට් මනි වින් කරලා තියෙන්නේ.
2: දැන් අවසාන පොඩ්ඩ තමයි ලෑස්ති වෙලා ඉන්නේ. පෘථුවි විශ්මිත ඉන්නවා කොට්ටාවේ ඉඳලා. Good morning පෘථුවි.
1: ඉස්කෝලේ 11 වසර ඉගෙන ගන්නේ හොමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ තමයි ඉස්කෝලේ යන්නේ නේද පුතා?
3: ඔව්.
1: ලෑස්ති දබියෝගේ බාර ගන්න ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තර දුන්නොත් රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකන් පොකට් මනි වින් කරන්න පුළුවන්. අපි එක ප්‍රශ්නකට උත්තර දෙන්න තප්පර 5ක කාලයක් ඔයාට දෙනවා.
2: හොඳට කල්පනා කරලා හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ම දිනා ගන්නත් පුළුවන්. අපි යමුද පෘථුවි පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය. ඊජිප්තු ශිෂ්ටාචාරය ලෝකයේ බිහිවෙච්ච පැරණිතම හා දීර්ඝතම කාලයක් පැවති ගංගා නිම්න ශිෂ්ටාචාරවලින් එකක්. නයිල් ගංගා නිම්නය ආශ්‍රිතව තමයි ඊජිප්තු ශිෂ්ටාචාරය බිහි වුණේ. ක්‍රිස්තු වර්ෂ 31 රෝම අධිරාජ්‍යයට යටත් වීමෙන් මේ ශිෂ්ටාචාරය අවසන් වුණා. මෙන්න පෘථුවි ප්‍රශ්නය. ඊජිප්තු ශිෂ්ටාචාරයේ අකුරු හැඳින් වූ නම මොකක්ද? 1. චිත්‍රාක්ෂර, 2. කෝණ්‍යාක්ෂර.
2: ඔයාගේ උත්තරේ හරි. රුපියල් 250ක් දිනලා තියෙන්නේ. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට යමු.
1: භූගෝලයේ පාඩමෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නය. නිම්නයක් කියන්නේ කඳු හෝ උස් ප්‍රදේශ දෙකක් අතර පිහිටි දිගැටි පහත් භූමි ප්‍රදේශයක්. ගංගා, ඇලදොල, අයිස් අවුරුදු ගානක් තිස්සේ ඛාදනය වෙලා තමයි නිම්න හැදිලා තියෙන්නේ. භූ විෂමතාවයන් අනුව V හැඩය වගේම U හැඩයෙන් මේ නිම්න අපිට දකින්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ගංගා නිම්නයේ පිහිටා ඇත්තේ කොහේද? ගංගා නිම්නය පිහිටා ඇත්තේ කොහේද? 1. පාකිස්තානයේ, 2. ඉන්දියාවේ.
2: උත්තරේ හරි. රුපියල් 500ක් පොකට් මනී දිනාගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. තුන්වෙනි ප්‍රශ්නෙට ගිහලා 500,000ක් කරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාවෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. 550 ජාතක පොත ජාතක කතා 547කින් සමන්විතයි. මෙය සිංහල සාහිත්‍යයේ ඉතාම ජනප්‍රිය සහ ගෞරවාදරයට පත්වෙච්ච ග්‍රන්ථයක්. මේ ජාතක කතා පොතේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් ගැන විස්තර තියෙනවා. මෙන්න ප්‍රශ්නය. 550 ජාතක පොත සිංහලට පරිවර්තනය කළේ කුමන යුගයේද? 1. ගම්පොළ යුගයේ, 2. කුරුණෑගල යුගයේ.
3: කුරුණෑගල යුගයේ.
2: අපි අහපු ප්‍රශ්න තුනටම පෘථුවි හොඳටම උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය 1000 5000ක් කරගන්න පුළුවන් පෘථුවි. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද? හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 1500ක් වෙනකන් අඩු වෙනවා.
1: මෙන්න බෝනස් ප්‍රශ්නේ පෘථුවි. කොලෝසියම ලොකු පුදුම හතෙන් එකක්. අවුරුදු 2000කට අධික ඉතිහාසයක් තියෙන දැවැන්ත නිර්මාණයක්. මේක සුවිශේෂී ලක්ෂණ වෙන්නේ ඉදිකරන්න භාවිතා කරලා තියෙන ගෘහ නිර්මාණ ශිල්පය හා තාක්ෂණයයි. මෙන්න ප්‍රශ්නය. කොලෝසියම පිහිටා ඇත්තේ කුමන රටේද? 1. ඉතාලියේ, 2. තුර්කියේ.
3: ඉතාලියේ.
2: පෘථුවි විශ්මිත, අපි අහුවා ප්‍රශ්න හතරක්. ඔයා හරියටම උත්තර දීලා රුපියල් 5000ක් අද දවසේ පොකට් මනි දිනා ගන්නවා.
1: ඉතින් පෘථුවි ස්කෝල් ගිහිල්ලා යාළුවන්ටත් ඔන්න අභියෝගය ගැන කියන්න ඕනේ. හරිද? අභියෝගය දින්න කියලා කියන්න ඕනේ. මොකද්ද ඔයාගේ අනාගත බලාපොරොත්තුව? හොඳයි, එහෙනම් අපේ රටට කීර්තියක් අත් කර දෙන්න පුළුවන් ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙන්න වාසනාව ඔයාට ලැබෙන්න ඕනේ. පෘථුවි වගේ දිනන්න ආසන පොකට් මනි චැලෙන්ජ් එක මොකද අපි කරන්න ඕනේ මාෂි?
2: මැසේජ් එකක් එවන්න ඕන 0714 151 151 කියන අපේ නම්බරයකට WhatsApp මැසේජ් එකක් හරි normal මැසේජ් එකක් හරි එවන්න පුළුවන්.
1: පොඩ්ඩ හතර දෙනෙක් ඔන්න ඒගොල්ලන්ගේ වැඩේ හරියටම කරලා පොකට් මනි දිනාගත්තා. නිව්ස් බ්‍රේක් එකෙන් පස්සේ අම්මලාගේ chance කේනවා. ඊගොල්ලෝ සේත අහන්නේ වගේ මතක් කරන්න ඕනේ සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපිත් එක්ක ඉන්නවා. මේ සින්දුවෙන් පස්සේ අපි යනවා නිව්ස් බ්‍රේක් එකට. Yeah.

0: දැන් වෙලාව දැස්සන 6යි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනිපුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: භික්‍ෂු පාගමන අද කොළඹට. කවන්තිස්සට යළි සෞඛ්‍ය ගැටලුවක්. හයිශ්‍රණිය ප්‍රතිසංස්කරන ලබන වසරේ සිට. ජලගස්තු සමාලෝචනය ජනවාරි මාසයේදී.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: හම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝ අනේ.
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 තන්න.
1: බස්නාහිර සබරගමුව මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර දැදුරු ඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා දැදුරු ඔය ජලාශය වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා. ඒ තත්පරයට ඝනාඩි 1400ක ජල ප්‍රමාණයක් දැදුරු ඔය වෙත නිකුත් කරමින් වරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්ය බණ්ඩාර පැවසුවේ දැදුරු ඔය ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාව දැදුරු ඔයෙහි ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි. කළුගඟ සහ කැලණිගඟේ ජලමට්ටම් ඉහළාගියක පවතින අතර කළුගඟේ කුඩාගඟ ප්‍රදේශයේ ආශ්‍රිතව සුළු ගංවතුරු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසුවේ. මරණ දඩුවම අවලංගු වූ අනෝජන් සිවරාසා සම්බන්ධයෙන් සෞදි අරාබිය තුල ක්‍රියාත්මක වන ඉදිරි පියවර පිළිබඳ මෙතෙක් නිල දැනුම් දීමක් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්රිගෝ සඳහන් කළේ එරට පිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මකින් ඒ පිළිබඳ සොයා බලා වාර්තා කරනු ඇති බවයි. අනෝජන් සිවරාසාට නියම කර තිබූ මරණීය දඬනය සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කළා. අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසා සෞදි අරාබියේදී අතරංකොට ගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුළ පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසුව ඔහුට වසර 5ක සිරදඬුවමක් නියම කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මරණ දඬුවම නියම කර තිබුණා. අනුජන් සිවරාසාට නියම කර තිබූ මරණීය දඬනය අවලංගු කර ඇති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය මාධ්‍ය අරුණ් හේමචන්ද්‍රා සඳහන් කළේ. සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේට චීවරය දැරීමේ කරුණට අදාළ බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස දන්වමින් අධිකරණ අමාත්‍යවරයා යොමු කළ ලිපිය ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ අදාළ නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බවයි. බන්ධනාගාර ආඥාපනත යටතේ සාධන ලත නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව ඊයේ භාරතෙනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාරනායක වෙතයි. කමිටුව මගින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව සංශෝධන සිදු කරන ලෙස දැනුම් දී ඇති බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
5: යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දීලා ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න දින 10ක් දීලා තියෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට. ඒ වගේම යම් හේකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙකු වුණොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කරගනිමින් එයට අදාළ කරගත යුතු වෙනවා. ස්වාමින් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට යම් කරුණකට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී සිවුරේ පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා. ඒ අවසරය දිගටම පවතිනවා. ස්වාමින් වහන්සේ අයත් පාර්ශ්වෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම් දීමක් ලැබෙන තුරු ඒ අයිතිය ඔහුට තිබෙනවා. මෙන්න මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ.
1: මේ අතර සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසilla මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවැත්වෙන පාගමනයේ අවසන් දින අතයි. කඩපත සිට කොළඹ දක්වා පාගමන අද පැමිණෙනු ඇති. පාගමන පසුගිය දසවනදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරුණා. මේ අතට සිර දඬුවම් නියම වූ පූජ්‍ය කලකුඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් අද අභ්‍යාචනාධිකරණයේ ඉදිරියේ කැඳවීමට නියමිතයි. කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යළි ගැටලුවක් මතුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේ හස්තියට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබා දෙන බවයි. හස්තියාගේ පැවති තුවාලයක් හඳුනාගෙන තිබුණේ පසුගිය 23 වනදායි. පසුගිය 24 වනදා සිට ඊට ප්‍රතිකාර ආරම්භ කර තිබුණා. ඒ සඳහා විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් පත් කර ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. තුවාලය සුව වෙමින් තිබේදී හස්තියාට තවත් සෞඛ්‍ය ගැටලුවක් මතුවූ බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේ.
6: වයස අවුරුදු 45ක් විතර වගේ තමයි කියලා අනුමාන කරන්නේ. ඉතින් අපි සංසන්දනය කළ බැලුවොත් එහෙම මිනිස්සෙගේ ආයුෂ බැලුවොත් අවුරුදු 75ක විතර මිනිස්සෙගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය තමයි මේ සතාගේ දැනට තියෙන්නේ. තුවාලය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් තියෙනවා. නමුත් අපි කරන පසුවිපරම් වලදී සෞඛ්‍ය තත්ත්වයේ නැවත ගැටළු සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැනට අපි කරන්න පුළුවන් තරම් මේ සතාගේ මානසික සෞඛ්‍යයට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් අවම බාධා කිරීමකින් කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාර කරගෙන යන්න.
1: හස්තියට බැක්ටීරියා හෝ වෛරස ආසාදනයක් හටගෙන ඇති බවට සැකපල කරන බවයි අනුරාධපුර කලාපයේ පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ පැවසුවේ.
7: නිරීක්ෂණය කරන්න පුළුවන් මෙයාගේ ඩයරියා තත්ත්වයක් ඇති වෙනවා. තදින් ඒකත් එක්ක මෙයා ආහාර ගැනීම නතර කරලා දුර්වලතාවය පෙන්නුම් කරලා යනුව අපි නැවත මොවිනි දින ප්‍රතිකාර ලබා දුන්නා එම ඩයරියා තත්ත්වයට. දින කීපයක් මෙයා ආහාර ලබා ගැනීම නතර කරලා ස්ටූල් පාස් කරන්න නැතුව කටයුතු කරා. අපිට එතනින් නිරීක්ෂණය වුණා යම් බැක්ටීරියල් ආසාදනයක් හෝ වෛරල් ආසාදනයක් ලෙස මෙම තත්ත්වය ඇති වුණා බව උපකල්පනය කරා. සහ මෙයා අලි 10 දෙනෙක් සමග එකට වාසය කරන බැවින් සාම්පලයක් ලබා ගන්න අපිට නොහැකි වුණා. නමුත් එයාගේ තියෙන ක්ලිනිකල් සයින්ස් වලට අපි අඛණ්ඩව ප්‍රතිකාර ලබා දුන්නා. දැන් දින 2කට පමණ පෙරදී අපි නිරීක්ෂණය කරා මෙයා කෙහෙල් ගහක් තහ තනකොළ යම් ප්‍රමාණයක් ආහාරයට අරන් තියෙනවා. දැනට මෙයාගේ පස්සෙන් යන එක මෙයාට බාධා කරන එක ඩ්‍රෝන කැමරා යවන එක මෙයා තවත් ස්ට්‍රෙස් ගතිය වැඩි වෙනවා. එතකොට රෝග තත්ත්වය තවත් උස්සන්න වෙන්න පුළුවන්. ආහාර දෙන්න උත්සාහ කරන්න එපා. එතකොට එයාගේ ඩයරියා තත්ත්වය තවදුරටත් උස්සන්න වෙන්න පුළුවන්.
1: ආයෝජන කලාප ආශ්‍රිතව පවතින පහසුකම් ඉහළ නැංවිය යුතු බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ධම්මික ප්‍රනාන්දු සඳහන් කළේ ආයෝජකයින් ආකර්ෂණය කරගත හැකි ලෙස එම කලාප සංවර්ධනය කළ යුතු බවයි.
8: දැනට අපි දකින දුර්වලතා තමයි දැනට තියෙන ආයෝජන කලාපවල නොයෙකුත් ආකාරයෙන් ආයෝජන කලාප විතරක් තිබුණට ඒ සඳහා රැකියාව සඳහා එන අයට පහසුකම් ආදී දේවල්, ඒ කියන්නේ යටිතල පහසුකම් ආදී දේවල් ගොඩාක් අඩුයි. නමුත් අපි යෝජනා කරනවා මේවා ඉන්ඩස්ට්‍රියල් ටවුන්ෂිප්ස් හැටියට ආරම්භ කරන්නට කියලා. පවතින කලාප තියෙන ලංකාවේ දැනට විශාල වශයෙන් ක්‍රියාත්මක වෙන කලාප 9ක් පමණ තියෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලයට සම්පූර්ණ කලාප සංඛ්‍යාව 13ක් පමණ තියෙනවා. ඉතින් මේවට තියෙන යටිතල පහසුකම් සමහර පාරණ කලාප උදාහරණයකට කටුනායක බියගම අල්සල් පීතාවතාදි කලාපවල තියෙන යටිතල පහසුකම් දැන් ඉතාම පරණයි, අබලන් වෙලා.
1: ලබන වසර සඳහා වන අයවැය කතාව ලබන මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රට තුළ මූල්‍ය විනය ස්ථාපිත කර ඇති බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
9: මේ මූල්‍ය විනය පරිසර ඉතාමත්ම යහපත්, බැංකු පද්ධතියේ විනය යහපත් වෙලා තියෙනවා. ඒක තමයි ඉදිරියට ගෙනියන්නේ. අතහැරලා දාමු ණය එකතු කරගෙන තියෙනවා. දැන් පරිසරයක් හැදලා තියෙන අපි ඔක්කොම දැනෙනවා මේ වැඩේ කරන්න හැංගි උරා වැඩ දැන් කරන්න බෑ. අපි අවංක වෙන්න ඕනේ. අපිට ගෙවීමේ හැකියාව තියෙනවා, ගෙවන්න ඕනේ. ගෙවන්න බැරි කෙනෙකුට අපි උදව් කරනවා. අතීතයේ තිබුණ ගෙවන්න පුළුවන් ගෙවන්නේ නැහැ. දැන් ඒක ගෙවනවා. ඒ වගේම කවුරු හෝ හිතාමතා ගෙවන්නේ නැතුව ඉන්නවා නම් නීතිය කාටත් එක විදිහට යන්නේ.
1: මේ අතර කොළඹ කොටස් වෙළඳ පොලෙහි සියලු කොටස් මිල දර්ශක ඒකක 281.42කින් පහත වැටී තිබෙනවා. සියලු කොටස් මිල දර්ශක ඒකක 20,000 සීමාවෙන් පහළට වැටීම සිදු වූයේ 2025 වසරේ අගෝස්තු 14 වනදායින් පසු පළමු වරටයි. වත්මන් ආණ්ඩුව යටත් වංචා දූෂණ සම්බන්ධයෙන් ගොනු කළ නඩු පිළිබඳ අනාවරණය කළ යුතු බව සමගි ජනබලවේගයේ වහලෙකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මාතප බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
10: මේ ආණ්ඩුව ආවේ අපිට වැඩි හොඳින් කරන්නේ. මට කියන්නේ මේ ආණ්ඩුව ආවෙන් පස්සේ අලුතෙන් දාපු නඩු මොනවාද කියලා. ආණ්ඩුවට අපි කියනවා අලුතෙන් දාපු නඩු මොනවාද. දැන් කියන්නේ රුවල්ලන්න කියලා නෑ ආවේ. රුවල්ලනවා කියලා දේශපාලන පරිගැනීම් මෙහෙම ආවෙන් දේශපාලන

0: පලිගැනීම කරනවා නම් ඒක ඉච්චර මුද වැඩක් නෙවෙයි. යාපාලන රු දිනවන දාන්න අපිට අපි ලෑස්ති. බල ශක්තියකට නඩුවක් තියෙනවානේ. පොර සංස්ථාවේ කටයුත්ත සම්බන්ධව. යාපාලන පස්සේ ඒවා තියෙන කණ්ඩායම් කරන්න.
1: ජලකස්තු සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසයේ සමාලෝචනය කරන බවයි අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ.
2: කොහොමද 2027 ජනවාරි මාසයේ වෙනකම්ම ජල බිලේ සංශෝධන සිද්ධ වෙන්නේ නැහැ. 2027 ජනවාරි මාසෙ තමයි නැවත අපි සමාලෝචනය කරන්නේ. ජල පිරිපාදු සඳහා යන වියදම වැඩි වෙලා තියෙනවද? වැඩි වෙච්ච වියදම කොච්චරද? ඒ අනුව ජල බිල වැඩි කළ යුතුද, අඩු කළ යුතුද, තියෙන එකම පාත්ව ගන්න ඕනද කියන සමාලෝචනය කරන්නේ ලබන 2027 ජනවාරි.
1: හයවන ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේදී හඳුන්වා දෙන බව අග්‍රමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සභාවෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකට එක්වමින්. දසවන ශ්‍රේණිය සඳහා 2029 වසරේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා සඳහන් කළේ. එකලසුන ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසරේදී හඳුන්වා දීමට නියමිතයි. යුක්‍රේනයේ භාවිත කරන ඇතැම් අවිසහායානාවල වේගය සීමා කිරීම පිළිබඳ තීරණ ගනුයේ ඇමරිකානු රජය විය හැකි බව ස්ටාලින්ක් සේවාව අයත් ස්පේස් එක්ස් සමාගමේ හිමිකරුවන ඊලොන් මස්ක් පවසනවා. යුක්‍රේන හමුදාවට ස්ටාලින්ක් ජාලය වැදගත් මෙවලමක් වී ඇති රුසියානු ඉලක්ක වෙත ඩ්‍රෝන යානා මෙහෙයවීමට සහ රුසියානු ප්‍රහාරවලින් තම ගුවන් අවකාශය ආරක්ෂා කරගැනීමටයි. එහෙත් ඊ රාත්‍රිය හඳුන්වා දුන් නවවේග සීමා හේතුවෙන් යුක්‍රේන හමුදා මෙහෙයුම්වලට බාධා එළ වූ බවයි එරට බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති වලදිමිර් සෙලෙන්ස්කිගේ උපදේශකයෙකු ප්‍රකාශ කර ඇති මෙම සීමා අහඹු ලෙස සිදුවක් නොවන බව තමන් විශ්වාස කරන බවයි. එය යුක්‍රේනය සහ ඇමරිකාව අතර මෑතකදී ඇති වූ මතභේද සම්බන්ධ විය හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා. ස්ටාලින්ක් සම්බන්ධතා යළි පෙර පරිදි ලබා දෙන ලෙස යුක්‍රේන නිලධාරීන් ඊලොන් මස්ක්ගෙන් ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ ස්ටාලින්ක් හි හමුදා සහ රාජ්‍ය කටයුතු සඳහා නිර්මාණය කළ සේවාව වන ස්ටාර්ෂීල්ඩ් පද්ධතිය ඇමරිකානු රජයට අයත් බවයි. එහි වේගය හෝ භාවිතය සීමා කිරීම පිළිබඳ තීරණ ගනුයේ ඇමරිකානු හමුදාව සහ අවසානයේ ඇමරිකානු ජනාධිපතිවරයා බවත් ඊලොන් මස්ක් සිය එක්ස් කිරිමේ සටහන් කර තිබෙනවා. ඒ රාත්‍රියේ ස්ටාලින්ක් ජාලය හරහා සම්බන්ධ විය හැකි උපරිම වේගය පැයට සැතපුම් 100ක් හෙවත් පැයට කිලෝමීටර් 160ක් ලෙස සීමා කර තිබුණා. එම වේගය ඉක්මවා ගමන් කරන අවිසහායානාවලට ජාල සම්බන්ධතාව අහිමි වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ස්ටාලින්ක් සම්බන්ධතා සීමා පැන වූ අවස්ථාවේදී රුසියාව යුක්‍රේනයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටියා. එම ප්‍රහාරවලින් කියෙව් අගනුවර ඇතුළු ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් තිබූ බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ. යලි සිරස්තල භික්ෂුපාගමන අද කොළඹට කවන්තිස්සට යලි සෞඛ්‍ය ගැටලුවක් හයශ්‍රණිය ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ජලගස්තු සමාලෝචනය ජනවාරි මාසයේදී යුක්‍රේන මෙහෙයුම් අර්බුදයක සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තිනිබයි මම සිතාරා අතුකෝරල සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්තිය ප්‍රකාශය මධ්‍යහන 12ට එතෙක් ප්‍රති සිටින්න පැන් පැපුවත් සමක
3: පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: the town.
1: Dinga. මේක වෙනස් විදිහේ concept එකක්.
2: මූවී එකත් ළඟදිම රිලීස් වෙනවා.
1: අපි ඒගෙන ඩිරෙක්ටර් දිලංක රංගනාත්ගෙන් ඇහුවා.
3: ඩිංගා ෆිල්ම් එක මගේ පළවෙනි චිත්‍රපටයේ මම තමයි ස්ක්‍රිප්ට් එක අධ්‍යක්ෂණය කරේ. ප්‍රධාන නළුව තුස්ස ලක්නාත, ශ්‍රී නිලිය තිලක්ෂණ රත්නායි, ඊට පස්සේ තුමුදු දුරන් තැන්නින්න අංජන ප්‍රේමරත්න, උදා රබේසුන්දර, ජේහන්දි සිල්වා. මම තෑන් විශ්වාස කරලා ලංකාවට සෙට් වෙන ಜಾති වැඩක් වෙන විදිහකට ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඉතින් මම ට්‍රයි කරා ඉතින් ඒ වගේ එකක් මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.
2: කාලකට කලින් නේද ෆිල්ම් එකේ වැඩ ඉවර කළේ?
3: ඔව් මම ඕක ෂූට් කරේ 2018. එක කොරෝනා අවුරුදු දෙකයි, ඊට පස්සේ අරගලේ අවුරුද්දයි. සමහර සර්කිට් එකක ගත්තේ නැහැ. ඊට පස්සේ මේ කෝපරේෂන් සර්කිට් එක තමයි ගත්තේ. සේතනත් සෑහෙන කාලයක් ගියා. මොකද ඒගොල්ලොත් සෑහෙන ෆිල්ම් ලිස්ට් එකක් තිබුණා පෙන්නන්න.
1: ඩිංගා කවද්ද රිලීස් වෙන්නේ?
3: ඔක්තෝබර් 16 ඉඳලා ලංකාවේම හෝල් 22ක රිලීස් වෙනවා.

0: ඒක රසවිඳින්න ඕගලන් හොඳ රසවිඳින්න පුළුවන්කමක් කියලා මම විශ්වාස කරනවා. Talk of the town.
1: සෝන් එකක් රිලීස් කරපු ගමන් ලෝකෙම තියෙන මියුසික් චාට්ස් හොල්ලන්න පුළුවන් කෙනෙක් තමයි ටේලර් ස්විෆ්ට් කියන්නේ.
2: එයාගේ පේෂන් සීරෝ කියන සෝන් එක පහුගියදා රිලීස් වුණානේ. දැන් ඒ සෝන් එක බිල්බෝඩ් හොට් 100 චාට් එකේ නම්බර් 1 වෙලා තියෙනවා.
1: ඒත් එක්ක එයාගේ මියුසික් ලයිෆ් එකේ මේ චාට් එකේ නම්බර් 1 ආපු සෝන්ස් ගාන 16 වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා.
2: ස්පෙෂල්ම දේ තමයි ටේලර් අලුත් සෝන් එකක් රිලීස් කරන හැම වෙලාවකම ලෝකෙ පුරාම තියෙන මියුසික් චාට්ස් වල එයාගේ සෝන් එක නම්බර් 1 වෙන එක. Talk of the town.
3: දැන් වෙලා උදෑසන 6:50යි.

0: experience එකකට නැල්වත් බට.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: கிழக்கு வருகிற டெக்ஸ்டைல்ஸ்.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: Finishing වහලක් ලෙස color up blow වැජබෙනා. Seat බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සිටින්
6: 98.2 98.4

0: și iată Pocket Money.
1: Mashi, good morning. අපි වාසනාවට වඩා විශ්වාස කරන්න ඕනේ හැකියාව. එතකොට තමයි ඕනම අභියෝගයක් අපිට දිනන්න පුළුවන් වෙන්නේ.
2: තමන්ගේ හැකියාවෙන් පොකට් මනි දිනන්න අම්මා කෙනෙක් ලෑස්තිවලා ඉන්නවා පිළියන්දල ඉඳලා. Good morning.
3: Good morning.
1: ප්‍රියංකා හර්ෂණි, අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ.
3: මම කුහණි අතු බබාලා දෙන්නෙක් ඉන්නවා. එයාලා බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා.
2: ප්‍රියංකා, ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ලෑස්තිද අභියෝගය බාර ගන්න?
3: ලෑස්ති.
1: අද මමිස් පොකට් මනි අභියෝගය බාර ගන්නේ පිළියන්දලින් ප්‍රියංකා හර්ෂණි.
4: මමිස් පොකට් මනි.
2: ප්‍රියංකා, මේ තමයි ප්‍රශ්න හතරෙන් පළවෙනි ප්‍රශ්නය. හරියට උත්තරේ දුන්නොත් රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්.
1: අදට තෙල් ගහන්න ගියාම ඕනම ෂෙඩ් එකකින් අපෙන් අහන එකම එක ප්‍රශ්නයක් තියෙනවා. QR තියෙනවද? QR 1994 ජපන් සමාගමක් තමයි ලෝකෙට ගෙනාවේ. මෝටර රථ අමතර කොටස්වල විස්තර දැනගන්න තමයි QR හැදුවේ. QR වල බාකෝඩ් එකකට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ප්‍රියංකා ගබඩා කරන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. QR මේ අකුරු දෙකේ සම්පූර්ණ තේරුම මොකක්ද? 1. quality response 2. quick response
3: 2. quick response.
2: උත්තරේ හරි. රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. 250 500ක් කරගන්න යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: යටිපතුලට රතුළුණු තිබ්බහම හෙම්බිරිස්සාව හොඳ වෙනවා කියලා කතාවක් තියෙනවා. සමහර වෙලාවට සෝෂල් මීඩියා වල මෙහෙම වීඩියෝත් අපි දකිනවා. ලුණු අයිති වෙන්නේ අලියම් කියන ශාක කුලයට. විටමින් C, එතකොට ෆයිබර් ලුණු වල බහුලයි. හැබැයි ශරීරයේ තියෙන විෂ ඉවත් කරන්න නම් ලුණු වලට හැකියාවක් නැහැ. මෙන්න ප්‍රශ්නය. පර්යේෂණ වලින් ලුණු තුල තියෙන සංයෝග මගින් පාලනය කළ හැකි බව කියන්නේ 1. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම 2. රුධිරයේ සීනි මට්ටම.
3: රුධිරයේ කොලෙස්ටරෝල්
2: මට්ටම. ප්‍රියංකා, උත්තරේ වෙන්න ඕනේ රුධිරයේ සීනි මට්ටම. හරි. අතේ රුපියල් 250ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේදී වට පුළුවන් ඔය 250 500ක් කරගන්න. යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: Facebook එකෙන් ආගමික මතවාද විවේචනය කරපු නිසා ලංකාවේ තරුණයෙක්ට පහුගිය දවස්වල මරණ දඬුවම් නියම වුණා. ඒ අනෝජන් සිවරාසා. කල්මුනේ පදිංචි අනෝජන් විදේශගත ශ්‍රමිකෙක්. මුලින් අනෝජන්ට අවුරුදු 5ක සිරදඬුවමක් ලැබුණා. ඒක අභියෝග කළාම ප්‍රියංකා අනෝජන්ට මරණ දඬුවම් නියම වුණා. සෑහෙන දෙනෙක් මැදිහත් වෙලා ගත්ත උත්සාහයන් හින්දා පහුගිය 13 වෙනිදා අනෝජන්ගේ මරණ දඬුවම් අධිකරණයෙන් අවලංගු කළා. මෙන්න ප්‍රශ්නය. අනෝජන් සිවරාසාට මරණ දඬුවම් පැනවූ රටවන්නේ මේ අතරින් 1. එක්සත් අරාබි එමීර රාජ්‍ය 2. සෞදි අරාබිය
3: 2. සෞදි අරාබිය.
2: මේයි ප්‍රියංකා, රුපියල් 500ක් පොකට් මනි දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය 500 රුපියල් 2500ක් කරගන්න පුළුවන් ඔයාට. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: ඔව්, තෝරගන්නවා.
2: හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා.
1: ඔන්න ප්‍රියංකා, මිනිස්සු නැතුව වැඩ කරන ලෝකේ පළවෙනි AI රෝහල පටන් අරන් තියෙන්නේ. මේ කන්සෙප්ට් එක ආවේ 2024. හොස්පිටල් එක ලොන්ච් කළේ 2025. AI දොස්තරලා 14 දිනක් දවසකට ලෙඩ 3000ක් විතර පරීක්ෂා කරනවා. මෙන්න ප්‍රශ්නය. ලෝකේ මුල්ම AI රෝහල විවෘත කළ රටවන්නේ 1. ඇමරිකාව 2. චීනය
3: 2. චීනය.
2: ප්‍රියංකා, ඔයාගේ උත්තරේ හරි. චීනයේ තියෙන චීහුවාන් යුනිවර්සිටි එකේ තමයි මේ රෝහල සංවර්ධනය කරලා තියෙන්නේ. අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා ඒ රුපියල් 500 පස්කුණයක් කරගෙන අද දවසේ ප්‍රියංකා රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා.
3: මට ගොඩක් සතුටයි. මම ගොඩක් බලන් හිටියා සීටේස් එකෙන් මම කතා කරනකම්.
2: බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ප්‍රියංකා. ජය වේවා.
0: සියතා පොකට් මනි.
1: අපි ආස කරන දේවල් අපි ආදරය කරන දේවල් හුඟක් පරිස්සම් කරනවා නේද?
2: ඒ හින්දා අපි ඒව ඉන්ෂුරන්ස් කරනවා නිශාන්.
1: හැබැයි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් කරගන්න නම් අපි ඒ හැටි ලොකු කැමැත්තක් නැහැ නේද මාෂි?
2: ඒක ඇත්ත නිශාන්. හැබැයි අපි මුලින්ම පටන් ගන්න ඕනේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක.
1: අවුරුදු 64ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. ලංකාවේ දැවැන්තම රක්ෂණ සපයන්න වෙන්න ලේසි නෑ.
2: ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් ලයිෆ් ඇන් දරුවන්ට මිනිමුතු අධ්‍යාපන සලසුම අරන් ඇවිල්ලා තියෙනවා.
1: ඔබේ දරුවට උසස් අධ්‍යාපන අරමුදලක් විදිහටත් සෞඛ්‍යාවරණයක් විදිහටත් මිනිමුතු අධ්‍යාපන සැලසුම ඕන වෙලාවක කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් අදම අවුරුදු 64ක අභිමානනීය විශ්වාසයක් තියෙන පියකුමෙන් මවකමෙන් අපි හැමෝම බලාගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක්ක සම්බන්ධ වෙලා ලයිෆ් ඉන්ෂුරන්ස්

good morning. මේ අපි හැමෝටම සමාන දක්ෂතා නැහැ. ඒ වුණාට අපි හැමෝටම අපේ දක්ෂතා වර්ධනය කරගන්න සමාන අවස්ථා තියෙනවා. තේරුණාද මගේ නෝනලා මාත්‍යලට? හා තේරුණාද?

0: FM. ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: දරුවන්ට පැටිලිව හැදෙනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: පැටිලිව හිම නැතිනම් අක්මව තෙල් තැම්පත් වීම කියන්නේ වැඩිහිටි අපි අතර බහුල රෝගී තත්ත්වයක්. හැබැයි ඔබ දන්නවද දරුවන්ටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා? විශේෂයෙන්ම අධික තරබාරු දරුවන්ට. ඒ කියන්නේ දරුවගේ වයසට සහ උසට සරලන බරට වඩා වැඩි බර ප්‍රමාණයක් තියෙන දරුවන්ට මේ රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. දරුවන්ට පැටිලිව ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි දරුවන්ගේ ආහාර රටාව සහ ජීවන රටාව. විශේෂයෙන්ම අධික ලෙස සීනි සහිත ආහාර පාන ගන්න දරුවන්ටත්, ඒ වගේම අධික ලෙස තෙල් සහ පිටි සහිත ආහාර ගන්න දරුවන්ටත් දවසේ වැඩි වේලාවක් කිසිම ක්‍රියාවක නොයෙදී, ඒ කියන්නේ ව්‍යායාමයක් නොකර ක්‍රීඩාවක නොයෙදී ඉන්න දරුවන්ටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දරුවන්ට ෆැටිලිව හැදිලා මුල අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා රෝගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ දරුවත් දැනටමත් අධික තරබාරු දරුවෙකු නම් ඔහුට හෝ ඇයට දැනටමත් ෆැටිලිව කියන රෝගී තත්ත්වය ඇතිදයි සොයා බැලීමට වෛද්‍ය උපදෙස් අනුව ඒ සඳහා තියෙන පරීක්ෂණ කරවා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ආසව පදමට සියත අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික
3: පේ. මෙන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්.
5: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය. බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තාර.
9: දරුවන්ට ආදරේ නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
11: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Peary's Motor Company Private Limited within Amatanna, 0114700600.
12: Listen up, Colombo. Vietnam is calling.
13: දැන් වියට් එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්. මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
14: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
12: Let's Vietjet.
15: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක්. apartments villa rupiyal million 50 sitte helata ikman karanna me vishesha avasthawa balanguwanne 2026 october 31 dakwa pamanai 0.71 0.77 0.66 me prime time kondisi athanne
16: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමිය
17: රට සවාරියකෙ හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0.7222 7766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ
18: සුබ දවසක්
17: අලුත් වෙලා
18: පහසු වෙලා
17: ඇයි වැඩි
18: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
17: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
19: දවස සුබයි සිහිනති නයි සුබ දවසක් ජාතික ලොතරැයි
9: ඔනිල්ස් ෆුඩ්සිටිවිතින් 43 වන සංවත්සර සමරුමට මෙගාවට්ටම් එන්ජොයි සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 360යි ගෝල්ඩ් චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 270යි එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ඉතිරි රුපියල් 115යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 95යි ඔනිල්ස් ෆුඩ්සිටි
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
1: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහල

0: මං අද ඇත්තරම ගෙදරින් හිතාගෙන ආවා.
1: හරි.
0: මිනිහෙකුට මං නිකන් ගුඩ් මෝර්නින් කියන්නේ.
1: යා.
0: මිනිහ ගෙස් එක දිහා බලලා.
1: හරි.
0: පොඩ්ඩක් මොහොතකට නතර වෙලා. ඒ ගුඩ් මෝර්නින් එකට වටිනාකමක් දීලා මාත් ගුඩ් මෝර්නින් කියනවා.
1: නිකන් අර කියාගෙන ගුඩ් මෝර්නින් කාගෙන යන්නේ නැහැ.
0: යන්නේ නැහැ
1: කියලා.
0: හරිද?
1: ඔකේ.
0: මොහොතක් නිකන් පොඩ්ඩක් අර අපි නිකන් ඇක්නොලෙජ් කරන්න මිනිස්සු ගුඩ් මෝර්නින්.
1: ඒ වගේ.
0: ඊව කරන්න වෙලාවක් නැහැ බම් පරක් වෙලා එනකොට හොඳටම.
1: අපි දෙන්න දැන් කරගමු. ගුඩ් මෝර්නින්.
0: ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්.
1: අපෝ.
0: කිසිම නෑ නේද? ඔක නොකිය හිටියා නම් ඊට වැඩිය හොඳයි.
1: නිකන් කියනවා වචනයක් විදියට.
0: මේ අන්තික මිනිස්සු අපි ඔය කරන වැඩේ නිසා සමහර මිනිස්සු ඉතින් අර මුට්ටියටත් ගුඩ් මෝර්නින් කියනවා. ගුඩ් මෝර්නින් සර්. එහෙම එකක් තියෙනවා.
1: යස්.
0: ඉතින් අපි නිකන් මෝර්නින් මෝර්නින් මෝර්නින්. යා. දුර දෝමකින් විතර මෙහෙව් ලොක්කෝ.
1: ඔව්.
0: ඒවත් අහගන්න වෙනවා උදේම. නේද?
1: හොඳයි. නොකිය ඉන්නේ.
0: ඊට පස්සේ මේ ගුඩ් මෝර්නින් මේ කෑල්ල තුරන් කළා දාන එක. කිසිම මිනිහෙක්
1: හරි.
0: ගුඩ් මෝර්නින්. සුබ උදෑසන. එක මිනිහෙක්වත් ඒක අදහස ඔළුවේ මේක මම දශම එකක්වත් ඔළුවේ දියන්නේ නැහැ ඔක් කියන්නේ.
1: ඒක නෑ.
0: නේ? සුබ උදෑසන.
1: සුබ උදෑසනක්.
0: ඕකේ හරිම කතාව.
1: හරි.
0: ගුඩ් මෝර්නින් ටු යූ. නැත්තම් ගුඩ් මෝර්නින්. සුබ උදෑසන. හොඳ උදෑසනක්. ඉතින් මොකද? ඉතින් මොකද කියන්නේ? එහෙම අහන්න ගුඩ් මෝර්නින්. ඔව් ඉතින් ගුඩ් මෝර්නින් මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මොනවද කියන්නේ? මොනවද? එහෙම. සෝ උදේට ගුටිත් කාලෙන්න පුළුවන්.
1: සුබ උදෑසන කොම්බට. කියලා පොඩි කැලක්
0: කියන. ගුඩ් මෝර්නින් ටු යූ.
1: යස්.
0: ඔබට සුබ උදෑසන. නේද? නෑ සුබ උදෑසන. වැස්ස. අවුව. එහෙම කියලා. අවුව. උදේ. මේක නිකන් සිංහලෙන් මේ වගේ. උදේ. උදේ තමයි. මොකද්ද උදේ තමයි?
1: දවල්. යනකොට කියනවා
0: දවල්. යනකොට කියනවා. එහෙනම් දවල්. What is that?
1: දීග දීග උනා තවත් එතකොට.
0: ඔව් ඉතින්. මේ තියෙන කොට කෑල්ල කියන්නේ නැහැ. බෑ අප්පා මං ඇත්තටම හිතාන බෑ. මේ කල්පනාවගෙන අන්තිම මොහොතේ පරක් වෙනවා. පාරේ මිනිස්සුත් එක්ක නිකන් හිත නොහොඳ වෙනවා. ඉතින් ඔක්කොම අරගෙන මෙතනින් බැස්සට පස්සේ ගුඩ් මෝර්නින් කියන මිනිස්සුන් පෙරලම් ගහන්න
1: දෙනවා.
0: බම්බු බම්බු මොරි.
1: ගුඩ් නයිට් කියලා යන්න හිතෙන්නේ.
0: හරි.
1: සීරියස්ලි.
0: ඔන්න දවසක් මිනිස්සෙක් මේ මේසයක් ඕන වෙලා
1: හරි
0: කඩේකට ගිහිල්ලා. මේ මිනිස්සයාට තිබුණේ පොඩි වාහනයක්.
1: හා හා.
0: මේ මේ මිනිහාගේ නමත් මහා අමුතුවේ මේසෙ ගන්න ගිය මිනිහා. ඉංවාර් කම්ප්‍රාඩ් වගේ නම් බලන්න.
1: කද්ද?
0: ඔව් ඉංවාර්. ඉංවාර් කම්ප්‍රා. එහෙම නෙමෙයි වෙන්නේ නැති මේවා කියන්නේ. මොකද මේ ස්වීඩන් නමක්නේ.
1: හරි ඔකේ.
0: සමහරවිට මේක ඉංගෝයේ කම්පේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා.
1: කබ්‍රාල්ද මොකද අන්තිම කෑල්ල?
0: කම්ප්‍රාඩ්.
1: කම්ප්‍රාඩ්.
0: අවදාත් වෙන්න බෑනේ.
1: යස්.
0: ඉංවාර් කම්ප්‍රාඩ් වගේ නම. ඉංගෝයේ කම්පේ. ඒ වගේ නමක් වෙන්න ඇති.
1: අරවින්ද වගේ එකක් දාන්න ඕනේ
0: නේ. නෑ අපේ ප්‍රොනන්සියේෂන් වල අවුලක් තියෙන මේ ස්වීඩන් නමට. Right anyways.
1: Yes, okay.
0: මේ අනේ මෙයාගේ වාහනේට අර මේසෙ දාන්න බෑ. වාහනේ පොඩි මේසෙලු.
1: හරි, okay.
0: පස්සේ ඒ කඩේ හිටපු සේවකයා කිව්වා සර්, මෙහෙම කරමු.
1: හහා.
0: පොඩ්ඩක් ඉන්නකෝ සර්. කියලා මේ අඳුමිටි අතුරු වගේ ගෙනහැලා ඒ මේසේ කකුල් හතර ගැලෙව්වා. කකුල් හතර ගලවලා වෙනම බොක්ස් එකකට දාලා
1: හරි
0: ලෑල්ල දාලා කකුල් හතර වෙනම තිබ්බා.
1: හරි ඔකේ.
0: වැඩේ හරි. දැන් ඉංවාර් කම්ප්‍රාඩ්.
1: අපි X කියලා ගමුකෝ.
0: X අගයක් ගමුකෝ මිනිහට.
1: X.
0: මිනිහට මේ මේ පොඩි සිද්ධිය ගෙදර එනකනුත් අමතක කරන්න බෑ. සේවකයා කවුල් හතර ගලවලා පොඩි වෙනම් පෙට්ටියකට දාලා ඒක දුන්නා. ඒක දැන් ගෙදර අරන් යනවා. මිනිහ අහනවත් එක්ක ගලවලා සර් මේක හයි කරගන්න දන්නව නේද සර්? බලා ගන්න සර්. සර් මෙන්න මෙහෙමයි සර්.
1: මම
0: දාලා මේක තද කරන්න පුළුවන් සර්. ඊට පස්සේ ආපහු මේසි. මේ පොඩි සිද්ධිය ගෙදර එනකම්ම මතක් කරනවා. එනකොට එතන මේ අනේ මේක ඉතින් දිගටම කරන්න පුළුවන් වැඩන්නේ.
1: ආ
0: මේක ඉතින් දිගටම කරන්න පුළුවන්. එහෙම කෑලි ගලවලා තියෙනවා. පොඩි පෙට්ටියක තියෙනවා.
1: හරි.
0: ඔය කොහේ හරි වාහනේ අස්සේ ගහගෙන යනවා. ගෙදර ගිහිල්ලා හයි කරනවා.
1: යස්.
0: ලොකු මේසයක් එනවා. අන්න ඒ අදහස අනුව තමයි ඉන්ග්වාර් කම්ප්‍රාඩ් වගේ අමාරු කරගන්න ඔක්කොම ඉස්සල්ලා මොන බොරක් වුණත් කමක් නැහැ. ස්වීඩ්නේ
1: හරි
0: අයිකියා සමාගම පටන් ගත්තා කියලා කියන්නේ. තමන්ගේ මේසේ කකුල් හතර ගලවලා ඔය දීපු දීමනාවෙන් තමයි මිනිහා ගෙදර නැගමන් කල්පනා කළා. ඕක ඔය ව්‍යාපාරේ පටන් ගත්තේ. අයිකියා දන්න මිනිස්සු දන්නවා ඒක හරිම ෆැසිනේටින් වැඩක්. මොකද ඕනම දෙයක් අවසාන එකලස් කිරීම පාරිභෝගිකයාට දුන්නාම
1: හරි
0: එයාට පොඩි යාගෙන පොඩි ගෞරවයක් තමන් කෙරෙහි මෙනවා. මේක හයි කරේ මන්නේ කියලා.
1: ඒක නම් ඇත්ත ආත්ම අභිමානයක් එනවා පොඩි.
0: ඔව්. මිනිස්සුන්ට කියනවත් ඒක.
1: යස්.
0: මේ මං හයි කරගත්තේ මචං ඔ.
1: හ්ම්.
0: මමත් ඔය කොහෙද රටකට ගිය වෙලාවේ මටත් ගන්න ඕන කම තිබුණා ලෑම් ෂේඩ් එක.
1: හ්ම්.
0: බැලුවා බැලුවා හිතගේ එක ලෑම් ෂේඩ් එකක් තිබ්බා.
1: හරි.
0: ඉතින් මට තියෙන්නේ මේ පොඩි පැන්සලයක් අරගෙන මේ චූටි පොතක් දෙනවා. ඒකේ ඩිපාර්ට්මන්ට් නම්බර් එකයි අයිටම් නම්බර් එකයි දාගන්නවා.
1: හා
0: හා. එහෙමයි දාන්න දෙන්නේ. පොඩි අදහසක් තියෙනවා මේ අකුරු වලින් ඒ ලෑම් ෂේඩ් කියලා අඳුන ගන්න පොඩි අකුරු වගේ ලක්කම් වගේක් තමයි තියෙන්නේ.
1: හරි.
0: ඒක ගිහිල්ලා සල්ලි ගෙවන තැනට දුන්නම ඒගොල්ලෝ ස්ටෝස් වලින් අර ලෑම් ෂේඩ් එක මට ගෙනත් දෙනවා. ඔක්කොම බඩු එහෙම තමයි.
1: ඕ.
0: එහෙමනේ යන්නේ.
1: කැලි කැලි ගේන්නේ.
0: ගේන්නේ.
1: එකෙන් බොක්සස් වලට දාලා කැලි කැලි වෙන් වෙන් වශයෙන්.
0: නේ නේ එක පෙට්ටිය දාලා ගියේ.
1: ආ එක පෙට්ටිය. අන්ට ලංවා කොංවා ගේ විදියට මොකක් කර එකක් කියලා.
0: ලංව කොංව.
1: හරි.
0: අනේ අම්මේ.
1: අනේ ඉඳවස.
0: කතා බහගෙන ඉන්නකො පොරට මඩිය වෙන්නේ නැතුව. දන්නේ නැහැනේ මේක.
1: හරි ලෑම් ෂේඩ් එක ගේනවනේ.
0: ඈ. හා. කොට්ටාවේ මිනිස්සුන්ට පඬිතකම පෙන්නන්න යනවා මෙතන. දන්න අයිකෑ හෙකුත් නැහැ. මම මේ අයිකෑ දන්න මිනිසුන් කියන්නේ. මිනිස්සු අයිකෑ කියන අයිකියා කියන ඉක්කියා කියන මන් දන්නේ නැ මොනව කියනවද
1: කියලා. කියා කියලා මං කියන්නේ.
0: මොකද කියන්නේ?
1: කියා.
0: කියා.
1: අනේ මම
0: ඔයිට නේද උඹෑ ගගා මෙතන හිටියානම් පය තුන. උඹෑ.
1: හරි. ඊට පස්සේ ලෑම් ෂේඩ් එකක් දුන්නා අර නෝට් එක.
0: මඩගෙනක් දුන්නා. දැන් මං ලෑම් ෂේඩ් එකගෙන කන් ඉන්නවා.
1: හා ඔකේ.
0: රයිට් සර් මම ගම්බෙල ගා මේ තින්න කියලා දුන්නා. මෙන්න මේ අඟල් දෙකක් විතර උස. හ්ම්
1: හ්ම්.
0: මේ අඩි අඩි විතර පෙට්ටියක් දුන්නා නේ මට. මේ ලොක් ලෑම් රෑම් ෂේඩ රවුමට මෙහෙම එනවනේ. මංකෝ මේකනේ මේ මට ලෑම් ෂේඩ් එකනේ මං ඉල්ලුවේ කියලා. මට අර ඒකේ පින්තූර තියෙන තැන මෙහෙම ඇඟිල්ල තියලා මෙන්න. මේක තමයි ලෑම් ෂේඩ්. ඔයා කියන්නේ ඒ පින්තූරේ තර දැකපු ලෑම් ෂේඩ් එක ඇඳලා තියෙන. ඔයා කියන්නේ ඒ කරලත් මට විශ්වාස නැහැ මේ මුන් තව මොකක් හරි මං හිතන්නේ මුන් කෑලි වගේ කඩුවෙන් තමයි දුන්නේ කියලා. අතර ලොකු බෝලයක් වගේ න විශාල බෝලයක් වගේ තියෙන ලෑම් ෂේඩ් එක මේ යක් කොහොමද අඟල් දෙක එකකට දැම්මේ කියලා. අඟල් දෙකක් ඝනකමයි අඩි අඩිය විතර දිග බලල.
1: හරි.
0: ගෙදර කියලා බලනෝනේ තේරුනේ. සිහි නැහැ කි සිහි නැතුව ගෙදර ගියේ. ගෙදර ගියේ මේ අනි පණි ගාලා ගැලෙව්වා මේක. වරදිලා නම මම හිතුවා මු කතා කරනවා ඉන්වාර් අම්පාර් වෙන්න කතා කරන්නේ මේ සැරේ කියලා.
1: හරි.
0: ඉන්වාර් අයිති කරලා කතා කරන්නේ. පොඩි පොඩි පතුරු පතුරු වගේ ඇවිල්ලා
1: මේ
0: ටික දැම්මම අර බෝලේ හැදෙනවා කියන්නකෝ. ඉතින් බලන්න මේ කන්සෙප්ට් එක ගිහිල්ලා තියෙන දුර මම මේ කල්පනා කරන්නේ. අද ඉතින් මට අදටත් ගෙදර එන සේරම මිනිස්සුන්ට මං හිනේ එක මිනිහටත් මං 10 ගමන විතර කියලා දෙනවා. මේක මමනේ හයි කරේ. මේක මමනේ හයි කරේ කියලා. ලෙගෝ වලත් ඔය කන්සෙප්ට් එකම වගේ එකක් තමයි තියෙන්නේ. පොතේ වෙනවා බලනවා හයි කරනවා දුම සාඩම්බරයක් එනවා මේ කැලේ හාර 5000ක් එකතු කරලා මොන හරි හදලා තියාගෙන හිටියා. ඉතින් මේක හොඳ බිස්නස් අයිඩියා එකක් කියලා ඔබට හැම වෙලාවෙම හිතෙනවනะ. මිනිස්සු ස්වභාව ධර්මයෙන් තමන්ගේ අත්දැකීම් වලින් තමයි සුපිරි බිස්නස් වලට ඕන කරන පන්නරේ හොයාගෙන තියෙන්නේ.
1: හරි.
0: මේසෙක කකුල් හතරක් ගලවලා ගෙදර අරගෙන ආපු මිනිහා තමයි අයිකියා හදන්නේ. හරිද? 1943 දී අයිකියා ගියා නම් ගිල් එක්ස්පීරියන්ස් අරන් තියෙනව නම් දන්නවා. අම්මෝ ඒව බස් ස්ටෑන්ඩ් විතර ලොකුයි.
1: ඕනේ.
0: පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක වගේ දෙකක් ඇති තියෙන පොඩිම එකක්. ඒ තරම්. මම දන්න ඉංජිනේරු මහත්මේ එයා IKEA කාලයක් වැඩ කරා.
1: හරි.
0: එයාට හරි උමනාව තිබුණා මේ කන්සෙප්ට් එක ලංකාවට අඳුනලා දෙන්න.
1: හරි.
0: මං එහෙම මොකද උනේ කියලා. එයා කිව්වා ඒගොල්ලෝ hina වුණා කියලා. IKEA ෆැක්ටරියක් දාන්න IKEA ෆැක්ටරිය ඇතුලේ වාහන යනවා.
1: ඕකේ.
0: ෂෝරූම් එක ඇතුලේත් වාහන යනවා. එහෙට මේ විශේෂම ස්ටෝර්ස් ඇතුලේ වාහන යන්න පුළුවන්.
1: එච්චර ලොකුයි.
0: ඒ තරම් විශාලයි.
1: හරි.
0: ඕගලන්ට එච්චර ලොකු රටක් තියෙනවද කියලා වගේ එකක් ඇහුවලු.
1: අනේ මට නම් ඔන්න කේන්ති ආවා.
0: ඔයාට කේන්ති කරඩ නැහැ නේ මිනිසුන්ගේ විශ්වාසය.
1: අය කියන්නේ මේ මොකක් වුණත් මොකද ඒ කතාව?
0: එහෙම තමයි ඇහුවේ ඉතින්.
1: What is this?
0: මේ මොකද කරන්නේ මම මොකද? මම මැරෙන්නේ?
1: මට අර කවුද අර මිනිස්සු? මට
0: ඉංගවරම්බාර්.
1: එයා නැතුව ඇති නේ නේ? 43
0: වෙනවා. 43 වෙනකොටත් මේ මිනිහට අඩුම තරම් අවුරුදු 20ක්.

0: අර මුට්ටිය ගන්න පුළුවන්. ටික වටින මුට්ටියක් ඇත්තටම. තඹ මුට්ටිය. පැටව හම්බ වෙනව නෙහි ගියම.
1: හරි.
0: අම්මෝ මුට්ටියයි ටික අරට එන්න මේකයි. වහ නැතුව නැතුව නේද? නැතුව නැතුව සමහරවල් රදරයට පැටව දෙන්නෙක්ව ගහයිද දන්නේ නේද කියලා මුට්ටියත් විහිළුවෙන් වගේ ගෙනත් දුන්නා. ඉතින් අර මනුස්සයා ආයෙ අර මුට්ටිය අරන් ගියා. දවසක් ගියා, දෙකක් ගියා, සතියක් ගියා, දෙකක් ගියා, මුට්ටිය ආවේ නැහැ. මුට්ටිය ආවේ නැහැ.
1: හරි.
0: අයිතිකාරයා ගියා මුට්ටිය ගෙනිච්ච මිනිහා ගෙදරට. කියලා ආ මේ මං ආයේ මේ මොකද මේ මුට්ටියට මොකද උනේ බලන්න මේ දැන් හදිසියෙම ගෙනත් දෙනවා කියලා අරන් ගියා. දැන් සති දෙකක් වෙන්න ආවනේ. සද්දෙකුත් වෙන දින්ද මම මේ ආවේ. මගෙත් පොඩි වැඩක් තියෙනවා කරගන්න මේ මුට්ටිය තියෙනවද ගත්තා කියලා.
1: හරි.
0: අයියෝ අයියේ හරි වැඩේ නෝනේ මුට්ටිය මැරුණා කියලා.
1: හරිනේ.
0: දැන් මුට්ටිය අයිතිකාරය අහන. එහෙම කොහමද මුට්ටිය මැරෙන්නේ? මුට්ටි කොහොමද මැරෙන්නේ?
1: ඕ.
0: එම්මන් දැන්නේ මුට්ටිය මැරුණා. එහෙම කොහොමද මුට්ටි මැරෙන්නේ? මුට්ටි වලට පැටව හම්බෙන්න පුළුවන් නම් මුට්ටි මැරෙන්න බැරිද කියලා. මතක තියාගන්න මේ කතාව අහුවෙන්න ඔබට අහුවෙච්ච තැන නෙමෙයි මෙතන මේක තියෙන්නේ. මිනිස්සු කිසිම දෙයක් ඕන දෙයකට මිනිස්සු එකඟ වෙනවා
1: රයිට්.
0: ඒක තමන්ට පොඩි වාසියක් තියෙනවා.
1: යස් අනිවාර්යෙන්.
0: විශ්වාස කරන්න බැරි අභව්‍ය දේවල් වලට. අසාධාරණ කියලා දැස් පනා පිට පේන දේවල් වලට. මිනිස්සු වචනයක් කියන්නේ. ඒකෙන් තමන්ට පොඩි වාසියක් තියෙනවා.
1: අනිවාර්යෙන්.
0: පැටව් ගහන තාක්කල් තමන්ගේ පැත්තට මිනිස්සු ඌ මුට්ටි පැටව් දානවනේ මේ දැන් ළඟද කියලා ගලින්න. කවදාද මුට්ටිය මැරුණ දවස තියෙනව නේද? අන්න එදාට ක්වෙස්චන් කරනවා. මුට්ටි කොහොමද මැරෙන්නේ? තමන්ට පාඩුව වෙන දවස තමයි
1: නැගිටින්නේ.
0: ඒ නිසා මහත්තුරු ඕගොල්ලෝ කරන ව්‍යාපෘතිය සේවය ඕගොල්ලන්ගේ එන්ගේජ්මන්ට් එක මොකක් වුණත් ඕගොල්ලන්ගේ වටේ ඉන්න ක්‍රවුඩ් එක කවුද කියලා බලාගන්න. ඕගොල්ලන්ගේ ඕඩියන්ස් එක කවුද කියලා බලාගන්න. මුට්ටි පැටව දානකොට අප්පුඩි ගහන මුට්ටිය මැරුණ ගහම පත් වෙන ඕඩියන්ස් නම් ඉන්නේ බලාගෙන. ඔය මුට්ටිය පැටව දානකන් තමයි ඔය අප්පුඩි ගහ ඉන්නේ.
1: ඔව් නේද?
0: නේද? ගෙවනකන් ලැබෙනකන් අප්පුඩි ගහ ඉඳි.
1: යස්.
0: කල්පනා කරලා බලන්න. ඔය ඕඩියන්ස් එක ඇත්තම ඕඩියන්ස් එකක්ද කියලා. ඒත තියලා සමහර දේවල් තේරුම් ගන්න පුළුවන්. සමහර මිනිස්සු මන් දගෙන අප්පුඩි ගහන ගොඩාක් අය ඉන්නවා. උඩට බලන්න කවුද ඕඩියන්ස් එක කියලා. කිසිම අපේක්ෂා බලාපොරොත්තුවක් නැති මිනිස්සු අප්පුඩි ගහන්නේ පැත්තකට ලා බලන් ඉන්නවා. සමහර බාගට එන්නෙත් නැහැ.
1: යස්.
0: හැබැයි සීන් එකේ ඉන්නවා.
1: යස්.
0: නේද? මුට්ටියට පැටියෙක් හම්බෙයි. එතකොට ඒ පැටියයි මුට්ටියයි දෙකම බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්සු ඕන දෙයකට එනවා. මුට්ටිය මැරෙන කම්මෙයි.
1: ඔව් ඔව් ඔව්.
0: එහෙනම් තමයි මම මේ මම නම් ජීවිතේ තේරුම් අරන් තියෙන්නේ. බලමු ඉතින් ඔබ වුණාද මේ මුට්ටිය වැටව ගහන එක ගැන හිතන්නේ කියලා නේද?
1: හරි ඔකේ.
0: ඉතින් මේ
1: අපි
0: නවසනිපයක් වුණොත් එහෙම දැන් බයක් වෙන්න දෙයක් නැහැ නේ. ඉස්පිරිතාල නම් ඕන තරම් තියෙනවා. දැනගන්න ඕන දෙයක් තමයි ගොඩක් තැන් වලට කරගන්න බැරි වුණාම විශේෂයෙන්ම සර්ජරිස් වලට ශල්‍යකර්ම නේ කියන්නේ.
1: සිංහලෙන්
0: තාම දෙනවද?
1: නෑ.
0: ශල්‍යකර්ම.
1: ඔපරේෂන්
0: ශල්‍යකර්ම සත්කම්. සත්කම් තමයි මං ආසාව.
1: ශල්‍යකර්ම
0: නේ මං ආස සත්කම්.
1: සත්කම් ලස්සනයි නේ.
0: සත්කම් කරන්න ඔය ගොඩාක් තැන්වල ඉඩපාඩු මදි. ඉඩපාඩු තියෙනේවත් ලංකාවේ තියෙනවා. නමුත් හුඟක් අයට ඉඩපාඩු මදි. ඒගොල්ලන්ගේම ඉස්පිරිතාලට එන ඔපරේෂන් ටික කරගන්න. හරිද? නවලෝකයට එවන්න.
1: යා ඕකේ.
0: නවලෝකයට එවන්න. මොකද නවලෝකේ තියටර්ස් 14ක් තියෙනවා. අනිත් එක ඒ තියටර්ස් එක එකව එක එක වැඩවලට ස්පෙસિෆයි කරලා
1: තියෙනවා.
0: හෘද සත්කම්ද වකුගඩු අරවා මේවා ඔහොම එහෙම සෙක්ෂන් කරලා තියෙනවා. මොකද ඒ ෆ්ලෝ එකම ස්පෙસિෆයි කරලා තියෙනවා. ඒක තියටර් එක ඒ වැඩේට. අපි තුම හෘද සත්කම්.
1: ඒක
0: තියටර් එක. ඒක තොට කාමරවල තියෙන පහසුකම්.
1: හරි ඔකේ.
0: ඒක ඉන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලය.
1: ලැබ් සර්විස් එක.
0: ඒවත් ඒ සියල්ලම ඒ කාර්යයටම අදාළ. ඒ වැඩේටම අදාළව තමයි තියෙන්නේ.
1: ඒ කියන්නේ වැඩේ ඉක්මනට කරලා ලස් හොඳ ප්‍රතිඵලයක් ගන්න අවශ්‍ය හැම දෙයක්ම.
0: මොකද ලෙඩෙකුට?
1: ඕ.
0: නිකන් වැඩිපුර තප්පරයක් එහෙමෙහෙ වෙන්න තියෙනකත් වාතයක් නේ.
1: ඕ වාසියක්.
0: ඔයා හිතන්නේ පල්ලෙහාම තට්ටුවේ තමයි තියටර් එක තියෙන්නේ. ඩොක්ටර් හම්බෙන්න තුන්වෙනි තට්ටුවට එන්න ඕනේ. කාමරයේ තියෙන 11 වෙනි තට්ටුවේ. ඉතින් මොන අපටද කියන්නේ කරන්න බුලෝ?
1: ඕ මොන මහන්සියක්ද නිකන් අවශ්‍ය මහන්සියක්
0: නේ. ඒ ලෙඩා මැරෙන්නේ මේ මේ වකුගඩු මේකෙන් නෙමෙයි. ඇවිදලා. ඉතින් ඒ නිසා කොළඹ නවලෝක හොස්පිටල් එකේ හැම දෙයක් ගැනම හිතලා තියෙනවා.
1: හරි ඔකේ.
0: ලෙඩකට බෙහෙතක් ගන්න එන මිනිහෙක් වුණත් අනවශ්‍ය විදිහට ස්පිරිතාලය තුල හැසිරෙන්නේ නැහැ. එකම ෆ්ලෝ එකේ. වාහනයව කාපා

0: කිවිස ලිෆ්ට් එකකින් අදාල් ෆ්ලෝ එකට ආවා. ડોක්ටර් හම්බුණා, ඒකෙම රිපෝට්ස් එක ගත්තා, ආයෙ පෙන්නුවා, එතනින්ම බෙහෙත් ටිකක් ගත්තා. එතනින්ම ලිෆ්ට් කරන එක කාපාක් එකට ආවා, ගෙදර ගියා.
1: Yes, වැඩේ ඉවරයි.
0: So minimal movements. හිතන්න. මේවා අපි හිතලා නැහැ. අපිට ඉතින් ওই ස්පීතාලේ අපි යනවා, අපි යගෙන මේකත් මෙතනමනේ තියෙන්නේ, ඕ අපිට හිතෙන්නේ නැහැ.
1: ඕ ඒක හරි.
0: නේද? ඉතින් ඔබ වේදනාවෙන් අමාරුවෙන් ඉන්නේ, ඔබට දැන් මේ වගේ ඒවා සිහි වෙන්නේ නැහැ වෙලාවට. ඔන්න ඔහොම තමයි කොළඹ නවලෝක හොස්පිටල් එක ඒගොල්ලන්ගේ සර්විසස් හදලා තියෙන්නේ. ඉතින් හරි බියුටිෆුල් කන්සෙප්ට් එකක්. පර්පස්ලි බිල්ට් හොස්පිටල්ස් තියෙනවා. සමහර අයියෝ දුන්න දුණු ගමුවේ තියලා, ඊතල කිතල ගමුවේ තියලා, රාළ මී ගමුවේ තියලා. ලෙඩා
1: හොමගම.
0: හරි නිති. හොමගම හරි මහරගම. තන්න කොහොමද කරන්න
1: කියලා? Yes, ඒකනේ නේ.
0: ඉතින් ඔහොම තමයි කොළඹ නවලෝක හොස්පිටල් එක. නොයන විශේෂඥ වෛද්‍යවරයෙක් නැහැ. වදන්නවද? ගොඩක් විශේෂඥ වෛද්‍යවරු තමන්ගේ විශේෂඥසේ පටන් අරන් තින්නේ කොළඹ නවලෝක හොස්පිටල් එකේම තමයි.
1: ආ සීරියස්ලි?
0: ඔව්. ඒක හොඳ තැනක් කියලා කියනවා මේ.
1: අනිවාර්යෙන් නිකන් කියන්නේ හොඳ වැඩක්
0: පටන් ගන්න හොඳ තැනක්. ඔව් එහෙම කියලා කියනවා.
1: යා ඔකේ. ඒ වගේම අරවින්ද මතක් කරන්න ඕනේ මේ ඔයා ජීවිතේ කවදාද දවසක දත් මදින් නැතුව ඔෆිස් ඇවිල්ලා තියෙනවද?
0: දත් මදින් නැතුව නම් ඔෆිස් ඇවිල්ලා නැහැ. මට ඒක අමාරුයි.
1: මම ක්ලාස් ගිහිල්ලා තියෙන එක දවසක්. ක්ලාස් ගිහිල්ලා මගට ගිහිල්ලා
0: ආඩම්බර ඉතින්
1: නෑ ආඩම්බර නෑ ඉතින් කල ඉගෙන ගන්න තියෙන උනන්දුව
0: දත්මදින් නැතුව
1: ක්ලාස් ගිහිල්ලා ඊට පස්සේ නිකන් යනකොට මතක් වුණා දත්මදින් නැණි කියලා ආය ආවාසයට කතා කළේ කොහොමද යද එන්න වෙන්නේ සනීප නැහැ කියලා මේව කරා මේ ක්ලාස් එක එහෙම ඇති ලයිෆ් එකේ නේ අතර ඕඩර් නැද්ද එහෙම වෙලා
0: නෑ මට එහෙම දත්මදින් ගමතක එන්නේ දත්මදින් ගමතක එන්නේ කොහොමද එහෙම
1: සුදු
0: පාට වෙන ක්‍රීම් වලින් වහලා තියෙන අතීතය අපිට මදින් මද මං හිතන්නේ විවරණය කරයි හොඳයි ඉතින් ඇත්තටම
1: මගේ මූණ සුදුයි දත් වලට වඩා නේ දච්චුට කපාටයි මම ට්‍රයි
0: කරා මගේ යාළුවෙක් ඉන්නවා අපේ ගෙදර කරවල ෆ්‍රෙෂ් මිනිහගේ මාළු වලට වැඩි සාද ගන්න කිව්වා කොහොම ගන්න
1: රයිට් අපි දත් මදින එක පුරුද්දක් විදියට ඒක කරගෙන යන දෙයක් අපි ඒකටත් අර ගුඩ් මෝර්නින් සීන් එක තමයි ගුඩ් මෝර්නින් කියලා ඒක ඒ හරියට වචනේ මීනින් එකට කියන්නේ නැහැ වගේ දත් මදින එකත් ඒක නියම් ආ දත් මදින
0: වලට වැරදි අදහසක් ඔයා නිකන් සමාජගත කරනවා කියන එක ඒකත් ඔහොම හදාගෙන යනවා
1: මොකක්ද
0: දත් සුදු පාට වෙන්න ඕන එකක් නැහැ දත් සුදු පාට වුණොත් දත්වල ශක්තිය අඩු වෙනවා කියලා මතක තියාගන්න
1: ඕනේ.
0: මේක නිකන් හෙන හොක්ස් එකක් ඔය මේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන
1: හොඳේ. ආ ඕකේ නිකන් සුදුම වෙන්න ඕනේ
0: කියලා. දත් සුදු වෙන්න ඕනේ කියලා. සුදු පාට තමයි දත්වල පාට කියලා කවුද කියන්නේ? ඕනම වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා කතා කරලා තියෙනවා බලන්න ඉතින්. ඒ කියන්නේ මේකට කියනවා කියවීම. කියවීම කියන්නේ කියෝ කියෝ ඉන්න එක නෙමෙයි.
1: හරි.
0: ඒ කියන්නේ සමහර දේවල් සම්බන්ධයෙන් විශේෂ සම්බන්ධයෙන් පොඩි කියවීමක් මිනිසුන්ට තියෙන්න ඕනේ. නැත්තම් හරි ලේසියෙන්ම එක එක
1: වැරදි දේවල් ටික ඔළුවට දාගන්නවා
0: අපි.
1: Yes.
0: දත්වල තියෙන්නේ ඇද්දත් පෙනුම කියලා කියන්නේ ඇද්දත් පැහැය.
1: Ha right.
0: ඇද්දත් සුදු පාට නෙමෙයි.
1: නෙමෙයි. ඕ.
0: ඇද්දත්වල තියෙනවා light beige color එකක් වගේ. ඒ කියන්නේ off white එකක් වගේ තියෙනවා. සුදු පාට නම් ඇත්තටම සුදු පාට මන් දත් දැකලා තියෙනවා. ඒක ලෙඩක්. ඇටසකිලි වගේ දත්.
1: ඕකේ.
0: එහෙම වෙලා තියෙනවා මම දැකලා
1: තියෙනවා.
0: ඒක ලෙඩක්. ඒ දත් බ්‍රිටල් වෙනවා. තද දෙයක් හැපුවොත් ඒවා කෑලි කෑලි වලට කැඩෙනවා.
1: හරි ඕකේ.
0: ඔය එනමල් එකයි දතයි ඔය ඔක්කොම එකතු වුණාම තමයි ඔය ලා කහ පාට. ඔය පාට නම් නෙමෙයි. මේකල ගුරු පාටයි මේවා.
1: ගයි.
0: ඊළඟට මොකද වෙන්නේ?
1: Yes.
0: අපි කෑම කනවා. මේ නෑ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකො. ඔය අවුරුදු 5000කට විතර කලින් හිතාගෙන හිටියන්නේ අර සුමේරියන් සනේද?
1: ඕ.
0: මේ පණුව කනවා කියලා. එහෙමම හිතාගෙන හිටියත් කමක් නැහැ. දැන් ඇත්තටම මේ ඉන්න බැක්ටීරියා කාරයෝ ටික ලොකු කරලා බැලුවොත් උණුත් පණුව වගේ තමයි ඉතින්. පොඩි පොඩි හැඩතලවල චූටි චූටි වෙනස්කම් ඇති ඉතින් උන්ට. ඇත්ත. උන් මොකද කරන්නේ? උන් මේ අපි බත් කනවා, අපි පාන් කනවා, බිස්කට් කනවා වගේ දත් කන්නේ
1: නැහැ. හරි.
0: උන් කරන්නේ අපි කාපු කෑම කොටස් වල ඉතුරු වෙලා තියෙන. දත් මැද්දාම මේ ගොඩ දාන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි. අපි භාවිතා කරන කෑම කොටස්වල තමයි උන් වැඩෙන්නේ. උන් කන්නේ ඒවා. කාලා උනුත් ඉතින් ඔය අපි වොෂ්රූම් යනවා වගේ උන් උතනම වොෂ්රූම් කරනවනේ.
1: ආ ඕකේ. අපි මේ කට ඇතුලේ?
0: නැතුව උන් වොෂ්රූම් කරනවනේ. වොෂ්රූම් කරන එක ඇසිඩ් ජාති.
1: හරි ඕකේ.
0: අන්න ඒ ඇසිඩ් එකට එනවල් එක ඉස්සෙල්ලාම ඩැමේජ් වෙනවා. දිලිසෙන කොටස. ඊට පස්සේ ඇතුළේ තියෙන කැල්සියම් ඇතුළේ තියෙන ඒක ඩැමේජ් වෙනවා. කාලයක් යද්දි තමයි ඒක ටික ටික ලොකු වෙන්නේ. දැන් ඇඩ්වල් නම් අපි දකිනවා මොන හරි දාලා මැද්දාම ආපහු දත සම්පූර්ණයෙන්ම ඇදෙනවා ඒ. පුතේ දත් එහෙම හැදෙන්නේ නැහැ. ඩෙන්ටල් එකට ගිහිල්ලා පුරව ගන්න ඕනේ. අර තියෙනවනේ විශේෂ ඩෙන්ටල් ස්පේස් එකක්. ඒක දාලා ලස්සනට මේවා කළා මොකද ලයිට් එකක් එහෙම අල්ලලා එන වැඩක්. ඊට පස්සේ ගියලා රුපියල් 20-30,000 බෙල්ලක් දෙන ලොකු සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. තල්ලි තියනවනේ. නේ? තල්ලි තියෙනවා නම් දත් මදින්න ඕනේ නැහැ. සේරම ටික අයින් කළා දැම්ම හැකි. දතකට හොඳකට වැඩක් කර ගන්න. තාමත් දීනේ කියලා ලංකාවේ ලක්ෂයකමාරකින් විතර වගේ එක දතක් දා ගන්න පුළුවන්.
1: එක දතක්?
0: නැත්තම් මොකද වෙන්නේ?
1: දත් දොස්තර කෙනෙක් වෙන එක මරුන්නේ නේ.
0: ඉතින් දත ගලවනවා කියලා කියන්නේ ඒකනේ. ඉතින් ඔබට සල්ලි තියෙනවා නම් දත් මදින්න ඕනේ නැහැ ඇත්තටම.
1: හරි, ඔකේ.
0: සේරම නරක වෙනකන් ඉඳලා ගිහිල්ලා අලුත් දත් 32ක් දා ගන්නවා. පොඩ්ඩක් දුකක් විඳින්න තියෙනවා. මොකද මේ හකු පාඩා විදලා අර ස්ක්‍රූස් දාලා කරකවල දවස් ගානක පොඩි ප්‍රොසෙස් එකක්. ඒ ටික හිටව ගන්නම සෑහන දත් 32ම එකපාර හිටවන්නෙත් නැහැ.
1: හරි.
0: හිටව ගන්න ඕන. හරි.
1: එච්චර යන්න ඕනේ නැහැ අපි. අපි දත
0: මදින්න. එච්චරම යනවාද කියලා ඉස්සෙල්ලා හිතන්න.
1: හරි.
0: ඊට මෙහෙන් කරගන්නවා නම් මම මතක තියාගන්න දත් සුදු නැහැ එකක්.
1: හරි.
0: දත් සුදුයි කියලා කතාවක් නැහැ. ඒක හදපු එකක්.
1: හරි.
0: දත් දිරුවට පස්සේ ඒවා මොන හරි එකකින් වැද්දාම හරි මෙහෙම කරපුවාම හරි සිමින්ති කනව නෙමෙයිනේ. සිමින්ති වලින් දම්මද නෙවෙයි නේ පිරල
1: හැදෙන්නේ.
0: එහෙම දත් ඒවා හිල් පිරෙන්නේ නැහැ. ඒ මතේ අයින් කරගන්න.
1: ඒ දෙකම අයින් කරගන්න ඕනේ.
0: දෙකම බඩන්න.
1: රයිට්. ඕකේ.
0: ඉතින් අපි කරන්න ඕනේ මේ බැක්ටීරියා මත ක්‍රියා කරලා.
1: හරි.
0: නරක බැක්ටීරියා ඇනරොබික් බැක්ටීරියා විතරක්
1: yes
0: කටෙන් අයින් කරලා දාන
1: yes
0: සංයෝග තියෙන ටූත්පේස්ට් එකක් පාවිච්චි කරොත් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒක මම කියන එකක්. ඒක ලින්ක් සුදන්ත කියන එකක් විතරක් නෙමෙයි. ලින්ක් සුදන්ත සායනික තහවුරුවක් කරා. මොකද සායනික තහවුරුවක් කියලා කියන්නේ? අන්න ඒකනේ අපි ඉගෙන ගන්න ඕනේ. මොකක් හරි භාණ්ඩයක තියෙන ආරක්ෂාකාරී බව, ගුණාත්මක බව සහ ක්‍රියාකාරී බව තහවුරු කරනවා මිනිස්සු කණ්ඩායමක් යොදාගෙන. ඒ වගේ එකක් විතරයි ජර්නල් එකකට, මෙඩිකල් ජර්නල් එකකට යන්න පුළුවන්. ඒ සම්පූර්ණ ගමනම මමගේ ප්‍රොඩක්ට් එක ගැන පූර්ණ විශ්වාසය තියලා ලින්ක් සුදන්ත ගියා. ඒගොල්ලෝ විභාගේ පාස් වුණා.
1: රයිට්. එහෙනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
0: දත් මදින්න. තමන් ප්‍රොඩක්ට් එක ටෙස්ට් කරනවා. හරි ටෙස්ට් කරලා කියන්නේ වැඩේ වෙන්නේ නැත්තම් කියන්න කියලා. ඒගොල්ලෝ කියනවා අවසාන වශයෙන් අපිට හරි ආඩම්බරයි. ඉතින් ඔයා දන්නවනේ අපි පේරාදෙණිය විශ්වවිද්‍යාල දන්ත වෛද්‍ය පීඨේ ලෝකෙම පිළිගත්තු තැනක්.
1: ඒගොල්ලෝ
0: කියනවා ඔව් ඕගොල්ලෝ කියන වැඩේ ඕගොල්ලන්ගේ ටූත්පේස්ට් එකකින් වෙනවා. ඇනරොබික් මොනවද මේ උන්ට
1: කියන්නේ?
0: බැක්ටීරියා. ඕගොල්ලන්ගේ ටූත්පේස්ට් එකෙන් අයින් කරන්න පුළුවන්. දතට ආරක්ෂාව හම්බෙනවා ඒකෙන්. හැබැයි හිල් වෙච්ච දත් පුරවන්න නම් ඔබ යන්න ඕනේ. ආයි හිල් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ඔබ ලින්ක් සුදන්ත වලින් දත් ටික මැදගෙන යනවා නම්. ඕකේ.
1: ඕකේ. ඕකේ. got it. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලංකා ටයිල්ස් වල අද දවසින් අවසන් වෙනවා මිඩිය සේල් එක. ඉතින් මෙහෙමයි දැන් මේ සේල් එකට ඔබට සහභාගී වෙලා ටයිල්ස් ගන්න බැරි වුණා නම්
0: හොඳ වැඩේ. හොඳ වැඩේ.
1: හොඳ වැඩේ කියලා. බැරි වුණා නම් ඕගලන්ට තව ඉතිරි
0: වෙන හොඳ වැඩේ කියලා කියන එක හොඳ නැහැ.
1: කොහොමද ඩිසెంబර් වල වගේත් වර්ෂ අවසාන සේල් එකක් දායි ලංකා ටයිල්ස්. හැබැයි
0: දායිද කියලා මන් නම් දන්නේ නැහැ මිස්. ඔයා දන්නවද?
1: ඔයයි කිව්වේ දායි.
0: දායිද කියලා මන් දන්නේ නැහැ.
1: ඔයා අයිය කිව්වේ
0: බය වෙන්න එපා. දෙසැම්බර් මාසේ අනිවාර්යයෙන්ම දායිද කියලා අපි දන්නේ
1: නැහැ. ඉතින් ඒ නිසා අද පුළුවන් නම් යන්න මොන හරි ගෙදර තියෙනවා නම් බාත්รูම් එකක් ඉවර කරලා දාන්න. ඊට පස්සේ ටයිල් අල්ලන්න
0: ඕන. මම පොඩි දෙයක් කියන්න ඕම කතාවක්.
1: Yes.
0: වරන්ද Big Bad Wolf කියලා පොත් ප්‍රදර්ශනයක් ආවා. ලංකාවට අන්තිම තාවය ආවාසේ මට මොකක් කර හේතුවක් වුණා මං හිතා නෑ ඊළඟ එකට යනවා කියලා.
1: Yes, okay.
0: මං කොහේ නැද මේකෙන් දැන් මේකට යන්නේ නෑ ඊළඟට යනවා.
1: ආ.
0: ඒ අවුරුද්දෙන් පස්සේ එක කවදාවත් ලංකාවට ආවේ නෑ.
1: හොඳ වැඩේ.
0: අන්න ඒ හොඳ වැඩේ හොඳ නෑ. ආන් ඒ වැඩේ තමයි ඔබටත් අපිට කියලා දෙන. අද තමයි අවසාන දවස.
1: Right.
0: මිඩිය සේල් එක ගිහින් බලන්න. ටයිල් ගැන අපි ඇති වෙන්න කතා කරලා තියෙනවා. මොසයික් රේන්ජ් එක ගැන ඔයගොල්ලෝ හොයලා බලන්නම ඕනේ. හරිම ලස්සනයි මේ මොසයික් රේන්ජ් එක. ඒගොල්ලන්ගේ ටයිල් ගැන විස්තරය ඇති මිඩිය සේල් එක ගැන කියනවා නම් ඒකත් පොඩ්ඩක් බලන්න. ඒගොල්ලන්ගේ කොලෝමා කියන බාත්වයා සහ ෆිටින්ග්ස් කලෙක්ෂන් එක තියෙනවා. බලන්න ඕනේ ඒවා.
1: Yes.
0: ඒකත් 139,000 ගානක ඉඳලා වගේ පටන් ගන්නවා නේද?
1: පටන්
0: ගන්නවා කලෙක්ෂන් එක. ඒ කියන්නේ බාත්รูම් එකට ඕන කරන අංගෝපාංග සියල්ල ටයිල් ටික අරුණකොට.
1: Okay.
0: පැකේජ් එකකට ගන්න පුළුවන්. ඒ වගේ පැකේජස් උඩට 139,000 ඉඳලා හොම යනවා එකන්නේ ඩිසයින් එකේ හැටියට ගාන හැටියට හැබැයිම පැකේජ්කම ගන්නකොට ඔබට වාසියක් තියෙනවා ඇත්තටම. ඉතින් මේක ලබන අවුරුද්දෙන් බලනවා ඩිසෙම්බර් බලනවා. බිග් බෑඩ් වුල්ෆ් එකට වගේ වුණොත් මට කියන්න එපා.
1: ඩූ ඉට් නව්. අද තමයි අවසන් දවස. උදේ 7:40 46යි දැන්.

வாசம் பதமிட சீத்த 1500cc turbo engine කින් බලගන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල හයිඩ් පාර්ක් කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4400 678

0: తిలక వర్ధన టెక్స్టైల్స్
1: ගොතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB-stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: Smart Marupu Ahiniya then Aduma Milita Rupiyal 59999 sita Xiaomi then Aban Sutin
4: Parampara gananawak api obowa balagenbowa eha meha nupenna pittiyak athule thibunu ape namaya usas tattwaya oba obi jeevithaye taram vishwasa kala dinen dina taakshanaya aarakshawa ihala nanbamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshita karanaya kalani fine shield purple wire then vilanda
5: 40 wasaraka david peeris vishwasaya samaginnena bajaj chetak electric scooter then rata pura vihidunu dpmc pradarshanagara saha dealer jale
6: obe priyathama avakasha නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න
8: නම් කිව්වම රස දැනෙනා පැල්වත්ත බටර් ඔගලන්ට ග්‍රෑම් 50 ග්‍රෑම් 100 ග්‍රෑම් 200 පැක්සලින් ගන්න පුළුවන් බව කරුණාවෙන් මතක තබා ගන්න. ඊට පස්සේ අද දවසේ අපි කතා කරනවා කොකෝ ෆ්‍රයි ගැන. නියම පොල් තෙල් එකක් හොයනවා නම් ෆිසිකලි RBD කරලා තියෙන හොඳ පොල් තෙල් එකක් හොයනවා නම් ඒකට උත්තරේ තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. ඒ වගේම අපි ෆයර් ගාඩ් ගැන කතාව පටන් ගන්නෙම ACL වලින්. ඉතින් ACL ඒගොල්ලන්ගේ දම්පාට ෆයර් ගාඩ් කේබල් එක මාකට් එකට නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔගලන්ට ගෙදර මොකක් හරි අලුතින් හදන වැඩකදී ඔගලන්ට අවශ්‍ය වෙනවනි වයර් නේද? දැන් ඔබට නිකම්ම වයර් කියලා ඉල්ලනවට වඩා ඔයගලන්ට දැන් තියෙනවා වයර් ඉල්ලන ක්‍රමයක්. ඒ තමයි ACL දම්පාට ෆයර් ගාඩ් කේබල් එක දෙන්න කියලා ඉල්ලන්න. ඒක තමයි සුපිරිම ගිනි ආරක්ෂකය. බජාජ් ත්‍රී වීල් ගැන මතක් කරන්න ඕනි. 200cc 236cc ත්‍රී වීල් දෙකම මාකට් එකේ තියෙනවා. ඒ වගේම LOLC ෆයිනෑන්ස් එකත් එක්ක අපි මේ දවස්වල කතා කරනවා ඔයගලගේ ව්‍යාපාරයේ ගොඩ දාන ක්‍රම සහ විදි ගැන. ඉතින් ඒ ගැන විස්තර කියන්න. ප්‍රයිම් ගෲප් එක කොළඹට එන්න කියලා ඔබට ආරාධනා කරනවා. මේ තමයි ප්‍රයිම් ටයිම් එක. කොළඹින් අපාර්ට්මන්ට් එකක් ගන්න ඔගලන්ට 20% ඉතිරියක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඔක්තෝබර් මාසයේ 31 වෙනකල් ඒ දීමනාව තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අදහසක් තියෙනවා නම් කොළඹට එන්න. ඇඩ්‍රස් එක කොළඹ වෙනවට ආසයි නම් ඔබේ හැම වැඩක්ම වෙනස් වෙයි යන්නේ. ලයිෆ් ස්ටයිල් එකම චේන්ජ් වෙයි. පොඩක් කොළඹ ජීවිතේ මම තාසයි. මම කොළඹ මේ මැද ඉන්න කෙනෙක් නෙමෙයිනේ. මම ඉන්නේ කොට්ටාවේනේ. කොමුණත් මමත් ආසයි කොළඹට ආවත්. මමත් හිතනවා මගේ ජීවිතේ මාරු විදියට වෙනස් වෙයි කියලා. ඒ වෙනසට ඔබ ආසයි නම් අනිවාර්යෙන්ම ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න. මේ තමයි ප්‍රයිම් ටයිම් එක. ඊට පස්සේ අපි ඇලුමෙක්ස් ගැන කතා කරන්න ඕනි. තවමනාද අපි කතා කරනවා RBS පැනල් ගැන. රයිනෝ හඳුන්වලා දෙන RBS පැනල් ගැන අපි කතා කරන්න ඕනි. කමර්ෂල් බැංක් ගැන අදවස අපි අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ වගේම අපි නිකම්ම නිකං බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි ටාටා කියලා කියන්නේ. අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ඔබේ ව්‍යාපාරවලට අතහිත දෙන, ඔබේ ව්‍යාපාරයේ ගොඩ දාලා දෙන බ්‍රෑන්ඩ් එකක් තමයි ටාටා කියලා කියන්නේ. ඒ ගැනත් අපි වැඩි විස්තර කියන්නම්. සහ මේ දවස්වල අපි හච් එකේ වන් ලෝඩ් ගැන තමයි කතා කරන්නේ.
9: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුද්ද පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2999 සිට ස්මාර්ට්ෆෝන් රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා, නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න අදම හච් ඇප් එකෙන් හෝ www.hutch.lk within ho abage flagship outlets weda pemina obage one load plan ekak active karaganna hutch one load disconnect nathi avuruddakata athi
10: After A-levels, AI-driven world එකේ Slitech level up වෙන්න ready da. Cutting edge degrees, smart learning, industry exposure වගේම ලෝකයේ top 2% researchers like ඉගෙන ගන්න. IT, business, AI, engineering, architecture, QS, law, nursing, education, sciences ඇතුළු ඔබට match වෙන future ready degrees රසක් අදම අයදුම් කරන්න. පිවිසෙන්න www.slit.lk. අමතන්න 011 754 481. Slit, evolve beyond.
11: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා. විකුණන ලොල්වුන සැමට දැනුම් දීමයි.
12: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
13: දැන් සිංහ වෙතින් රස්නිට විසඳුම AC සන්නාම රැසක AC සඳහා දැවන්ත මිලාඩු කිරීමක් මාසිකව රුපියල් 6250 සිට ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලි රහිතව ගෙවීමේ හැකියාව සහ ඕනෑම ශාඛාවකින් ටික ටික ගෙවීමේ හැකියාව තිබෙන නිසා ගැනීමත් සිම්පල් ගෙවීමත් සිම්පල්.
14: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩි ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මස 16-17 දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදු රත් ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝ අවස්ථාවක් අමතන්න 01-1-7-5-4-6 සරණ මහල් ජීවිතේ සරණමේ අවස්ථාවන් සඳහා.
8: ටි ලුක් එක ඊට පස්සේ හොඳම පෆෝමන්ස් හොඳ ටෝක් එකක් තියෙන හොඳ බැලන්ස් එකක් තියෙන සුපිරි බයික් එකක් හොයනවා නම් ඒකට හරියනම එක තමයි බජාජ් පල්ස N160 කියලා කියන්නේ. ඒ වගේම අපි පහුගිය දවස්වල කතා කරා නේද ආයුබෝ ලොටරි එක ගැන ගන්න කිව්වා නේද. ඉතින් ඒගොල්ලන්ගේ පළවෙනි විශේෂ දිනුම් මැදීම සිද්ධ වුණා පහුගිය 13 කොහෙද නේද. ඉතින් ඒකේ ජයග්‍රාහකයන්ගේ ලිස්ට් එක තියෙනවා. අපි ඒ ගැනත් විස්තර කතා කරමු අද දවසේදී. මේ ඔක්කොමත් එක්ක බයික් X55 ඇතුළු තව ඒගොල්ලන්ගේ තියෙනවානේ BG ඔටෝ මොබයිල්ස් වෙතින් ගෙන්නන වාහන ගොඩක් තියෙනවානේ. ඉතින් ඒ වගේ වාහන සෙට් එකක්ම ඕගලන්ට ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් වෙතින් බලාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔගොල්ලෝ පාරදි දකින ඒ වාහන සෙට් එක ඔබේ ගෙදර මිදුලේ නවත්තන දවස වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ. ඒකට සියලුම වැඩ කටයුතු සලසලා දීලා තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්. ඉතින් ඔබට තියෙන්නේ ගිහිල්ලා පොඩක් බලන්න පළවෙනි ස්ටෙප් එක. හරිද? බලලා ඊට පස්සේ ඉතින් මන් දන්නවා ගන්නවා කියලා. පළවෙනි ගිල බලන්නකෝ. ඕකේ රයිට්. ඒ වගේම BOC ට්‍රැවල්ස් ගැනත් අද දවසේ අපි කතා කරන්න ඕනි. විශේෂයෙන්ම පිටරට යන්න ආසාවක් තියෙනවා. හැබැයි ඉතින් වීසා ගන්න අර වැඩ මේ වැඩ අපි වැඩිය දන්නේ නැහැ ඉතින් ඕවා නේද. ඉතින් මේ වැඩ ටික පිළිවෙල කරලා දෙන්න BOC ට්‍රැවල්ස් ලෑස්තිලා ඉන්නවා. අවුරුදු 30කටත් වඩා වැඩි ඒගොල්ලන්ගේ සර්විස් එක. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ වැඩේ ලස්සනට කරලා දෙන්න ඒගොල්ලන්ට පුළුවන්. කාගීල්ස් ෆුඩ් සිටි යන්න මොණි මේ දවස්වල හේතුව තමයි 43 සම්වත්සරය නිසා වාසි ගොඩක් අපිට තියෙනවා. මේ ඔක්කොමත් එක්ක අපි කතා කරනවා Xiaomi TV ගැන, ඒ වගේම අබාන්ස් ඔඩියෝ සිස්ටම් ගැන. මේ දෙකම ඔයගොල්ලන්ට අබාන්සකින් ගන්න පුළුවන්කම තියෙනවා. තව මොනවාද? උදේම අපි නවලෝක හොස්පිටල් එක, කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන කතා කරා. ඒ වගේම ලින්ක් සුදන්ත ටූත් පේස්ට් එක ගැනත් කතා කරා. දත් ටික ආරක්ෂා කරගන්න, මැරෙන කම්ම දත් ටික තියාගන්න, පොඩි පියවරක් අද ගන්න. හරිද? මාසයක් දත් මැදලා බලන්නකෝ ලින්ක් සුදන්ත වලින් වෙනස ඊට පස්සේ ඔබට තේරෙයි. හරිද? ඒ වගේම අපි කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන කතා කරන්න ඕනි, වියර්ඩ් ජෙට් ගැන කතා කරන්න ඕනි. $90 ඉඳන් උගලන්ට පියාසර කරන්න අවස්ථාව දීලා තිනවා වියර්ඩ් ජෙට් සහ එච්චරයි. දැන් වෙලා උදේ 7 විනාඩි 55.
15: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: අසපදමට සිත
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී
2: කවුරුත් ගන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රථය බජාජ්
3: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
4: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
3: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
4: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
5: ඔටෝ බාත්ය පවතී සෑමදා.
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: Bajaj Pulsar N160 Superim Performance Superim Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 01114700
11: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු

0: විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.77.666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
3: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
5: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
4: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
6: සිමෙන්ති කොට 3යි. මනි ට්‍රාන්ස්ෆර් එකයි මුදල.
7: මුදලාලි මහත්තයෝ මට පේන්ට් ලීටර් 6යි. ලයිට් බිල ගෙවන්නත් ඕනේ.
8: මට කපරාරුවට වැලි කියුබ් එකත් ඕනේ. account එකේ බැලන්ස් එක බලා ගන්නත් ඕනේ.
9: Combank Shakti. බැංකුව දැන් ළඟම කඩේට. commercial බැංකු ගිණුම් හිමි ඔබට මුදල් ගැනීම සහ තැන්පත් කිරීම, මුදල් යැවීම, ගිණුම් ශේෂ පරීක්ෂාව මෙන්ම බිල්පත් ගෙවීම පහසුවෙන්ම සිදු කර ගන්න. Combank Shakti. බැංකුව දැන් ළඟම කඩේට.
10: අපි ආයෙත් මතක් කරනවා ලංකා ටයිල්ස් වල මීඩියා සේල් එක අද දවසින් අවසන් වෙනවා. 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් ඔබට ලබා ගන්න පුළුවන්. දිවයින පුරා තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර වලට සහ අලවි නියෝජිතවරුන් ගාවට යන්න. දැන් වෙලාව පත්‍රේ බලන්න.
11: හතර වටේම පත්‍ර තප්පරේට සියතට.
12: සියත පත්‍රේ විත්හසා.
11: අනුග්‍රහය.
13: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමැට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
10: Hi Hasa, good morning.
14: Good morning Ashcharya. අදත් ආවා පත්‍රවල විස්තර අරගෙන.
10: Yes.
14: ඉතින් ඉස්සෙල්ලා මතක් කරලා ඉන්නම් කීල්ස් ඉන්නවා අපිත් එක්ක. කීල්ස් කියන්නේ කීල්ස් ෆ්‍රෙෂ් බව එකතු කරන්නේ සුපර් මාකට් එකේදී ඔබ ගන්න කෑම බීම ටිකට විතරක් නෙවෙයි. කීල්ස් එක්ක ලයිෆ් එකම ෆ්‍රෙෂ් කරගන්න කියන එක තමයි යෝජනාව. ඉතින් අද ඔෆිස් යනකොට ඔෆිස් එකේ එහාට මෙහාට යන්න සිද්ධ වෙන වෙලාවට ලිෆ්ට් එකේ යන්න නැතුව පඩිපෙළේ ගිහිල්ලා බලන්න. නිකන් ඒක තමන්ගේ ජීවිතයට පුරුද්දක් කරගන්න පුළුවන්ද කියලා බලන්න. මෙහෙමයි දැන් 30 වෙනි තට්ටුවේ නම් ඉන්නේ පඩිපෙළේ යන්න එපා. එතකොට වැඩ කරන්න වෙලාවක් නැති වෙනවනේ. තමන්ගේ ඔෆිස් බිල්ඩින් එකේ උඩට පල්ලෙහාට නගින්න බහින්න තියෙන්නේ පඩිපෙළි 3-4යි නම් බලන්න මේ ට්‍රයි කරලා ලිෆ්ට් එක පාවිච්චි කරනවා වෙනුවට පඩිපෙළේ එහාට මෙහාට යන්න ඇඟටත් පොඩි වෙනසක් දැනේ. ෆ්‍රෙෂ් ටේක් එකක්. ඉතින් කීල්ස් එක්ක ලයිෆ් එකම ෆ්‍රෙෂ් කරගන්න හිතාගෙන අපි යමු අද පත්‍රවලට. මම දිවයින පත්‍රයෙන් අද පටන් ගන්න.
10: හරි.
14: බන්ධනාගාර ගතවන භික්ෂූන් වහන්සේලාගේ චීවරයට අවසර. කමිටු වාර්තාවේ නිර්දේශ ගැන ඇමති කියයි. බන්ධනාගාර ගතවන භික්ෂූන් වහන්සේලාට බන්ධනාගාරයෙන් බැහැරවන අවස්ථාවල චීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය හිමිවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ ප්‍රකාශ කරලා තියෙන බව අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. අතුරු කමිටු වාර්තාවේ නිර්දේශ අනුව මේ සඳහා බන්ධනාගාර ආඥාපනතේ නිත්‍ය නියෝග සංශෝධන ඉදිරියේදී සිදුවනු ඇති බවද ඇමතිවරයා පවසයි. ජනාධිපති ලේකම්වරයාට එම කමිටුවේ වාර්තාව ඊයේ භාර දෙනු ලැබී එම ගැටලුව සති දෙකක් තුළ විසඳන ලෙස මීට පෙර ජනාධිපතිවරයා උපදෙස් දී තිබිනි. ඇමතිවරයා ඊයේ මෙසේද කීය. ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඒ අනුව ක්‍රියාමාර්ග ලබා ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට දින 10ක් ලබා දී තිබෙනවා. එමෙන්ම යම් හේකින් වෙනත් ආගමික පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙක් වුවහොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කර ගනිමින් එයට අදාළ කරගත යුතුය.

0: කියල තමයි කියන්ති ඕනෑම ආගමික පූජකයෙක් සිරකරුවෙක් බවට පත්වනොත් එහෙම ඊට පස්සේ නැවත පිටතට ගෙන එන අවස්ථාවලදී ඒ ආගමික පූජක භාවයට අදාළ ඇඳුමෙන් සැරසෙන්න ඔන්න අවසරය තියෙනවා. බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කරන කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට බාර දුන් බවත් තවත් ප්‍රවෘත්තියකින් දක්වලා තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලාට සහ ආගමික පූජක උතුමන් වහන්සේලාට දැන් ඉතින් තමන්ගේ ආගමික ඇඳුම ගැන වද වෙන්නේ බය වෙන්නේ නැතුව හිරේ විලංගුවේ යන්න පුළුවන්. හිරේ ගියාට ඇඳුම ඒ ඇඳුමම ඇඳගෙන නැවත පෙනී හිටින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක සුවිශේෂී ජයග්‍රහණයක් ආගමික උතුමන් වහන්සේලාගේ. මොකද හොර මැරකම් මොනවා කළත් හිරේ විලංගුවේ වැටුණත් ඒ ආගමික ඇඳුමේ ගෞරවය රැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳ ජයග්‍රහණයක්. දින මින පුවත්පතට මං ඊළඟට එනවා. බැසිල් අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු. රජයේ මුදල් මිලියන 7.8ක් අවභාවිතය පිළිබඳ තමයි මේ පුවත. රුසියාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව කියමින් මහින්දගේ රුව සහිත ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය කර බෙදලා දිගින් දිගටම අධිකරණය මගහැර සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ජාත්‍යන්තර වරෙන්තුවක් ඊයේ නිකුත් කළා කියනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර බැසිල් රාජපක්ෂ යන අය ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි බවට කළ දැනුම් දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා කියලා තමයි සඳහන් වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන විමර්ශන නිලධාරියා විසින් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදල් යොදවමින් රුසියාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව පවසමින් දිනන ඌව නමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය කර බෙදා හරිමින් රජයේ මුදල් අවභාවිතා කළා කියලා තමයි මේ චෝදනාව එල්ල වෙලා තියෙන්නේ. බැසිල් රාජපක්ෂ රැඳී සිටින ස්ථාන පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදනයක් පසුගියදා නිකුත් කර තිබුණු අතර ඊයේ අධිකරණය නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුවට අනුව ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීමට නියමිතයි කියලා තමයි මේ ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම සමහර විට දැන් මේ රුසියාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න කියලා රුසියානුවන්ට ලංකාවට එන්න කියලා ආරාධනා කරන්න වෙන්න ඇති සමහර විට මහින්දගේ මූණ තියෙන ටී ෂර්ට් ගහුවේ කවුදන්නේ මහින්දගේ මූණ තියෙන ටී ෂර්ට් එක දැක්ක ගමන් රුසියානු ජාතිකයන්ට ආනේ අපි මහින්දව බලන්න යන්න ඕනේ ලංකාවට කියලා ලංකාවට එන්න හිතනවා. දන්නේ නැහැ නේද? එහෙමනේ ඒක කරලා තියෙන්නේ. මං එනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීපෙත් හෙඩ්ලයින් එක ටී ෂර්ට් සිද්ධිය බැසිල් වහා අල්ලනු සිංහල ඉංග්‍රීසි දෙබසින්ම වරෙන්තු ඉන්ටපෝල් රතුටි වේදන ගන්නත් ඉල්ලීම් කියලා. අනෝජන් පෝරකයෙන් ගැලවෙයි සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. අභයදානය දුන්නාට ජනපතිගෙන් සෞදි රජයට තුති කියලා මේක අද ලංකාදීපේ විතරන්නේ මේ සියලු පුවත්පත්වල මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා මේ ප්‍රවෘත්තිය. සෞදි අරාබියේ සේවය කළ අනෝජන් සිවරාසාට මරණ දඬුවම පනවමින් එරට අභියාචනාධිකරණය ලබා දී තිබූ තීන්දුව බලරහිත කිරීමට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා කටයුතු කළ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව සිවරාසා මහතාට පනවා තිබුණු මරණ දඬුවම ඉවත් වන බව ඔහු පැවසුවේ. සිවරාසා මහතාගේ මරණ දඬුවම ඉවත් කර ගැනීමට සහාය දුන් සෞදි රජයට ශ්‍රී ලංකා රජයේ සිය ස්තුතිය පිරිනමන බවද ඔහු ප්‍රකාශ කළේය. සෞදි අධිකරණ ක්‍රියාදාමයට ශ්‍රී ලංකා රජය ගෞරවය පළ කරන බවද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය කියලා කියනවා. මෙම නඩුවට අදාළ නීතිමය වියදම් රජය මගින් දැරීමටත් මීට පෙර අනෝජන් මහතාගේ පවුලේ සමාජිකයන් දරූ නීතිමය වියදම් ආපසු දීමටත් කටයුතු කළ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා කියලා ලංකාදීපය වාර්තා කරනවා. අනෝජන් සිවරාසාට නියම කර තිබූ මරණ දඬුවම ඉවත් කරවා ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ අසාඩ් නවාවී මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් දෙනෙකුගෙන් සමන්විත විශේෂ නීතිඥයෝ කණ්ඩායමක් පසුගිය 6 වැනිදා සෞදි අරාබිය බලාපිටත්ව ගියහ. ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාෆා, උපුල් කුමරප්පෙරුම යන මහත්වරුන් මෙන්ම නීතිඥ හෆීල් ෆාරිස් මහතාද එම කණ්ඩායමට ඇතුළත් වෙලා හිටියා කියලා අද ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. පන්කජ රුවින්දගේ සරදම් කාටුනේ තියෙනවා මෙහෙම, අනෝජන්ගේ මරණ දඬුවම අත්හිටවලාලු කියලා කෙනෙක් කිව්වම පන්මල්ල කතේල්ලගෙන ඉන්න පුරවැසියා කියනවා, දැන් ඉතින් ජයග්‍රහණයට පියවරු 100ක් ඉඳීවි කියලා. ඉතින් හැමෝම අපි දකිනවා ඒක පියවරු වෙන්න උත්සාහ කරනව කමන්නේ ඕන කෙනෙක් ඒ පියභාවය ලබන්න. අනෝජන්ට නිදහස ලැබීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අනෝජන් වෙනුවෙන් අපේ සතුට පළ කරන්න කැමතියි. ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කරලා තියෙනවා. ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසී. කියන ඉදිරි තක්සේරු කිරීම ගැන තාම ලෙඩේ හොයන්න නේද මේ කියන්නේ, ප්‍රතිකාර කරන්න කලින් තියෙන ලෙඩේ මොකද්ද කියලා හොයන්න තමයි වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙන්නේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 16 වෙනිදා දක්වා යළි රිමාන්ඩ් බන්දරාගාරගත කරනු ලැබීය. ඒ රුපියල් කෝටියක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව පෙරේදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී ඇය රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියාය. එතනින්නම් තමයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ ඉන්න ගමන් තමයි රෝහල් ගත වුණේ. ඉතින් දැන් ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. පොඩි කාලේ මතක් වෙනවා සමහර වෙලාවට ඒ ප්‍රවෘත්ති ඇහුවාම මට, ඉස්සර අපිත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනහම අම්මේ බඩරි දෙනවා කියලා කිව්වහම, ඉතින් වෛද්‍ය මණ්ඩලයක් නෙවෙයි ඉස්පිරිතාලයක්ම ගෙනවත් ලෙඩේ හොයාගන්න වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ
1: බඩේ අමාරුවක්
0: ඇත්තට නැහැ. ඉතින් ලෙඩේ හොයාගන්න වෙන්නේ නැහැ. මේක නම් එහෙම නෙවෙයි වෙන්න ඇති. ඉතින් මේ වෛද්‍ය මණ්ඩලය එකතු වෙලා අනේ මේ වෛද්‍ය මණ්ඩලයට හැකියක්මනින් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ලෙඩේ හොයාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපි ඉවර කරමු නේද?
1: හරි, එහෙනම් සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්.

0: यह था टॉप स्टोरी।
1: පුද්ගල ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට. පුද්ගල ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුගිය 11 වනදා ඉංගිරිය ප්‍රදේශයේදී පහර දීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසියෙන් ලද පැමිණිල්ලක් මත සැකකරුව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි කිරිකල හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදෙස් පොතක්. සෞදි අරාබියේ ගුවන්තොටුපළ සහ තෙල් පහසුකම් ඉලක්ක කරගනිමින් ප්‍රහාර අඛණ්ඩව සිදු කරන බවට යෙමනි හෝති කැරලිකරුවන් නිවේදනය කර තිබෙනවා. ඔවුන්ම නිවේදනයෙන් ප්‍රකාශ කළේ එයවට සිටින පිරිස් වහාම ඉවත් විය යුතු බවයි. සෞදි අරාබියේ රියාද් දකුණුවර දෙසට හෝති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් බිම හැලීමට සෞදි අරාබි බලධාරීන් කටයුතු කර තිබෙනවා. එනට සිවිල් ආරක්ෂක බලධාරීන් පැවසුවේ එම ප්‍රහාරෙ නිබිද වැටුණු සුන්බුන් වැදීමෙන් එක් අයකු තුවාල ලබා ඇති බවයි.
0: Top story. Anugraha.
2: අම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝ අනේ.
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85

0: කෝකෝ ෆ්‍රයිම්
1: මම දැක්කා ඒ ළඟින් යන නන්දාල දැන් මාකට් එකට කේක්කේනා කේකේව දානවා. කැත්ත වැඩ කරන්න එපා.
0: නාද මේ කරන්නේ
1: නේද? මිනිහෙක් අවුරුදු ගණනාවක් මහන්සි වෙලා.
0: ඔය
1: සේන මිල්ස් එක හරිය ගාක් පරණ කාලේ ඉඳලා හොඳට සීසන් වෙච්ච කම්පැනි එකක්
0: නේ. හා රයිට්.
1: හොඳට සීසන් වෙච්ච කම්පැනි එකක්. ඒගොල්ල අපේ රටේ වුණත් ගොඩාක් අයක වැඩ කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ තියෙන හොඳකම නිසා තමයි ඒගොල්ලන්ව රෙකග්නයිස් කරන්නේ.
0: හරි, ඔකේ.
1: ඊට පස්සේ ඒගොල්ලන්ට පිට රටින් හම්බෙන ඕඩර්ස් ටික අදටත් කවුරු පොල් තෙල් නිෂ්පාදනය කරත්
0: හා
1: අපේ ලංකාවේ එක්ස්පෝර්ට් මාකට් එක ගන්නකෝ. ඒකෙන් බර ගාණක් cover කරන්නේ කවුද?
0: සේන මිල්ස්.
1: ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් හරියට හදාගත්තොත් ඔයාට ජීවිත කාලෙම වද වෙන්න දෙයක් නැහැ. දැන් මේ ඒගොල්ලෝ කරන්නේ හැමදේම ඉස්සර කියනනේ කොළඹට කිරි ගමට කැකිරි. දැන් මේක පිට රටට කිරි ගමට කොළඹට කැකිරි රටට කැකිරි වගේ.
0: එහෙම එකක්
1: මිනිසුන්ට නිකන් එහෙම කිව්වද දන්නේ නැත්නම්.
0: හරි.
1: අවුර කියන්නේ උඹලා තියෙන එක කොහොම හොඳේ වටික රට රටවල වලට දීලා දානවා. මේ අපේ රටේ මිනිසුන්ට පොල් තෙල් දෙයක්වත් දෙන්න එපා.
0: එහෙම කිව්වද දන්නේ නැත්නම්.
1: එහෙම යාළුකමට කොයිලා කර කිව්වද දන්නේ
0: නැහැ.
1: ඒතොර යා ගෙදර වෙලා කල්පනා කරත් දන්නේ නැත්තනේ. මෙච්චර මහන්සියලා හදන හොඳ ප්‍රොඩක්ට් එකක් ඔක්කොම ටික වගේ ඔක්කොම ටිකක් නෙමෙයි සේරම ටික වගේ රටට තමයි වෙන වෙන රටවල වලට තමයි
0: යවන්නේ.
1: රටවල සෑහෙන ගාණක්.
0: yes.
1: ඉතින් ඒකල කල්පනා කරනවා ඇත්තනේ පොඩි බැච් එකක් හරි මේ රටේ මිනිස්සුන්ටත් පාවිච්චි කරන්න මේ හරි ක්‍රමයට RBD කරපු පිට රට මිනිස්සුන්ගේ ස්ටෑන්ඩඩ්ස් වලට ගැලපෙන්න හදපු තෙල් ටික ලංකාවේ මිනිසුන්ට ටිකක් හරි දෙන්න එපා කියලානේ ඔක එපෑද කියලානේ ඔක පටන් ගන්න
0: ඇත්තේ. හරි, ඔකේ.
1: ඒ එහෙම තමයි කොකෝ ෆ්‍රයි මාකට් එකට එන්නේ.
0: yes.
1: මේක ටෙක්නිකල් ඩීටේල්ස් ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොම පැත්තක තියන්න ඔබ හිතන්න. ඒගොල්ලන්ට ඒ තරම් ඉල්ලුමක් තියන්නේ ඇයි ඒගොල්ලන්ගේ පොල් තෙල් එකට රට රාජ්‍යවල. ඉතින් හොඳ නැද්ද ඒක කොකෝ ෆ්‍රයි නමට හදලා ඒකෙන් ටිකක් හරි අපිට ඔබට පාවිච්චි කරන්න මාකට් එකේ තියෙන එක. කොහොමත් ඔබ පොල් තෙල් වලට ගෙවලන ගන්න නිකන් දෙනවා නම් ඔය මොනවාද කමන්නේ කියලා හිතන්නකෝ.
0: හරි, ඔකේ.
1: කොහොමත් ගෙවලන ගන්න. බූලියෙන් ගත්තොත් නිකන්ද දෙන්නේ නෑ. බූලියනොත් ගෙවල ගන්න. බූලියෙන් අරන් ෂොපින් බෑග් එකකට දාන ගෙදර අරන් එනවා. නිකන් දීලාද නෑ. ඇයි ඉතින් සල්ලි දීලා එක එක දහ ජරාව කන්නේ? මේ විදිහට පැක් කරපු පිළිවෙලකට පිළිගැනීමක් තියෙන.
0: හරි, ඔකේ.
1: රටෙන් විතරක් නෙමේ මුළු ලෝකෙම පිළිගැනීමක් තියෙන තෙල් එකක් අපිට නිකන් අෆෝඩ් කරන්න පුළුවන් ගානකට මාකට් එකට දැම්මහම මම නම් හිතනවා මේ ප්‍රොඩක්ට් එක ගන්න එක හරි කියලා.
0: ඒක හරි.
1: ඉතින් ඔබටත් එහෙම හිතන්න පුළුවන්. මේ හිතන්න හරි නොහිතන්න හරි පුළුවන්. මේ මම දැන් ඔයාව ඒ කතාව කියපිට මම ඕකේ. මට තියෙනවා නියම ස්ටෝරියක් හරිද? දැන් ඔයක මිනිස්සෙගේ පොරව නැති වුණා දවසක්. පොඩි කතාවක පොඩි කෑල්ලක් කියනකොට පොරව ගඟට වැටුණාද මොහොතේ එහෙම නෙමෙයි. පොඩක් අහන්න පුරුදු වෙන්නකෝ අනේ.
0: පොරව නැති වුණා.
1: හරිම ටිපිකල් ශ්‍රී ලංකන් වෙන්නේ නේ මම කී කතාවකිනේ මිනිහ කියන එකක් අහන් ඉන්න බැරි මොකද්ද මේ තියෙන අමාරුව මේ.
0: උදව් කරන්න කී මඩ අහගෙන ඉන්න පුළුවන්.
1: ඔව්.
0: මම අහන් ඉන්නම් දැන් ඉඳන්.
1: මොකද උදව් ගන්න කියන්නේ?
0: නැයිතේ අපරට.
1: ඔයා නොදන්න එකකට උදව් කරන්නේ කොහොමද?
0: හරි. ඔකේ පොරව නැති වුණා.
1: ඔන්න එකමත් එක දවසක ගවම රජ කෙනෙක් හිටියා. ඈ රජ කෙනෙක් මේ හරි ගෙම්බෙක් හිටියා නම් මොකද කරන්නේ මේ කතාව?
0: ඒකනේ.
1: හරි. පාගලට නැහැ මේ සෝගලොත් එක ඇත්තනම. හදන්න බෑ ඉතින් ඇත්තනම ඕගොල්ලෝ. කුරුවල් වෙලා තියෙන්නේ. ඔව්. ඔය ගානට වයසට යනකොට ඉතින් ඔහොම
0: වෙනවා. හරි.
1: කතාව අහනවද එහෙම?
0: අහනවා අනිවාර්යෙන්.
1: දැන් මේ මිනිහගේ පොරව නැති වෙලා පොරව ගඟට වැටිලා නෙමෙයි.
0: හරි.
1: හොයා ගන්නම බෑ.
0: yes.
1: කල්පනා කරා මඩුවෙන් එළියට ඇවිල්ලා කල්පනා කරා කොහොමද මං පොරව ගැන පොඩි එකක් නෙමෙයිනේ.
0: ඕ.
1: සාක්කුවේ දාන් යන්න පුළුවන් එකක් නෙමෙයිනේ පොරව නැතිනකෝ. එතකොට මෙයාට පේනවා ඒගොල්ලන්ගේ ගේ ඉස්සරහා තව ගෙදරක ඔයින්නෝ ටිකක් තරුණ හාදේ.
0: හරි, ඔකේ.
1: තරුණ හාදේක් ඉන්නවා. පොඩ්ඩක් ඉතින් ඔය පොඩි විසයක් තියෙන කොල්ලෙක් ඔය. පොරවට මොකද උනේ කියලා කල්පනා කර කර ඉන්නකොටම වගේ අර පොඩි කොල්ලා දර වගේකුත් අරගෙන දර මිටියකුත් අරගෙන
0: හරි
1: පාරේ යනවා.
0: හරි, ඔකේ.
1: හොඳට බැලුවා කොල්ලා දිහා. ඇවිදින විදිහේ පොඩි අවුලක් තියනවානේ මේ මිනිහාගේ. සාමාන්‍ය මිනිහා කොහොම ඇවිදින්නේ
0: නෑනේ.
1: ඇවිදින විදිය මට අල්ලන්නේ නෑ. ඒකෝල ටක් ගාලා මෙයාව දැකලා ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් කියලා ඕනාට වඩා නිකන් මේ විනීත වැඩි ගුඩ් මෝර්නින් කිව්වා.
0: හරි ඕකේ.
1: අනිත් එක මෙයාට තේරෙනවා කොල්ලා නිකන් හරියට අයි කන්ටැක්ට්ස් දුන්නෙත් නෑ. මිනිස්සුගෙත් එක කතා කරද්දි ඇස් දෙක දිහා බලලා කතා කරපුවාම එතන තියෙන හොඳ සම්බන්ධතාවයක්
0: හැදෙනවා.
1: දැන් එහෙම අයි කන්ටැක්ට්ස් දෙන්නෙත් නෑ අර කොල්ලා. සැකේ තව වැඩි වෙනවා. අනිත් එක ගුඩ් මෝර්නින් කිව්ව ගුඩ් මෝර්නින් නිකන් ඕනාට වැඩිය නිකන් යටහත් පහත් වගේ නිකන් විනීත වැඩි. මිනිස්සු එහෙම ගුඩ් මෝර්නින් කියන්නේ නෑනේ. ඕ වගේ දේවල් කරන්නේ මේ මේ හිතේ සැකේ තියෙනකොට තමයි මිනිස්සු.
0: හරි ඕකේ.
1: මෙයාට දැන් සක්සුදක්සේ පොඩි විශ්වාසයක් තියෙනවා පොරොට වෙච්ච දේ ගැන. එමෙතන අර කොල්ල දරමිටියකුත් අරන් යනවනේ. නේද?
0: යස්.
1: බරසීන් එකේ කොල්ලත් ඉන්නවා. හොඳෙන් උදේ දවල් රෑ නැතුව මේ මිනිහා අර කොල්ලගේ මොමන්ට්ස් ජනේලෙන් බලන් ඉන්නවා. පිළිකන් ඉඳන් බලන් ඉන්නවා.
0: හරි.
1: ඒ කොල්ලට පේන්නේ නැති වෙන්න කොල්ලව පූර්ණ නිරීක්ෂණයකට. සමහරවිට කොල්ලා නිකන් වටපිට බලන විදිහ. හරි ඉක්මන් ටික්මන්ට මේ එහෙම මෙහෙම මාරු වෙලා යන විදිය මෙයාට එකින් එක මේවා ටික සෙට් වෙනවා.
0: රයිට්.
1: දවසක් මේ ඔය කුස්සිය වැඩක් කරන්න ගිය වෙලාවක ඔය අතරේ මීනයට අහුවෙනවා මේ කුස්සියේ කබඩ් එකක් අස්සේ හේත්තු කරලා තියෙන මිනිහාගේ පොරව.
0: හා ඕකේ.
1: එදා ඉඳලා අර කොල්ලා ඇවිදින විදිය කිසිම අවුලකුත් නැහැ. තාමත් ඒ කොල්ලා මේ මිනිස්සුව දැක්කොත් ගුඩ් මෝර්නින් කියනවා. අනේ ඉතින් හරි හොඳට ගුඩ් මෝර්නින් කියනවා.
0: හරි ඕකේ.
1: කොල්ලා හරි කඩිසරයි. ඉක්මන් ටික්මන්ට වැඩ කරනවා.
0: හා.
1: වෙලාව නාස්ති කරන්නේ නැහැ. මහන්සිලා වැඩ කරන කොල්ලෙක්. පොරව හම්බුණාට පස්සේ ඔයා කියන්නේ අපි මේ වැඩේ කොච්චර කරනවද කියන්නකෝ. ඕන දැන් ඔයා කාටද SMS එකක් ගහනවා ඒකට රිප්ලයි එකක් නැහැ.
0: ආ
1: ආ. ඔකට එතන මේ මිනිහා මොකක් කරේ මාත් එක්ක අවුලක ඉන්නේ.
0: ඒක හරි.
1: වෙනතර නම් ඉඳලා ඉතාලි කෝල් එකක් කර දෙනවා. මිනිහා කෝල් එකක් දුන්නෙත් නැහැ. මොකක් කරේ වෙන සීන් එකක්. අනිවාර්යයෙන්ම අරයක මොනවා හරි කේලමක් කියන්න ඇති. මොනවා හරි කේලමක් කියන්න ඇති. අර එදා නිකම්ම අර තව මිනිහක කරපු විහිළුව අනිවාර්යෙන් මෙයාට කියන්න ඇති. නිකම් මෙයාත් ඒක ගන්න ඇති.
0: ආ
1: ආ. අනේ මුණුත් මිනිස්සුද. අනේ කෝල් කරන්නත් එකයි මට නැතත් එකයි. ආ SMS ආත නැතත් එකයි. ඔකේ නම්බරේ બ્લોක් කරලා දානවා.
0: ආ ආ.
1: ආයි යාලුකන් නෑ දෑකන් හිතවත්කම් මොනක්වත් ඕන්නේ නෑ. ආ කොහොමත් මේ මේ මේ ඕ ජාතිය උන් ඔහොමම තමයි. දැන් අපි මේ මොකද කරන්නේ? කලින් ගත්ත තීරණයකට සාක්ෂි එකතු කරනවා.
0: Yes, yes.
1: කලින් ගත්ත තීරණයකට
0: සාක්ෂි
1: එකතු කරනවා. ආයි දවසක් අර මිනිස්සයා මගදී හම්බෙලා දුවලා අනේ මචං කොහමද? අනේ දයින් පස්සේ මට මේ මේ මට කතා කරගන්නවත් උන්නේ නැහැ මචං. ෆෝන් එක නැති වුණා බං. විශ්වාස කරනවද? මේ මේ ඔක්කොම ප්‍රශ්න අස්සේ මේ අලුත් ෆෝන් එකකට නම්බරයක්වත් නැහැ. මොනක්වත් කරගන්න බැරි වුණානේ. අනේ මචං මට නම්බර් එක දීපන් ඔහොමම. මම මේ ගෙදර ඇවිල්ලා හැලි කතා කරනවා කියලා හිතන්. එදායින් පස්සේ ආවුන්ගේ ලොකුකම අර කේලම් කියලා ඇති. ඔය මිනිස්සු ඔහොම තමයි. ඒ ඔක්කොම ඉවරයි.
0: ඉවරයි. Yes.
1: ඇයි පොරව ගෙදර තියලම හම්බ වුණා.
0: අතතත.
1: කල්පනා කරලා බලන්න. පුඩ කල්පනා කරලා බලන්න. අපි මේ වැඩේ නිතරම කරනවා. නිතරම කරනවා. නේද?
0: ඒක හරි. ඒක හරි.
1: නේද? නිතරම කරනවා. ඉතින් බලන්න හුඟක් වෙලාවට පොරව ගෙදරම ඇති.
0: උදේ 8යි විනාඩි 28යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

ලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනියු රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලන් ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර්

0: වාන්ස්ටිකෙන් ටික පේ
1: නේ හොඳ නං ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහගත කි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114700600
8: ඔලඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා save කරගන්න පුළුවන්. Prime Residences within කොළඹ apartment සඳහා 20%ක් දක්වා ඉදිරියක්. apartments මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.777.666 මේ prime time කොන්දේසිය තමයි.
9: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL fire guard wire දැන් දම්පාටින් ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
3: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට

0: பாசப்பதமட சீதா. රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 01147 768.
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 105000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 110000යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකො. මං අම්මයි කන්නාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට් වීසා පහසුක හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට් බවුන් ටුව පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 දක්වා පමණයි.
6: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,990 සිට ෂෝමේ දැන් අබන් සිතින්.
7: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින්. SCL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
8: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985
9: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාල
10: හාගිල්ස් වුඩ්සිටි 43 වැනි සංවත්සර සමරුඹ වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා හාගිල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න.
11: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112352 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
12: දැන් සිංගර් විතින් රස්නිට විසඳුම AC සන්නාම රසක AC සඳහා දැවන්ත මිලාඩු කිරීමක් මාසිකව රුපියල් 6,250 සිට. ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලි රහිතව ගෙවීමේ හැකියාව සහ ඕනෑම ශාඛාවකින් ටික ටික ගෙවීමේ හැකියාව තිබෙන නිසා ගැනීමත් සිම්පල් ගෙවීමත් සිම්පල්.
13: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කප්

0: මම මේ කල්පනා කරේ ප්‍රයිම් ගෲප් එක කොහොමද කොළඹින් මෙච්චර ලස්සන තැන් හොයාගන්නේ? අපිට නිකන් වාහනේ පාක් කරන්නවත් කොළඹින් තැනක් හොයාගන්න නෑනේ. නේ? ඊළඟට ලස්සනම තැන් ටික ප්‍රයිම් ගෲප් එක හොයාගන්නවා. ඒක නම් නියමයි. ඒක හොඳ වැඩක්. හොඳ වැඩක්.
1: ඔයාට ඒක හිතාගන්න බැරි නිසා මං කියන්නම්.
0: Yes.
1: ඒකට ඒගොල්ලන් වෙනම ටීම් එකක්
0: ඉන්නවා. Ah, okay.
1: ඒ ටීම් එකේ එකම කාර්යභාරය තමයි.
0: හරි.
1: සුදුසු ප්‍රදේශ හොයන එක මිනිසුන්ගේ ජීවත් වෙන.
0: Yeah, okay.
1: පොඩි දෙයක් නේ ඔක දැනගන්න නේද?
0: මම මේක දැනගන්න හිටියේ නෑ. Thank you Arvind ඔමලෙක කියලා දුන්නා. Thank you so much.
1: දැන් මම දුරවලම දත්තුගේ.
0: දැන් මම දන්නවා prime group එක.
1: ආඩම්බරෙන්න එපා දුරවලයි කියලා හදා ගන්න ඕනේ ඉස්සරහට යනවා.
0: දැන් මේ හදාගෙන යන්න යන්නේ. ඔයාලට හදාගෙන යන්න දෙන්න ඕනේ දැන්. ස්තුතියි.
1: දැන් ඔය ඒටිංගට හදාගෙන දැන් ඔය යන ගමන.
0: හදාගෙන යන්න.
1: යන්න යන්න. කඩාගෙන බිඳගෙන ම යන්න. යන යකා කොරා බිඳගෙනම ගියේ දැන්. ඔව්.
0: දැන් ඒ ගැම්මත් එක්ක මම තීරණය කරනවා prime group එකෙන් කොළඹින් apartment එකක් ගන්න මේ තමයි prime time එක කියලා. Yes. මේ තමයි ප්‍රයිම් ටයිම් එකේ ගැම්මටම මං අද ඒ වැඩේ කරනවා අරවින්ද. මාදි ගිහලා බලනවා මොනවද තියෙන apartments. සමහරක් ඒවා දැන් මේ වෙනකොට අවසන් අධීරවල හදාගෙන යමින් පවතිනවා. සමහරක් ඒවා ස්ටාර්ට් කරන්න යන ඒවා. මම බලනවා මගේ choice එක මොකද්ද? මගේ තියෙන budget එක මොකක්ද? ඊට පස්සේ ඔක්කොම බලලා අන්තිමට මට
1: දැන් මේක බලලා එන ඔක්කොම ඉස්සර.
0: budget එක මොකද්ද කියලා. අන්තිමට මට ප්‍රයිම් group එක කියයි. මිස් වාට මෙතන 120ක ඉතිරියක් තියෙනවා. අන්න එතකොට තමයි මම සර්ප්‍රයිස් වෙන්නේ ඩෙෆිනිට්ලි. දැන් හිතන්නකෝ මිලියන 50 ඉඳලා ස්ටාර්ට් කරනවානේ. 120ක ඩිස්කවුන්ට් එකක් වැටුණා කියලා කියන්නේ මිලියන 50කටත් මිලියන 10ක ඉතිරියක් ඔබට තියෙනවා. ඒ නිසා තමයි ප්‍රයිම් ගෲප් එක කියන්නේ
1: මේ ගණන් හොඳයි ඉතින්. දැන් ගණන් හොඳයි.
0: ඒක ඒකම නිකන්.
1: ඔව්.
0: ඒක මිලියන 60 වුණොත් ඉතින් මේ
1: හදපල්ලකෝ මොනේ දනම නේ.
0: පොඩි අවුලක් යනවා.
1: ඇත්තටම මිලියන 60ක් වුණොත් එහෙම ඇත්තට මිලියන 60ක් වුණොත් එහෙම මේ කීයක් දෙන්නේ මේ මේ මොකද්ද මේ කීයක් සේව් කර ගන්න පුළුවන්ද
0: 120ක්
1: ඔව් ඒ කියන්නේ කොච්චරක්ද
0: ටක් මේ මොකද අන් ප්‍රයිම් ගෲප් එකෙන් කතා කරනවා දැන් දැන් ගන්න අරවින්ද පොඩ්ඩක් යන්න වෙනවා මට
1: කොහෙද යන්නේ
0: කලම්බ ප්‍රොජෙක්ට් එක බල්ලෙන්
1: ඔන්නේ මේවා
0: දැන් කතා කරනවා ප්‍රයිම්
1: ඉතින් මේ හදන්නකෝ මිලියන 50ට හම්බෙන ඉතුරුව මිලියන 10යි නං
0: හරි
1: මිලියන 60කට හම්බෙන ඉතුරුව කීයද
0: කවුද දන්නේ කවුද දන්නේ මං අහන්නේ කවුද දන්නේ
1: මට හිතන සිරාවනෝ දන්නේ නැහැ කියලා
0: දන්නේ නැහැ
1: අදින්නේ ෆෝන් නම් අදින්න එපා කැල්කියුලේටර් අදින්න එපා
0: ඉතින් දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ
1: නැහැ දැන් කියමන් දැනන් හිටිය මං කිව්වේ නෑ
0: නෑ නෑ දන්නේ
1: නැහැ කත් වෙනව සමර්ථියන්
0: සීරියස්ලි දන්නේ නැහැ කීයද කීයද මම දන්නේ නැහැ
1: පබ්ලික්
0: රයිට් කොමුනත්
1: කැල්කියුලේටර් අරන් යන්න ගාන ගවම ඉල්වේ හදන්න.
0: ඔබ සර්ප්‍රයිස් වෙනකොට ගණන් අමතක වෙනවා ඇත්තටම. 120ක් කියලා කියන්නේ ලොකු ගානක ඩිස්කවුන්ට්
1: එකක්. කැල්කියුලේටරේ කොහමද ගාන බලන්නේ ඕකෙන් දැන්? කැල්කියුලේටරේ කොහමද?
0: හරි.
1: 20% කියන්නේ 20% කියන්නේ ඉතුරුව කොච්චරද කියලා බලන්නේ කොහොමද? මොකෙන් මොකද්ද වැඩි කරන්නේ?
0: මම එහෙමද දන්නේ 60 වැඩි කිරීම 20 බෙදීම 100ද දන්නේ නැහැ. මං දන්නේ නැහැ. ඒකද දන්නේ හරි ක්‍රමය. 60 වැඩි කිරීම 20 බෙදීම 100
1: උත්තර දඟලන්න ඕනේ නැහැ මිලියන 60 වැඩි කරන්න දශම දෙකින්
0: ඔව් ඒකද
1: උත්තරේ වයිතර නැහැනේ
0: මේ හරි ගාන හදා ගන්නනේ කොහොමනම් මේ වැඩේ
1: ආයි අම්මා මම දැන් අහුණා මැතමැටික්ස් තමයි හතුරා
0: මොකද්ද මම මැත්ස් කරේ එලවල්ස්
1: අම්මෝ පයිතගරස් දන්නවනම් පයිතගරස් දන්නවනම් මේ ගණන් ටික හදා ගන්න
0: 50
1: කියලා කියන්නේ කොළඹ තියෙන ප්‍රයිම් ගෲප් එක අඳුනලා දීපු.
0: Yes.
1: ස්ටාර්ටිං රේන්ජ් එකේ තියෙන apartment එක. හරිද? 50 මිලියන ඉඳලා පටන් ගන්නවා. උඩට යනවා. ප්‍රොජෙක්ට් හතරක් පහක් තියෙනවා ඒගොල්ලන්ගේ.
0: හරි, okay.
1: හදලා ඉවර වෙන සහ අදහෙට හැදීගෙන යන. හැදීගෙන යන්නේ මෙන් ගන්න එකේ වාසිය තමයි. හැදීගෙන යන වෙලාවේදී ගානේ වාසියක් තියෙනවා. හැදුනට පස්සේ ඒ වාසිය නැති වෙලත් යනවා. සාමාන්‍යෙන් පටන්ගත්ත ගාන වගේ
0: හරි
1: පුඩ්ඩි කීප ගුණයකින් වැඩි වෙනවා හදලා ඉවරුනාම මේ සාර්ථකයි දැනගන්න ඕනේ. ඔය ප්‍රොපර්ටි බිස්නස් වල ඉන්න අය අරන් විකුණන අය සමහර අය කියනවා මේ ඔය අර වොරන් බෆට් කියලා අපි කතා කරන්නේ ලෝකෙ උඩම දැන් නම් එයා කීවෙනි සල්ලිකාරයද කියලා දන්නේ නැහැ. දැන් සල්ලිකාරය හොෝගාල බිහි වෙනවනේ. අපිට බැරි වුණාට අපිට කරගන්න.
0: හරි.
1: අවංකොම සල්ලිකාරය බිහි වෙනවා.
0: ඉස්සරහා දෙවනි ලෝකෙ.
1: ඉස්සරහා දෙවනි යන්නේ.
0: Yes. ආ
1: දැන් නම් දෙවනි අද තුන්වෙනි දක් දන්නේ නැහැ බැලුවේ නැහැ. මේ එයත් නිතරම කියන එකක් තමයි. හම්බ කරන සල්ලි වලින් ප්‍රොපර්ටි ගන්න.
0: හරි, okay.
1: දේපල ගන්න. ඒවා රෙන්ට් අවුට් කරන්න.
0: ඒ
1: රෙන්ට් අවුට් කරන සල්ලි ආය ආයෝජනය කරන්න. ලෙගසි එක ගොඩ නගන්න කියලා.
0: හරි, okay.
1: රයිට්.
0: මේ තමයි ප්‍රයිම් ටයිම් එකේ ඒ වැඩේට
1: හොඳම වෙලා ඒකත් කරන්න හොඳ වෙලාවක්
0: තියෙනවා. Yes, okay.
1: හදලා ඉවරුනාට පස්සේ ගණන් ඇහුවාම ඒවා මුලදි කියපු ගණන් නන් නෙවෙයි. ඊට වඩා වැඩි. මේක ලොකු කාලයකට දීලා නැහැ. ප්‍රයිම් ටයිම් කිව්වම ඉතින් ජීවිත කාලෙම ප්‍රයිම් ටයිම් එන්නේ නැහනේ.
0: ඕ ඒකනේ.
1: මේ මාසේ 31 වෙනිදායින් ඔබට මේ දීලා තියෙන 120ක සේවිං එක ඉවර වෙනවා.
0: ඉතින් අදම කෝල් එකක් දෙන්න 0.71.0776.666 කියන නම්බරයකට. ඊ අපි පොඩි chat එකක් දැම්ම අරවින්ද අපේ තාත්ති තමයි කියලා හදිසිය විදුලි ගින්නක් ඇති වුණොත් අපි මොනවද කොහොමද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ? අම්මටයි අපි කට්ටියටම තාතිපඩි ලෙක්චර් එකක් දුන්නා. පළවෙනියටම මේන් ස්විච් එක ඔෆ් කරන්න.
1: කෑ ගහන්න නැද්ද මෙතන?
0: කෑ
1: ගහන්න නැද්ද?
0: නෑ.
1: මුලින්ම කෑ ගහන්න නැද්ද?
0: කෑ ගහන්න ඊළඟට තියෙනවා.
1: ආ මුලින්ම
0: පළවෙනියට ගිහිල්ලා සද්ද
1: නැතුව ඔෆ් කරනවා.
0: ගිහිල්ලා මේන් ස්විච් එක ඔෆ් කරා. දැන් ගින්න ගොඩාක් පැතිරිගෙන වගේ එනවනම් අපේ ගෙදර නම් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩර්ස් තියෙනවා. හැබැයි එහෙම නැත්තම් මොකද කරන්නේ? කරුණාකරලා ගෙදරින් එළියට යන්න ඕනි. ගෙදරින් ඉවත් වෙන්න ඕනි. ජනතාව දැනුවත් කරන්න.
1: අතපු ගෙදරින්?
0: ඉතින් කින්නක් නේ. ගෙදරද ජීවිතේද? ඊට පස්සේ ඕගලන්ට පුළුවන් ගිනි නිවලා.
1: මේ ගැන ගෙදරින්
0: එළියට යන්න.
1: ගෙදරින් එළියට යන්න ඕන අපි
0: දැන්. යනන් ඇතුළට.
1: ඈ?
0: ඔයාලා ඇතුළට බලන්න ඇතුළේ කොයි හරියද ගින්න කියලා පොඩ්ඩක් බලලා කෝල් එකක් දෙන්න ඕනේ
1: ආ. මම යනවා ඇතුළට. සති පූජාවට.
0: ඇයි අපිට මාධ්‍යවේදී විදියට කියලා තියෙන ප්‍රශ්නේ තියෙන තැනට තමයි අපි යන්න ඕනේ කියලා. ඔයා අපිට ආපු
1: කාලේ
0: ඔයා ගෑනු අපිට.
1: ප්‍රශ්නේ තියෙන තැනට යන්න ඕනේ.
0: ඒ කියන්නේ
1: ගිනි ගන්නවා නම් ඒ බිල්ඩින්ම ඇතුළට යන්න ඕනේ. මාධ්‍යවේදී.
0: දැන් අපි මම ජොයින් වුණ කාලේ ඉතින් ඔය බෝම්බ
1: එක ගන්න කාලේ. ආ මං දැක්කා තමයි මාධ්‍යවේදී ගම් වතුර ගැන කතා කරන්න. ඒ ගැන කියලා වතුර බෑගෙන. ඒක
0: ඇතුළට
1: ගිහින්. කුණු කහණු වල බෑගෙන ගම් වතුර ගැන අප්ඩේට් එකක් දෙනවා.
0: ගම් වතුර දාලත් නැහැ ගෙදරට.
1: ඉතාලට.
0: නේද මාධ්‍යවේදී.
1: නියම මාධ්‍ය කරන්නේ නේ. ඈ?
0: කක්කාරියෝ
1: උතින්නේ අපේ මම කල්පනා අපේ රටේ තිබුණා නම් එහෙම මේ ගිනි කඳු එහෙම
0: බෑලා එහෙනම් මම යන්නේ
1: වහිනවා ඒකට
0: මම යන්නේ
1: අනේ ඇත්තමයි නේද
0: කැපි තේන්නේ ඉතින් මේ
1: අනේ පීව්ස් ටිකක් ගන්න මැරෙනවා ඉතින් මෙතන
0: රයිට් අපි ආයි මාතුකාවට එමු අරවින්ද ඊට පස්සේ කෝල් කරන්න ඕනේ ගිනි නිවන හමුදාවට එහෙම නැත්තම් පොලිසියට කෝල් එකක් දීලා මේ ප්‍රශ්නේ සැලකරන්න නෙමෙයි සැලකරන්න හරි ඒක තමයි අපිට කරන්න තියෙන ක්‍රියාමාර්ගය. ඉතින් ඕවා
1: ඉතින් දැන් එක මිනිහෙක්ද ඔය ඔක්කොම කරන්නේ?
0: නෑ ඉතින් ගෙදර කට්ටිය එකතු වෙලා හරි කොහොමද
1: එක මිනිහෙක් ඉතින් මියුන් ස්විච් ඔෆ් කරනවා, අරයට කතා කරනවා, කෑ ගහනවා. අනේ මිනිස්සු බලන් ඉන්නවා. නැත්නම් ඔය ටික ඔක්කොම එකපාරම කරලා දැම්ම හැටි.
0: ඔව් පුළුවන් ඉතින් මගේ
1: එක්කෙනෙක් දුවලා ගිහලා මේන් ස්විච් එක ඔෆ් කරනවා. තව එක්කෙනෙක් ගිහලා සිලින්ඩරේ හොයනවා මේ.
0: මොන
1: සිලින්ඩරේද ඔකනේ?
0: ගෑස් සිලින්ඩරේ.
1: ගෑස් සිලින්ඩරේ. ඒකත් තනනවා. ඈ ඉවරයක්ම වෙලා යනකල ඒකත් ගින්නටම දානවා.
0: නෑ නෑ අර කාබන් ඩයොක්සයිඩ් හරි නැත්නම් මොකද්ද තියෙනනේ කුඩු જાතිය.
1: අල්ලනවා ක්ලීන් ශ්‍රීලංකා.
0: එහෙම නේ. ඔව් උඩු කියන්නත් බෑ. අද නෑ නෑ හරි. කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරේ. ඒක ස්ප්‍රේ කරන්න. හරිද?
1: ඔයා කියන්නේ අර පවුඩර් එකද?
0: පවුඩර් එකක් තියනා නේ.
1: තියනවා. ඒ වගේ වල වලට ගන්නවා ඉතින් අඩුයි. ওই කාබන් ඩයොක්සයිඩ් තමයි හැමෝගාම තියෙන්නේ.
0: අනේ අපේ ගෙවල් වල ඇත්තෙත් නෑ නේද?
1: ඉතෝ යමේ බොරුද කියන්නේ ඔකලන් ගෙදර කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරේ මේ තියෙන්නේ. මේ පට්ටපල් අයියේ වා බොරු කියන්නේ පුරුදු වෙලාද ඔයාලා?
0: ඔයා
1: චේතේ රජුරෝ වගේ නේ. පටේරිය පටපල් බුරු කියන්නේ ඇත්ත කියන්න ඕනේ දවසක
0: මම මේ කිව්වේ ක්‍රියාමාර්ග
1: මමත් ඉතින් අනේ ලොකුවට දෙන කාබන් ඩයොක් මම හිතව ඒත් අපිත් ගන්න ඕනේ මේ ගෑණි ගෙදරක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩර් අපේ ගෙදරවත් නැහැ
0: මම කිව්වේ වෙන ගෙවල් වල නැහැ නේ අනේ දෙයනේ කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩර්
1: මේ පොඩි වෙලාවකින් තියෙනවා මේ පොඩි වෙලාවකින් නැහැ
0: රයිට් ඉතින් ඒ විදිහට තමයි අපිට ගින්නකින් විදුලි ගින්නකින් පරිස්සම් වෙන්නේ. ඉතින් ඔකට වතුර තෙත ගෝණි දාලා හරියන්නේ නැහැ. ඒ ඉතින් ඒක දැනගන්න සාමාන්‍ය දැනීමට. හැබැයි ඉතින් ওই ප්‍රශ්න මුකුත් නැහැ. ඔගලන්ට පොඩා විදුලි ගින්න සම්බන්ධයෙන් ඔබට පොඩි විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නොවේ කියලා ඔබ ගෙදර ACL fire guard දාලා තියෙනවා නම් එම වයර් වලින් ඇති වෙන ගිනි නම් ඇති වෙන්න ඉඩ කඩක් නැහැ.
1: ඔව් ඉතින් වයර්නේ මේ වැඩි හරියක්ම තියෙන්නේ
0: ගෙදර. තියෙන්නේ yes.
1: ගෙදර වැඩි හරියම ගේ පුරාම යන්නේ වයර්නේ.
0: ඒකනේ නේ.
1: විදුලි ගින්නක් පැතිරෙන්න තියෙන එකම ක්‍රමය වයර් තමයි. නැත්නම් මේ ස්විච් එකපත් වෙලා පිටියෙන් එහා පැත්තේ ඉන්න ස්විච් එකට අතවන්නලා ඒකත් පත් වෙලා එහෙම යන්නේ නැහැ. වයර්කින් ගියොත් තමයි.
0: තමයි.
1: ඔන්න අද නම් ඔබට මං හිතන්නේ ගෙදර තියෙන වැඩක් නැති වයර් ගලවන්න හිතන නේද? කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඕවා ගලවන්න බෑ. මමත් බලලා තියෙනවා ඔය සමහර වයර් එහෙම ගලවන්න පුළුවන්ද කියලා. අම්මෝ. ඒවා මුකුත් නැහැ මේ අතුරු මහන් වගේ ගේ පුරා ගිහිලා තියෙන්නේ. කොහෙන් ඇවිල්ලාද කියලා දන්නේ නැහැ. ගෙයක් හදනකොට සාමාන්‍ය හොඳ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් නම් හොඳ ඉංජිනේර කෙනෙක් නම් සිවිල් ඉංජිනේර කෙනෙක් වුණත්
0: හරි
1: මේ ඉලෙක්ට්‍රිකල් ඩයග්‍රෑම් එක ගහනවා. හරියටම වයර් යන්නේ කොතනින්ද කියලා. ඒ ඩයග්‍රෑම් එක ගත්තට පස්සේ පේනවා අපි ගාව එහෙම එකක් තියෙනවද කියලා ඔයගොල්ලන්ගේ ඉලෙක්ට්‍රිකල් ඩයග්‍රෑම් එක තියෙනවා. අනේ මේ බොරු. අනේ මේ මොනවා කියන්නේ මේ?
0: ඒවා ඉතින් හොයාගන්න නෑ. හරි.
1: ඉතින් ACL fire guard cable එක තමයි ওই දම්පාට වයර් එකක් ගේන තැනටම වැඩ කරලා ඔය ස්ටෑන්ඩඩ් එක ලංකාවේ හදන්න මහන්සිත් උනේ. එහෙම පොඩි එකකුත් තියෙනවා. ඕවා ඉතිහාසයේ මතක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
0: නමුත්
1: අපි ඉන්නකන් අපි ඒවා මතක් කරමු.
0: අනිවාර්යෙන් ඊට පස්සේ බජාජ් 3 wheel එක ගැන ඔයගලගේ එක්ස්පීරියන්ස් අපිත් එක්ක ෂෙයා කරගන්නවා නේද? මොකද අපි හැමෝටම ලයිෆ් එකේ එක දවසක් හරි අපි බජාජ් 3 wheel එක ගිහිල්ලා තියෙන මිනිස්සු.
1: කොහෙද ඒක මේ ෂෙයා කරගන්නේ?
0: දැන් අපි පුඩි හදන්න ඕනේ නේ platform එකක්.
1: ඔව්. ඉතින් ඒක හදන්න නැතුව මිනිස්සුන්ට මොනවාද මේ කියන්නේ? බලන්නකෝ ඉතින් එතන.
0: එතනත් බලන්නකෝ.
1: ඉවර යන්නේ. ෂෙයා කරගන්න කනේ ඔයගලගේ. මිස් අපි කොහෙද ෂෙයා කරලා
0: යවන්නේ?
1: අන්න ඒකට ෂෙයා කරන්න තැනක් නැහැ නේද? ආයි පාරක්.
0: දැන් එතන අපිට හච් වලට එන්න පුළුවන්. H1 load එකක් දාගෙන අපි ඒකට හරියන මේ platform එකක් හදමු අරවින්ද. ඒක අපි අනාගතයට ඉතුරු කරලා දීලා
1: අපි මේ වැඩේවත් කරන්නකෝ.
0: කවුද මමද? මං කරන්න. ෂුවර් මං කරන්න මේක.
1: මේ කරන්නකෝ ඉතින් ගියේ කියන්නේ.
0: මම device එකක්
1: මෙතන කියවනවා මෙතනනේ. device එකක් ගන්නකොට TikTok කරලා හම්බ කරපු සල්ලි වලින් ගන්න හොඳ.
0: Yes.
1: දැන් මොකද ගන්න? හොඳ tab එකක් ගන්නකෝ.
0: වියදම්
1: කරලා ලොකු එකක් ගන්නකෝ tab එක.
0: tab එකක් ගන්න ඕනේ. Xiaomi TV එකක් ගමු smart TV එකක්. ලොකුයිනේ.
1: ඉසලර පටන් ගන්නත් කියලා කරලා ඉන්නකෝ.
0: රයිට් අපි බජාජ් 3 wheel. ලයිෆ් එකේ එක දවසක් හරි ඔබ බජාජ් 3 wheel එක ගිහිල්ලා තියෙනවම ඒක ආයි කතා කරන්න දෙයක් නැහැ. පෝසත්ම මිනිස්සයාගේ ඉඳලා දුප්පත්ම මිනිස්සයාට යනකම්ම හැමෝම ගිහිල්ලා තියෙන වාහනේ ගත්තොත් බජාජ් 3 wheel කියලා බය නැතුව කියන්න පුළුවන්.
1: දැන් මේ කොළඹ පාක් කරන එකත් ලේසි නෑ. කොළඹින් සෑහෙන දුරට එළියට යනකම්
0: හරි
1: පාකින් කියන එක නිකන් පාකින් කියන්නේ කලුනික වගේ එකක්.
0: තැනක් නෑ හොයාගන්න.
1: ඔව්. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? ටක් ගාලා 3 wheel එකකට අත දාලා නැත්නම් app එකකින් 3 wheel එකක් දා ගන්නවා.
0: හරි okay.
1: තමන්ගේ වැඩේ ලේසියෙන් කරගන්න. පොඩි ඉඩින් නවත්ත ගන්න පුළුවන්. පොඩි ඉඩින් යන්න පුළුවන්.
0: හරි okay.
1: සාමාන්‍ය වාහනයක් දා ගන්න බැරි ෂෝට් කට් එකකින් වුණත් ඔය වාහනේ යන්න පුළුවන්.
0: Yes okay.
1: ඉතින් අපි ඔයෙන් වැඩ aran තියනවා සෑහෙන්න. මම හැමතිස්සම හිතන එකක් තමයි hire එකකට මේ 3 wheel එකක් දා ගන්න ගියාම පුදුම වැඩක් නේ. හැබැයි ඉතින් මොකක් හරි 3 wheel එකක් නෙමෙයි මම මේ කියන්නේ. අපි කියන්නේ බජාජ් 3 wheel එකක් ගන්න. ඒකේ ලේසින් රිපෙයා එකක් එන්නෙත් නැහැ. ආවත් ඔබට පසුතැවිල්ලකුත් නැහැ. රිපෙයා එකක් කියන්නේ කාලය ගත වෙන එකක් නෙමෙයි. කොලිෂන් රිපෙයා එකක් ඇරෙන්න නිකන් සාමාන්‍යයෙන් මේ ස්පෙයා පාර්ට් එකක් රිප්ලේස් කරන්න වගේ එකක නිකන් පොඩි පැය ගානක ප්‍රශ්නයක් නේ තියෙන්නේ.
0: හරි ඔකේ.
1: ඔබ ඕකෙන් යැපෙනවා නම් ඕකෙන් බිස්නස් එක දුවනවා නම් ඔබට ඒ බෑකප් එක තියෙන්න ඕනේ. ටක් ගාලා හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හයරක දුවා ගන්න පොඩි ඩිලිවරි කෑල්ලක් දා ගන්න
0: හරි ඔකේ
1: චුට්ටු වැඩ ගොඩාක් කරන පොඩි වැඩ ගොඩාක් කරන්න පුළුවන් වාහනයක් තමයි බජාජ් 3 wheel එක. දැන් මේ දවස්වල අපි 236 cc එකක් ගැන කතා කරන ටිකක් එන්ජිම ලොකු එකක්. සැලකියුත ප්‍රමාණයක් ලොකු ඉතින් සාපේක්ෂව 15% විතර එන්ජින් කැපැසිටි වැඩි කරලා තියෙනවා නේ.
0: හොඳ බලයක් තියෙනවා හොඳ ටෝක් එකක් තියෙනවා නේද?
1: 15% වැඩි එන්ජින් කැපැසිටි එක වැඩි කරලා තියෙනවා.
0: ඒකේ
1: වාසි තියෙනවා. ෆුල් එෆිෂන්සි හොඳයි. අපේ වාසාවෙන් නිකන් කියනවා නම් වාහනේ හොඳට අදිනවා. කඳු අදිනවා, බර අදිනවා. ඕන්. ළඟම තියෙන ෂෝරූම් එකට ගිහින් බලන්න.
0: හරි, ඔකේ, නියමයි. මම ආසනේ අරවින්ද නිකන් හැම මාසෙම එකම දෙයක් කරන්න උනොත් මේක හැමතිස්සෙම කරන්න ඕනේ. එහෙම පඩි එනවට ආසයි හැම මාසෙම. අර අනිත් ඒවා නිකන් හැමදාම හැම මාසෙම කරන්න මට නිකන් බිලක් ගෙවනවා හැම මාසෙම මේක කරන හැමමට හරි වේදනයි සහ හරි කරදරයි. ඉතින් ඔය රීලෝඩ් කරන වැඩෙත් එහෙම තමයි. ඕක ඉතින් මතක තියාගෙන රීලෝඩ් දාන්න ඕනේ නේද කියලා හිතාගෙන, නැත්නම් ෆෝන් එක කැපුවට පස්සේ රීලෝඩ් එකක් දාන්න බැරි වුණානි කියාගෙන ඔහොම අපි පොඩි වේදනාවක් විඳින ඔය රීලෝඩ් කතන්දරෙත් එක්ක. ඒකට ඔන්න හොඳ විසඳුමක් අරගෙන ඇවිල්ලා තිනවා හච්. හච් වන් ලෝඩ් අවුරුද්දටම එකපාරයි.
1: One load. එක සැරේම දාලා ඔබටත් නිකන් ලෝඩ් වගේ හිටියේ.
0: අනිවාර්යෙන්.
1: නේද?
0: Yes. මේක පැකේජ් ස්ටාර්ට් කරනවා 2999 ඉඳලා ඔබේ ස්මාර්ට් ෆෝන් එකට, රවුටර්ස් වලට සහ ඕනම ඩිවයිස් එකකට ගැලපෙන විදිහට පැකේජස් තෝරගන්නත් පුළුවන්.

0: අපිට තිබිච්ච ප්‍රශ්නකට උත්තරයක් ඇවිල්ලා තියෙනවා මේ කමර්ෂල් බැංකුවෙන්.
1: හරි.
0: කමර්ෂල් බැංකුව වැඩක් පටන් අරගෙන තියෙනවා කොම්බැංක් ශක්ති කියලා.
1: හ්ම්.
0: කොම්බැංක් ශක්ති. ඉතල මං කියන අපිට තිබිච්ච ප්‍රශ්නේ මොකද්ද
1: කියලා. හරි, ඔකේ.
0: දැන් බැංකුවක තියෙනවානේ ගනුදෙනු කරන වේලාවන් කියලා බෝඩ් එකක් ගහලා.
1: Yes. තියෙනවා.
0: ඒක මිනිත්තුවක් එහෙම වෙලා ගියත් අතුරට යන්නේ බෑ.
1: හ්ම්.
0: කලින් අතුරට ගියාට වැඩේ කරගෙන පරක් වෙලා ඉන්න පුළුවන්.
1: හරි.
0: අපි හිතමු 3 කියලා. 3 මාර කියලා.
1: හරි.
0: 3 මාර පහ වුණාම ඔබ මොන කෙරුමක් වුණත් බැංකුව අතුරට යන්න බෑ.
1: හරි.
0: බැංකුවේ වැඩ කරන අයටත් යන්න බැරිද?
1: ඒකලන්න පුළුවන් ඇති. හරි.
0: දැන් මොකද කරන්නේ? දැන් සෙනසුරාදා ඉරිදා. දැන් සෙනසුරාදා ඉරිදා කියන්නේ ඇත්තටම ගත්තොත් ගොඩාක් වැඩ සාමාන්‍ය මිනිස්සු කරන දවස් දෙකක්.
1: ඒක හරි.
0: දැන් ඉස්සර නම් ඉරිදා හරි පාළුයි පාරවල්. සෙනසුරාදා කියන එක හරි පාළුයි පාරවල්. දැන් සිකුරාදා සෙනසුරාදා ඉරිදා තමයි මිනිස්සු පාරවල් තොටවල වැඩිම.
1: ඕනේ.
0: වැඩිම ගනුදෙනු ප්‍රමාණයක් රට ඇතුලේ සිද්ධ වෙන.
1: හරි.
0: ගොඩක් ක්‍රියාකාරකම් වෙනවා. හැමෝම බොහෝම නිවි හැනහෙල්ලේ නමුත් ගොඩක් වැඩ කරනවා. කොච්චර ගනුදෙනු ගොඩක් තියෙනවා ඇතිද කරගන්න.
1: Yes.
0: නමුත් බැංකුව වහලා. මේකටයි කමර්ෂල් බැංකුව කොම්බැංක් ශක්ති හරහා අපිට විසඳුම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔය දැන් මතක තියාගන්න. කොමර්ෂල් බැංකුවේ කොම්බැංක් ශක්ති

0: ඒ කඩේ ඒ ඇරලා තියෙන තාක්කල් සල්ලි ගණ්ඩ සල්ලි දාණ්ඩ සල්ලි යවන්ඩ බිල් ගෙවන්ඩ කමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ් ඒවට පේමන්ස් දාණ්ඩ ඒවයි ඔබේ ගිනුමේ ශේෂය චෙක් කරන්න අපි කොච්චර මේ ඉන්ටර්නෙට් බැංකින් අරෝක මේක කතා කරත් තවමත් ඒවත් එක්ක ඒ අර අපි කියන IT ලිටරසි එකත් එක්ක ගැවසෙන ප්‍රමාණය වගේම ඒකත් එක්ක තාම ලොකු සම්බන්ධයක් හදාගත්ත නැති මිනිස්සුත් ගොඩාක් ඉන්නවා.
1: 100%
0: ඩිජිටල් වෙලා ඇප් දාගෙන ඇප් එකෙන් ඔබල වැඩ කරන මිනිස්සු ඉන්නවා කියලා හිතන්න එපා. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙත් එහෙමයි. ඒ කියන්නේ හැමෝම ඩිජිටල්ලු නැහැ. ඩිජිටල් වෙන එක හොඳ වෙන්න පුළුවන්. නමුත් හැමෝම ඩිජිටල් වෙලා නැහැ.
1: ඔව්. ඒකට විසඳුමක් තමයි මේ.
0: ඉතින් හිතන්න කඩේ ඇරලා නම් බැංකුව ඇරලා වගේ වැඩක් මේක. පොඩ්ඩක් හොයලා බලන්න කවුද ඕගොල්ලන්ගේ ගෙවල් ළඟම එහෙම නැත්තම් ගම කිට්ටුවම ඉන්න ටවුමට ළඟම තැන කමර්ෂල් බැංකු ශාඛාවක් නැති වෙන්න පුළුවන්. නමුත් කොම්බැංක් ශක්ති නියෝජිතෙක් අනිවාර්යෙන්ම ඉන්න පුළුවන්. ළඟම ඉන්නේ කවුද කියලා හොයාගන්න. දැන් හරිනේ වෙලාවල් ප්‍රශ්නේ විසඳුවා. සෙනසුරාදා ඉරිදා ප්‍රශ්නෙත් මේකෙන්ම කමර්ෂල් බැංකෝ විසඳුවා.
1: මේ
0: ගනුදෙනු කරන්න ඔබට පුළුවන් කමර්ෂල් බැංකු ජාලය අතර තමයි ඈ. කමර්ෂල් බැංකු ජාලය අතර.
1: ඕකේ.
0: ඔබට ගනුදෙනුව කරන්න පුළුවන් එන්නේ. මේවා හොයන්න බෑනේ. ඔබට combank.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් කවුද ගම කිට්ටෝමින් එහෙම ශක්ති නියෝජිතයා combank ශක්ති නියෝජිතයා. සමහර අය ඊට වඩා ගමති කෝල් එකක් දාලා අහන්න. කමක් නැහැ. 13:16 කෝල් කරලා අහන්න මේ අපේ මේ අපි මේ අහල් දිහෙන් කතා කරන්නේ මේ අපිට ළඟම මේ අද මේ ඉරිදානේ මම මේ බැලුවේ කවුද අපේ ළඟම ඉන්න මේ
1: නියෝජිතයා
0: කොහෙද ඉන්නේ කියලා මට පොඩ්ඩක් කියන්නකෝ. මට මේ පොඩි සල්ලෝගයක් ගන්න තියෙනවා.
1: වැඩේ ක්ලෝස්.
0: Right. Solutions. ඒකට හොඳ.
1: Right. දැන් අපි සාමාන්‍යයෙන් ගෙදර වැඩකට බාසුන්න හැකෙනෙක් එහෙම නැත්නම් ඇලුමිනියම් වැඩකට ෆැබ්‍රිකේටර් කෙනෙක් හොයාගන්නේ ගොඩාක් වෙලාවට ළඟ පාත කෙනෙක්ගෙන් අහනවා.
0: කාත්කද ඔයගේ මේ චින්ත ගෑවේ කවුද ඔයගොල්ලන්ගේ ඇලුමිනියම් වැඩ කරේ කවුද? බාසුන්න හැ කවුද? වත්ත පිටිය බැලුවේ කවුද?
1: අපි විස්තර අරගෙන කවුරු හරි යූස් ඒ කියන්නේ එයා එයාගෙන් ප්‍රයෝජනයක් අරන් වැඩේ කරගෙන ඒ මිනිසා හොඳ නම් තව කෙනෙකුට කියනවා අර ඉන්නෝ නියම බාසුන්න හැ කෙනෙක්. නියම ඇලුමිනියම් ෆැබ්‍රිකේටර් කෙනෙක් ඉන්නෝ. එහෙම කියලා කියනවා. ඉතින් එහෙම තමයි අපි නම් ඩීටේල්ස් ටික එකතු කරගත්තේ. මං හිතනවා ඇලුමෙක්සික මේ කරන්න යන වැඩේ පාරිභෝගිකයෙකු පැත්තටත් මොකක් හරි වාසියක් වෙන වැඩක්ද කියලා මට නිකමට හිතෙනවා. මොකද ඇලුමෙක්සිකට ඕනේ හොඳින් වැඩ කරන හොඳම ෆැබ්‍රිකේටර්ස්ලව හොයාගෙන යන්න.
0: ඒ මේ ෆැබ්‍රිකේටර්ස්ලව නේ හොයාගෙන යන්නේ මිස් මොකද පාරිභෝගිකව
1: පටලවන්නේ. අපිට සමහරක් විට අපිට ඇලුමෙක්සිකෙන් එතකොට ඒ හොඳම ෆැබ්‍රිකේටර්ස්ලව කන්ටැක්ට් කරගන්නත් ඉතින් නේ ඒගොල්ලෝ ගාව හොඳ ඩේටාබේස් එකක් තියෙනවා කියලා කියන්නේ. අපිට පුළුවන් නේද?
0: කර කිව්වනේ නියමයි.
1: නේ මම ඒක ටාගට් කරලා කියන්නේ.
0: පරකොල ගත්තා නියමයි ඈ නංගි නියමයි ඈ ඒව නම් තමන්ගේ පැත්තට බෝල එනවා කියලා දන්නව නම් ගන්න ආයි මොකොත් නැහැ පුවක් මල්ල ගත්තා වගේ තමයි මේ හැම ගන්න.
1: හරි හරි කොහොම වුණත්
0: මේ මිනිස්සු කතා කරනවා ෆැබ්‍රිකේටර්ස්ට පාරිභෝගිකයකට මේක ඇස්ති මොකක් හරි දිනනද කියලා බලනවා ඒ අත.
1: ඉතින් තියෙනවනේ අනේ එතන මං ටග්ගල ඇලුමෙක්ස්
0: එක හදාගන්න. කොහොම වෙන්න එපා හැමෝගේ මේවා අපිට මොනව හරි තියෙනවද කියලා හොයන්න එපා. අපිට දැන් ඔය හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ.
1: යා ඩෙෆිනිට්ලි
0: මේක ඇවිල්ලා ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ස් ලබ.
1: යා
0: අපි දැන් ඒගොල්ලෝ හොඳ අයව හොයනකොට
1: හරි
0: පොඩි පොඩි සුළු සුළු අඩුපාඩු තිබුණත් මම ඊට පස්සෙවත් හොඳ මිනිහෙක් වෙලා ඇලුමෙක්ස් එකත් එක්ක වැඩ කරලා බාරිභෝගිකයාගේ අවශ්‍යතාවයත් මම හොඳට ඉෂ්ට කරන්න ඕනේ බලන්න ඕනේ මොකද්ද මේ ඇලුමෙක්ස් එකෙන් අපි වගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ස්ට ජීවිත කාලෙටම හරියන්න දෙන වාසිය මොකද්ද කියලා.
1: හරි ඔකේ
0: කතා කරන්න එහෙම හොඳ ෆැබ්‍රිකේටර්ස්ලා වැඩේ හොඳට කරන වැඩේ රහට ලස්සනට කරන හොඳ නිෂ්පාදන පාවිච්චි කරන
1: ෆැබ්‍රිකේටර්ස් ලා අනිවාර්යෙන් මැසේජ් කරන්න ඕනි මේ නම් එකට 0705 7455 55 ඔබ එනතුරු ඇලුමෙක්ස් බලාසිටි
0: මේ
1: බටර් ගලත් කතා කළම අපි යමුද
0: මොකොත් ලොකු මැසේජ් යවන්න ඕනේ නැහැ හොඳේ ලොකු මැසේජ් ගන්න නැහැ මම හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් මම දැන් මෙන්න මෙහෙ වැඩකුත් කරා ඕන්නම් අහලා බලන්න පුළුවන් කියලා ඕ මේ බලන්න මේ අපි ෆොටෝත් ගහලා ඉතර ඕනේ නැහැ thumbs up එකක් යවන්න ඒ ඇති වැඩේ කරනවා ඒගොල්ලෝ ඕගොල්ලන්ව කන්ටැක්ට් කරනවා අනිවාර්යෙන්
1: අද සමහරක් විට බටර් දාලා ඕගොල්ලෝ කේක් එකක් හදන දවසක් වෙන්න ඇති. අද නම් අපි අම්මි මට මතකයි උදේමකව තාත්තිට අපි බටර් කුකීස් හදමු කියලා. ඒ කියන්නේ අදත් අපි අපේ ගෙදර බටර් වලින් මොකක් හරි කෑමක් හදන දවසක්. ඉතින්
0: මට මේන ඕගොල්ලෝ බටර් වලින් දන්නේ කුකීස් විතරයි නේද?
1: නෑ අපි කුකීස්
0: ඒකමනේ කියන්නේ.
1: කුකීස් ක්‍රොසන්ට් හදනවා, බටර් කේක්ස් හදනවා, බටර් පුඩින් හදනවා. ඉතින් ඒව තමයි ඉතින් අපේ ගෙවල් වල.
0: බටර් කොල

0: බටකොල ආච්චි තමයි. ඕගොල්ලෝ දන්නේ දැන් තමයි බොරුවට කියන්නේ අරවදන. දැන් මේ මාස ගානක් අපි බට කුකීස් හදනවා. අපි බට
1: මේ බට පුඩි
0: කිසි මෙලෝ සම්පාරයක් දන්නේ නැහැ. බටර් රෝලින් හදන්නේ බටර් කේක් එකක්වත් හදනවා ලකෝ.
1: හදනවානේ හදනවා. ඉතින් ඒක නියම රස ගන්න නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ මේකට දාන අමුද්‍රව්‍ය වැදගත්. බටර් කියලා වෙන වෙන ಜಾති දාලා හරියන්නේ නැහැ. බටර්ම දාන්න
0: ඕනේ. මේ බටර් කේක් ඉස්සර හදන්නෙම එක එක ස්ප්‍රෙඩ් ಜಾති දාලා. ගොඩක් වෙලාවට ඉතින් බටර් දාලා හදන්න යන්නේ නැහැ. බටර් දාලා හැදුවමනේ ගොඩාක් ඔය සොෆ්ට් වෙන්නේ කේක් එක. සුවඳයි කේක් එක අනිත් එක.
1: රසයි.
0: හරි? සුවඳ. සුවඳ අර ටෙක්ස්චර් එක හරිය මෘදු මොලොක් ටෙක්ස්චර් එක. නැත්නම් බටර් කේක් එකක් කන්න එක මුකුත්ම නැහැ නේ. අයිසින් ටිකක්වත් නැතුව. නේද? ඊට පස්සේ ඔය බටර් අයිසින් තියෙනවා. බටර් අයිසින් හරමාර පිස්සු හැදෙන ටෙක්ස්චර් එකක් බටර් අයිසින් එහෙම. ඒවටත් ඔය වෙන වෙන ඒවා දාලා මිනිස්සු ඉතින් අර ගාන ඉතුරු කරගන්න.
1: හරි.
0: දැන් එහෙම බලන්න දැන් නේ. පැල්ලත් අපේ ගන්නෙ. අපේ අපේ වගේ තමයි.
1: අපේ
0: රටේ කියන්නේ අපේ තමයි.
1: යස් ඒකනේ.
2: රසම් පදමට සිත කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රටය මචං.
3: හයි ගයිස්, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන මයි වේස්.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා මයි වේස් එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
4: අඩුයි?
3: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
4: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල මයි වේස් ඇප් එකට බයික් 3 wheel car van මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම බෝනස් දෙනවා. මයි වේස් ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
0: අලුත් කසාදයක් පැද්දා
3: වගේ තී.
5: ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: සිමෙන්ති කොට 3යි මනි ට්‍රාන්ස්ෆර් එකයි මුදලාලි.
7: මුදලාලි මහත්තයෝ, මට පේන්ට් ලීටර් 6යි ලයිට් බිල ගෙවන්නත් ඕනේ.
8: මට කපරාරුවට වැලි කියුබ් එකත් ඕනේ. account එකේ balance එක බලා ගන්නත් ඕනේ.
9: Combank ශක්තිය. බැංකුව දැන් ළඟම කඩේට. commercial banku ගිණුම් හිමි ඔබට මුදල් ගැනීම සහ තැන්පත් කිරීම, මුදල් යැවීම, ගිණුම් ශේෂ පරීක්ෂාව මෙන්ම බිල්පත් ගෙවීම පහසුවෙන්ම සිදු කර ගන්න. Combank ශක්තිය. බැංකුව දැන් ළඟම කඩේට.
5: After levels industry එක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering. දැන්ම යොමු කරන්න www.slit.lk. slit evolve beyond.

0: එක්ස්පිරියන්ස් එකකට ඇල්වත්ත බට.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තා.
1: සරණ මහල් රත්නපුර සහ කිරිබත්ගොඩ ශාඛාවන් වෙත ඔක්තෝබර් මාස 16, 17, 18 වෙනි දිනන්හිදී ඔබගේ පැරණි හා පළදු රත් ආභරණ වෙළඳ පොලේ පවතින ඉහළම මිලට හෝමාරු කරගැනීමේ මහකවස්ථාව අමතන්න 01-1574406. සරණ මහල් ජීවිතේ සරණමේ අවස්ථාවන් සඳහා.
4: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
5: Dubai cleaning and housekeeping rakya kanta pirimida pirisatama
6: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
5: koronagala nk global edge videsh rakya ayatanaya 0.37 2.370 3.70.
7: vartha apita vartha tabana koti 8 nlv danade dahane nutrayen rupiyal koti 13.98 ikma u devanta supiritya galaba dimin prati sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampata dana nidahane biladi gena obat koti patiya
8: ada kemika nam kema rasatama tibuna
9: podi wenna සියයට සියයක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කල.
10: අවදත් කාගෙත් නිවසේ පළමු රැක වර්ණය ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
11: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
12: උදේ 9:00 විනාඩි 11යි.

0: Theatre Top Story.
1: Influenza roge pilibandhu saukhyan shivalin danum tebak. Influenza roge lamun natra vyaptavime vedi avadhanamak pavatina bava saukhyansha pavasanava. Richway area lamarohale visheshakni vaidya Deepal Perera pavasuve roga lakshana etnam kadinamin vaidya pratikara kara yomu kalayutu bavai.
2: Una davas deka tunak tiyenawa na api kalpana kari wenna meka denguda influenza da vena virus una rogayakda kiyala. Ithin visheshayen influenza roge itama pahasuwen kenekken tawa kenekta swasana margaye osse patirenna puluwan visheshayen api kassot kimisumak giyot e swasana විඳිති මගින් ස්වසන මාර්ගය ඔස්සේ ඉතාම පහසුවෙන් බෝ වෙනවා. මේක එක ගෙදරක එක්කෙනෙක්ට තියෙනවා නම් වැඩිහිටියොද ළමයිද ඕන කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන් පාසල් වල මොන්ටිසෝරි වල දිවාසුරකම් මධ්‍යස්ථාන වල ළමයින්ට බෝ වෙන්න පුළුවන් මේක. ඒ නිසා රෝග ලක්ෂණ තියෙන දරුවෙක්ව නිවසේ තබා ගත්තොත් ඉතාම වටිනවා.
1: දැන් විදෙස් පොතක්. ගත වූ පැය 24ක කාලය තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එළ වූ ප්‍රහාර හමුවේ කන්ටිනේ ප්‍රවාහන නෞකාවක් සහ වියලි බහඬ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්ව තිබෙනවා. ප්‍රහාර හමුවේ ගිලිගොස් ඇත්තේ සිංගප්පූරු නාවික විධානයට අයත් නෞකා දෙකක්. එහි සිටි නාවිකයින් 21 දෙනාම ආරක්ෂිතව මුදාගෙන ඇති අතර කිසිදු ජීවිතහානියක් සිදුව නැහැ. වාණිජ නෞකාවන්ට එළවන මෙම අසාධාරණ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කළේ.
0: Top story. Anugrahaya.
3: මොකද බං අසනීපෙන් වගේ
4: මේ පොඩි කැස්සක් විතරයි.
3: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
5: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
6: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.

0: දැන් අපේ තාත්තා නිකන් ෆෝන් එක කනේ තියන්නේ මේනි කතා කරන්නේ ස්පීකර් ෆෝන් දැන් සමහරවිට ඒත් ඇහෙන්නේ මට වෙලාවකට හිතෙනවා අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකට ෆෝන් එක මේවා කරලා
1: සම්බන්ධ කරලා පාරෙන් තියන්නේ
0: හයියෙන් කතා ඊට වඩා එහෙම කරන්න වේද දන්නේ නැහැ දැන්
1: ඒකල මයික් එකෙන් කතා කරන්න කියන්නේ ස්පීකර් එක එළියේ දාලා ෆෝන් එක ඇතුලේ තියලා
0: එහෙම නෙමෙයි ගේ ඇතුලෙම තියාගෙන හරි හයියෙන් ඒතර ඇහෙනවා නැන්දල එහෙම කතා
1: කරනවා වැඩකට ඇති දෙයක්වත් නෙමෙයි නේ කතා කරනවා ඇත්තේ
0: ඩීජේ සිස්ටම් එකක් තියෙනවා අරින්ද මම අද හිතාගෙන ඉන්නේ පොඩි ඩීජේ එකක් දාන්න ලැප් එකට සෙට් කළා මගේ කන්සෝල් එක සෙට් කළා ඒක අබාන්ස් ඔඩියෝ එකට සෙට් කරලා චිකි චිකි චිකි චිකි චිකි අද ඉතින්
1: චිකි චිකි ගානේ
0: ඒ කියන්නේ ඩීජේ කරනවා චිකි චිකි චිකි චිකි
1: චිකි චිකි චිකි ගානේ ඩීජේ කරනවා නේ
0: පොඩි කැලි දාන්න යන්නේ එහෙම කළා
1: ඒක පොඩි දෙයක් නේ ගත්ත හයි කරගත්ත වෙලාවෙ ඉඳ චිකි චිකි චිකි චිකි චිකි චිකි දින්දුවන්නේ අන්තිමට DJලට මම කියන්න ඕනේ දැන් මම මෙතන කියන්න ඕන
0: කතාව හරි හරි
1: කරුණාකරලා මල්ලි සම්පූර්ණ සින්දුව දාන්න අපි සින්දු දන්නවා හරි
0: කෑලි කෑලි ගහලා නේ
1: ඔව් ක සින්දුවක් ඔයගොල්ලෝ ගහන්න නැවරට හරියට කරන්න වැඩක් කරනවා නම් බාගෙට වැඩ කරන්න එපා
0: ඉතින් ඔයගලන්ට මේ වගේ අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකක් ගිනිච්චට පස්සේ එක ඕන විදිහකට ඔයගලන්ගේ
1: TV එකට සෙට් කරන්න
0: TV එකට සෙට් කර ආ යස්
1: දැන් මේකේ රේඩියෝ කොහොමද එනවා
0: හරි ඔකේ
1: ශබ්දට අහන්න පුළුවන්
0: සිය දහන්න කන පැලෙන්න සිය දහන්න
1: පුළුවන් පුළුවන් ඊට පස්සේ ඉතින් මෙහෙම හැම වෙලාවෙම සියත අහන්නත් ඔයගොල්ලෝ කැමති දන්නේ
0: නැහනේ
1: ඒක වෙලාවට ෆෝන් එක සම්බන්ධ කරලා උදේ වීකෙන්ඩ් එකේ නැගිට්ටාම
0: හරි ඔකේ
1: දැන් කොළ මෙහෙම කුරුළු සද්ද අරව මෙව ඇහෙනව අඩුයිනේ
0: යස්
1: ලඟ ලඟ ලඟ ගෙවල් කුරුල්ලෙකුට ඉතින්
0: කිචි පිචි ගන්නවත් තැනක් නැහනේ ඉතින්
1: නේද වහන්න තැනක් නැහනේ මෙයා
0: ඔව් ඒකනේ
1: වහන්න තැනක් නැහැ උන් තාප්පේ වහනවාට උන් ඒවට උල්හයි කරලා තියෙන්නේ මුංගේ වහන්නත් බෑ.
0: ආ ඒක හරි.
1: නේද? ගේ ඇතුළට උන්ට එන්නත් බෑ. ඇතුළට ආවත් එළවණු ආ මූ කූඩු හදන්න තමයි වෙලා තියෙන්නේ හිටපන් කොමුට කියලා. එහෙම.
0: ඉතින් කුරුළු සද්දයක් ඇහෙන්නේ නැහැ.
1: නේද? ඉතින් අනේ මන්ද නේද? හරි ඒකටනේ මම කරන්නේ මේ වගේ අර නැචරල් සද්ද තියෙන ඒවා මං උදී සමහරට
0: දානවා.
1: සමහරලාට රෑ නිදා ගන්න යනකොට හරිම නිකන් හිත නිවිලා යන හප් මියුසික් වගේ නිකන් වතුර ගලාගෙන යන සද්ද එක්ක වින්චයිම්ස් වල සද්ද එහෙම දාගන්න. ඕවා ඕන දෙයක් කරන්න පුළුවන් ඔබට ඊට පස්සේ. ඒවට නිින්ද යනවා ඊට පස්සේ. ඒක ඕක ඕෆ් කරන්න අවදකල.
0: අර කොහමද අර වතුර ගලාගෙන යන සද්ද ටිකකින් ඇහෙන්නේ නිකන් චිකන් බදින සද්දයක් විදිහට. ශ් ගලන වතුර ගලාගෙන මම ටිකක් ගලාගෙන චිකන් බදිනවා. ආ පිටරයක් බදිනවා. එහෙම කියලා එනවා රයිට් එනවා එනවා. ඒකත් මම මෙතන
1: අපිට නැහැ ඒක නැහැ. ඒකට විස්තර. ඒ තොරතුරු අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපි අනවශ්‍ය තොරතුරක්. ආ
0: ඔකේ ඔකේ.
1: අනවශ්‍ය තොරතුරක් එතන ගියේ නේ.
0: අනවශ්‍ය. සෝ ඉතින් අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක රූපය.
1: වෛර බඳන් ඇත්තේ වෛරෙන් වෛරේ නොසන්ති දී පුතේ. වෛරේ වෛරේ නොසන්ති දී.
0: ඒවා යා වෙලාවෙයි මට.
1: වෙලාවෙයි වෙලාවෙයි වෙලාවෙයි වෙලාව ඇවිල්ලා ගිහිල්ලත් එක්ක.
0: ඒ වෙලාවට හරි ඒක වෙනම කතා කරමු. දැන් අපි කතා කරන්නේ දැන් මෙච්චර වටින අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකපාර සල්ලි දීලා ගන්නවද? නැත. ටික ටික ගෙවන්න 1500ක මූලික ගෙවීමක් කරලා ටික ටික ගෙවාගෙන යන්න අබාන්ස් එකට කියලා ගන්න ඕන අවුරුද්දක වගකීමක් තියෙනවා ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ
1: අද මම කල්පනා කරා දැන් වාහන කීපයක් ගැන අපි කතා කරානේ අපි බයික් X55 එක ගැන කතා කරා බයික් X3E ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක ගැන කතා කරා අද අපි කතා කරමු ඒගොල්ලන්ගේ අලුත්ම විශේෂයෙන්ම යුරෝප් මාකට් එකේ සහ මිඩ්ල් ඊස්ටර්න් මාකට් එකේ ඉතාම ජනප්‍රිය වෙච්ච තවත් බයික් කැටගරි එකක් ගැන මේක බයික් BJ30 හයිබ්‍රිඩ් එක මේක ඕල් වීල් ඩ්‍රයිව් 2 වීල් ඩ්‍රයිව් කියන මාදිලි දෙකෙන් මේනවා දැන් හයිබ්‍රිඩ් වාහනයක තියෙන සුන්දරත්වය මම විස්තර කරන්නම් විශේෂයෙන්ම වාහනයක් ධාවනය වෙනකොට හයිබ්‍රිඩ් එකට පුළුවන්කම තියෙනවා පෙට්‍රල් පාවිච්චි කරනවද මේ වෙලාවේ තියෙන සිටුේෂන් එකට?
0: හරි.
1: බැටරිය පාවිච්චි කරනවද? නැත්නම් පෙට්‍රල් බැටරිය දෙකම පාවිච්චි කරලා බලය උත්පාදනය කරනවද කියලා. මේ ඔක්කොම මේවෙන් කරන්නේ.
0: හරි.
1: සිටුේෂන් එකේ හැටියට ෆුවල් එෆිෂන්සි එක ඔප්ටිමයිස් කරන එක. මේවට සමහර සිංහල වචනට වඩා ඉංග්‍රීසි වචන හුරුයි අපිට.
0: yes ඒක හරි.
1: ෆුවල් එෆිෂන්සි එක ඔප්ටිමයිස් කරනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය තවත් දියුණු කරනවා. නේද? බත් තියෙන තැනට බත්, කෙසෙල් තියෙන තැනට කෙසෙල්. එහෙම දෙන්නේ.
0: හරි.
1: තනි තනිව ගන්නවද දෙක එකතු කරලා ගන්නවද? අපි හිතමු ඔයා BJ 30 එක හදන්නෙම සිටි එක ඇතුලේ දුවන්න, long distance දුවන්න සහ off road දුවන්න. මේක ground clearance එක ඒගොල්ලන්ගේ තියෙන වාහන series එකක් ගත්තම ground clearance එකෙන් ඉතාම වැඩි. අර box model type එකේ අර jeep line එකේ නිකන් සිහින නිකන් එහෙම වාහන SUV ද 4S SUV උන දිනනවද ඔබට? SUV නේ 4S. එතකොට rugged වෙන්නේ වාහනේ. රළු පෙනුමක්.
0: හරි okay.
1: වාහනවල තියෙනවනේ හරි අහිංසක පෙනුම මූණේ. අනේ දුක හිතෙන මූණවල් තියෙනවා. එතකොට වෙන රළු පෙනුම තියෙනවා. මේක නම් කිසිම නිකන් අහිංසක බාටන්න නැහැ මේ වාහනේ. හරිම මේ රළු මෙහෙම ඉන්නේ. සීන් එක ඉන්නේ.
0: රගඩ් පෙනුමක් තියෙන්නේ.
1: ඔව්. ඉතාලම රගඩ් ලුක් එකක් තියෙනවා.
0: yes.
1: එතකොට මේකේ තියෙන්නේ 1.5 turbo petrol engine එකක්. විදුලි මෝටර්, විදුලි මෝටරයක්, බැටරියක්. මේක ටර්බෝ. එතකොට 1.5 වලින් ගණන් හදන්න එපා. ටර්බෝ වලින් තවත් හුළඟ ඇදලා දෙනවා, තවත් කම්බක්ෂන් එක පවර්ෆුල් කරනවා.
0: හරි.
1: ඉතින් මේ වාහනේ බොහොම දැඩි බලයක් තියෙනවා. නැත්තම් ඕෆ් රෝඩ් වලට මේක රෙකමන්ඩ් වෙන්නේ නැහැ. ඕෆ් රෝඩ් ලයින් එකේ ඔය කියන්නේ රයිඩින් මෝඩ්ස් ගොඩාක් තියෙනවා. එක එක ටෙරියන් වලට සෙට් වෙන්න, එක එක භූමියේ තියෙන තත්ත්වය තේරුම් ගන්න එයාට පුළුවන්කම තියෙනවා. ඔබ බලනවානේ මේක මඩද, වැලිද, පස්ද, කඳුද, ගල්ද, පොල්ද, තෙල්ද කියලා බලන්න තමයි අපිට තියෙන්නේ. දාලේ මෝඩ් එකට දෙන්න.
0: ඕකේ රයිට්.
1: දීපු ගමන් ඒ මෝඩ් එකට අදාළ විදිහට එයා සම්පූර්ණ හැසිරවීම, බලය හැසිරවීම කරනවා.
0: තැනට සුදුසු විදිහට වැඩ කරනවා.
1: නාස්ති කරන්නේ නැහැ.
0: හරි ඕකේ.
1: දැන් මේක ඕල් වීල් ඩ්‍රයිව් එකේ හරි ෂොක් මං එකක් දැක්ක. අපි හිතමු රෝද තුනක් පොළවේ තියෙනවා, එකක් ඉස්සුණා කියලා. බොරුවට ඒ රෝදේ කරකවන්නේ නැහැ. ඒ රෝදේ බලයත් ඉතුරු රෝද තුනට බෙදලා දෙනවා
0: එයා.
1: යන්ති එකේකට පොඩ්ඩක් අයිය පොඩක් ඉන්න පොඩක් ඉන්න අයිය මේක හදා ගන්නකම් අයිය විනාඩි 5ක් දෙන්න. එහෙම නැහැ.
0: හා ඕකේ.
1: In no time ඒ ටෙක්නොලොජි එක ඇප්ලයි වෙනවා.
0: වාව් සුපිරි සුපිරි.
1: අපි දැන් රෝද දෙකක් උඩ තියන දෙකයි. රෝද දෙකට බලය දෙනවා.
0: රෝදයක් උඩ තියනවා
1: දැන්. එක රෝදයක් තියනවා උඩ. මොකද්ද කරන්නේ? දැන් මොකද කරන්නේ? කොහෙද යන්නේ?
0: තනි රෝදෙන්.
1: ඈ කොහෙද යන්නේ? ඒ දණ්ඩකද යන්නේ? තනි රෝදෙන් කොහෙද යන්නේ? සර්කස් එකකට ගිහින්ද?
0: නියමයි නියමයි.
1: ඔන්නතර මේක කරන්නද? ඉතින් මේකේ තව මම කියන්න. panoramic sunroof මේවා අහන්න ඕනේ නැහැ. මේවා usually එනවා. නමුත් කියමු ඉතින් නේද? infotainment system එකේ display එක අතිවිශාලයි.
0: okay.
1: අතිවිශාලයි. 360 degree cameras. අරදී මම ආසයි මේ අර seamless buttons වලට මම ආසයි නිකන් touch එකට මේවට මම ආසයි. මම ඒ වගේම ආසයි යන්නේ මම ඔබන්න පුළුවන් button වලට.
0: ඔව් නේද?
1: ඒවත් තියෙනවා. ජාති දෙකෙන් බොත්තම් තියෙනවා. ඔබට ඔබන්න පුළුවන් ඒවා තියෙනවා. මේම කරකවන්න පුළුවන් ඒවා
0: තියෙනවා.
1: මං හිතන්නේ එහෙම රගඩ් ටච් එකක් තියෙන වාහනයකට එහෙම දේවල් ටිකක් අවශ්‍යයි කියලා මං විශ්වාස කරනවා. එතකොට තව මොනවද මේකේ පොඩ්ඩක් ඉන්න මං ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගැන කිව්වා. එතකොට මෙන්න මේක නම් මම පොඩ්ඩක් හොයලා බලලා කියනවා. ඇඩ්වාන්ස් ඩ්‍රයිව් ඇසිස්ටන්ස් ෆීචර්ස් කියන එක මොනවද කියලා පොඩ්ඩක් බලලා කියන්නම්. ෆිනිෂ් එක ගැන කියන්න ඕනේ, ඉන්ටීරිය ෆිනිෂස් ගැන. ප්‍රීමියම් ටච් එකක් ඇතුලේ හැම කෑල්ලක් එකම මේන්ටේන් කරන්න බයික් BJ 30 හයිබ්‍රිඩ් එක වග බලාගෙන තියෙනවා.
0: යා ඕකේ.
1: හොඳ ඉඩක් තියෙන බව එළියනුත් පේනවා. ඇතුළට නැගපුවාමත් ඔයාට ඒක තේරෙනවා. ඉතින් කාට හරි උවමනා වුණා නම් බලය සමග රගඩ් ලුක් එකක් එක්ක ලංකාවට ගෙන්නන්නේ මේ වාහනේ කවුද?
0: David Peeris Automobiles.
1: After sales service එකත් හරි හරියට තියෙන්න ඕනේ කියලා බයික් BJ 30 එක තමයි සනා වාහනේ.
0: Okay, ඊයේ මට සිනහව අතරින් කඳුලක් උපන්නා සීන් එකක් වුණානේ කාගිල්ස් ෆුඩ් සිටි වලදී අරවින්ද. මම දැන් ඉන්නවා ඊළඟට මගේ බිල් එක තමයි තියෙන්නේ. කාන්ටි කෙනෙක් හිටියා. යා පොඩක් කලබලෙන් වගේ හිටිය. මං කාන්ටි අයියා ඔයා ගන්න පොඩක් පොලිමත් දිගයි මේ බිල් එක ගෙවන්න කැෂ එක ගාව. ආන්ටිට මගේ ප්ලේස් එක මම දුන්නා. මම පොඩක් ස්ටෙප් එකක් පිටිපස්සට ගත්තා.
1: ස්ටෙප් යන්නේ වාගේල පොලිමේ පිටිපස්සෙම හිටගන්න බෑ.
0: ඇයි? නැති අනිත් අය තෝකේ ආන්ටිට දෙන්න. අපි මේ හැම ඩීටේල් එකම කියන්නේ. හැම එකම කියන්න බෑනේ හරි. අපි මේ ටග්ගල මේ කතාව.
1: ඔයාගේ තැන දුන්නා නම් ඔයාගේල පොලිමේ පිටිපස්සට ගන්න.
0: නෑ මගේ ඉස්සරහා දුන්නා මං ඇහුවා it's okay it's okay.
1: ඉතින් බල ඉතින් ආදී අනිත් මිනිස්සුත් දීලානේ එහෙන් බලනකොට.
0: කොහොම දුන්නා ඉතින් හැමෝටම දුක
1: හිතුවා. ඔහොම කාගෙන් හරි පාණෙන් එළිය බැලුවත් පුසත්.
0: හරිද? ඒක
1: නෙමෙයි. මම දුන්නා නම් මම කියලා අම්මේ. අම්මා ඉන්න මෙතන. මට මං පිටිපස්සට යනවා.
0: ඔව් එහෙම හරි. දැ හැබැයි මගේ කතාව.
1: මේ මං යනකොට මිනිස්සු කියන මේ බෙපා බෙපා. අරවිද පිස්සුද ඔයා ඉන්නවා ඉන්න
0: පිටිපස්සට යන්න ගෙදර යන්න කියන දිනිකන් කිව්වේ
1: ගෙදර යන්න යන්න යන්න යන්න මගේ කාලේ නාස්ති කරන්න එපා මොනසිංහ
0: හැබැයි මගේ කතාව මේක නෙමෙයි දැන් මම යාට ඉඩ දුන්නනේ
1: ඔයාගේ කතාව නිකන් ඔයා හොඳ මිනිහා වෙන්න කියන එක බලන්න
0: නෑ ඒක තමයි
1: දැන් මිනිස්සුන්ගේ පාණින් ඉලිය බලලා
0: ඔන්න අරවිද අහන්නකො දැන් මගේ සිනහව දැන් මම යාට ආන්ටිට දුන්න අපි ඔක්කොම සතුටින් පොලිමේ නක අපි අඩු දව
1: කරා අපි මගේ සතුටන්නේ ඕගෙන
0: කඳුලක් උපන්නේ කොහමද දන්නවද අර ආන්ටිට බිල් වයිප් අවුට් එකක් ගියානේ මට මට ඉන්න බෑ
1: අප්පා දැන් තමයි හරිම තත්ත්වය
0: ආන්ටි දිවල් හන්දි කනවා මට ඉන්න බෑ මට කේන්ති මයිට් වස්
1: ඒ තමුන්ට ඇන්නගේ බිල් වයිප් අවුට් එකද
0: ඒක අර ආන්ටිට කියයිති මම නේ පිටියේ පොලිමේ
1: ඒ ආන්ටි ලොකු දෙයක්වත් අරගෙනත් නැහැ ලොකු බඩු මල්ලක් අරන් ආවා කොහොම පොලිම දෙන්නේ
0: නැහනේ පාන් එකකුයි අයියෝ ඒ බිල් වයිප් අවුට් එක මට කරන්න තිබ්බා
1: ඔයා මොනවද ගත්තේ
0: මම මුළු ගෙදරම
1: ඔයා 50ක විතර බඩු ගන්නද
0: ඔයා 60000ක විතර බඩු අරන් මම මගේ chance එක
1: මම ඔක තියෙන සල්ලිද මම්මේ
0: අපි වෙනම කතා කරමු
1: ඔව් වෙනම කතා කරන්න මොනේ ඒක නම
0: වැඩසටහනක් තියෙනවා
1: වෙන වැඩසටහනකුත් ඇති තමයි වා ගාවන 60000ක බඩු ගන්න ඔය තියෙන සල්ලිද මම්මේ කවුද මල්ලි මේ
0: මල හරි සෑඩ් ඉතින් කමනේ ආන්ටිට බිල් වයිප් අවුට් එක ගියානේ ඉතින් මම හිතාගත්තා
1: ඒ ආන්ටි මොනවද ගත්තේ
0: පාන් එකකුයි තව පැල්වත්ත බට එකකුයි දෙකෝ දෙ ආන්ටි අරන් තිබුණේ.
1: ආ.
0: එයාට බිල් වයිප් අවුට් එක ගියා. කමන්නේ කමන්නේ කමන්නේ it's okay ආන්ටි.
1: එහෙම කොහොමද යාර බිල් වයිප් අවුට් එක යන්න විදියක් නැහැ නේ.
0: ඇයි? මොකද බිල් වයිප්
1: පාන් එකකුයි තව එකකුයි අරගෙන
0: අරගෙන තිබ්බා තව අරගෙන තිබ්බා. මට ඉතින්
1: ඒක නෑ නෑ නෑ නෑ නෑ
0: මුකදන්නේ
1: මම රහස් බොරුවක් මම ඇවිල්ලා මම හිතන්නේ රහස් පොලිසිය විදිහට මම හිතන්නේ මම ෂර්ලොක් හෝම්ස් හිතන විදිහට හිතන්නේ මම හිතන් හිටියා ඔයා වොට්සන් කියලා
0: මම වොට්සන්
1: එනේ මම නේ වොට්සන් මේ මොන කවුද මල්ලි මේ
0: හැබැයි මම ඒ වෙලාවේ හිතාගත්තා
1: වොට්සන් කියන මේකේ සිංහලෙන් දාලා තියෙනවා තෝරාගත්ත නිෂ්පාදන 30ක් විතර මෙතන තියෙනවා ඒ 30න් බහණ්ඩ 3ක් සමග රුපියල් 2500ක් හෝ ඊට වැඩි වටිනාකමක් තියෙන බහණ්ඩ මිලදී ගත යුතුයි බිල් වයිප් අවුට් එකට සෙට් වෙන්න කියලා දැන් ඇවිල්ලා කියනවා ඒ ආන්ටි අරන් පාන් රාත්තලෝගේ තාම ඔක්කරේ නඩුව කොයිද මේ ඒ ආන්ටිට පත්තු වෙලා මේ ගියාල බිල් වයිප් අවුට් එක බහිනවා එළියට බොරු කිව්වා බහිනවාද එළියට බහිනවා අදන මේ සෙල්ලම හරියන්නේ නැහැ මේ මොන කවුද මේ
0: ලක්ෂයකට තමයි ඒක කරන්නේ
1: ආන්ග්‍රිය ලක්ෂයක් හමාරක් වුණා
0: නෑ නෑනේ
1: අර
0: ලක්ෂ ගානේ 43 දෙනෙක් තෝරන්නේ
1: එක බොරුවක් වැඩ කරන්නේ අද අද මම තනිකර මම තනක ෂර්ලොක් හෝම්ස් විදියට මෙතන හිටපු නිසා තමයි මම මේ ඔක්කොම ද අල්ලගන්නේ තාම කියවනවර
0: see look at this
1: ඒ එහෙම නැහැ
0: ඒ කියන්නේ ලක්ෂ ගානනේ ලක්ෂ ගානේ දිනන්න 43 දෙනෙකුට අර වැඩේ කරලා තියෙන්න ඕනේ
1: තාම බොරු කියන්න එපා නේ පුතේ මේක තියාගන්න නේ බිල් වයිප් අවුට් සෙට් වෙන ඔය තියෙන කොන්දේ සම්පූර්ණ කරනවානේ බහිනවා ඉතින් මේක හරිය නැහැ මට සමාවෙන්න කාගෙල්ස් කියලා බෝඩ් එකක් වලදී යන හිටගෙන ඉන්න ඕනේ අත්තිලිය පාරේ කාගෙල්ස් එකේ මම යනකම් ෆොටෝ ගාගෙන සෝෂල් මීඩියා දාන්න
0: රයිට් හැබැයි මම සැලුන් නෑ අරවින්ද මට හිතුණා මොකද මම නිෂ්පාදක
1: කියලා පාන් රාත්තල කරන් තරඟට ඇතුළු දාලු ඔය බලන්න
0: දැක්කේ නෑ ආගේ බඩු සෙට් එක ඉදින්
1: මම දැන් කොහොමද කියන්නේ ආ
0: මේ අහනු මේ කතාව ඉතුරු ටික
1: හාන්සි වෙන හාන්සි වෙන හාන්සි වෙලා ඉන්නේ
0: පොඩ
1: හාන්සි වෙන්න මාන්සිය තිනේ හාන්සි
0: අනකෝ ඉතින් මම එතනින් සැලෙන්නේ නැතුව මම හිතාගත්තා රයිට් මගේ බඩු ලිස්ට් එකේ
1: තියෙනවා
0: නම් කළ තියෙන බඩු තුනක් තියෙනවා අර නිෂ්පාදිත අන්තරේ
1: ඉතින් මම බොරු කියලා හදන්න ගියාම තියෙන දුක බල බල
0: මේක කතා කරලා ඉවර කරමු
1: කතා කරලා ඉවර කරමු කතා කරමු 10 15 වෙන ගානේ කතා කරමු
0: හරිද ඉතින් එතකොට මම
1: ඩිස්ටර්බ් නෙමෙයි බොරු කියන්න එපා කියලා අපි කියන්නේ
0: හරි මම බොරු කියවම සමා වෙන්න දැන් ඇත්ත කියන්න යන්නේ ඒකට මට අවස්ථාව දෙන්න හරි දැන් මම ඊට පස්සේ සතුටු වුණා රයිට් මට අර නිෂ්පාදන තුන තියෙනවා මගේ මේ අර නිෂ්පාදන අතුරින් නිෂ්පාදන තුනක් මම ලයිස්ට් එකට එකතු කරගත්තා
1: 10 ගණනක් විතර
0: කියලා 2500කට වඩා වැඩියෙන් බහන්න තියෙනවා මොකද 60000ක බහන්නත් අරගෙන
1: තියෙනවා
0: ඊට පස්සේ මට දුන්න බිල් එකේ කෝඩ් එක මම මැසේජ් කළා ඉතින් මට පොඩි විශ්වාසයක් තියෙනවා අරවින්ද මට ලක්ෂයේ gift voucher එක හම්බ වෙයි කියලා මොකද 43 දෙනෙක් තෝරනවානේ 43 වෙනි සම්වත්සරය නිසා ඉතින් ඒ ආන්ටිත් ගොඩ ගියා එහෙම බැලුවොත් මමත් ගොඩ යයි කියලා මම විශ්වාස කරනවා
1: thank you ආන්ටි ගොඩ ගියා කියලා ආයි කියනවාද පාන් රාත්තලට
0: පාන් රාත්තලයි තව අරන් තිබ්බා මං එයාගේ බඩු තෝරුවා නෙමෙයිනේ මනිකන්
1: තෝරුවා.
0: සෝ ඉතින් 43 වෙනි
1: ජාතියෙන් සමාව ගන්න ඕන නේද දැන්? මම හිතන්නේ නේද
0: ජාතියෙන්ම සමා වෙන්න. අයියෝ මට ඕන වෙලාවක සමාව ගන්න පුළුවන්. මගේ කොන්ද ආයි මේම හොඳට නැමෙනවා.
1: ඉලස්ටික් කෝයි හරි.
0: ඉතින් 43 වෙනි සම්වත්සරේ කාගීල්ස් ෆුඩ් සිටි එකෙන්ම සතුටුයි එකෙන්ම සතුටුයි. හරි හරි වෙලාව නෑ මේ කෝලම්
1: මේ ඒක නෙමෙයි මං අහන්නේ ඔයාලගේ මරුඩ අහන්නේ
0: මොකද්ද
1: මේ අර ආච්චි මොනවාර ගත්තේ කියන්නේ
0: ආච්චි කෙනෙක් නෙමෙයි ආන්ටි
1: ආන්ටි
0: ආන්ටි
1: ආච්චි ආන්ටි උනා පාන් රාත්තල දැන් ගියා සෑනුන්ට
0: ගියා යාරගෙන තිබුණා පාන් රාත්තලයි තව මොනවාද ටූත් පේස්ට් මොන හරි එකකුයි එයා තව අරගෙන තිබුණා මේ සොසේජස් අරගෙන තිබුණා ඊට පස්සේ බටර් අරගෙන තිබුණා ඊට පස්සේ එයා තව අරගෙන තිබුණා ඔය රෙදි සෝදන මේවා ඒ වරගෙන තිබුණා ඒ ටික ඔක්කොම ආවම මං හිතන්නේ ඉතින් අර අවශ්‍ය භාණ්ඩ ටිකත් එතන තිබ්බා එයාට බිල් වයිප් අවුට් එක ගියා හරි ඔකේ ෆිනිෂ්
1: පාන් රාත්තලක් තිබුණා
0: කෙනකින් නෙමෙයි
1: හරි අපි ව්‍යාපාරයක් දෙකක් බල ගන්නවලා දාමු
0: අනිවාර්යෙන්
1: රයිට්
0: ඕකේ
1: ව්‍යාපාර බල ගන්නවන්න මං ගාව තියෙනවා නියම බුලට් දෙකක්
0: එකක්
1: තමයි ඩිමෝ එකෙන් අඳුනලා දෙන ලංකාවට ගෙනලා අපිට අඳුර දෙන මේකට අවුරුදු ගණනාවක් වෙනවා නේද අවුරුදු ඩිමෝ සහ ටාටා සම්බන්ධය මෙතන මට ඇවිල්ලා තියෙනවා අවුරුදු 65කට වැඩි සම්බන්ධයක් මෙයාලා තිබුණා තියෙනවා
0: ඕකේ
1: ඔයාට මතකද ඉස්සරම කාලේ තිබිච්චර ටාටා විශාල ට්‍රක් මම මතක නෝම්බර් 2L10 වගේ ඔහොම නෝම්බර් ගහලා
0: ඕකේ
1: ඒ වගේ විශාල ඒවම තමයි අනේ ඉස්සර අපි දකින්නේ ගල් ට්‍රක් නම් ඒවා තමයි
0: තියෙන්නේ. ඔව්.
1: ඊට පස්සේ තාක්ෂණයේ දියුණු වෙනකොට වාහනේ පොඩි කරලා බලය වැඩි කරන ක්‍රම ටාටා ඉගෙන ගන්නවා.
0: Yes.
1: ටාටා කමර්ෂල් vehicles ලංකාවට ගෙන්නන්නෙත් ඩිමෝ එකෙම තමයි. හරි? ඔය ඩිමෝ එකේ ටාටා ගැන තියෙන තරිම ලස්සන humble start එකක් තියෙන.
0: හා.
1: පොඩියට පටන් අරන් විශාල ගමනක් ගියානේ. විශාල ගමනක් ගිහිලා තියෙනවා. දැන් අද වෙනකොට රටවල් 30 ගානක මගේ මතකයේ විදිහට මේ ජනප්‍රියම වෙළඳ වාහන විදිහට පාවිච්චි කරන්නේ ටාටා වාහන. දැන් මතකද මේ අපි ඔය ඩිමෝ බට්ට කියලා අපි නම හදාගත්තෙත් එයින් ඒත් එහෙමමනේ.
0: ඔව් නේද?
1: ඒ ෆ්ලීට් එකටනේ.
0: ඒ අපි දාපු නමක් මිනිස්සු දාගත්ත නමක්.
1: මිනිස්සු දැම්මනේ.
0: ආ
1: ඩිමෝ බට්ට කියලා. කාලේ ගත වෙලා ගිහිල්ලා තියෙන කම් පොච්චරද කියලා හිතන්න. ඩිමෝ බට්ටට දැන් ලංකාව මේ මේ මේ ලංකාවේ මහ පොළවේ අපේ පුංචි පුංචි ව්‍යාපාර ශක්තිමත් කරන්න ඩිමෝ බට්ට ලංකාවට එලා අවුරුදු 20ක් කියලා ඔබ පිළිගන්නවද?
0: අවුරුදු 20ක්?
1: අවුරුදු 20ක්. ඒගොල්ලෝ 20 වෙනි සංවත්සරයේ සමරනවා. 20 වෙනි සංවත්සරයේ සමරනවා. කමර්ෂල් vehicle එකක් ගන්නකොට අපි මොනවා ගැනද හිතන්න ඕනේ? අනේ ඒක තමයි අද අපේ හොඳ මාතෘකාවක් එක.
0: හරි.
1: ව්‍යාපාරයකට කෙනෙක් වාහනයක් ගන්නකොට කල්පනා කරන්න ඕනේ මේ ගන්න වාහනේ මගේ මේන්ටෙනන්ස් කොස්ට් එක කොච්චරක් වේද වාහනේක වෙයාට යාගෙන ඔබ හිතන්න ඕනේ
0: අනිවාර්යෙන්
1: මොනවා හරි රිපෙයර් එකක් හදිසි ආවොත් මට ඒ සඳහා කොච්චර වේදම් වේද මේක කොච්චර ෆ්‍රීකවන්සි එකකින් මේක දුර දුවනකොට කැඩෙන්න පුළුවන්ද ඔබ ගන්න ඕනේ පට්ට ගන්න පුළුවන් වාහනයක් ගන්න ඕනේ ව්‍යාපාරයේ දියුණුව සම්පූර්ණයෙන් තියන්නේ එතන නැත්නම් ඔබ නිෂ්පාදනයක් කරලා හම්බ කරන සල්ලියෙන් වාහනේ හදන්නොත් මොකද කරන්නේ? හම්බ කරලා ගත්ත ලාභෙන් වාහනේ හදනවා. හැම මාසයකට දෙකකටම සැරයක් වාහනේ හදනවා. ඉතින් ඔබට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ නේ. එහෙම මරාල වලට කරගහන්නේ නැහැ.
0: Yes.
1: වාහන ගන්න. ඉන්ඩස්ට්‍රි එකේ විශ්වාසය තියපු. ඉතින් අපි කියන්නේ ඩිමෝ බට්ට සාක්කිය අවුරුදු 20ක්. ගත්ත ගැනිල්ලක් ලෙගසි එකක් ඒක ලෙජන්ඩ් එකක් දෙහි ලෙගසි එක ලෙගසි තමයි හරි වචන. හරිද ඒක ලෙගසියක්. ඩිමෝ බට්ට කියලා කියන්නේ. එක්කෙනෙක් ගත්තා දෙන්නෙක් ගත්තා මුලදි ගත්තා මිනිස්සේ මුලදිම ගත්තා මිනිහෙක් දෙන්නෙක් ඉන්නවනේ.
0: ආ ඒකනේ.
1: ඊට පස්සේ ඕක බලලා තව මිනිස්සු ගත්තා. මොන තරම් වාහන ගොඩක්. ඔයා නිකන් පාර බැල විනාඩි 10ක් ඉඳගෙන ඉන්න.
0: කොච්චර ඩිමෝ
1: බට්ට කීයක් යනවද බලන්න.
0: ඌ ඒකනේ.
1: අනේ හැමෝම ඉතින් මොකක් හරි තමන්ගේ ව්‍යාපාරේ වෙනුවෙන් ඔය යන ගමනක් නේ ඒක ඩිලිවරියක් යනවා ඒක තමන්ගේම ඔරු ටික අරගෙන යනවා
0: අපි කිව්වත් කියන්නේ ඩිමෝ බට් එකට අග්ගාල දාලා එවන්න ගෝක කියලා අපි ඒක අපිට පුරුදු වෙලා
1: ඩිමෝ බට් එක නෙමෙයි සමහර ලාවට ඔය තව ටාටකේම තියෙනවා සුපර් ඒස් කියලා වාහනයක් තියෙනවා තව තියෙනවා ඒගොල්ලන්ගේ ටාටා එකේ තියෙන අල්ට්‍රා කියලා වාහන ඒ ඔක්කොම ලංකාවට ගෙන්නනවා ඒ ඔක්කොම කමර්ෂල් වෙහිකල්ස්
0: හරයි
1: වෙළඳ වාහන චූටි කඩ දාගෙන ඉන්නවා ඩිමෝ බට් උන්ගේ තේ කඩ දාගෙන ඉන්නවා චූටි බේකරි වගේව දාගෙන ඉන්නවා කොච්චර දේවල් කරනවා ඔයාගේ හිම් බාන්න මෙතන මේ දියතේ ඔය මල් අරම බිස්නස් කරන අය ඔක්කොම බඩුටක දාගෙන ඉන්නේ ඒකේ. සමහර අය මන් දන්නවා මේ ඔය ගාඩනින් බාර අරන් කරන අය.
0: ඒ
1: වැඩවලට බඩු මුට්ටු කලහලවන ටික ඔක්කොම දාගෙන අපේ ඩිමෝ වට්ට තමයි බාන්නේ. ඒක තමයි යන්නේ.
0: Yes yes.
1: ඉතින් මේ මේ ලෙගසි එකට වෙන කිසිවක් නෙමෙයි ඩිමෝ වට්ට සාක්කි. වාහනයක් ගන්නකොට ව්‍යාපාරයකට අන්න ඒ දේවල් ටික හැම වෙලාවෙම හිතන්න
0: ඕනේ.
1: ඔබට ඕනේ low maintenance cost එකක්. ඔබ කැමති maintenance කියන එක ලේසියට එන්නෙම නැත්තම්. එහෙනම් demo එකෙන් Tata වාහනයකට වෙළඳ වාහනයකට බය නැතුව අත තියන්න.
0: ඕකේ. සුබ පැතුම්. දැන් අපි මේ දවස්වල තැඹිලි ව්‍යාපාරය හොඳට නැගලා යනවා මම දැකලා තිනවා හැමෝම වගේ ටග්ගල පාරේ තැඹිලි විකුණන කවුරු හරි ටග්ගල් නැවතුවා ගත්තා. දැන් ඕක මාරු සල්ලි දීලා අපි ගනුදෙනුව කරන වැඩක් මේ උතන යන්නේ. හැබැයි මට හිතෙනවා මේ වගේ මුදලාල්ලට ඔයගලගේ ව්‍යාපාරය තවත් දියුණු කරගන්න පොඩි අවස්ථාවක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් නම් ඔයගලගේ ෆෝන් එකට iPay business app එක දාගන්න. ඔබේ ෆෝන් එක soft POS එකක් විදියට එතනදී වැඩ කරනවා. right? ඒ කියන්නේ ඔයගලන්ට ගනුදෙනු cash වලින් විතරක් නෙමෙයි ඔයගලන්ට ගනුදෙනු කාඩ් පේමන්ට්ස් උනත් ගන්න පුළුවන්කම තියෙනවා. මම ඒක ව්‍යාපාරයක් ගත්තේ. ඔය වගේ අපි පාරේ දකිනවා පොඩි ගොඩාක් ව්‍යාපාර තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එක එක සැලොන්ස් තියෙනවා, මහන තැන් තියෙනවා, කෑම විකුණන තැන් තියෙනවා. මේ ඕන තැනකට කෑෂ් විතරක් ඔබ ගනුදෙනු කරනවා කියලා කියන්නේ බිස්නස් වලින් මට හිතනවා 120ක් 30ක් විතර නිකන් හැලෙනවා කියලා.
1: සමහර ලාට ඒ බිස්නස් වාගෙන නම්බර් එන්නේ. නමුත් ඒක ඇතුලේ තියෙන්න බැරිද ලොකු ගානක බිස්නස් එකක්.
0: yes අනිවාර්යයෙන්.
1: එමිණගත්තේ කෑෂ් නෑ කාඩ් එකෙන් නම් දැන් උනත් දෙන්න පුළුවන්. අනේ ඉතින් අපිට ගන්න දැනන්නේ. කාඩ් එකෙන් සාක්කුවේ දාගන්න තමයි තියෙන්නේ. එහෙම දෙන්නේ නෑනේ. ඒකනේ
0: මම මේකෙන් ගිහිල්ලා අරගෙන සල්ලි අරන් එන්නද කියලා අහන්නද
1: නෑනේ. ඉතින් ඔබ ව්‍යාපාරය කරන්න දියුණු වෙන්න ඔබ ආසයි. ඔබ ව්‍යාපාරය දියුණු කරන්න රෙඩිද කියලා මේ
0: අහන්නේ.
1: අද ඉන්දියාවට ගියොත් බුලත්ට කඩේ පවා. අද මේ ඩිජිටල් ට්‍රාන්සැක්ෂන්ස් කියන එක තියෙනවා.
0: ඒක ඇත්ත. තේ කඩෙත් තියෙනවා.
1: ඔව්. අපි ඉස්සරහින් ඉන්න ඕනේ මම නම් කියන්නේ අපි අපි අපි අපි මේ සියලුම මුදල් ඇතුළට ගන්න තියෙන දොරවල් සේරම ඇරලා තියන්න ඕනේ මේකට සම්පූර්ණ සහයෝගය දෙන්න LLC finance එක ready ඒගොල්ලන්ගේ iPay business කියන app එක නම් මට නම් හරිම මනරම් මෙව්ව එකක් දා ගන්නත් ලේසි අලුතෙන් වා මොකක්වත් ගන්න දෙයක්වත්
0: නැහැ හරි ඔකේ
1: තමන්ගේ ෆෝන් එක ඒකේ NFC පහසුකම් තියෙනවා නම් app එක දාගත්තට පස්සේ මේක point of sale machine එකක් වගේ වැඩ කරනවා at the point of sale machine එකකුත් ඔබට පුළුවන් LOC financing ගන්න ඒකත් එක solution එකක්.
0: Okay.
1: ඒවට ටිකක් ලොකු ව්‍යාපාර මට්ටමකට ගහන්න පුළුවන්. චූටි ව්‍යාපාරයකට මේ
0: phone එකට දාගත්තම
1: හොඳයි. iPay business එක එක හොඳයි. ඒක phone එකට දාගන්න ඕනම credit card එකකින් මේ payment එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අර QR code එකක් provide කරනවා. එතකොට අන්න ඒක පාවිච්චි කරන්න මොකද කියන්නේ මම මට මතක නැහැ නම.
0: ලංකායිකද? කොමුණතේ QR code එක දාගත්තොත් ඔයගලන්ට අවශ්‍ය වෙලාවෙදී ඒ ගනුදෙනු ටික ලස්සනට කරගන්න පුළුවන්. මේකට මහන්සි වෙන දෙයක් නෑ. LOLC finance එකත් එක්ක කතා බහ කරගන්න අර hard post එක වගේ ගන්නවනම් ඒකට ගිහිලා කතා කරගන්න. නැත්නම් ඔයගලන්ගේ තියෙන phone එකකින් මේක download කරගන්න පුළුවන්.
1: ආ මේ තියෙන ලංකා QR.
0: ලංකා QR.
1: අපි එහෙම තියලා යන්නේ නෑ බාගෙට. කොහොම හරි හොයලා කියනවා. මොකද මේ කියන්නේ බෑ. ලංකා QR. ඒක ඔබ ගාව තියෙනවා නම් ඒ ලංකා QR එකෙන් ඔබේ account එක සම්බන්ධ කරලායි තියෙන්නේ.
0: හරි.
1: ලෝකේ තියෙන විවිධ ගෙවීමේ apps මාර්ගෙන් ලංකා QR එක scan කරලා ගනුදෙනු සම්පූර්ණ කරන්න පුළුවන්. ඔබට පුළුවන් payment link එකක් කැවලා ලෝකේ ඕන තැනක ඉන්න කෙනෙක්ගේ payment එක ඔබට ලැබෙන්න තියෙන සල්ලිය ගෙන්න ගන්න. එයා එන්න ඕනෙත් නැහැ, කාඩ් එක ඕනෙත් නැහැ. එයාට එහෙන් සල්ලි දැම්මම මෙහෙන් සල්ලි මතු වෙනවා. මේ මාර දේවල් පොඩි වුණත් මට නම් හරි මාරයි.
0: වටිනවා. yes.
1: අපිට ඕනේ business එක complete වෙන්නේ මොකක් කරේ වික්කම නෙමෙයි. විකුණලා සල්ලි ටික අතට ගත්තාම අනිත් එක මේගොල්ලෝ සිකුරාද සෙනසුරාද ඉරිද කියලා නෑ සමහර ඒවා පරක් වෙනවනේ ඔබට පේමන්ට් එක හම්බෙන්නේ එහෙමත් නෑ ඒවත් ඔප්ටිමයිස් කරලා තියෙන්නේ මැක්සිමම් ලෙවල් එකට ඉතින් තාම මොනවද මට කියන්න තියෙන්නේ ඊට අමතරව ඔබට වෙබ්සයිට් එකක් තියෙනවද ඔබේ බඩු ටික විකුණ ගන්න මොනවා හරි කරන්න මොනවා හරි ගෙනහැල්ලා විකුණන්න පොඩියට හරි කරන්න කවදා හරි මේ බිස්නස් කරන මිනිස්සුන්ට ටිකක් අත දිගහැරලා උදව් කරනවා නැතේ
0: ඕ ඒක නේ
1: නේද එහෙම උදව් කරේ නැත්නම් අපි හොම්බෙන් යන්නේ හොඳේ විිස්සස් කරන මිනිසුන් නන්දු කරලා තව කරන්න තව හදන්ඩ තව යවන්ඩ තව අපනානය කරන්න තව මේවා එහෙම කරන්න වෙයි බෝමෙක් බනට අපට තියන ලොක සල්ලියක්වාගන්න දෙදස් විසියට ලකුණනායක් ගවන්න තියෙන නේද ටක්ස් ගවන්නත් බංගින් සල්ලි තියන්න
0: මිනිසුන්කාව
1: උස්සන්ඩෝ කරන්න මේවයින් තව මිනිස්සුන්ගේ ආදායම් මාර්ග පුළුල් කරගන්න පුළුවන් නැති බිස්ස සදාගන්න පුළුවන් හරිද කෑස්වලින් පොඩ්ඩක් එලියට පැනපු ගමන් නැති බිස්සස් කරගන්න පටන් ගන්නවා අනේ අම්මා මට කිව්වා ඇගේ එලි වෙනකන් කිව්වොත් ගොඩක් වෙලා යන නිසා
0: දැන් පොඩ්ඩක් අපි බ්‍රේක් එකකට යමු
1: අපි යමු මේ නම්බර් එකකුත් තිබුණා මෙයා දෙන්න මට ඒ නම්බරේ දෙන්නත් එපේ පොඩි නම්බරයක් තිබුණා නේ
0: ඕනේ
1: ඔක්කොම කියලා මේ නම්බරේ කියන්නේ මේ 13:24 කෝල් කරන්න 13 මේ මිසින් කිසිම සහයෝගයක් නැහැ කියලා අර මොකක්ද එකට අත තියන් ඉන්න ඔබා ගන්න බලාගෙන තින්දුවක් ගහන්න හරි මොකක් කරේ එකට බලන් ඉන්න
0: මේ බ්‍රේක් එක
1: නියත් තමයි
0: හරි දැන් වෙලාව 9:43
2: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්

0: வாசம் பாதமட்ட சீதா 1500 cc turbo engine කින් බලගන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.
3: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 4700 750 අමතන්න.
0: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
0: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝදරතය බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වේ.
5: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්ස් වෙතින්.
6: Hagels Food City within 43 වන සංවත්සර සමරුවට Mega Wattam Fondre Fat Spread ඉතිරි රුපියල් 210යි. Kotmale Processed Cheese ඉතිරි රුපියල් 200යි. Viva Malt Pouch ඉතිරි රුපියල් 230යි. Lux Radiant Glowing Skin ඉතිරි රුපියල් 180යි. Hagels Food City.
7: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Peris Motor Company Private Limited within Amatanna, 011 4700 700.
8: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද?
9: නෑ නෑ, ඔය තියෙන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්.
8: Wisdom of Hands 2026.
9: Dete Viscom.
8: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අලවිපොල
9: ඔක්තෝබර් 22 ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
8: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න.
9: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න, එන්න, බලන්න, පුදුම වෙන්න.
8: Wisdom of Hands 2026.
9: අපේ දෑතේ විස්කම් ලෝකය දකින වේදිකාව.
8: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV.

0: ටිකෙන් ටික පේ.
1: ඒ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්මා සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Piris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: Hutch One Load දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී reload වෙනුවට අවුරුද්ද පුරාම data සහ talk time රුපියල් 2999 සිට smartphone router සහ අනිකුත් ඕනෑම device එකකට ගැලපෙන සහ වැඩිම data ප්‍රමාණයක් ලබා දෙන නවතම Hutch One Load plans දැන් අවුරුද්දටම එකපාරක් reload කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop app සහ calls අත්විඳින්න. අදම Hutch app එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ flagship outlets වෙත පැමිණ ඔබගේ One Load plan එක active කරගන්න. Hutch One Load disconnect නැති අවුරුද්දකට ඇති.
6: දැන් සිංගර් විතින් රස්නිට විසඳුම AC. සන්නාම රසක AC සඳහා දැවැන්ත මිලාඩු කිරීමක්. මාසිකව රුපියල් 6250 සිට ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලි රහිතව ගෙවීමේ හැකියාව සහ ඕනෑම ශාඛාවකින් ටික ටික ගෙවීමේ හැකියාව තිබෙන නිසා ගැනීමත් සිම්පල්, ගෙවීමත් සිම්පල්.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: කවුරුත් දන්න, කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය බජාජ් 230cc මාදිරි වලින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
9: පෙරේෂියා කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
10: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අපාන්සුති.

0: දැන් ඔයා දවසක දවසක ඔයා ගයක් හදයිද දවසක මොකක්ද දවසක
1: හදයි දවසක හදයි
0: නැත්නම් දිගටම තාත්තම්මර අනේ අර පෙන්ෂන් එකෙන් හදාගත්ත ගෙදර ඒක මේ Tamanටම කොහොම හරි කරකෝලා අයිති වෙනකම්ම ඒ හොරණ ඉඩන් ටිකයි ඒක ඉදීද
1: ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි හරිද ඒ ටික දීලා තියෙන්නේ දැන් ඒවා අපේ හැබැයි මට අයිඩියා එකකුත් තියෙනවා කවදා දවසක ගේකුත් හදන්න ඕනි කියලා
0: තාත්තම්ම හම්බ කරපු එක දැන් අපේ වුණානේ
1: ඉතින් දුන්නනි ලියලා දුන්නට පස්සේ ඉතින් මොකද්ද ඒගොල්ලෝ ටග් ගාලා ඒවා ලියලා දීලා ඒවා බේරුම් කරලා ඒවා මේ පිළිවෙලයි
0: හැමතැනම සර්වාංගෙම තියෙන මාර්සිය තමයි නේ
1: ඉතින් වරි කළා දුන්නා හැබැයි මම
0: සර්වාංගෙ හදන්න Tamanට කියලා කොච්චර නම්බුද ඉතින් තාත්තර අම්මට නිදහසේ ඉන්න දීලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු බලන්න කෙනෙක් වෙතනපත් කරලා ඒගොල්ලන්ගේ විහිදම් බල්ලා ඒගොල්ලන්ගේ ගෙදරත් පොඩ්ඩක් හදලා කරලා දීලා එහෙම නැත්නම් ඊටත් වඩා හොඳ ලස්සන තැනක් හදලා එතනට Tamanට එන්න
1: කියලා මට ආසයි
0: මට එහෙම කරන්න
1: තිබ්බා මට ආසයි ඒක කරන්න ආසයි මට
0: කවල පොල උස් මහත් කරලා කිසියම් දෙන මේ මේ මීට වඩා හොඳ කුකුල් කොටුවක් හදුවා
1: නේද මට ඕනි ගයක් කුඩ ගයක් ගහන්න මට දැන් ඔය තියෙන
0: මේ මීට වඩා හොඳ කුකුල් ෆාම් එකක් හදුවා නේද මේ වගේ දරුවෝ හදුවට නේද කුකුල් ෆාම් එකක් බලාගත්තා නේද ආදායමක් හරියන අන්තිමට අනේ අර බෙන්ස මට ඉතින් ඔය ප්‍රභු ආරක්ෂක මන් දන්නවනේ ඉතින්
1: ඔහොතේ
0: මං දුවනට වඩා වැඩක් තිබුණේ නැහැ නේද බුදු අම්මෝ කියලා අර හේතුව බුදු අම්මේ කියලා මෙහෙ දුවලා ඉතින්
1: කෑ ගහන
0: ප්‍රභු ආරක්ෂක ජීවිතේ බේරගන්න තමයි එහෙම හරි කරලා
1: තොර ප්‍රබුත් දුවන්නේ එතකොට තමයි තාත්ත කෑ ගහනකොට තමයි ආ මගේ ආරක්ෂක දුවනවා එතකොට තමයි හඩත් සිහියේ
0: ඒක තමයි මං කියන්නේ
1: ඒ මනුස්සයා දුව
0: මට කියන්න ඕනේ නැහැ ඒක
1: ඒක
0: ඒක තමයි මම මේ කියන්නේ
1: හරි දැන්
0: මම අලුතෙන් එක්ස්ප්ලেইন කරන්න ඕනේ
1: නැහැ
0: මම අහන්නේ එහෙම කරගත්තේ හදන්න ගියක් දවසක ඒ හදන්න දවසට දැන් වාට මොකද ඔය නොහද නොහද ඔය මහගෙදරටම කෙලහලහල ඉන්නේ ඇයි
1: නොහද ඉන්නේ කිසි උමනාවක් නැහැ කිසි උමනාවක් නැහැ ඒක කරන්න දැන් ඔයා මාව ඉන්ස්පයර් කරන්න ගියක් හදන්න කොහ දැන්
0: මට මේ ඔය මේ මේ මේ කොහෙවත් මේ මිනිස්සුන් චූන් කරලා මම නෝන වැඩක් කරන්නේ මිනිහ කෑව ගත්තා නම් මං නිකන් වාගෙන් ඇහුවේ නිකන් මට හිතා ගන්න පුළුවන් ඉතින් අංකල් මොනසිං අංකල් දෙවි පිහිටයි තව තියෙන දේවල් තියෙනවා නම් දු දෙන්න ඕනෙත් නෑ දු ගනි
1: යා
0: ඔය මේ ලයිට් බිල වතුර බිලකට මෙන්න මෙතන පොඩි අත්තනක් දාන්න ගම අංකල් කල්පනාවෙන් දාන්න වකුගඩු ලියාගෙන දාන්න දුව
1: එහෙව
0: දූසි කිත්ත මේ
1: හදන්න දෙවියනේ
0: ඔය ඕනාට වඩා ලව් තියෙන මිනිත් ඉන්නව නේද තම පුදුම සැකයක් තියෙනවා මේ මිනිත් ගැන
1: හරි
0: පැටියෝ කියනවා නේද අම්මෝ මම මර බයයි බොරු කියන්න ඕනේ නැහැ මගේ බොරු කියන්න ඕනේ නැහැ මට
1: හරි හරි හරි පැටියෝ කියනකෝ
0: ඔබ කවදා හරි මම ඔබට කියලා දෙනවාද මෙන්න මේ වැඩේ මේ ශාස්ත්‍රය දැනගන්න ඔබට කාලය ධනය මහන්සිය හැම එකම ඉතුරු කරගන්න පුළුවන් ලෝකේ අද ප්‍රසිද්ධම බිල්ඩින් කන්සෙප්ට් එකක් තමයි මේ RBS පැනල් වලින් කරන්නේ
1: හරි
0: මේක රයිනෝ තමයි ලංකාවට අඳුනලා දීලා තියෙන්නේ මේ පැනල් එකක් ගඩොල් බඳිනවා වෙනුවට සිමෙන්ති ගල් එක්ක ඔළුව ගහ ගන්නවා වෙනුවට
1: හරි
0: පැනල් එකකින් මේ ප්‍රී ෆැබ්‍රිකේටඩ් කලින් ෆැක්ටරි එකක නියමිත මිලිමීටරේ මෙෂර්මන්ට් වලට නියමිතම ප්‍රමිතියට කියන්නේ ඒගොල්ලෝ ඒ ප්‍රමිතියට හදලා ඒකේ ප්‍රමිතිය හරිද කියලා අර ඉතාම බරපතල ටෙස්ට් වලට දාලා නමල දිගර්ලා තලලා ඇනලා පොළවේ ගහලා බලනවා ආ ඒ ශක්තියම මේ බැච් එකේ තියෙනවා ඒ නමල දිගර්ලා තලලා පොළවේ ගහපේක ඔබට එවන්නේ ඒ රෑන්ඩම්ලි තෝරගත්ත එක සාම්පල්ලක් කරන් තමයි ඒගොල්ලෝ මේ බැච් එක චෙක් කරන මේ බැච් එකත් අවශ්‍ය ප්‍රමිතියද තියෙනවා මේක අපිට කරන්න තිබුණ ක්‍රම දෙකකට
1: හරි
0: හරිද එකක් පිට රටින් ගෙන්න ගන්න තිබුණා අනේ මේ ටෙක්නොලොජි එක පට්ටයි නේද කියලා නැත්නම් අපිට හදන්න තිබුණා
1: හදන්න තිබ්බා
0: අපි තෝරගත්තේ හදන එක
1: රයිට්
0: ඒක හැමෝටම කරන්න බෑනේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ඉන්ඩස්ට්‍රියේ තියෙන කෙනෙක් තමයි මේකට අත ගැහැව්වේ කවුද
1: රයිනෝ
0: මේ රයිනෝ RBS පැනල් එක ගැන කතාව ගඩොල් 108ක් බඳින වේලාව මහන්සිය කාලය ධනය බලය අරවා මේ ඔක්කොම නාස්තිය සියල්ල සිමින්තිකල් 24ක් බඳින නාස්තිය ඒ සියල්ල ඔබට එක පැනල් එකෙන් ඉවර කරන්න පුළුවන් එක පැනල් එකෙන් කාලය ගැන මම ඒගොල්ලන් ඇහුවා ගඩොල් වලින් බඳලා ගයක් හදලා ඉවර කරන්න යන කාලය නැත්තම් ගොඩනැගිල්ලක් ගෙවල් වලටත් වඩා අද මේවා ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ හෝටල් හදන්න රෙස්ටෝරන්ට්ස් හදන්න
1: ෆැක්ටරිස්
0: හදන්න ෆාම්ස් හදන්න එතකොට නිවාස සංකීර්ණ හදන්න
1: ප්‍රජාශාලා හදන්න
2: ප්‍රජාශාලා හදන්න
1: ප්‍රජාශාලා
2: මේ ඔක්කොම හදන්න ඕනේ ප්‍රජාශාලා
1: ඒක ලොකුයි.
0: 2000
1: ලොකුයිව ලොකුයි.
0: ලොකුයි කියලා හැම එකම හදන්නේ නැහැ. මම හදන ලොකුයි ටික කියන්නේ. 2000 නම් හදන්න නෑ. තාම මේවා. දන්නු දෙයක් කතා කරන්න මිස් මෙන්න මේ
1: ප්ලේ. ඒවට පවා පාවිච්චි කරන පැනල් එක මොකක්ද?
0: මන් දන්නේ නැහැ. මොකක්ද මේකද?
1: මේ දෙන්නේ.
0: මොකක්ද පැනල්?
1: RBS. RBS පැනල් එක.
0: අතර හරියක් කියනවා නම් කොහොමද කියලා වැඩක් නැහැ. අනිත් පිනිතුන්ගේ ලකුණු දාගන්න.
1: ඔයාට අද මොකක් හරි වෙලා තියෙනවා.
0: හරියක් නැහැ මිස් වත් එක.
1: මේ අවුලක් වෙලා තියෙනවා කාගෙන් හරි.
0: වැඩක් නැහැ මිස්.
1: මගෙන් යවන්න.
0: ඉතින් අහගන්නම්.
1: හරි.
0: ඔබට ඒවට සියල්ල කාලය ඉතුරු කරන. කාලය කියන්නේ
1: yes. සල්ලි.
0: සල්ලි.
1: සල්ලි.
0: වෙලාව යන්න යන්න ඔබ ගෙවන්න ඕනේ. හිතන්නකෝ බාසුන් නැහැලා ටිකක් ඉන්නවා. ලයිට් දීලා වතුර දීලා කණ්ඩ ටික දුන්නත්.
1: වියදමක් නේ.
0: මාස 10ක් වැඩිපුර ඉතුරුද? ඒ මාස 10 දෙකක් ගෙවන්නේ නැහැ.
1: ඒකනේ
0: නේද? පඩිත් දීලා සමාන මිනිස්සු නවතින්නක් දීලා ලයිටුත් අරන් දීලා ලයිටුත් ගන්නවනේ. වතුරක් දීලා.
1: ඇඳුනුත් දීලා මේ ඔක්කොම ගන්න.
0: නෑ ඇඳුම් දෙන්නේ නෑ. ඇඳුම් දෙන්නේ නෑ. සහන ආධාර දෙනවනේ වෙන ගෙල් දොල් මේ බිල්ලිම කරනවා.
1: ඔව් ඇඳුම් ඕනේ ඇඳුම් ඕනේ පොඩයි ඒක.
0: ඇඳුම් දීලා.
1: ඉතින් ඒ නිසා
0: වැඩිපුර තියන ඇඳුම් දෙන්න.
1: ඔයගලන්ට කාලය ඉතුරු කරගෙන වැඩේ ගොඩ දාගන්න.
0: කාලය කොච්චර ඉතුරු වෙනවද මේකෙන්? කාලය කොච්චර ඉතුරු වෙනවද? ඒ තමයි මම ඔයගලන්ට යොමු කරපු ඍජු මේ මැස් එක දිහා බලන මං ඇහුවා. බ්‍රෝ ඕගොල්ලන්ගේ මේ පැනල් එකේ මම හෙට බිල්ලිමක් හැදුවොත් මට කාලය කොච්චර ඉතුරු වෙලා දෙනවද? කොච්චර පුළුවන් කාලය ඉතුරු කරලා දෙන්න? කාලය අඩු කරනකොට 10න් එකකට.
1: 10න් එකකට
0: මම කකා හිටපු කේක් කෑල්ලට බීමට
1: ආය අහුලගෙන ටක් ගල කටට
0: පිඹලා කෑවා.

0: අවුඩ්ඩෝ සෙමි අවුඩ්ඩෝ ඉන්ඩෝ ඔඩ්ඩූ කෙලාහෙම එම තියෙන
1: අවුඩ්ඩෝ
0: සෙමි ඔඩ්ඩෝ ඉන්ඩෝ බාගට තෙමෙන අම් බානතමෙන තෙමෙන්නේම නැති එහෙමත් තියෙන ගණකම අඟල් දෙකෙන් පටන් ගත්තාම අඟල් අට වෙනකන් යනවා. දැනට උස තියෙන්නේ අඩි 8යි. ඒගොල්ලෝ අඩි 10 පැනල් එක්කත් හදනවා. කෙලින්ම හිතන්නේ මේ කාමරේ හයි කරගෙන ගියා.
1: හරි.
0: කපරාරු කරන්න ඕනේ නැහැ. පොටි ඇදලා පේන්ට් කරා. පොටි ඇදලා පේන්ට් කරා. ඒතර මං හව බ්‍රෝ මට හරිම ආසාවක් තියෙනවා ඇන්න ගහලා පින්තූරු එල්ලන්න. පුළුවන්ද මේකෙන් කරන්න?
1: ඔව් ඔව්.
0: ඇන්න ගහන්න බැරි නම් ඕන් දෙයක් කරන්න. මේකට ඕන මේකේ පේලෝඩ් එක මට කිව්වා මේ පැනල් එකට ගන්න පුළුවන් පේලෝඩ් එක බර කිලෝ 600 ගාණක් කියලා කිව්වා.
1: සීරියස්ලි?
0: අනිත් කේක් කැල්ලත් වැටුණා.
1: හරි.
0: පස්සේතන මිනිස්සු කෝ අස ඔහොම කේක් වට්ටනවා නම් කන්නේ පස්සේ අනිත් මිනිස්සු නැති වෙනවා. ඒ මංගේ මීටි මේ වෙච්ච දේවල් මං කියන්නේ.
1: Yes, okay, okay.
0: Right. ඔබට ඔබ දැන් කියයි අනේ දැන් මේවට බාසුන් නැහැලා ඕවා දැන් දන්නවද මේ බාසුන් නැහැ මේ කඩොල් බඳලා මේ මාස කිසි දෙයකට බය වෙන්න එපා. පැනල් දෙකක් කයි කරනකොට බාසුන් හැට දෙනවා අඩේ මේකනේ වැඩේ සටපට සටපඩි රයිට්
1: හරි ඔකේ
0: බාසුන් නැහැ කියනකොට හිතනවනේ ඔව් ඔහොම ගියොත් එන දවස් කාලා අඩුවලා මට අතම වෙන ගතමනාව අඩු වෙනව නෑ ඒ පැනල් එකක් කයි කරන්න ඒක නියමිත ගාණක් තියෙනවා අය කරන බාසුන් නැහැට ලොකු පාඩුකුත් නැහැ
1: හා ඔකේ
0: හැබැයි අර මනුස්සයාට මටීරියල් වලින් ඉතුරු වෙනවා 15ක් නම් ලොයෙත් ඉතුරු වෙනවා
1: නියමයිනේ
0: බියෝ කියුබ් එක කොච්චර දැම්මත් RBS පැනල් එකට ගියොත් 15ක් කොහොමවත් ඉතුරුනවා කාලය 10න් පංගුවට අඩු වෙනවා හිතන්න ව්‍යාපාරික ස්ථානයක් හදන මිනිස්සෙක් ඕක හැදුවා කියලා මාස 10න් විවෘත කරන්න තිබිච්ච එක මාස 3න් විවෘත කරනවා ඒයි 4 වෙනි මාසෙ ඉඳන්ම සල්ලි හොයනවා ඒක
1: නේද
0: ඔබ මොකද කියන්නේ යන්න කතා කරන්න මේ නම්බරේට ඒගොල්ලෝ කරපු ප්‍රොජෙක්ට්ස් ටික බලන්නකෝ ලංකාවේ නමගිය හෝටල් සංකීර්ණ හදලා තියෙනවා මේ පැනල් එක පාවිච්චි කරලා. නමගිය විලා සංකීර්ණ හදලා තියෙනවා. විශාල ෆැක්ටරිස් හදලා තියෙනවා. මේ දන්නේ තියා නෙමේ. මේ සද්දන්ත නම් තියෙන කම්පනිස් තමයි මේ RBS පැනල් එකෙන් වැඩ ආරම්භ
1: දෙන්නේ.
0: අපි ඉතින් තාම දැන් ගඩොලක් කීයක් වෙනවද? ගගා ඉන්න.
1: අපි හරි ලේට් අනේ.
0: 0112 1000යි 21 සන. 0112 1000යි 21 කතා කරන්න. මං ඔබට ගොඩාක් දේවල් ඉතුරු කරලා දෙන ආරංචියක් මේ කිව්වේ රයිනෝ RBS පැනල් එක ගැන.
1: හරි මට හිතනවා මේ Xiaomi TV වල දිග නම දිහා බැලුවම තියෙන ඔක්කොම qualities ඔක්කොම දාලා හදපු දිග නම දිහා බැලුවම මේව අපේ නම් වගේ නේ අරවින්ද. දැන් අපෙත් තියෙන්නේ රතු පුංචි වඩුගේ දිස්නා සුරම්මයා මුණසිං. කොච්චර දිගයිද?
0: ගන්න කැත.
1: ඇයි කමන්නේ කැතුණත් මගේ නම? මගේ නම වඩු ලස්සන. හරිද? දිගයි. ඒ වගේ තමයි දැන්
0: තරහා ගියා වගේ
1: නෑ ඒක මගේ නම නේ.
0: චූට තරහා ගියාද?
1: දැන් අපි ගත්ත Xiaomi TV
0: ගත්ත. ඒක තමයි ඉස්සෙනා වගේ.
1: අනේ අහන්නකනේ.
0: මම මේ තනියෙන් කතා කරනවා. විශේෂයෙන් මේ මයික්‍රෝ ෆෝන්.
1: දැන් අපි Xiaomi TV ගත්තොත් අඟල් 55 Xiaomi Pro 4K QLED Smart TV. කොච්චර දිගද නම නේද? ඒ කියන්නේ කොච්චර එකක් තියෙනවද ඕගොල්ලෝ කැමති ෆීචර්ස් ටික. අපි ගත්තොත් අඟල් 55 ලොකු TV එකක් මේක ඇවිල්ලා Pro 4K QLED TV එකක් අනිත් එක Smart TV එකක්. දැන්
0: QLED කියන්නේ?
1: QLED.
0: ආ QLED.
1: QLED TV එක.
0: ඔව් QLED කියනවා. දිනගන්නේ. ඔව්
1: ඒ සායනේ QLED. ඒව නම් තියෙනවා ගෙදර ඕන තරම්.
0: දැන් කිය එහෙම කිව්වේ නෑ කියලා කියයි දැන්. දැන් කිය.
1: QLED. මං කිව්වා. මේ ඉතින් මේ TV එක ඔයගලන්ට දැන් අහපු ගමන් මේකේ තියෙන දේවල් අහපු ගමන් ගාන යනවා කෙලින්ම 1,03,000 පැනල යනවා. හැබැයි ඔබ Xiaomi TV එකක් නම් ගන්න අබාන්ස් එකෙන් රුපියල් 169,999 ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ගාව අඟල් 32 Xiaomi QLED Smart TV එක තියෙනවා රුපියල් 59,999යි. ඊට පස්සේ අඟල් 43 Xiaomi FHD Smart Google TV එක තියෙනවා රුපියල් 99,999යි. නෙමෙයි
0: 99,999
1: මම මේ කියලා ඉවර කරනවා රුපියල් 99,999 ගන්න පුළුවන් ඒ ස්මාර්ට් TV එක Google TV එක. ඉතින් ඕගලන්ට මේ ඔක්කොම අබාන්ස් වෙතින් ගන්න පුළුවන්කම තියෙනවා. ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. TV වල ගණන් අපි දැන් මාකට් එකේ අහලා තිනවා සෑහෙන ලොකු ගණන් වල TV තමයි අපි දකින්නේ. හැබැයි Xiaomi කියන සුපිරිම බ්‍රෑන්ඩ් එකෙන් ඕගලන්ට දැන් TV අබාන්ස් වෙතින් හරිම සාධාරණ ගාණට ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
0: අපි BOC Travels එකේ අපි ඔබට කිව්වා පහුගිය දවස්වල මතකද මැලේෂියන් ටුවර් එකක් තියෙනවා 1,02,000 ගාණයි වෙන්නේ 4 nights 5 days ටිකට් එකේ ඉඳලා එයාපෝට් පිකප් එකේ ඩ්‍රොප් එකේ ඉඳලා ඔබට නවාතැන් පහසුකම් දීලා උදේට කණ්ඩ දීලා ඒජන්ට් කෙනෙක් දීලා

0: මුළු මැලේසියාම තියෙන මේන් ඇට්‍රක්ෂන්ස් එක ඔක්කොම පෙන්නලා ආපහු එයාපෝර්ට් එකට දාලා ඔබ ගෙදරනවා කිව්වා.
1: ඔව්.
0: ලක්ෂ 2යි ගන්න එක්කෙනුට ගියේ. සීට්ස් ඉතුරු වෙලා තුණා අපි කිව්වා කීප දෙනෙමේ 15
1: 15 දෙනෙකුට ඉතුරු තියනවා කියලා.
0: දවස් 3 4ක් යනකොට ඒක අපි කියන එක නතර කරා.
1: Yes.
0: එහෙම කණ්ඩායම් එකක් නෙමෙයි. එහෙම කණ්ඩායම් ගණනාවක් ලෑස්ති කරා. ඒ 15 15 කන්න. ඔක්කොම ටික දවස් කීපයකින් ඉවර වුණා.
1: හරි, okay.
0: ඇයි? මිනිස්සුන්ට ගණන් හදලා බලනකොට තේරුණා ඒ ගානට පුතා ලොවෙත් අපිට නම් ඕගනයිස් කරගෙන ඔය වගේ ට්‍රිප් එකක් යන්න බැහැයි කියලා. හරි සතුටුයි. BOC ට්‍රැවල්ස් වලට පුළුවන්කම තියෙනවා. කවදාවත් රටකට නොගිය කෙනෙකුට වුණත් බටර් වගේ නිකන් ලංකාවේ ඇවිද්දට වඩා හරී ලේසියෙන් හරී හිතේ සැනසීමෙන් රටකට ගිහිල්ලා සංචාරයක් දාලා එන්න. මම කැමති මේ BOC ට්‍රැවල්ස් වල අන්නේ තියෙන එක්ස්පීරියන්ස් එක.
1: හරි, okay.
0: ඒ කියන්නේ මිනිස්සුන්ට ට්‍රැවල් කරන්න ගියාම හිතට කරදරයක් ඇති වෙයි කියලා හිතන හැම කෑල්ලක්ම ආයි තිතට ඇඩ්‍රස් කරන අවුරුදු 30ක එක්ස්පීරියන්ස් එක BOC ට්‍රැවල්ස් ළඟ තියෙනවා. BOC එකට සම්පූර්ණයෙන්ම අනුබද්ධිත ආයතනයක්. ඒ නිසා විශ්වාසය තියෙනවා. දන්නේ නැති මිනිස්සුන්ට සල්ලි දාන්න දැන් බයයි නේද?
1: ඕ ඒක නම්
0: අපි හිතන account වල දාපුවාම අපිට ඉතින් පොඩි hold එකක් තියෙනවා කියලා. එහෙමත් නෑ මෙයා.
1: ඔව් නේ.
0: දාලා ඔක්කොම සල්ලි ටික අරන් අකුලන් ගියාට පස්සේ.
1: Yes. මොනවා කරන්නද?
0: මොනවා කරන්නද? ඔබට පුළුවන් නීතියේ සහාය පතන්න පුළුවන්, CID යන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා ඉවර වෙනකොට අපිට ඊළඟ ට්‍රිප් එකක් යන්න බැරි මට අපිට අන්තිම ට්‍රිප් එක තමයි යන්න වෙන්නේ ඊට පස්සේ. තේරුණානේ? ඒ නිසා
1: හරි.
0: අපි දැන් ඉගෙන ගන්න ඕනේ ගනුදෙනු කරන්න සුද්දක් දන්න කියන විශ්වාස මිනිස්සුත් එක්ක මොන දේ වුණත් කමක්
1: නැහැ.
0: රෙපියුටේෂන් එකක් තියෙන සමහර රෙපියුටේෂන් තියෙන මිනිස්සුත් ඇනගෙන ඉන්නේ සමහර තැන්වල. අපිට දැන් එහෙම සමහර දේවල් ආරංචි වෙලා තියෙනවා. ඒ නිසා හරි ප්‍රවේසම් වෙන්න. දාඩිය මාංශෙන් හම්බ කරන සල්ලි මේ නොදන්න මිනිස්සු අතට දෙන්න එපා. නොදන්න මිනිස්සු අතට නම් දෙන්න එපා.
1: මේ හොඳ හොඳ
0: දන්න කියන නම් එක්ක ගනුදෙනු කරන්න සැනසීමක් හිතට ඒක.
1: Yes.
0: හරිද? සැනසීමක් right.
1: දැන් ඉතින්
0: අපි BOC ගේ නම්බර් එකක් කිව්වද අපි?
1: BOC Travels වලද? අපි නම්බර් එකක් දෙන්නම් 0.7022.77666 කතා කරනනම් හරි. හිතානුක දැන් හස්බන්ඩ් වහල දිහා බලාගෙන සිවිලිම දිහා බලාගෙන කල්පනා කරනවා. වයිෆ් මොනවද හිතන්නේ? මේ කවුරු හරි කෙනෙක් ගැන හිත හිත ඉන්නවා වෙන්නේ නැති නැත්නම් හවසට යාළුවොත් එක්ක කොහෙද යන්නේ කියලා හිත හිත ඉන්නවා වෙන්නේ නැති කියලා ඔන්න වයිෆ් හිතා. මොනුස්සයා මොකද හිතන්නේ? අර ගහපු ලී ස්ට්‍රිප් සීලින් එකේ ඔන්න ගුල්ලෝ මේවා කරලා අන්න වතුර බේරෙනවා අන්න ඇඹරිලා
0: ගිහින් අතන පොඩ්ඩ ඈත් වෙලා නේද?
1: හස්බන්ඩ් ඒව කල්පනා.
0: ඔබ තව ඈත් වෙයිද දන්නේ.
1: කවුරු හරි.
0: ඔතනින් වහලේ පේන ගණින් දන්නේ. ඔතන දැන් ඕන මිනිහෙකුට පේනවා. මේකත් මේ පුටු යටටම සෙට් වෙච්ච හැටි බලන්නකෝ.
1: ඒයි මොනවද ඔය කල්පනා කරන්නේ?
0: මොකද්ද මේ?
1: මම දැනගත්ත මොකක් හරිනේ. කාගෙන හරි කල්පනා
0: කරගෙන මගේ මහගෙද
1: වෙනම කෙනෙක්
0: මහගෙදරත් යනවා වයිෆ් මහගෙදරත් යනවා ඒත් තරක් ගැන කල්පනා කරනවා මංගල මහගෙදර ඕකේ
1: ගිහිල්ලා එනකො
0: මේක තව ටිකක් ඈත් වෙයි
1: ඇත්තට ප්‍රශ්නනේ මොකක් හරි නිෂ්පාදනයක් අරගෙන ඒක ප්‍රශ්න ගැන හිත හිත ඉන්නවට වඩා ලේසියි
0: නිෂ්පාද ඔබ සල්ලි දීලා ප්‍රශ්නද ගන්න
1: එහෙමනේ ගොඩක් වෙලාවටනේ
0: අද කලර් අප් එකේ ස්ට්‍රිප් සීලි මරන් අහගන්නකො වන් ෂොට් නොක් අවුට් ආයෙවට ඔගේ බලන්න ඈත් වෙලාද බලන දෙයක් නැහැ. ඒව හරි ලස්සනයි. ෆැක්ටරි එකකනේ හදන්නේ. ඒ ෆැක්ටරි එකේ ඒ ග්‍රූව් එක ටන් ඇන් ග්‍රූ කියන සිස්ටම් එකට.
1: Yes, okay.
0: ලස්සනට
1: සෙට් වෙනානේ.
0: පීල්ල දිගේ වගේ යනවා. ඒවා මෙහෙම ඈත් වෙන්නේ
1: නැහැ. හරි, okay.
0: හරි ලස්සනයි. ෆැක්ටරි එකක මැනුෆැක්චර් කරලා තියෙනවා. යට ලේයර් එක සම්පූර්ණයෙන්ම ඔබට ලී පෙනුම දීලා තියෙනවා. ඔත්තරනේ අපිට ලී පෙනුම ඕනේ. ඔබට සිවිලියෙ උඩ පැත්තනොත් ලී පෙනුම ඕනේද?
1: එව පේන්නේ නැහැ නේ
0: ඕනේ දන්නේ නැනේ
1: ඔව් ඒක දන්නේ නැ
0: මෙච්චර යටි නොයි උඩි නොයි පැත්තනේ හැමතැනම ඔබට ලීපෙනු මොන්නේ ඔබට යටින් තමයි ලීපෙනු මොන්නේ ඒක දීලා තියනා තිතර දීලා තියනවා මේක සාමාන්‍ය ඔය ස්වභාවික උපද්දව වලින් ලේසියට හානි වෙන එකක් නෙමෙයි අපිට ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රස්නේ සහ වතුර
1: හරි
0: ඒ දෙක නිසා තමයි වේයෝ සහ ගුල්ල ප්‍රශ්නත් ඒත් එක්කම එන්නේ ඒ ඔක්කොටම තිත තියලා තියෙන කලර් අප් ස්ට්‍රිප් සිවිලින් කියන මේ ප්‍රොඩක්ට් එකෙන් colorup.lk සයිට් එකෙන් ඔබට S2කට දාගන්න සතුටු වෙන්න
1: පොඩ්ඩක්
0: තියෙන ඔය මොනාද තව ටිකක් තියෙනවා නම් කියවන්න දෙන්න අපි ඔක්කොම කියවලා තියෙන මෙතන ඔබට තියෙන ඉතින් ඕඩරයක් දාන්න ගිහිල්ලා බලලා
1: ඕකේ දැන් බලන්න මිලියනපතියෝ 5 දෙනෙක් බිහි වුණා, ලක්ෂපයේ ජයග්‍රාහකයෝ 10 දෙනෙක් බිහි වුණා, ලක්ෂපතියෝ 35ක් බිහි වුණා, රන්කාසි ජයග්‍රාහකයෝ 14 දෙනෙක්, රුපියල් 50,000 ගානේ 262ක් බිහි වුණා ජයග්‍රාහකයෝ, රුපියල් 25,000 ගානේ ජයග්‍රාහකයෝ 189ක් බිහි වුණා. මෙච්චර ලොකු තෑගි කන්දරාවක් දුන්න ලොතරැය්‍ය මොකක්ද කියලා කවුරුරි කෙනෙක් ඇහුවොත් එයාට මෙහෙම පොඩි තට්ටුවක් දාලා කියන්න, ඒ තමයි NLB එකේ ආයුබෝ ලොටරි එක කියලා. මේක තමයි NLB එකේ අලුත්ම කුළුඳුල් ලොතරැය්‍ය. නෑ කුළුඳුල් නෙමෙයි, මොකක්ද ඒක කියන්නේ? අලුත්ම කියන එකට මොකක්ද කියන්නේ හොඳ වචන?
0: අලුත්ම?
1: අලුත්ම කියා.
0: අලුත්ම.
1: අලුත්ම ලොතරැය්‍ය. ආයුබෝ. හරිද? ඉතින් ටිකට් එක ගන්න. මේ ටිකට් එකේ සාමාන්‍යයෙන් ඉලක්කම් හතරක් එක්ක ඉංග්‍රීසි අක්ෂරයක් තියෙනවා. මේ ටික ඔක්කොම ගැලපුණොත් රුපියල් 105 පළවෙනි තෑග්ග තියෙනවා. දැන් අර එච්චර තෑගි ගොඩක් ගියේ ඇයි කියලා බැලුවොත් ඒක පළවෙනි දිනුම් වාරයේ විශේෂ එකක්. ඒ නිසා තමයි අර මිලියන ප්‍රතියෝ රන් කාසි එහෙම දුන්නේ. හැබැයි ඉස්සරහට එන ලොතරැයි සෙට් එකේ පළවෙනි තෑග්ග තියෙන්නේ රුපියල් 105. එහෙනම් ඉතින් ආයු බොහෝ වේවා කියලා ඔයගලන්ට අපි විශ් කරලා
0: විස්කරලා මේ තියෙන පොඩි වැඩක් කරන්න. විස්කර කර ඉන්න වෙලාවක් නැහැ. දඩිබිඩි කාලේ යන්න ඕනේ. මොකද
1: ඩොලර් 90ක් දීලා අපි යමු හොචිමින්.
0: දැන් හොචිමින් මම වෙලා හොචිමින් යන්න ඕනේ නැහැ. තවත් යන්න දැන්
1: මාලදිව
0: වෙන්න තරම් යනවාද? මාලදිව වෙන්න ඔව් මරන් යන්න ඕනේ මාලදිව වෙන්න. මට පොඩ්ඩක් ඉන්නකෝ.
1: Thank you.
0: කොයිලා කරි වදගෙන යන්න මාලදිව වෙන්නට රයිට්. කවද මේ මාලදිව වෙන්නේ? මේ සීන් එක තියෙන්නේ
1: දෙසැම්බර් නේද?
0: දෙසැම්බර් 5. ඔව්. Exciting news for travelers from Sri Lanka, Vietjet and services plans.
1: So, now Vietjet,
0: Okay. මාලදිවයිනට යන්න.
1: December
0: 5 ඉඳලා තමයි මාලදිවයින යන්න. ඊට අමතරව සතියේ දවස් 3ක් තිබිච්ච එකල හොචිමින් යනක සතියේ දවස් 5ක් කළාද? සතියේ දවස් 5ක්
1: කළා තිනා. Okay.
0: මොකක්ද ඒකේ තේරුම කියලා කියන්නකෝ?
1: ඒ කියන්නේ
0: සතියේ දවස් 3ක් තමයි ගියේ. අගාරුවාදායි බ්‍රහස්පතින්දායි සෙන්සුරායදායි ගියේ වියට්නාම්. දැන් කොහොමාරි සතියේ දවස් 5ක් කරන්න වෙලා තියෙනවා.
1: ඒ තරම් තියෙනවා මිනිස්සුන්ට යන්න ඕනි වියට්ජෙට් එකේ හොචිමින්.
0: යන්න ඕනේ නැද්ද?
1: ඒකනේ අනේ.
0: මිනිස්සුන්ට යන්න හිතෙනවනේ. ඩොලර් 90 ඉඳලා යන්න පුළුවන් කොහමනේ මිනිස්සු යනවනේ.
1: ඒකනේ අනේ.
0: ඒක තමයි වැඩේ. මේක බජට් එයාලයින් එකක් කොහොමද ඒකට කියන්නේ? මේක රීඩිසයින් කරවා. අලුත් ක්‍රමයකට. තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් යන්න නැත්නම් කිසිම දෙයක් නැතෝ උඩ බලන් යන්න නෙමෙයි. ඔබට නෑ මට කැම ඕනේ නෑ කියලා ගෙහැකි. හැබැයි බඩගිරුනහම ඕඩගිරු වෙයි.
1: යා ඕකේ.
0: අපිට එහෙම තියනවනේ.
1: Yes.
0: නේද? අනිත් එක සමහරලාට ඔය ලොง හෝල් ෆ්ලයිට්ස් වල අහු වෙනවනේ කැමවෙල් 3ක් විතර දෙනවා. මේ සමහරලාට මම ඕන්නේ නැති වෙලාවල කන්න දෙනවනේ. ඒකත් මල වද යන්නේ.
1: අනිත් හොඳට නිදාගෙන ඉන්න වෙලාවල.
0: සැප්පට නිින්ද කියලා ගෙවරවිලා අනිත් පිනිය ඇහැරෙනවා. චිකන්ද විත්ත කියලා දෙන්නේ තුන. නේද?
1: ඒ තැරෙන.
0: හඬ ඕනේ ඉතින්. නිදි මරගාතේ කට තියෙන දව ගන්න බේත් කනවා. එහෙම නෙමෙයි ඉතින් ඔබට අර මට ඕන්නම් කනවා. මට ඕන්නම් වතුර ටිකක් බොනවා. මට ඕන්නම් මොන හරි ගන්නවා. මට ඕන්නම්.
1: ඒ නිදහස.
0: මම කැමති අන්න ඒ බජට් එකට. ගානත් හොඳටම අඩුයි. මේ ගණන් නම් හිතන්න පුළුවන් ගණන් නෙමෙයි මේ ආලයින් එක.
1: Yes, okay.
0: අලුත් ඒයාර්ක්‍රාෆ්ට්ස්. සුපිරි සර්විස් එකක්. දන්නවනේ? ඔය වියට්නාමයේ ඒගොල්ලන්ගේ එයා සර්විසස් වලට ඒගොල්ලන්ට සම්මාන පිට සම්මාන හම්බෙලා තියෙනවා හොඳේ. සම්මාන පිට සම්මාන හම්බෙලා තියෙනවා.
1: වාව්.
0: මේ නම්බර් එකක් එහෙම දෙන්න ඕනේ දැන් මේව කතා කරන්න නැත්නම් ඔබට පුළුවන් vietjetair.com තමයි යාළගේ සයිට් එක.
1: කෝල් කරන්න 0112444 කියන නම්බර් එකට vietjet වලට ඔබේ ගමන plan කරගන්න. මේ මං ඊයක මල්ලිගෙනෙක් දැක්කා පල්සර් N160 එකේ කැත හෙල්මට් එකක් දාගෙන ඉන්නේ ගියේ මට කේන්ති මට කියන්න ඉදර නවත්තලා මල්ලි ඔයා ඔක්කොම ඔයත් ලස්සනයි ඔක්කොම ලස්සයි හැබැයි හෙල්මට් එක නිකන් හෙල්මට් එක කැත එකක් දාමුකෝ නිකන් මොකද්ද වගේ වෙනවා නිකන් අර
0: හෙල්මට් එකත් ඉතින් ඕනි ලස්සනට ජැකට් එකත් හරියට ඕනි ඉතින් අර ගත්තොත්
1: ඕනේ ටිකක් තියෙන්න ඕනේ හැන්ඩියට යන්න ඕනේ
0: නැත්තම් නිකන් මේ කාගෙන් හරි බයිසිකල හොර N16 යා හොරගම් කරන් යනවා වගේ පිනුමට යන්නේ නැහැ.
1: Not matching.
0: නේද?
1: ඒකනේ.
0: ඒකට සෙට් වෙන්න ඕනේ. මොකද බයික් එක අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ වෙන තත්යකට.
1: අපි හැමතිස්සෙම කියනවා මේ බයික් එක ගත්තොත් ඔබ ඒක enjoy කරනවා. Enjoy කරනවා නම් ඔබේ තියෙනනි full kit එක හැමදේම ඒ enjoy පැත්තට බර වෙලා තියෙන්න ඕනේ.
0: බයික් එකට සෙට් වෙන්නත් ඕනේ.
1: Yes.
0: උත්තර විදමක් කරලා ගන්න බයික් එක චර එකක් අරගෙන නිකන් ඔහෙ වත්තේ පොල්ල හින්දින්න යනවා වගේ එක යන්නේ
1: නැහැ. අමුඩයක් වගේ මේක එහෙම හරි නෑනේ.
0: කවුද මං අමුඩ ගහන බයිසිකල යන්නේ?
1: ඒක තමයි මං කියන්නේ එහෙම මැච් වෙන්නේ
0: නැහැ. මොනවද මේ කියන්නේ?
1: අයි.
0: වාලිකන් කල්පනා කරලා බලලා තියෙනවා අමුඩයක් ගහන්න
1: බයිසිකල. මොනවද වෙනවා චිත්ත රූප. අපෝ. මැච්චෙන් නැමැච්චෙන් ලස්සනට ඇඳලා කරලා යන්න ඕනේ.
0: බයික් එකට මෙච්චර දේවල්. දැන් මීට අවුරුදු කීපයකට කලින් තිබිච්ච පල්ස බයික් එකයි මේකයි බලපුවාම අහස පොළොව වගේ වෙනසක් තියෙනවා.
1: ඔව් ඒකනේ.
0: පෙඩුමේ ඉඳලම හැම එකකම මිනිසුන්ට affordable price range එක අර ස්පෝර්ටි ෆීල් එකක් ගන්න ගෙනාපු බයික් එකක්.
1: yes.
0: නැත්තම් අපි දැන් ඇත්තම තියෙන ස්පෝර්ටි බයික්ස් ඒ ඩිසයින්ස් තියෙන ඒවා තමයි හොයන්නේ. තියෙනවා. හා. තියෙනවා ඒ එයින් එකක් ගන්නවට කාර් දෙකක් ගන්න පුළුවන්.
1: අපි ඉතින් එච්චරම නෑනේ. අපිට එච්චර බෑ.
0: අපිට දැන් ඒ වුණාට අපිට ආසයිනේ.
1: හරි okay.
0: වැම්බෝගිනියක් ගන්න වෙනවට වැම්බෝගිනියක් වගේ එකකට
1: ඒ ආසයි ආසයි අනිවාර්යයෙන්.
0: ඔච්චර ආස අපිනේ මේ පිට රටවල මිනිස්සු. ඒ වගේ ඒවා ඉස්සරහා ෆොටෝ ගහලා දාන හැටි. තමන්ගේ නෙමෙයි නෙවෙයි වුණත්. ඉතින් ඊට වඩා හොඳ නැද්ද? පල්ස N160 ඇවිල්ලා තියෙනවා නිකන් අර රේස් පදින
1: ස්පෝර්ටිසිරා
0: බයික් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. අනිත් එක ප්‍රයිස් එක නිකන් ලස්සන තැනක සෙටප් කරලා දීලා තියෙනවා. ඕකේ තියෙනවා එක එක වර්ෂන් කීපයක්ම තියෙනවා. වර්ෂන් දෙකක්ද කොයි තියෙනවා ඕකේ.
1: හරි okay.
0: හැබැයි ඉතින් අර දරා ගන්න පුළුවන් සීමාවට තමයි ඒක දීලා තියෙන්නේ. හොඳ ටෝක් එකක් තියෙනවා, ස්පීඩ් එකක් තියෙන බයික් එකක්. හැඩේ විතරක් නෙමෙයි වැඩේටත් මරු. එතකොට හැඩේ වැඩේ විතරක් නෙමෙයි ආරක්ෂා පැත්තත් බලලා තියෙනවා. මේකට තියෙනවානේ මේ ඩුවල් ABS සිස්ටම් එකක් තියෙනවානේ.
1: බ්‍රේක් සිස්ටම් එක නේද?
0: බ්‍රේකින් සිස්ටම් එක ඩුවල් ABS. මේ වගේ කැටගරි එකකට කලින් ඩුවල් ABS බ්‍රේක් සිස්ටම් එකක් දීලා තිබුණේ නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි.
1: හා.
0: එච්චර හොඳ ෆීචර් එකක් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන බයික් එකකට ඇලෝකේට් කරලා තියෙන්නේ.
1: Pulsar N160. Okay, tata bye.
0: අම්මෝ අපි යනවා මං අරවි
1: මං ආශාරය සුබ දවසක්.
2: රසම් පදමට සිත ලොව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුලෝ සහ මිත්‍රත්ව සතිය 2026 ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතී ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව. ලෝක සමුලුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී. මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ. මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
3: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රිරෝද රථය බජාජ්.
4: ඔයා මොනවද සැන්ඩි කරලා තියෙන්නේ?
5: කාටද? මේ කම්පැනි එකටද?
4: ඔළුව කම්පැනියට කරලා තියෙනේ. ඔනම් ඔයා බෙදලා කියන්න එපා. මේ බොස් අහන් ඉඳලා අස් කරලා දායි. ඔයා දේ ටික කලේ කියලා.
5: නෑ බොස් අහන් හිටියොත් මගේ පඩි වැඩි කරනවා.
4: ඔයාගේ පඩිය වැඩි කරනවා අනිත් එවුන්ට. ඔයාගේ පඩි අයින් කරනවා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
7: LP Finance.
8: පිලින් පසු අධ්‍යාපනයේ නිවැරදිමමක ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 7 7 8 8 0 8 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයක්.
11: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
10: ඔයත් පොකට් මනී අහනවද?
11: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
10: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
12: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
10: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
12: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
10: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
13: සියත පොකට් මනී
14: අනුග්‍රහය.
15: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PDB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්.
17: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
18: After levels modern legal world ekata prepare wenna kamathida LLB honors upadhi paathamalawa den slit wethin dan mayadum karanna pivisenna www.slit.lk slit evolve beyond
19: mehi bata suraganange das mat karana ru sapuwe asiriya mevena
20: Theatre Between Lady Miss World Sri Lanka 2026
21: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
20: Theatre Between Lady Miss World Sri Lanka 2026
22: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
23: Title sponsor.
24: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
25: Enchanter. The fragrance of French romance.
26: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
27: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
28: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
29: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
30: Anuwatai 0.2 Anuwatai 0.4

0: किया था टॉप स्टोरी
1: हेरोइन किलो 120ක් පොලිස් බහරයට හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120කට අධික තුගයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. එවැලිගම කප්පරතොට ප්‍රදේශයේදී. දැන් තවත් දේශීය පුවතක්. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කිරීමට බඳනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22වනදා කැඳවන ලෙස අභ්‍යාචන අධිකරණය නියම කළා. ඒ එම පෙත්සම් අද අභ්‍යාචන අධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහින් ගොපලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දුර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී සියතාධිකරණ වාර්තාකරු පැවසුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබා දුන් බවයි. පූජ්‍ය තෙනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
0: Top story. Anugrahaya.
2: Sir, මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර්, ගියර් මාරු කරද්දී පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලී. දැන් මේ ටික දවසකින් ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන්නු වෙන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න.

0: උදේ 10 විනාඩි 33යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙන පුර 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන් ස්ටිකෙන් ටික
3: පේ එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: rating BBB minus stable outlook balatrabi mulya sahago ki sri lanka tanpadu rakshana yojana kame
6: sarampara gana kape rate honda aluminium dunna vishwasaya parisan karapu quality maintain karapu guarantee yat ekkama warranty yak dena aluminium nam alumex ma tamai
7: alumex nam warranty with guarantee
8: aluminium ona taram alumex nam is taram

0: Tilakavardhan Textiles.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් වියට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් ඩොලර් 90 ඉඳන් මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්
1: Let's Vietjet
4: Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: Coco Fry සතුටු රසය ගෙනෙන කුලේ
6: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි
7: ලෝකේ මුල්ම AI රෝහල විවෘත කළ රට වන්නේ 1 ඇමරිකාව 2 චීනය.
8: සියතිසු පොකට් මනි අම්බලගෙන් ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පිළියඳලින් ප්‍රියංකා හර්ෂණී.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
8: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
10: සියත පොකට් මනි.
8: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
11: අනුග්‍රහය
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB - stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකී.
13: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
14: Miss හොඳ කුල්ද
15: කුල් මොකද මම හොට් නේ
14: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුත් වගේ
15: වෙන්න බෑ දැකලා පුරුදු නෙමෙයි සමහරට අහලා පුරුදු ඇති
16: Oh my god
14: ඔඩි මිස් සුදු කොච්චි
17: hot and spicy with sudu kochi kochi
18: mon siyatama havas dekata sudu kochi ta
14: miss miss excuse me miss
15: no no no ummanan short time ekedi vitarai
19: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
20: 0372370370
21: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුදු පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2999 සිට ස්මාර්ට්ෆෝන් රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data non-stop apps saha calls athwindinna adama hutch app eken ho www.hutch.lk within ho obage flagship outlets weda pemina obage one load plan eka active karaganna hutch one load disconnect nathi avuruddakata athi
20: yata samariye gihine habai karaganna hondama tana boc travels wasara 30 ekata wedi vishwasayak saha lanka bankwe poorna anubaddita ayataneki goan ticket pat visa pahaska portal wen kirim saha aakarshane outbound tour packages ekka obata awashya hemadeema ekama tana
2: ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් ඩොලර් 90 ඉඳන් මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න
9: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්
16: Let's Vietjet
12: යන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
14: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
22: ලංකා රේටින් PBB - stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජික
23: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහන් සිතින්
24: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම් හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද නටන උණුවතුරට එක් කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP Balm විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.

0: සියල්ම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත
1: බිස්නස්ල අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT සදන් කැම්පස් වෙතින් ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න ඔක්තෝබර් මාස 15 වන දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 මතන
3: දැන් සිංගර් විතින් රස්නිට විසඳුම AC සන්නාම රසක AC සඳහා දැවැන්ත මිලාඩු කිරීමක් මාසිකව රුපියල් 6250 සිට ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලි රහිතව ගෙවීමේ හැකියාව සහ ඕනෑම ශාඛාවකින් ටික ටික ගෙවීමේ හැකියාව තිබෙන නිසා ගැනීමත් සිම්පල් ගෙවීමත් සිම්පල්
4: 98.2 98.4

0: ஆசம் அது மட்டும் சீதா சீதா பாத்திரே விதாசா
1: ಚಿರಂತಿಗೆ ಲೆಡ್ಡ ಸೋಯನ್ನ ವೈದ್ಯ ಮಂಡಳಿಯ ಅಗೆ ಹೃದಯ ಸಂಬಂಧ ಪ್ರತಿಕಾರ ಕಟಯುತ್ತು ಸಂಬಂಧೇನ್ ಇದಿರಿ ತಕ್ಸೇರು ಕಿರೀಮ್ ಬೆನುವೆನ್ ಎಮ ತೀರ್ಣೆ ಗದ್ದೋ ಜಾತಿಕ ರೋಹಲೆ ಅರಂಚಿ ಮಾರ್ಗ ಪ್ಯವಸಿ ಅಯ ರೋಹಲ್ ಗತ ಕಿರೀಮಟ ಪೆರ ವೆಲಿಕಡ ಬಂಧನಾಗಾರೆ ಕಾಂತಾಂಚೆ ರಂದವನು ಲೆಬ ಸಿಟಿಯಾಯ ಲೆಡೇ ಹೋಯಂಡ್ ವೈದ್ಯ ಮಂಡಳಿಯ ಪತ್ಕರ್ಲ ತೀರೋ ಪಡಿಕಾಲೆ ಮತಕ್ ವಿನವ ಸಮಹಾರ ವಿಲಾವಟ ಇಸ್ರ ಅಪಿತ್ ಇಸ್ಕೋಲೆ ಅಂಡ ಕಮ್ಮೆಲ್ ಹಿತುನಾಮ ಅಮ್ಮೆ ಬಡರಿ ದಿನವ ಕೇಳ ಕಿವ್ವಾಮ ಇತಿಂಗ್ ವೈದ್ಯ ಮಂಡಳಿಯ ಇಸ್ಪಿರಿತಾಲೆಯ ಬಗಿಡಾವತ್ ಲೆಡೇ ಹೋಯ ವೈದ್ಯ ಮಂಡಳಿಯಟ ಹಕೀಕ್ ಬನಿನ್ ಶಿರಾಂತಿ ರಾಜಪಕ್ಷ ಮೆತಿನಿಯಗೆ ಲೆಡೆ ಹೋಯಾ ಗಂಡ ಲೆಬೆ ವಾಯ್ ಪ್ರಾರ್ಥನಾ ಕರಗಿನ ಅಪಿ ಇವರ
0: ಉದಯ ಹತೈಪನಹಟ ಅನುಗ್ರಹ
2: ಫ್ರೆಶ್ ಕಿಯನ್ನೇ ಅಪೇ ಕ್ಯಾಮಟ ಬೀಮಟ ವಿತರಕ್ ಸೀಮಾವನು ದಯಾಕ್ ನೆವೇ ಏಕ ಅಪೇ ಜೀವಿತೇಮ ಕೊಟಸಾಕ್
3: මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
4: අඩුයි?
3: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
5: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කැලල MyWays app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
5: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
6: Tailwells construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit bsc honors quantity survey in degree එකට enroll වෙන්න. apply කරන්න www.slit.lk slit evolve beyond.
1: ඔයා මොනවද සෙන්ඩ් කරලා තියෙන්නේ?
7: කාටද? මේ කම්පැනි එකටද?
1: ඔළුවේ කම්පැනි එකට කරලා තියෙනේ වණන් ඔයා බෙදලා කියන්න එපා. මේ බොස් තාංගිද ලස් කරලා දායි. ඔයා දේ ටික කලේ කියලා.
7: නෑ බොස් සංහන් හිටියොත් මගේ පඩි වැඩි කරනවා.
1: ඔයාගේ පඩි වැඩි කරනවා අනිත් එවුන්ට. ඔයාගේ පඩි අයින් කරනවා.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
11: LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
12: උසස් පෙළින් පසු අධ්‍යාපනයේදී නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කල්මනා කරන තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි
13: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
14: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
13: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
14: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
11: ඔටෝ බාත්ය පවතී සෑමදා.
15: සරණ මහල් රත්නපුර සහ කිරිබත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16, 17 වෙනි දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදූ රත්න ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්තාවක් අමතන්න 011 4 577 406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
16: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
17: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
16: Kurunagala NK Global Edge videsh rakya ayatanaya 0372 370 370

0: Theatre Top Story.
1: අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට. අන්තර්ජාලය ඔස්සේ වාහන අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කර දෙන බවට පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම මාවත්ගම ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙනුණා. ඔහු වයස අවුරුදු 21ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරු පුද්ගලයින් හට පවසා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුම මාර්ගයෙන් වාහන අලෙවි කර දෙන බවයි. ඒ සඳහා සතියකට රුපියල් 5000ක්ද, සති දෙකකට රුපියල් 10000ක්ද, මාසයකට රුපියල් 15000ක්ද වශයෙන් මුදල් වංචා කර තිබුණා. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය ජපන් තාක්ෂණය ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැට්‍රිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරාබෙදා හැරීම දිගුකාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරිස් සඳහා හරියන එකම බැට්‍රිය ජපන් වාහනයට ජපන් බැට්‍රිය ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න 98.2 98.4

0: ஆசப்படமட சீதா. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තර වැසි වැඩිවීම නම් අඩුවීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඉදිරි සති කිහිපය තුලත් හවස වැස්ස දිගටම පවතීවි. නමුත් අර ඊවුර වැසි තද වැසි ඇතිවීමේ හැකියාව නම් ක්‍රමයෙන් අඩු වෙනවා. විනාශිත පවතින කැළඹිලි ස්වභාවය හෙට වගේ වෙනකොට අඩු වෙලා යාවි. එතකොට ඊට පස්සේ සාමාන්‍යයෙන් අපේක්ෂා කරන සංවහන වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයක්.
6: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
5: ඔයත් පොකට් මනි අහනවද?
6: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
5: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
7: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
5: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
7: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
5: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
8: සියත පොකට් මනි
7: අනුග්‍රහය.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook by Patrabi Mulya Sahagoki Sri Lanka Tanpatu Rakshana Yojana Kame Samajikiki
11: Denuma Dhanaya Karagat Daru Parapurata Sri Lanka Insurance Minimutu Adhyapana Salasum Obe Daruwatat Surakshita Anagathayak Salasum Karanna Sri Lanka Insurance Piyekumen Mavakamen
9: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික
5: රට සවාරියකෙ හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
12: සතුට රස ගොනු මුසුමෙනා
13: Fry RBD Poitel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
14: මුළු පවුලටම මගේ ගානටම
15: Miss හොඳ cool ද
14: cool මොකද මම hot නේ
15: ඒක නෙ නැත්ත Miss Miss දැකලා පුරුදුයිත් වගේ
14: වෙන්න බෑ දැකලා පුරුදු නෙවෙයි සමහරට අහලා පුරුදු ඇති
16: Oh my god
15: ඔඩි Miss සුදු කොච්චි
17: Hot and spicy with Sudu Kochi. Kochi.
18: Moli siyatama havasa dekata Sudu Kochi ta.
15: Miss, miss. Excuse me, miss.
14: No, no, no. Umma nang show time ke de vitarai.
13: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lich කුරුණෑකල අදම කතා කරන්න
14: 0372 370 370
19: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද
14: නෑ නෑ ඔය තියන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්
19: Wisdom of Hands 2026
14: දැතේ විස්කම්
19: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අලවිපොල
14: ඔක්තෝබර් 22 ඉඳන් 24 වෙනිදා වෙනකන් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
19: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න
14: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න එන්න බලන්න පුදුම වෙන්න
19: Wisdom of Hands 2026
14: අපේ දෑතේ විස්කම් ලෝකයේ දකින වේදිකාව
19: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV

0: උදේ 11 විනාඩි 32යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්.
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්, දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 ගන්න.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive. අනුග්‍රහය.
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: නවතම Hutch One Load Plans. දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop app සහ calls අත්විඳින්න. disconnect නැති අවුරුද්දකට ඇති.
10: සුබ දවසක්.
5: අලුත් වෙලා.
10: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපත
19: real මපට experience එකකට නල්වත්තපත
1: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
0: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pieris Motor Company Private Limited within. අමතන්න 0114700600.
7: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. one way ticket එකක් දැන් ඩොලර් 90 ඉඳන්.
2: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්.
15: Let's be a jet. එක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
11: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ඩිප්ලස් එකවුන්ට් එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
16: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.
6: සතුට රස ගොනු මුසු වෙන. කැමවල රස සුරකිනා.
19: Fry RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
10: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
13: ගුවන් ටිකට්පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227676 BOC Travels
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්.
0: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට
20: අරකන්න සමහන් SP බාම්.

0: අටයි දශම හතරෙන් මේකමුවට සියතෆම්
1: උදේකොළහයි විනාඩි 46යි දැන් වෙලාව. හෙටින් පටන් ගන්න වීකෙන්ඩ් එක නම් ඔබ කොහොමඩක්වත් මිස් කරගන්න හොඳ නැහැ. පළවෙනික තමයි ස්වර්ණ මහල්ලකින් ඔන්න ලොකු වැඩක් පටන් ගන්නවා. ඒ තමයි යාලගේ රත්නපුරේ වගේම කිරිබත්ගොඩ තියෙන ශාඛා දෙකේ ඔබ ගාව දැනට තියෙන පැරණි එච්ච ඒ වගේම පළුදු වෙච්ච රන්නාභරණ තියෙනවා. මං කියන දැන් කාලයකට කලින් ඔබේ අම්මගෙන් හරි ආච්චි අම්මගෙන් හරි කොහමරි තෑග්ගක් විදියට හරි හම්බෙලා ඒ කාලේ ගොඩාක් පරිස්සම් කරලා හැම තැනටම ඇදපු ජුවලරිස් මොන හරි දැන් ගෙදර අල්මාරියක හොරි තැනක ඇතිනේ. දැන් නම් කොහෙටවත් දාන්නේ නැහැ. මොකද ඒකේ ඩිසයින් එක පරණ. එහෙම නැත්තම් පොඩි ඩැමේජ් එකක් වෙලා. අන්න එහෙම තියෙන ජුවලරිස් එක මං දන්නා ඔබට ලොකු ඉමෝෂනල් පාට් එකකුත් තියෙනවා. කො බැදීමක් තියෙනනේ. මේක මගේ අම්මා දුන්නේ, මේක මට මගේ ආච්චි අම්මා දුන්නේ. අන්න එහෙම තියෙන බැදීම පරිස්සම් කරගෙන ඒ වටිනාකම් පොඩ්ඩක්වත් අඩු කරගන්නේ නැතුව ස්වර්ණ මහල්ලකින් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා හෙටින් පටන් ගන්න වීකෙන්ඩ් එක. කියන්නේ 16 වෙනිදා ඉඳන් 18 වෙනිදා වෙනකන් ඒ ජුවලරිස් ටික අරන් ගිහලා යාලගේ රත්නපුර එහෙම නැත්නම් කිරිබත්ගොඩ තියෙන බ්‍රාන්චස් දෙකකින් හුවමාරු කරගන්න පුළුවන්කම තියෙනවා. මාකට් එකේ දැනට තියෙන හොඳම ප්‍රයිස් එකට. මම නම්බර්ස් දෙකක් මතක් කරන්න. එකක් කිරිබත්ගොඩ බ්‍රාන්ච් එකේ 011 754 11620, අනිත් එක රත්නපුර බ්‍රාන්ච් එකේ 045 753 44 44. වැඩි විස්තර මොන හරි දැනගන්න තියෙනවා නම් යාලගේ Facebook page එකට යන ස්වර්ණ මහල් Facebook page එකට, නැත්නම් ඉතින් හෙට හවසට ඔෆ් වෙලා ඔබට යන්න පුළුවන් නම් කිරිබත්ගොඩ එහෙම නැත්නම් රත්නපුර තියෙන බ්‍රාන්ච් එකට ගිහිල්ලා පරිස්සමෙන් වැඩේ කරගන්න. හෙට දවසේ යන්න බැරි කමක් තියෙනවා නම් සෙනසුරාදා ඉරිදා මේ කියන දවස් දෙකත් ඔබට යන්න පුළුවන්කම තියෙනවා මේ බ්‍රාන්චස් දෙකට. ඒත් එක්කම වීකෙන්ඩ් එකේ වෙලාවත් ඉතුරු කරගෙන දැන් බැස්ස දවස්නේ. කට්ටිය ගොඩක් එළියට නැකමැති. එතකොට කරන දේක් gedari dan තමයි. ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල පිහිට තියෙනකන් ගොඩ. හැබැයි ඉතින් අඳුමක් ගන්න යනවා නම් කොහොමද මේ වැඩේ කරගන්නේ? ඒකත් බාර දෙන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකට. ලංකාවේ ඕනම තැනකට පරිස්සමෙන් අඳුමක් ගෙන්න ගන්න පුළුවන් හොඳම ප්ලැට්ෆෝම් එක තමයි ඒක. gift එකක් යවනවා නම් මේ වැඩේත් ඒගොල්ලෝ බාරගෙන කරනවා. ඔබ යවනවා වගේම ලස්සනට බොක්ස් එකක දාලා පරිස්සමට ඔබ යවන කෙනාගේ අතටම ගිහිල්ලා දෙන්නත් යාර ලෑස්ති. කොළඹ කිරිබත්ගොඩ අවට තැනකින් නම් අංග බෝඩ් එක දාන්නේ. ඕඩ එක දාලා පැය 3ක් ඇතුළත ඒක පරිස්සමට ගිහිල්ලා දෙන්න ඔන්න වැඩේ ලෑස්ති කරලා තියෙනවා. නැත්තම් වෙනද වගේම ෆිසිකල් ගිහිල්ලා ෂොප් කරනවා නම් කිරිබත්ගොඩ නිට්ටඹුල් ඡායල මහනුවර කුරුණෑගල මේකේ හැම තැනකම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකක් තියෙනවා. උදේ 11:48 දැන් වෙලාව.

0: ఆసం పదమట సీత
1: After A-levels, Loke top 2% researchers like Iganagana. Slit BSc Honours Biotechnology Degree Akata Enroll Venna. Pivisenna www.slit.lk Slit Evolve Beyond.
2: Siyata Patthare Vidhasa.
3: ಚಿರಂತಿಗೆ ಲೆಡ ಸೋಯನ್ನ ವೈದ್ಯ ಮಂಡಳಿ ಅಯಗೆ ಹೃದಯ ಸಂಬಂಧ ಪ್ರತಿಕಾರ ಕಟಯುತು ಸಂಬಂಧೇನ್ ಇದಿರಿ ತಕ್ಸೇರು ಕಿರೀಂ ವೆನುವೆನ್ ಎಮ ತೀರ್ಣೆ ಗದ್ದೋ ಜಾತಿಕ ರೋಹಾಲೆ ಅರಂಚಿ ಮಾರ್ಗ ಪ್ಯವಸಿ ಅಯ ರೋಹಾಲ್ ಗತ ಕಿರೀಮಟ ಪೆರ ವೆಲಿಕಡ ಬಂಧನಾಗಾರೆ ಕಾಂತಾಂಚೆ ರಂದವನು ಲೆಬ ಸಿಟಿಯಾಯ ಲೆಡೇ ಹೋಯನ್ ವೈದ್ಯ ಮಂಡಳಿಯ ಪತ್ಕರ್ಲ ತೀರೋ ಪೊಡಿಕಾಲೆ ಮತಕ್ವಿನವ ಸಮಹಾರ ವೇಲಾವಟ ಇಸ್ರ ಅಪಿತ್ ಇಸ್ಕೋಲೆ ಅನ್ನ ಕಮ್ಮೆಲ್ಲ ಹಿತುನಾಮ ಅಮ್ಮೆ ಬಡರಿ ದೆನವ ಕೇಳ ಕಿವ್ವಾಮ ಇತಿ ವೈದ್ಯ ಮಂಡಳಿಯಕ್ ನವೇ ಇಸ್ಪಿರಿತಾಲೆಯಕ್ ಬಗಿರಾವತ್ ಲೆಡೇ ವೈದ್ಯ ಮಂಡಳಿಯಟ ಹಕೀಕ್ಬನಿನ್ ಶಿರಾಂತಿ ರಾಜಪಕ್ಷ ಮೆತಿನಿಯಗೆ ಲೆಡೆ ಹೋಯಾಗಂಡ ಲೆಬೇವಾಯಿ ಪ್ರಾರ್ಥನಾ ಕರಗಿನ ಅಪಿ ಇವರ
2: ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದೇ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹ
4: ಫ್ರೆಶ್ ಕಿಯನ್ನೇ ಅಪೇ ಕ್ಯಾಮಟ ಬೀಮಟ ವಿತರಕ್ ಸೀಮಾವನು ದಯಕ್ ನೆವೇ ಏಕ ಅಪೇ ಜೀವಿತೇಮ ಕೊಟಸಕ್ හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
5: ලෝව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී
6: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026
5: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතිය ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව
6: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී
5: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ
6: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV
7: ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම් හිස දෙපස ආලේප කිරීමෙන් හිස රදයටද නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
8: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
9: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
8: ඔයත් පොකට් මනි අහනවද?
9: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
8: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
10: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
8: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
10: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
8: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි
12: අනුග්‍රහය.
13: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
15: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකින් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකින් සමාජිකකින්.
16: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
17: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
18: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්.
19: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
19: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
19: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න.
3: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකින් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
13: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
1: Siyata Between Lady Miss World Sri Lanka 2026
13: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
12: Siyatha between Lady Miss World Sri Lanka 2026.
20: උදෙසා තරඟවදින රුවත්තියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
21: ටයිටල් ස්පොන්සර්
22: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
23: Enchanta, the fragrance of French romance.
24: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
25: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
26: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
27: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
28: ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
29: සියත හෙඩ්ලයින් රිවියු.
30: අදත් මිලිමීටර 75 ඉක්ම වූ වැසේ නායමේ අනතුරු ඇඟවීම් තවදුරටත්. ඉන්ෆ්ලුවෙන්සා රෝගය ළමුන් අතර ව්‍යාප්ත වීමේ අවධානමක්. හෙරොයින් කිලෝ 120ක් පොලිස් බහරේට. හෝමුස් සමුද්‍ර සන්ධිය ප්‍රහාර තීව්‍ර වෙයි.
28: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
31: 98.2 98.4

0: சேர்த்து ප්‍රවෘත්ති සිරස්තල.
1: අදත් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි. නායම අනුතුරු ඇඟවීම් තවතුරටත්. ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ලමුන් අතර ව්‍යාප්ත වීම අවධානමක්. හෙරොයින් කිලෝ 120ක් පොලිස් බහරයට. හොමු සමුද්‍ර සන්ධිය ප්‍රහාර තීව්‍ර වෙයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
6: ගම පොහසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 අමතන්න.
1: හෙරොයින් කිලෝ මත්ද්‍රව්‍ය 100කට අධික තොගයක් පොලිස් බහරට ගෙන තිබෙනවා. ඒ වැලිකම කප්පරතොට ප්‍රදේශයේදී. මේ අතර රුපියල් 5,10,00,000ක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විදේශීය ගුවන් මගින් 3 දෙනෙකු අතනම් කොට ගෙනුණා. කටනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගොඩගෙන ඇත්තේ අතාලියුමයි. සැකකරුවන් අවුරුදු 22 සහ 33 හැවිරිදිවියේ පසුවන තායිලන්ත ජාතිකින් 3 දෙනෙක්. ඔවුන් අද අලුයම තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. එහිදී සැකකරුවන් විසින් රැගෙන ගමන්මළු 3ක රූපලාවන්‍ය ආලේපන අඩංගු බදන් තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 96ක ප්‍රමාණය සොයා ගැනුණා. සැකකරුවන් සහ හෂීෂ් මත්ද්‍රව්‍යතුගේ අද මේකම මහේස්ත්‍රාත් අධික නිවේදන ඉදිරිපත් කිරීමට නියමිතයි. බස්නාහිර සබරකමුව මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලුකුණ වෙද දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1කින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර දැදුරුවේ ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා දැදුරුවේ ජලාශයේ වාන්තුරුට දෙකක් අඩියබැගින් විවෘත කර තිබෙනවා. ඒ තප්පරයට ගණාඩි 1400ක ජල ප්‍රමාණයක් දැදුරුවේ වෙත නිකුත් කරමින් වාරිමාර්ග අධ්‍යක්ෂය ලෙස සූර්ය බණ්ඩාර පැවසුවේ දැදුරුවේ ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාව දැදුරු ඔයෙහි ජලමට්ටම් පිළිබඳ අවධානයෙන් පසු යුතු බවයි. කලුකඟ සහ කැලණිකඟේ ජලමට්ටම ඉහළකයක පවතින අතර කලුකඟේ කුඩාකඟ ප්‍රදේශය ආශ්‍රිතව සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසුවේ.
7: කලුගඟ සහ කැලණිකඟ ජලමට්ටම් අතලෙක යුතු ඉහළකයක සහ විශේෂයෙන්ම කලුකඟේ කුඩාකඟ මිල්ලකන්ද මේ වන විටත් ඉතාම සුළු ගං වතුර තත්ත්වයකට ආසන්නව පවතිනවා. ඒවම නිසා තුල සිංහල පාලින්ද නුවර වැනි ප්‍රදේශවල ඇතැම් පහත් බිම් මේ වන විටත් යටවී තිබීමේ හැකියාව තියෙනවා. එවගම කැලණිකඟේ සැලකිවුතු ප්‍රදේශයකට ඊයේ වර්ෂාපතනයන් සැලකිවුතු ප්‍රමාණයක් ලැබුණා.
1: නායම අවධානම් ඇති ස්ථානවල සිටින පුද්ගලින් වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ.
8: මතුරට වලපනේ අංගුරංකේත සහ නිල්දණ්ඩයිනේ ප්‍රාදේශීයකම් කොටස වලට රතම දිස්ත්‍රික්කයේ බලංගොඩ සහ කොළොන්නේ ප්‍රාදේශීයකම් කොටස වලට අධීර දෙක යටතේ අවධානය සිටින නිවේදනකුත් කරන ලබන අතර ඊට අමතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ වලස්මුල්ලේ ප්‍රාදේශීයකම් කොටස වලට රතම දිස්ත්‍රික්කයේ පාලිදනුවර බලල්ලාවිට සහ බුලත්සිංහලේ ප්‍රාදේශීයකම් කොටස වලට අනු දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ හතරලේ දෙන ප්‍රාදේශීයකම් කොටස වලට කෑගල් දිස්ත්‍රික්කයේ කෑගල්ල රඹුක්කන දෙහිඔබිට බුලත්කොහපිටිය මාවනැල්ල යටියන්තොට වරකපොල රුවන්වැල්ල සහ අරණායගෙන් ප්‍රාදේශීය
1: ප්‍රාදේශීයකම් කොටස වලට

0: ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ව්‍යාප්තවීමක් නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙම පැවසුවේ ආවේක්ෂණ පද්ධතියේ රෝහල් 20ක දත්ත පදනම් කරගනිමින් රෝගීන් පිළිබඳව හඳුනාගත් බවයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
1: විශේෂයෙන්ම මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමක් අපිට අපේ තිබෙන ආවේශන පද්ධතිය හරහා අපිට නිරීක්ෂණය වෙනවා. පහුගිය සති 3-4 කාලයේ තුනදී ගිය සතියේ වගේ ගත්තොත් අපි හැම සතියකම මේ සම්බන්ධව රෝහල් වලින් අපේ ආවේශන පද්ධතිය රෝහල් 20ක් විතර තියෙනවා ලබා ගන්න දත්ත අනුව MRI ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනෙත් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුතු කරන්නේ. පසුගිය සතිය වෙන විට ඒ ගන්න සාම්පල් වලින් අපිට පේනවා 35%ක් විතර ඉන්ෆ්ලුවෙන්සා රෝගේ වාර්තා වෙනවා.
0: ඉන්ෆ්ලුවෙන්සා රෝගය ලබුන් අතර ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවයි රිච්වේ ආරය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පැවසුවේ.
2: උන දවස් දෙක තුනක් තියෙනවා නම් අපි කල්පනාකාරී වෙන්න මේක ඩෙන්ගුද ඉන්ෆ්ලුවෙන්සාද වෙන වෛරස් තුන රෝගයක්ද කියලා. ඉතින් විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉතාම පහසුවෙන් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට ශ්වසන මාර්ගය ඔස්සේ පැතිරෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කැස්සොත් කිවිසුමක් ගියොත් ඒ ශ්වසන බිඳිති මගින් ශ්වසන මාර්ගය ඔස්සේ ඉතාම පහසුවෙන් බෝ වෙනවා. මේක එක ගෙදරක එක්කෙනෙක්ට තියෙනවා නම් වැඩිහිටියෝද ළමයිද ඕන කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන් පාසල් වල මොන්ටිසෝරි වල දිවාසුරකම් මධ්‍යස්ථාන වල ළමයින්ට බෝ වෙන්න පුළුවන්. මේක ඒ නිසා රෝග ලක්ෂණ තියෙන දරුවෙක්ව නිවසේ තබා ගත්තොත් ඉතාම වටිනවා.
0: මෝටර් රථ වාහන ආනයනය අඩුවක් පෙන්නුම් කරන බව රේකෝ මාධ්‍ය ප්‍රකාශන චන්දන පුංචි හේවා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ මැද පෙරදිග පවතින යුදමේ වාතාවරණය ඊට හේතුවක් බවයි.
3: ගිය වර්ෂයේ ගත්තොත් අපේ සමස්ත ආදායමෙන් 35%කට වැඩි ප්‍රමාණයක් ආවේ මෝටර් රථ වාහන වලින් ලබාගත් බදුවල. හැබැයි ඊයේ දිනේ සමස්ත ආදායම රුපියල් මිලියන 9122යි. 9122 කියන්නේ බිලියන 9.122. ඒකෙන් රුපියල් මිලියන 963ක් විතරයි වාහන වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 10%ක වගේ ප්‍රමාණයක්. මේක තමයි දැන් සාමාන්‍ය තත්ත්වය. ඉතින් දැනට අර රජය විසින් අධිභාරයක් පනවලා තියෙනවා. මං හිතන්නේ මේ අධිභාරය පැනවීම එක හේතුවක් වුණා වාහන ආනයනය පහළ යාමට. මං හිතන්නේ රජය හැමදාම අධිභාරය පනවාගෙන ඉඳීවි කියලා අපිට හිතන්න අමාරුයි. රජය යම් මේක සහනයක් දුන්නොත් ඒක ඉවත් කිරීමක් වගේ දෙයක් කරලා ආනයනය යථා තත්ත්වයට ආපහුපත් වෙන්න පුළුවන්.
0: වසරේ ගත වූ කාල සීමාව තුළ රේකුව රුපියල් බිලියන 2208ක ආදායමක් උපයා තිබෙනවා. මේ අතර ආදායම් බදු සඳහා ලියාපදිංචි උත නැත්තං 2025-2026 තක්සේරු වර්ෂය සඳහා නොවැම්බර් 30 වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබා දිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නියමිත කාලයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම තුළින් ඇතිවන අපහසුතා මගහරවා ගත හැකි බවයි. 2025-2026 තක්සේරු වර්ෂය සඳහා සියාදායම් බදු වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 19:44 ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ ලබාගත හැකි. මේ අතර වසරේ ජනවාරි 1 සිට ඔක්තෝබර් 11 දක්වා කාලය තුළ මෙරටට සංචාරකින් 17,52,019 දෙනෙකු පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අතරින් වැඩිම සංචාරකින් ගණනක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි. එම සංඛ්‍යාව 4,59,760ක්. අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වින් පළ කර දෙන බවට පවසා පුද්ගලින්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හෝමාගම මාවත්ගම ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහු අවුරුදු 21ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙම සැකකරු පුද්ගලින්ට පවසා ඇත්තේ සිය ෆේස්බුක් ව්‍යාපාරික ගිණුමක් මාර්ගයෙන් වාහන අලෙවි කර දෙන බවයි. ඒ සඳහා දැන්වීම් පළ කරන බවට පවසා සතියකට රුපියල් 5,000ක්ද සති දෙකකට රුපියල් 10,000ක්ද මාසයකට රුපියල් 15,000ක් ලෙස මුදල් වංචා කර තිබුණා. සැකකරු මුදල් ලබා ගැනීමෙන් පසු දැන්වීම් පළ නොකර පුද්ගලින්ගෙන් මුදල් වංචා කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය විශ්වාසය කඩකිරීම හා අන් අයෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම යන වැරදි සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. හයවන ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ ගැටලු සහගත බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ගුරුවරුන් පුහුණු නොකිරීම හමුවේ දැඩි අර්බුදයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි.
4: කණ්ඩායම් දෙකක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක දැන් මෙතෙන්දි ගැටලු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි හයවෙනි ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මොඩියුල් ලබා දීම. ඒක එක ප්‍රශ්නයක්. තාම මේවා පාසල්වලට ලබන්න අවශ්‍ය කටයුතු කරන ඊළඟට පුහුණු බරපතල කාර්යය. මොකද මේකට අදාළ ගුරුවරු පුහුණු කිරීම පහුගිය වසරේ කර 2025 කරින්නේ 26 පුහුණු වීම සම්පූර්ණ කරලත් නැහැ.
0: හයවන ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලැබන වසරේදී හඳුන්වා දෙන බව ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාත ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. 10 ශ්‍රේණිය සඳහා 2029 වසරේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා සඳහන් කළේ. 11 වන ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසරේදී හඳුන්වා දීමට නියමිතයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ විභාගයේ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ 2033 වසරේදී. පූච්ච ගලකොට අතේ ඥානසාර හිමියන්ගේ චේවරේ ඉවත් කිරීමට බදනාකාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වනතා කැඳවන ලෙස අභිහාචනාධිකරණය නියම කළා. එමෙම පෙත්සම අද අභිහාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මණ්ඩල ඉදිරියේ කැඳවනු ලැබුව අවස්ථාවේදී සියත ප්‍රවෘත්ති අධිකරණ වාර්තාකරු පැවසුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් විනිසුරු මණ්ඩල මෙම තීරණය ලබා දුන් බවයි. පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පූජ්‍ය ගලකොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සෙවරට යුක්තිය නිදහසේ පාගමන කඩවෙතින් ආරම්භ වී තිබෙනවා. අද පාගමනයේ අවසාන දිනයයි. සියත ප්‍රවෘත්ති වාර්තාකරු පැවසුවේ පාගමන අද කඩවත නගරෙන් ආරම්භ වී කොළඹ දක්වා පැමිණීමට නියමිතව ඇති බවයි. පසුගිය 10 වන දින ඓතිහාසික දළදා මාලිකා පරිශ්‍රයෙන් ආරම්භ වූ පාගමන කඩුකන්නාව, කෑගල්ල, වරකපුල, නිට්ටපු යන නගර පසු කරමින් ඊයේ දිනේ කඩවත නගරෙන් අවසන් වුණා. මේ අතර ආණ්ඩුව නීතියට අනුව කටයුතු කරන බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: යම්කිසි ආකාරයේ නීතියේ යම් යම් දේවල් සංශෝධනය කළ යුතු නම් කාලීනව වර්තමානයට ගැලපෙන විදිහට ජනතාවගේ ඉල්ලීම් පරිදි ඒ වගේම රටට ඕන විදිහට නීතිය වෙනස් කරන්න ඕන. ඒ සඳහා අපි කටයුතු කරන්න ලෑස්ති. පාර්ලිමේන්තුවේ අපිට බහුතරයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා නීති අලුත් කරන්න පුළුවන්, අනපනත් සංශෝධනය කරන්න පුළුවන්.
0: මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ නිශ්චිත මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් මැතිවරණ පක්ෂවල එකඟතාවයක් ඇති කරගත යුතු බවයි.
6: ඔවුනත් අපි විශ්වාස කරන්නේ මෙවැනි වාර්තාවක් සකස් කළ පමණින්ම නීතියක් බවට පත් වෙන්නේ නැහැ. එම වාර්තාව රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නිශ්චිත මැතිවරණ ක්‍රමයක් පිළිබඳව දේශපාලන පක්ෂවල එකඟතාවයක් සහිතව තමයි ඒවා සම්මත විය යුතු වන්නේ.
0: අදාළ වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත්තේ මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත්කරන ලද විද්වත් කමිටුව විසින්. කමිටුව පත්කර තිබුණේ මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් සහ මැතිවරණ සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි වාර්තාවන්ද සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි. යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත බාර දී ඇති බවයි විශේෂ කාරක සභාවේ සභාපති පැවසුවේ. මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බව ඔහු කියා සිටියා. මහජනතාව විවිධ ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස 2ක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මැතිවන සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබා දී තිබූ කාල සීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර තිබෙනවා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 51,50,626 පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වුණා. එම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදී එහිදී සාක්ෂි ලබා දුන් නාවික නිලධාරියෙකු ප්‍රකාශ කළේ එම මුදලට දීමනා ඇතුළත් නොවන බවයි.
7: International News on Theater.
0: අමරිකාව සමග අකණ්ඩ යුද්ධයක් ආරම්භ කරන බව ඉරාන කතානායක මොහමඩ් බකාර් ගලිබාස් පවසනවා. ඔහු පැවසුවේ අමරිකාව සේ ඉල්ලීම් පිළිගන්නා තෙක් සටන් කරන බවයි. පසුගිය පැය 24ක කාලය තුළ හොමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එල්ල වූ ප්‍රහාර හමුවේ කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් සහ වියලි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්ව තිබෙනවා. ප්‍රහාර හමුවේ ගිලිකොස් ඇත්තේ සිංගප්පූරු නාවික විධානයටත් නෞකා දෙකක්. වාණිජ්‍ය නෞකාවන්ට එල්ලවන මෙම අසාධාරණ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කළේ. යලි සිරස්තල හෙරොයින් කිලෝ 120ක් බැලිකමින් නායමේ අනුතුරු ඇඟවීම් තවදුරටත් ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම ඉහළට ජනසාර හිමියන් සම්බන්ධ පෙත්සම සලකා බැලීමට දිනදේ ඉරානයෙන් අමෙරිකාවට අභියෝගයක් සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපොත් සමග.
7: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town. Dinga. මේක වෙනස් විදිහ concept එකක්.
1: Movie එකත් ළඟදිම රිලීස් වෙනවා.
0: අපි ඒගෙන director දිලංක රංගනාත්ගෙන් ඇහුවා.
2: Dinga film එක මගේ පළවෙනි චිත්‍රපටයේ මම තමයි script එක අධ්‍යක්ෂණය කරේ. ප්‍රධාන නළුව තුස්ස ලක්නාත, ශ්‍රී නිලිය තිලක්ෂණ රත්නායි, ඊට පස්සේ තුමුදු දරන්තෙන් ඉන්න අංජන ප්‍රේමරත්න, උදාර අබේසුන්දර, ජේහන්දි සිල්වා. මම තෑන් විශ්වාස කරලා ලංකාවට සෙට් වෙන જાති වැඩක් වෙන විදිහකට ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඉතින් මම try කරා ඉතින් ඒ වගේ එකක් මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.
1: කාලකට කලින් නේද ෆිල්ම් එකේ වැඩ ඉවර කළේ?
2: ඔව් මම ඕක ෂූට් කරේ 2018 එක කොරෝනා අවුරුදු දෙකයි ඊට පස්සේ අරගලේ අවුරුද්දයි සමහර සර්කිට් එක ගත්තේ නැහැ ඊට පස්සේ මේ ඕපරේෂන් සර්කිට් එක තමයි ගත්තේ සෙතනත් සෑහෙන කාලයක් ගියා මොකද ඒගොල්ලොත් සෑහෙන ෆිල්ම් ලිස්ට් එකක් තිබුණා පෙන්නන්න
0: ඩිංගා කවද්ද රිලීස් වෙන්නේ?
2: ඔක්තෝබර් 16 ඉඳලා ලංකාවේම හෝල් 22ක රිලීස් වෙනවා ඒක රසවිඳින්න ඔයගොල්ලන් හොඳ රසවිඳින්න පුළුවන්කමක් කියලා මම විශ්වාස කරනවා
0: Talk of the town.
3: So it's gonna be forever or it's gonna go down in flames.
0: Song එකක් release කරපු ගමන් ලෝකෙම තියෙන music charts හොල්ලන්න පුළුවන් කෙනෙක් තමයි Taylor Swift කියන්නේ.
1: එයාගේ Patient Zero කියන song එක පහුගියදා release වුණානේ. දැන් ඒ song එක Billboard Hot 100 chart එකේ number 1 වෙලා තියෙනවා.
0: ඒත් එක්ක එයාගේ මියුසික් ලයිෆ් එකේ මේ චාට් එකේ නම්බර් 1 ආපු සොංග්ස් ගාන 16 වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: ස්පෙෂල්ම දේ තමයි ටේලර් අලුත් සොංග් එකක් රිලීස් කරන හැම වෙලාවකම ලෝකෙ පුරාම තියෙන මියුසික් චාට්ස් වල එයාගේ සොංග් එක නම්බර් 1 වෙන එක.
0: Talk of the town.

වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝපාත්වයා දැන් දෙවිනපුර 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වයා SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ
1: පොලිස් 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ
3: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ
4: පාට එක්ක ආදරේ පටලගන්න එපා
3: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ සුදු පාට කිව්වම
4: ඔය ආදරේදි මොනවද හොයන්නේ
3: තේරුම් ගැනීමයි සනසීමයි
4: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සහගෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමස්ත.
3: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුදු පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2999 සිට ස්මාර්ට්ෆෝන් රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස්. දැන් අවුරුද්දට එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා, නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න. අදම හච් ඇප් එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ ෆ්ලැග්ෂිප් අවුට්ලට්ස් වෙත පැමිණ ඔබගේ වන් ලෝඩ් ප්ලෑන් එක ඇක්ටිව් කරගන්න. හච් වන් ලෝඩ් ඩිස්කනෙක්ට් නැති අවුරුද්දකට ඇති.
4: රට සවාරිය කිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.

0: ආංගලික වර්ධන ටෙක්ස්ටයිල්ස් ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබාන් සුතින්
2: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශ වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
1: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
3: මගේ ආලුවෙක් වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක
1: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
3: නෑ මට ඔයාට දෙයක් කියන්න තේනවා ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද
4: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්
5: 98.2 98.4

0: Vasa padamata Sita Sita patre vidhasa
1: ශ්‍රන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලය. ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසීය. ඇය රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියාය. ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. පොඩි කාලේ මතක් වෙනවා සමහර වෙලාවට ඉස්සර අපිත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනහම අම්මේ බඩරි දෙනවා කියලා කිව්වම ඉතින් වෛද්‍ය මණ්ඩලයක් නෙවෙයි ඉස්පිරිතාලයක්ම ගෙනාවත් ලෙඩේ වෛද්‍ය මණ්ඩලයට හැකියක්මනින් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ලෙඩේ හොයාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපි ඉවර කරමු.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
5: අඩුයි?
3: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
5: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල My Ways app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partners-ලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
5: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
1: ඔයා මොනවද සැන්ඩි කරලා තියෙන්නේ?
6: කාටද? මේ කම්පැනි එකටද?
1: ඔළුවේ කම්පැනියට කරලා තියෙනේ. ඔනම් ඔයා බෙදලා කියන්න එපා. මේ බොස් ආංගිද ලස් කරලා දායි. ඔයා දේ ටික කලේ කියලා.
6: නෑ බොස් ආංගිටියත් මගේ පඩි වැඩි කරනවා.
1: ඔයාගේ පඩිය වැඩි කරනවා අනිත් එවුන්ට. ඔයාගේ පඩි අයින් කරනවා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
10: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
11: දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
10: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 7 7 8 88 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
12: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් business school apply කරන්න. පිවිසෙන්න www.slit.lk. slit evolve beyond.
13: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard wire. දැන් දම් පාටින් ACL Fireguard wire. flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
12: Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
10: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
12: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
14: සෙනසුරාද උදේ 8ට
15: මගේ වාහනය තුළින් මේ සද්දයක් එනවනේ වාසුන්දේ. ඈ ඕ
16: ඕක ඉතින් කියන්න දෙයක් ඈ නෝන නේද ඉන්නේ අර වාහනය තුළේ
15: ඈ
16: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
0: මෙහි බටස්
14: සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: සියතා Between Lady Miss World Sri Lanka 2026
14: ශ්‍රී ලංකේ රුරජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
17: සියතා Between Lady Miss World Sri Lanka 2026
18: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
19: Title Sponsor ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු වෙන Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
20: Enchanter The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
23: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
24: Aliyah Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: කියා තා ටොප් ස්ටෝරි අනුග්‍රහය
1: මේ ටිකක් හිමින් යන්නකෝ.
2: ඇයි බයද?
1: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් උඩටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
3: වැස්ස වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මානු තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.

0: ஆசப்படுமட்ட சீதா
1: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners kata karanna 0718 492 492 0741 132 77
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ
6: අම්ම සල්ලි දාන්නද
5: සල්ලි දාන්න
6: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
1: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද
7: නෑ නෑ ඔය තියන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්
8: wisdom of hands 2026
9: දැතේ විස්කම්
8: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අල විපොල
9: ඔක්තෝබර් 22 වෙනිදා ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
8: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න
9: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න එන්න බලන්න පුදුම වෙන්න
8: Wisdom of Hands 2026
9: අපේ දෑතේ විස්කම් ලෝකයේ දකින වේදිකාව
8: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV
10: Miss හොඳ cool ද
11: cool මොකද මම hot නේ
10: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුත් වගේ
11: වෙන්න බෑ දැකලා පුරුදු නෙමෙයි සමහරට අහලා පුරුදු ඇති
12: ඕ මයි ගොඩ්
10: ඔඩී මිස් සුදු කොච්චි
13: hot and spicy with sudu kochi
10: kochi
14: moni siyatama havas dekata sudu kochi ta
10: miss miss excuse me miss
11: no no no ummanang show time ekedi vitarai
15: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ග් සහ හවුස් කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
16: 0372 377 370 රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0672 සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
17: සියත ටීවී තුලින්
18: අනුවටයි 0.4 මේ කමුවට

0: දවල් එකයි විනාඩි 27යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: ඉනවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රංගස් වුණාම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: නවතම Hutch One Load Plans. දැන් අවුරුද්දටම එකපාරක් reload කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop apps සහ calls අත්විඳින්න. disconnect නැති අවුරුද්දකට ඇති.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රද ශනාගර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ ඇජ බෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපත
17: realm pat experience එකකට නල්වත්තපත
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david pieris e mobility වෙතින් 011 4700 750.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් lolc එකෙන් loan එක ගත්තේ
20: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
21: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD Fox David Pieris Motor Company Private Limited within amathanna 011 4700 600.
22: Dan Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
23: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්
24: let's Vietjet
25: 2500 ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න
26: advance second phone
27: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන් නිර්මාණය කළ කොම්බැන් ඩිප්ලස් එකවුන්ට් එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ. අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න. සතුටු රසගුණ මුසු වෙනා. කැමවල රස සුරකිනා. කුකු ෆ්‍රයි ආර්.බී.ඩී. පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්. මුළු පවුලටම මගේ ගානටම. කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. then Dump Party.
28: Smart Marupu Ahiniya, then Aduma Milita, Rupial 59,999 Sita, Xiaomi, then Abans Within.
29: Vedanakari Hisaradeho, Pidakari Sempratishava. Obava Apasutavita Patkarnavita. අරකන්න සමහන් SP බාම්
30: ගම පොහසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න
31: හෝස කල්පනා බාවෙලා පායලා රැපුරා
32: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
33: ඔයාට මෙහෙම හිතෙනවා
34: අපි ආයේ හමුණා
32: ඔවිතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: සරණ මහල් රත්නපුර සහ කිරිබත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16 17 18 වෙනි දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදූ රත් ආභරණ වෙළඳ පොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාව අමතන්න 01 11 7 5 4 6 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: දැන් සිංගර් වෙතින් රස්නිට විසඳුම AC සන්නාම රසක AC සඳහා දැවැන්ත මිලාඩු කිරීමක් මාසික රුපියල් 6250 සිට ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලි රහිතව ගෙවීමේ හැකියාව සහ ඕනෑම ශාඛාවකින් ටික ටික ගෙවීමේ හැකියාව තිබෙන නිසා ගැනීමත් සිම්පල් ගෙවීමත් සිම්පල්.
5: 98.4 පැල් මඩුල්ලට

0: பாசம் பாதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா ಚಿರಂತಿಗೆ ಲೆಡ ಸೋಯನ್ನ ವೈದ್ಯ ಮಂಡಳಿ ಅಯಗೆ ಹೃದಯ ಸಂಬಂಧ ಪ್ರತಿಕಾರ ಕಟಯುತು ಸಂಬಂಧೇನ್ ಇದಿರಿ ತಕ್ಸೇರು ಕಿರೀಮ್ ವೆನುವೆನ್ ಎಮ ತೀರ್ಣೇ ಗದ್ದೋ ಜಾತಿಕರು ಹಾಲೆ ಅರಂಚಿ ಮಾರ್ಗ ಪ್ರವಸಿ ಅಯ ರೋಹಾಲ್ ಗತ ಕಿರೀಮಟ ಪೆರ ವೆಲಿಕಡ ಬಂಧನಾಗಾರೆ ಕಾಂತಾಂಶೇ ರಂದವನು ಲೆಬ ಸಿಟಿಯಾಯ ಲೆಡೇ ಹೋಯಂಡ್ ವೈದ್ಯ ಮಂಡಳಿಯ ಪತ್ಕರ್ಲತಿಯನ ಪೊಡಿಕಾಲೆ ಮತಕ್ವಿನವ ಸಮಹಾರ ವೇಲಾವಟ ಇಸ್ರ ಅಪಿತ್ ಇಸ್ಕೋಲೆ ಅಂಡ ಕಮ್ಮೆಲ್ಲ ಹಿತುನಾಮ ಅಮ್ಮೆ ಬಡರಿ ದಿನವ ಕೇಳ ಕಿವ್ವಾಮ ಇತಿಂಗ್ ವೈದ್ಯ ಮಂಡಳಿಯಕ್ ನವೇ ಇಸ್ಪಿರಿತಾಲಯಕ್ ಬಗಿರಾವತ್ ಲೆಡೇ ವೈದ್ಯ ಮಂಡಳಿಯ ಹಕೀಕ್ ಬನಿನ್ ಶಿರಾಂತಿ ರಾಜಪಕ್ಷ ಮೆತಿನಿಯಗೆ ಲೆಡೆ ಹೋಯಾಗಂಡ ಲಭ್ಯವಾಯಿ ಪ್ರಾರ್ಥನಾ ಕರಗಿನ ಅಪಿ ಇವರ
1: ಅನುಗ್ರಹ ಫ್ರೆಶ್ ಕಿಯನ್ನೇ ಅಪೇ ಕ್ಯಾಮಟ ಬೀಮಟ ವಿತರಕ್ ಸೀಮಾವನು ದಯಕ್ ನೆವೇ ಏಕ ಅಪೇ ಜೀವಿತೇಮ ಕೊಟಸಕ್ ಹೆಮ ದವಸಕ್ಮ ಫ್ರೆಶ್ ವೆನ್ನ ಫ್ರೆಶ್ ವಿದಿಯಟ ಹಿತನ್ನ ಕೀಲ್ಸ್ ಲೈಫ್ ಏಕಮ ಫ್ರೆಶ್
2: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited Vithin Amatanna Binduai 1144600
3: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
5: After A-levels, Sri Lanka's top 5 tech graduate kenek venna. Slit Faculty of Computing samaga ekathu venna. Apply karanna pivisenna. www.slit.lk. Slit. Evolve beyond.
6: Smart Marupuahiniya, then aduma milata. Rupiyal 59,999 sita. Xiaomi, then abal sutin.
7: Mehi bata suraganange, das mat karana. Ru sapuwe asiriya mevena.
8: Siyatha Between Lady Miss World Sri Lanka 2026
9: Sri Lanka Rurajiniya Nabises Kanwana Jatyantara Varalat Ekama Sannamaya
8: Siyatha Between Lady Miss World Sri Lanka 2026
10: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
11: ටයිටල් ස්පොන්සර්
12: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරුයි Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
13: Enchanter The fragrance of French romance.
14: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
15: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
16: Off Mark's premium collagen pehapat nirogi sihin sirurak.
17: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
18: Avadat kagit nivasi palamurak varanaya. ACL Fireguard Wire. Then dam party. ACL Fireguard Wire Flame Retardant Pramitiye Purogamiya
19: Lova Pura Neethiha Samiya Surakina Abhimanavat Police Niladaringe Jatyantara Ekamutuwa Sri Lanka Vedi
6: නවවන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026
19: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතිය ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව
6: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක් සයිඩ් හිදී
19: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ
6: Media sponsor, Siyat FM, Siyat TV.

0: theater top story
1: කාවන්තිස්ස රැඳී සිටින ප්‍රදේශයට ඩ්‍රෝන කැමරා කාවන්තිස්ස හස්තියාට සිදු කරන වෛද්‍ය ප්‍රතිකාර සැලැස්ම සමාලෝචනය කර තිබෙනවා ඒ රෝගීව සිටින කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර මාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි නිරත වූ නිරීක්ෂණ චාරිකාවේදී කාවන්තිස්ස ඇතා සඳහා ප්‍රතිකාර සැලැස්ම සකස් කර ඇත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ

0: අනේ පේෂාවර නගරයේ පාසලක වහලයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතරට ළමුන් 27 දෙනෙකු සහ ගුරුවරයෙක් අයත්. තුවාල ලබාරෝහල් ගත කර ඇති දරුවන් සංඛ්‍යාව 19 දෙනෙක්. මියගිය සහ තුවාල ලැබූ දරුවන් සියලු දෙනා වයස අවුරුදු 18ට අඩු දරුවන් බවයි, මියගිය සහ තුවාල ලැබූ සියලු දරුවන් වයස අවුරුදු 13ට අඩු දරුවන් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
1: Top story. අනුග්‍රහය.
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව්. පේනවා පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනය යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.

0: together.
1: Yeah. Hey, good afternoon. Baby. Yeah. ලඟ වෙලා ඉන්න තමයි දැන් ඉතින් තියෙන්නේ මේ සීතලේ ඔබටයි මටයි. කොහෙති ලඟ වෙන්නකෝ. හවස පහට ඔන්න මෙන්න වෙනකන් අපි ලඟ වෙලා ඉමු. මං හිතන්නේ මේ වැස්ස ලංකාවේ ගොඩාක් තැන්වලට වහිනවා නේද? මිලිමීටර් බර ගාණක් ඉක්ම වූ තද වැසි අද දවස පුරාවටම. හරි ඉතින් මට කියලවන්න කොහොමද ඔබේ පැත්තේ තත්ත්වය කියලා. සින්දු අහන අතරේ අපි ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලමු.

0: කාලය ඔබගේ
1: හැඩකාර සිින්දු අහන්න කටකාර කෙල්ලෙක් හවස පහ වෙනකං ඉන්න සුදුකොච්චි සුදුකොච්චි ගැලපෙන්නේ නෑනේ වෙන සිින්දුවක් හදාගන්න ඕනේ මගේ නම දාලා

0: ஆசை பாதமிட்ட சீதா. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දිවේනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1-A ශ්‍රේණියට බඳවා ගැනීම 2026 මැයි මාසේ 24 වෙනි දින පැවැත්වපු විභාගය පිළිබඳව කරුණු පැහැදිලි කරමි. මේ මොහොත වෙන විට විභාගයට අදාළ ප්‍රියවර තමයි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාළ තෝරාගත් අපේක්ෂකයන්ගේ නම් දැන් අපි නිකුත් කරමින් පවතින අපේ වෙබ් එක හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන්නේ ප්‍රතිඵල ඔබට බලා ගන්න පුළුවන් වෙයි. කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා ගුරු පුරප්පාඩු 23,000ක් සම්පූර්ණ කිරීමට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕලෙවල්, ඒලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-321-377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: නොතරයේ පෙරලි කරන NLB Mega Power, දැවැන්ත Mega සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ Grand සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB Mega Power.

0: නොන්ස්ටිකෙන් ටික පේ.
1: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජ.
4: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් අමතර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස්පෝට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
5: වෙයි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සුබ දවස.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝව වැජබෙනා.
5: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙද වශී වෙන්න.
6: ලෝකේ මුල්ම AI රෝහල විවෘත කළ රට වන්නේ 1. ඇමරිකාව 2. චීනය.
2: සියතිසු පොකට් මනි අම්බලාගෙන් ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පිළියඳලින් ප්‍රියංකා හර්ෂණී.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
8: යත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජකීය
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකු මෙන් මවක මෙන්.
12: තියටර් ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මගේ ආලෝක් වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
12: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
13: නෑ මට වට දෙයක් කියන්න තේනවා.
2: ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

මට පේනවා කට්ටිය මට ෆොටෝ එවල තියෙනවා, වීඩියෝ එවල තියෙනවා. වැස්සේ තරම කොච්චරද කියලා බලාගන්න පුළුවන් මට මේ වට්සප් මෙසේජස් වලින්. එක්කෙනා වෙන වෙනම තම තමන්ගේ පැතිවලට කොහොමද වැස්ස කියලා කියලා එවල තියෙනවා. කොහොම වුණත් වැස්සට අමතරව විදුලි කොටනවා නම්, අකුණු ගහනවා නම්, අපි දවසක් ඔය ගැන කතා කළානේ මතකද? අද කොහොමත් රෑ එළි වෙනකන් වගේ පොඩ්ඩක් අකුණු ගහන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් දැන් සමහර වෙලාවට ප්‍රෝග්‍රෑම් එක අහන්න ඕන නිසා නේද රේඩියෝ එහෙම දාලා ඇති. ඒ වුණාට මාව ඉතින් පස්සේ වැස්ස පෑවුවහම වුණත් නේ අහන්න පුළුවන්නේ. ඒ නිසා නිකන් රිස්ක් එකක් ගන්න එපා. එහෙම විදුලි කොටනවා වගේ නම් රේඩියෝ එක උනත් කමක් නෑ, ඔෆ් කරලා දාන්න. මට වැදගත් මුලින්ම ඔබේ ආරක්ෂාව. හරිද? එනිසා නිකං ජීවිතේ අනතුරේ දාගන්න එපා. හරි? ඒ වගේමයි ඩ්‍රයිව් කරනකොට පරිස්සමින් පාර ලස්සනවනේ. ඒ වගේමයි ඔය මේ යට වෙනවා කියලා ෂුව පාරවල් තියෙන්නේ. දැන් අපි දන්නවා කොළඹවට නම් ආම ස්ට්‍රීට් පැත්තේ හැම පොඩි වැස්සට පට ගාලා නේද යට වෙනවා. ඊට පස්සේ ට්‍රැෆික්. එහෙම පාරවල් දන්නවා නම් ඒ පාරවල් වල ම යන්න නැතුව විකල්ප මාර්ග භාවිත කරන්න. ඒක මතක් කරනවා ආදරේ. මං එනකොටත් අම්බෝ ලොකු ට්‍රැෆික් එකක්. ඉතින් මේ වෙලාවට කොමාරි ඒ ගන්න පුළුවන් වුණා. ඉතින් ඔබට මතක් කරනවා යන තැනක පරිස්සමින් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න.

නේද? එළු පැටියෙක් වගේ. එයාතරේ හක්මන සුපුන්. කොල්ලා ඉතින් කොළඹවටනේ වැඩ කරන්නේ. වාහනේ යන ගමන් මට ෆොටෝස් වගේක් එහෙම එවලා තියෙනවා. මේ දෙමිටකොඩ අලුත් පාලම හරී. බැස්ස නිසා ඒ ඇතිවන ට්‍රැෆික් එකට අමතරව තව පොඩි ට්‍රැෆික් එකක්. හේතුව මේ සාමපා ගමනක් යනවා කියලා තමයි එයා කියන්නේ. මට ෆොටෝස්ත් එවලා තියෙනවා. හොඳ වැඩක්. හැබැයි වැස්ස වෙලාවේ නේද? තව පොඩ්ඩක් ඉතින් පාරේ ට්‍රැෆික් එක වැඩි වෙනවා නේ. ආදරේ මතක් කරනවා ඉතින් ඒ පැත්ත මගේ ඇරලා යන්න පුළුවන් නම් මගේ ඇරලා යන්න.

0: බ්‍රේක් එකක් ගන්න හදන්නේ බර්ඩේ ගර්ල් කෙනෙකුත් ඉන්නවා. එයාට විෂ් කරනවා බ්‍රේක් එකෙන් පස්සෙම. දෙකට වහගෙන ඉන්න ඕනේ බර්ඩේ ගර්ල්. ඕකේ. දැන් අපි චූටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව හවස 2:00 විනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: රට සවාරියේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
2: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4700 778 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 තන්න
4: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pieris Motor Company Private Limited within Amatanna 011 4700 600.
5: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
6: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
5: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
6: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
5: තේරුම් ගැනීමයි සැනසීමයි.
6: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සුතින්.
3: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මස 16-17 එන දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදූ රත්න ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝස්තාව අමතන්න 0117544406. සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: Listen up, Colombo. Vietnam is calling.
5: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
6: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
7: දැන් single within රස්නිට විසඳුම AC. සන්නාම රසක AC සඳහා දැවැන්ත මිල අඩු කිරීමක්. මාසිකව රුපියල් 6250 සිට credit card සඳහා පොලි රහිතව ගෙවීමේ හැකියාව සහ ඕනෑම ශාඛාවකින් ටික ටික ගෙවීමේ හැකියාව තිබෙන නිසා ගැනීමත් සිම්පල් ගෙවීමත් සිම්පල්.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයි.
10: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
11: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
10: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
11: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
0: ඔටෝ බාත්ය පවතී සෑමදා.
12: අනුවටයි දශම දෙකෙන්

කොල්ලොන්ට ඔහොම තමයි නේද? කෙල්ලෝ ඉන්නව තමයි වටේම. සින්දු වලින් කියන්න ඕනේ අපි දන්නවා. අද ෂේරා බබාගේ අම්මිගේ බර්ත්ඩේ. චූඩි මැණිකේ අම්මියා, කේක් කැපුවද? වැඩියාට කේක් කන්න දෙන්න එපා හොඳේ. මොකද සීනි අමාරුවේ මහැතුනොත් අම්මිට ඔයා කියන්න වැඩිය පැන් රස කන්න එපා කියලා. හරිද? ආ තමයි අම්මිය පරිස්සම් කරන්න ඕනේ. මං අහන්නේ නෑ ඉන්දි ඔයාට දැන් කීයද කියලා. මොකද මම දන්නවා. ජනම්දින් මුබාරක්. මං කියන්නද හැමෝටම හෙන්නවාට දැන් කීයද කියලා? එපානේ, ඕන්නෑනේ. වයස කියන්නේ අංකයක් විතරයිනේ නේද? තාම ඉතින් චූටි කෙල්ල වගේ තමයි. පෙනුමෙනුත් හැසිරීමෙනුත් නේද? දුවෙකුයි පුතෙකුයි ඉන්නවා කියලා පේන්නේවත් නැහැ. පොඩි කෙල්ල වගේ ඉන්නවා. ඉතින් ජනම්දින් මුබාරක්. අද ඉන්දිගේ අතින්ම කේක් කෑල්ලක් කන්න මට තිබ්බා. කොහෙද මේ වැස්සත් එක්ක? මට ඒ චාන්ස් එක මිස් වුණා. කමන්නේ අපි ළඟදිම දවසක හම්බ වෙලා කේක් විතරක් නෙවෙයි තව ඉතින් මොන මොනා හරි කමු. කමු බොමු ආතල් එකේ ඉමු. ෂේරා මැණිකේ, ඔයාවයි ආගේ අයියා නෂෝනුයි තාත්තියි ඔක්කොම එකතු කරගන්න.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාවස් තායි අපිට හන්න සියස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරහේයෝ
1: ජපාන් රොමේනියා එවගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතියේ දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස තුනටත් ළඟයි විනාඩි 10යි තියෙන්නේ හවස තුනට මේ කඳානේ විචි මෙසේජ් එකක් දාලා තිනවා දෙගලොන්ගේ ගාමන්ට් එකේ ඉන්න නිසංසලාගේ බර්ත්ඩේ එක එයාටත් විෂ් කරන්න කියලා කටි ඔක්කොම විෂ් කරනවලු. ඉතින් නිසංසලා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මාත් විෂ් කරනවා. ජනම්දින් මුබාරක්. දැන් කීයද? බොරුට ඇහුවේ. වයස ඕන්නෑ. ආ බර්ත්ඩේ තිබිලා තියෙන 13 අද නෙවෙයි නේද? දැනු ඒ කොටස දැක්කේ. හරි කොමාරි කමන්නේ. Happy belated birthday wishes. Sitting on. මුළු ටීම් එකම ගොඩාක් ආදරෙන් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කටිය සෙලිබ්‍රේට් කළාද? කේක් කැපුවද? කේක් කෑවද? කවා ගත්තද? හරි කොමාරි කමන්නේ. මං ඉතින් පහුවලා හරි ඔන්න wish කරනවා. ඒ අතරේ මට ලස්සන චූටි කවියක් එවලා තියෙනවා. මේ සංක වෙන්න ඕනේ හොරණ සංක නේද? සංක වල තියෙනවා වැහි වහිනව ආච්චියේ වතුර පිරিলা පෝච්චියේ නැගලා ඇවිත් කෝච්චියේ සුදු කොච්චිය හමු ළමිසියේ කියලා. මුල් පේලි දෙක තමයි ලස්සන. වැහි වහිනව ආච්චියේ වතුර පිරিলা පෝච්චියේ. අයියෝ සංකගේ කවි තමයි කවි. Thank you වා. මේ වගේ hina යන කවි තව ලියලවන්න. එතකොට මටත් පුළුවන් hina වෙවි ඉන්න. දැන් වැස්සත් එක්ක Dubai යන්න තියෙන chance එක ඒක miss වෙන්නේ නැහැ. තාම තියෙනවා vacancies. දැන් පහුගිය දවස්වල මං කිව්වා 100 දෙනෙක්ට විතරයි අවස්ථාව තියෙන්නේ කියලා. හැබැයි දැන් ඊට වඩා වැඩි පිරිසකට chance එක ලැබෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉක්මන් කරන්න ඕනේ. මොකද vacancies කියන ඒවා හැමදාම තියෙන්නේ නැහැ නේද? අද තියෙනවා. සමහර විට හෙට වෙනකොට ඒකට කවුරු හරි ගත්තොත් එහෙම සොරි තමයි. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහනේ. ඒ නිසා ඔබට මතක් කරනවා කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයත් එක්ක ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා Dubai යන්න. රැකියා අවස්ථා ගොඩාක් තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ cleaning, housekeeping jobs ගොඩක් තියෙනවා. ඒකට තමයි mainly කටියව ගන්නේ. ඊට අමතරව මේ skill jobs ගොඩකුත් තියෙනවා. ඔබට පුළුවන් නම් mason වැඩ, ඒ පැත්තෙන් vacancies තියෙනවා. ඊට පස්සේ AC technicians ලා ගන්නවා, electricians ලා ගන්නවා, welders ලා, steel fixers ලා, ඊළඟට bartenders ලා මේ හැම රැකියාවකටම අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔබට දක්ෂතා තියෙනවා නම් ඒ පැතිවලට, ඒ ක්ෂේත්‍රයන් වලට අයදුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් cleaning සහ housekeeping jobs වලට apply කරන්න. ඉක්මන් කරන්න ඕනේ. ඔබට ගිහිල්ලා කතා කරගන්නවා නම් වැඩිය හොඳයි. කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයට යන්න. ඒක තියෙන්නේ කුරුණෑගල කොළඹ පාරේ සලාන් බැංක එක ළඟමයි. අංක 79-22 second floor එකේ තියෙන්නේ. ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් call කරනවා නම් මෙන්න මේ numbers වලට call කරන්න. මම numbers දෙකක් දෙනවා. එකකට call කරන්න තියෙන්නේ. 0.37 2 370 370. ඒ නම්බර් එකට කෝල් කරන්න තියෙනවා. ආයි කියන නම්බර් එක දැන් උනත් කමන්නේ කෝල් එකක් දෙන්න. 0.37 2 370 370. කෝල් කරලා වැඩි විස්තර දැනගන්නවා නම් ඕක තමයි නම්බර් එක. නැත්නම් WhatsApp message එකක් දාලා විස්තර දැනගන්නවා නම් register වෙන්න ඒ අවශ්‍ය කරන දේවල් දැනගන්නවා නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. 0.71 2 70 0.71 2 70. අදම register වෙන්න. තව තියෙනවා විස්තර කියන්න. මම ඉතුරු ටික ඊළඟ පැයේ කියන්නම්. දැනට call එකක් දීලා නැත්නම් WhatsApp message එකක් දාලා වැඩි විස්තර දැනගන්නයි තියෙන්නේ.

තව දෙයක්. වයස අවුරුදු 19යි 40යි අතර වෙන්න ඕනේ. හොඳේ. මම මේ කියපු ජොබ්ස් වලට ඇප්ලයි කරනවා නම් කුරුණෑගල NK Global Edge විදේශ රැකිය ආයතනයේ හරහා වයස අවුරුදු 19යි 40යි අතර වෙන්න ඕනි. වැඩි විස්තර දැනගන්න කෝල් කරලා බලන්නකෝ.

0: ராசா பதுமட்ட சீதா
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
3: මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
5: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
6: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කැල MyWays ඇප් එකට බයික් 3-wheel car van මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම බෝනස් දෙනවා. MyWays ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
6: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජික.
8: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන
9: Siyata Between Lady Miss World Sri Lanka 2026
8: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
9: Siyata Between Lady Miss World Sri Lanka 2026
10: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
11: ටයිටල් ස්පොන්සර්
12: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්න. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
13: Enchanter The fragrance of French romance.
14: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
15: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
16: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
17: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
18: Commercial Bankuen Rannayai Attapirenna Vasiyai. Commercial Bankuen Rannaya Sevaven October පළවෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කොමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කොමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
19: After levels industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering. දැන්ම ආයතන කරන්න www.slit.lk. slit evolve beyond.
1: සියයට සියක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩේ පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
16: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
16: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
20: ලොව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
21: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුලෝ සහ මිත්‍රත්ව සතිය 2026.
20: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිති ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
21: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමල්ලේ

0: theater top story
1: වැලිගම වැටලීම ගැන තවදුරටත් පරීක්ෂණ. වැලිගම කප්පරතොට පාළු ඉඩමක සගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 120ක පමණ ප්‍රමාණයක් පොලිස් විශේෂකාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. ඒ වටිනාකම රුපියල් කෝටි 200කට අසන්නයි. මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට ප්‍රවාහනය කළ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙවුන්දර සිට මුහුදු සැතපුම් 60ක පමණ දුරකදී වෙනත් ඩිංගි බෝට්ටුවකට මත්ද්‍රව්‍ය අඩංගු ගෝනි 6ක් ලබා දුන් බවයි. දැන් තවත් දේශීය පුවතක්. දෙවෙනිට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හෙට සිට ක්‍රමයෙන් පහත යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජයමාණිකේ සඳහන් කළේ පෙරවරුවේ පවතින වැසි සහිත තත්වය හෙට සිට පහත යනු ඇති බවයි. සවස් කාලයේදී ඇතිවන වැසි මෙම මාසෙ පුරා අපේක්ෂා කරන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ. හෙට බස්නාහිර සහ සබරගුව පළාත්වල සහ මාතර, ගාල්ල, බදුල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය
2: අප්පා වැදුණා නේද? මොකද්ද මල්ලි පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය දාවණයකට
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985.

වචනයෙන් වචනයට තේරුම් කරලා තිබ්බ ටික්ටොක් එකේ බෝයි කෙනෙක්. කවුද ඒ වීඩියෝ එක බැලුවේ? අනේ මට පොඩ්ඩක් ලැජ්ජ හිතුණා. සින්දුව ලස්සනයි. හැබැයි නේද? පොඩ්ඩක් වචනෙන් වචනයට ඒ ව්‍යංගයෙන් කියන තේරුම ගත්තාම පොඩ්ඩක් ලැජ්ජයි යන්නේ. හා කොහොම වුණත් වැසි වැටෙනවා දිගටම. එනිසා යන තැනක ඉතින් කුඩයක් අරගෙන යන්න. කොල්ලොන්ටත් එක්කයි මතක් කරන්නේ කුඩයක් අරන් යන්න. අපේ ඔෆිස් එකෙත් ඉන්නවා පොඩි පොඩි කොළු කොළු පැංචෝ. ජීවිතේට කුඩයක් අරන් එන්නේ වෙන කායෙන් හරි ඉල්ලගෙන තමයි කඩේට හරියන්නේ. අහගෙන ඇත්ත දැනුත්. ඕ සියලුම පිරිමි ළමයින්ට මේ කියන්නේ කෙල්ලොන්ගේ කුඩයටින් යන්න ලෑස්ති වෙන්න නැතුව උදේට ඔෆිස් එනකොට කුඩයක් අරගෙන එන්න. හරිද? ඒ වගේමයි මේ අකුණු අනතුරු දැන් නිවුස් වලටත් කිව්වා ඇහුණනේ. අකුණු අනතුරු වලක්ව ගන්න. නිකන් ඉල්ලන් කන්න එපා. හිතන්නකෝ නිකන් හෙනයක් ගහලා මලා. හෙන්න ගහලානේ මලේ කියලා කියනවනේ ඊට පස්සේ ලැජ්ජයිනේ. එනිසා පරිස්සම් වෙන්න. හරිද? ඒ වගේම මේ හෙට උදේ ඉඳන් මම හිතන උදේට වහින එක සුට කඩු කරනවලු නේ. ඒකට හවසටත් එක්ක ඒකටත් හරියන්න හවසට වහිනවලු. බලන්නේ ඔෆිස් ඇරිලා ගෙදර යන්න හදනකොටම වහිනකොට ඒක මාර ස්වාමිනේ. මේ සින්දුව කියන කොළු පැංචාගේ බර්ත්ඩේ අද. කොළු පැංචා කොළු පැංචෙක්ගේ තාත්තෙක් නේ. කොළු පැංචකුයි දූ පොඩිත්තලා දෙන්නෙක්ගේ තාත්තෙක්. අමල්ලා අයියාගේ බර්ත්ඩේ අද. ජනම්දින් මුබාරක් කියලා විෂ් කරනවා. තව ලස්සන ලස්සන සින්දු කරන්න ලැබෙන සුබ උපන්දිනයක් ඔයාට.

0: பாசப்பாது மட்ட சீர்த்தா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1-A ශ්‍රේණියට බඳවා ගැනීම 2026 මැයි මාසේ 24 වෙනි දින පැවැත්වපු විභාගය පිළිබඳව කරුණු පැහැදිලි කරමි. මේ මොහොත වෙන විට විභාගයට අදාළ ප්‍රියවර තමයි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාළ තෝරාගත් අපේක්ෂකයන්ගේ නම් දැන් අපි නිකුත් කරමින් පවතින අපේ වෙබ් එක හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන්නේ ප්‍රතිඵල ඔබට බලා ගන්න පුළුවන් වෙයි. කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා ගුරු පුරප්පාඩු 23,000ක් සම්පූර්ණ කිරීමට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7188492 0.7211 2577
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන් ස්ටිකෙන් ටික පේ.
7: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
9: වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝර්ටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
10: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද?
11: නෑ නෑ, ඔය තියෙන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්.
10: Wisdom of Hands 2026
11: දෑති විස්කම්
10: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අලවිපොල
11: ඔක්තෝබර් 22 ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
10: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න.
11: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න, එන්න බලන්න, පුදුම වෙන්න.
10: Wisdom of Hands 2026
11: අපේ දෑතේ විස්කම් ලෝකයේ දකින වේදිකාව
10: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV.
12: කවුරුත් දන්න, කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටය බජාජ්.

0: ට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
3: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
2: ඔයත් පොකට් මනී අහනවද?
3: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
2: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
4: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩකේ 9යි 1යි 0714151 WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි.
4: අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහෙනේ.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්
14: 98.2 98.4

වැස්ස වෙලාවට අහන්න කියාපු මෙඩ්ලී එකක් නේ ඒක. ප්‍රදීෂ් හරිම ලස්සනට ඒ සිංදු ටික කියනවා, ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ සිංදු ටික. ඉතින් මමත් නිකන් අර දැහැනට සමවැදිලා වගේ නිකන් ඒ සිංදු ටික අහගෙන හිටියා. වැස්ස වෙලාවට අහන්න කියාපු සිංදු. ඊට පස්සේ මම දෙන්නේ හින්දි එකක් මගේ මේ කතාවෙන් පස්සේ. ඒකත් ඉතින් වැස්ස වෙලාවට අහන්න කියාපු සිංදුවක්. ඉන්නකම එක දෙන්නම්, එක දෙන්න කලින් මතක් කරන්න ඕනේ. දැන් ඉතින් මොනාටද ඔය ට්‍රයි කරන්නේ? රට යන්නනේ. කමන්නේ, මම නම් නවත්තන්න හදන්නේ. මොකද සමහර වෙලාවට අපේ ලයිෆ් එක චේන්ජ් කරගන්න අපිට එක එක තීරණ ගන්න වෙනවා. උපරිම අවුරුදු 5-10ක් රටකට ගිහිල්ලා හොඳ ජොබ් එකක් කරලා නේද, සල්ලි ටිකක් හම්බ කරලා, ඊට පස්සේ සල්ලි එකතු කරගෙන ඕනනම් ඒ අතරේ ගේ හදාගන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන්, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නේද? තමන් වගේම පවුලේ අයටත් පොඩ්ඩක් සැප පහසුවට ජීවත් වෙන්න පුළුවන් වෙනවා නේ. පවුලෙන් එක්කෙනෙක් රට ගියා කියන්නේ පවුලම ගොඩ ගන්න පුළුවන්. ඉතින් දැන් ඔය අපි දකින්නේ නේ TikTok එකේ, එහෙම අපි වීඩියෝස් දකිනවා, Facebook එකේ දකිනවා, එක එක්කෙනා රට ගිහිල්ලා ඒගොල්ලන්ගේ පවුල ඇව සර්ප්‍රයිස් කරනවා. මට ආසාව තියෙනවා, මම දන්නවා ඔබටත් ඒ ආසාව, ඒ හීනේ බලාපොරොත්තුව තියෙනවා කියලා. ඉතින් ඒකට පොඩි සපෝට් එකක් දෙන්න හදන්නේ මම මේ. ඇත්තටම මම මේ කැමැත්තෙන්ම කුරුණෑගල NK ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනය ගැන මතක් කරන්නේ. මොකද මට හිතෙනවා ඔබ ලයිෆ් එක චේන්ජ් කරගනී කියලා මම මේ කියන දේවලුත් එක්ක. මොකද සමහරුන්ට ඌමනාව තියෙනවා, හැබැයි කරන්න ඕනේ මොකද්ද කියලා අවබෝධයක් නැහැ. නැත්තම් හරියටම තෝරගන්නේ මොන ඒජන්සි එකද, නැත්තම් වියදම ගැන හිතද්දි සමහරු වැඩේ පස්ස ගහනවා නේද? එහෙම එකක් නැහැ. අඩුම ගාස්තුවෙන් රට යනවා නම් මං හිතන්නේ මේක තමයි චාන්ස් එක. කුරුණෑගල NK ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනයෙන් ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා ඉක්මනටම රට යන්න. ඒ වගේමයි ඉතාම මේ අඩු මුදලකින් රට යන්න ඒ අවස්ථාව ඔබට සලසලා දීලා තියෙන්නේ. වේකන්සීස් ගොඩක් තියෙනවා. පහුගිය දවස් ටිකෙන් මම කිව්වා හවුස් කීපින්, ඒ වගේම ක්ලීනින් ජොබ්ස් ගොඩක් තියෙනවා කියලා. ඒකට දැන් මේ වෙනකොටත් ගොඩක් කට්ටිය බඳවගෙන තියෙන්නේ. හැබැයි තාමත් චාන්ස් එක තියෙනවා. මොකද වේකන්සීස් ගොඩක් ඇවිල්ලා තියෙන නිසා. හැබැයි හැමදාම මේ වේකන්සීස් මෙහෙමම තියෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඉක්මන් කරන්න ඕනේ. කෝල් එකක් දෙන්න අදම මම නම්බික දෙන්නම්. 0-37-2-370-370 ෆෝන් එකේ සේව් කරගන්න. නැත්නම් ළඟ පෑනක් කොලයක් තියෙනවා නම් හදිස්සියට ලියාගන්න පුළුවන් නම් ලියාගන්න. 0-37-2-370-370 ඒ නම්බරයකට කෝල් කළොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. හවුස් කීපින්, ක්ලීනින් ජොබ්ස් වලට අමතරව තව තියෙනවා. ඔබ මේසන් වැඩ කරන කෙනෙක් නම් ඔන්න ඔබට චාන්ස් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ප්ලම්බර්ස්ලට අවස්ථාව තියෙනවා, තව ඉලෙක්ට්‍රිෂියන්ස්ලට, ඒ වගේම AC ටෙක්නිෂියන්ස්ලට, ඊළඟට වෙල්ඩර්ස්ලට, තව මොනවාද, ස්ටීල් ෆික්සර්ස්ලට, ඒ වගේම බාබෙන්ඩර්. මේ හැම පෝස්ට් එකකටම වේකන්සීස් තියෙනවා. ඒ සුදුසුකම් තියෙන්න ඕන්නේ ඒ ජොබ්ස් වලට. හැබැයි සුදුසුකම් කියලා විශේෂයෙන් ඔබට එහෙමකුත් නැත්නම් ඔබට පුළුවන් හවුස් කීපින් හරි ක්ලීනින් හරි ජොබ් එකකට හරි අප්ලයි කරන්න. වේකන්සීස් කොයි වෙලේ අපි දන්නා ඉවර වෙයිද කියලා. ඒ නිසා ඉක්මන් කරන එක තමයි ඔබේ පැත්තෙන් වෙන්න ඕන. අනිත් එක වයස ගැන පොඩක් සලකා බලනවා. අවුරුදු 19-40 අතර වයස නම් ඔබට පුළුවන් එකෙම්ම අප්ලයි කරන්න පුළුවන්. හරිද? මං ඔය දීපු ෆෝන් නම්බර එකට කෝල් කරන්න, නැත්නම් මම WhatsApp නම්බර එක දෙන්නම්. ඒකට WhatsApp මෙසේජ් එකක් දැම්මත් වැඩි විස්තර දැනගන්න පුළුවන්, ලියාපදිංචි වෙන්න පුළුවන්. 0-71-2-470-370 නම්බර එකට WhatsApp මෙසේජ් එකක් දාන්න. ඊළඟට කියන්න ඕනේ මේ ඔෆිස් එකට ගිහිල්ලා කතා කරගන්නවා නම් කුරුණෑගල හෝ ඒ අවට ඉන්න ඔබට ඒකට අවස්ථාව තියෙනවා. කොළඹ ඉඳන් උනත් යන්න බලන්න නම් කමන්නේ, ගිහිල්ලා උන්නම් කතා කරගන්න. මොකද එතකොට වැඩේ ලේසි, ෆේස් ටු ෆේස් කතා කරන්න පුළුවන්. හම්බ වෙලාම වැඩේ කතා කරගන්නකොට ඒක ගොඩදා ගන්න පුළුවන් සම්භාවිතාව වැඩි. හරිද? ඔෆිස් එක තියෙන්නේ කුරුණෑගල කොළඹ පාරේ සෙලාන් බැංක එක ළඟ, අංක 79-22 සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ. NK ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනය කුරුණෑගල ටවුන් එකට ගිහිල්ලා ඕන කෙනකින් අහන්න
පාගන්න ලේසි වැඩි විස්තර දැනගන්න පුළුවන්. එතකොට ඒ වගේම කියන්න ඕනේ මේ අයදුම් කරුවන්ට නොමිලේම වර්ක්ෂොප් එකක් පවත්වන්නත් NK Global Edge විදේශ රැකියා ආයතනයේ සූදානම්. ඔබට තියෙන්න පෑ පොඩ්ඩක් දැනුම නේද? මොකද වෙන රටකට යන්නේ, ඒ රටට යන්න කලින් ඔබ ඉංග්‍රීසි දැනුම, ඒ වගේම ඉන්ටර්විව් එකට ඔබ ෆේස් කරන්නේ කොහොමද, ඒ දේවල් සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන එක ඉතාම වැදගත්. ඒ නිසා වර්ක්ෂොප් එකකුත් ඒගොල්ලෝ පවත්වනවා නොමිලේම. ඉතින් හොඳ චාන්ස් එකක් මිස් කරගන්න එපා. මේ චාන්ස් එක මොකද හැමදාම මේ වගේ චාන්සස් අපේ ලයිෆ් එකට එන්නේ නැහැ. ඒ නිසා මිස් කරගන්න එපා. දන්න අයටත් කියන්න, තනියෙන් යන්න නිකන් බයක් තියෙනවා නම්, නිකන් පොඩි නියන් චක්කිතේ කියන එක තියෙනවා නම් නේ, හිතේ ගැස්මක් තියෙනවා නම්, හරි යාළුවෙක් දෙන්නෙක් ඕන නම් කතා කරගන්න. ඒගොල්ලොත් එක්ක ට්‍රයි එකක් දෙන්න ඩුබායි යන්න. ඩුබායි කියන්නේ හොඳ රටක්. ලයිෆ් එක ගොඩදා ගන්න, ලයිෆ් එක එන්ජොයි කරන්න, ඔක්කොටම කියාපු රටක්. පවුලේ දන්න කෙනා ඉන්නවනම් ඒ අයටත් කියන්න, මෙසේජ් එක පාස් කරන්න.

0: හවස තුනයි වෙනාඩි 43යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 19.85 තන්න.
1: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු තින්.
2: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
3: ඉනවෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive.
7: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: නවතම Hutch One Load Plans. දැන් අවුරුද්දටම එකපාරක් reload කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop app සහ calls අත්විඳින්න. disconnect නැති අවුරුද්දකට ඇති.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
18: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්තපත
19: real මට experience එකකට ඇල්වත්තපත.
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Peeris e-mobility වෙතින් 011 4 700 550.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ.
22: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
23: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Peeris Motor Company Private Limited within. අමතන්න 011 4 700 600.
24: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
25: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
26: Let's Vietjet.
27: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
28: Avans ticket ඕනනේ.
29: ACL Fire Guard Wire.
30: ACL Fire Guard Wire Flame Retardant Pramitiye Purogamiya
31: One Ticket Pad Visa Pasuka Hotel Wen Kirim Saha Aakarshaniya Outbound Tour Packages Ekka Obata Avashya Hemadeema Ekama Tanakin 0072227676 BOC Travels
1: Smart Marupawahiniya Then Aduma Milata Rupiyal 59,999 Sita Xiaomi Then Aban Sutin
0: Vedanakari Hisaradeya Ho Peedakari Sem Pratishava Obawa Apahasutawayata Patkarana Vita අරකන්න සමහන් SP bomb.

0: Асау Адамыта Сета. Сета Паттере Витхаса.
1: චිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලය. ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසීය. ඇය රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියාය. ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. පොඩි කාලේ මතක් වෙනවා සමහර වෙලාවට ඉස්සර අපිත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනහම අම්මේ බඩරි දෙනවා කියලා කිව්වහම ඉතින් වෛද්‍ය මණ්ඩලයක් නෙවෙයි ඉස්පිරිතාලයක්ම ගෙනාවත් ලෙඩේ වෛද්‍ය මණ්ඩලයට හැකියක්මනින් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ලෙඩේ හොයාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපි ඉවර කරමු.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
4: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
3: ඔයත් පොකට් මනි අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
3: බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
0: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
3: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
0: දැන්ම පොඩ්ඩකේ 9.1 වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: එක්ස්පිරියන්ස් එකකට ඇල්වත්ත බට
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ
2: අම්ම සල්ලි දාන්නද
1: ඔව් සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
3: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පරිසරම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න
5: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370
7: වාර්තා පිට වාර්තා tabana කෝටි 8 NLB දනඩේ තහනමේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
5: වන After levels modern legal world එකට prepare වෙන්න කැමතිද LLB honors උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින් දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
8: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය
9: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය
10: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard wire දැන් දම් පාටින් ACL Fireguard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
11: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
12: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
13: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
12: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
14: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
15: ටයිටල් ස්පොන්සර්
16: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුයි බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
17: එන්චාන්ටර් The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
19: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
7: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
4: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
1: Hawasa 4 vinadi 2.

0: यह था टॉप स्टोरी।
1: ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසී බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මාතරගල් හා පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට අධික තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආශ්‍රිත පහය වාලුකෝලේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවයි. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. හෙට බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මාතරගාල බදුල්ල පොළොන්නරුව ත්‍රිකුණාමලය සහ මඩකල

0: තිබුණේ අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්තාබේ සූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. පැමිණිල්ලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුගොනුවේ පිටපත් මේ දක්වා ලැබී නොමැති බව සභාපති විනිසුරුවරයා සඳහන් කළා.
1: අනුග්‍රහය
2: මොකදනේ මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBI ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මත.

0: කියලා එවන්න. මංජු කියලා ඇත්තටම යාළුවෙක් ඉන්නවා ඩුබායි වල. එයා හැබැයි මංජු විතරක් නෙමෙයි මංජුල. මංජුල අහගෙනද? මෙසේජ් එකක් දාන්න බලන්න.
1: ලූකී

0: பாசம் பாதமட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700550 අමතන්න.
11: සුබ දවස අලුත් වෙලා
12: පහසු වෙලා ඇඟි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
11: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබන් සිටින්.
15: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය. බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින්. දිවයින පුරා විහිදුණු ජෙනුවින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින්. ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
16: කෝගිල්ස් ෆුඩ් සිටි වෙතින් 43 වන සංවත්සර සමරුමට බෙගා වට්ටම්. ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 210යි. ගොත්මලේ ප්‍රොසෙස් චීස් ඉතිරි රුපියල් 200යි. Viva Malt Pouch ඉතිරි රුපියල් 230යි. Lux Radiant Glowin Skin ඉතිරි රුපියල් 180යි. Cargills for
17: Sale. දරුවන්ට ආදරේ නිදහස තරම්ම අගනාදේ දෙනුම. දෙනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
18: දෙනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
19: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Pirie's Motor Company Private Limited within. Amatanna 011 4700 600.
1: Finishing wahalak lesa color up blow wajabena.
7: Sit bedagani, kal pavati, avalakshana novi. Oyat wahalata washi wenna. Finishing wahalak nam color up thamai.
2: Lotarayi pereli karana NLB Mega Power. Devanta Mega Super Tag kata amatarawa rupiyal koti ekak power super tag saha grand super tag kata super motor athiyak. Dinana lokuma super tag idana ekama lotarayi NLB Mega Power oba adama miladi ganna.
11: ලෝකේ මුල්ම AI රෝහල විවෘත කළ රට වන්නේ 1. ඇමරිකාව 2. චීනය.
12: සියතිසූ පොකට් මනේ අම්බලාගෙන් ගහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ පිළියන්දලින් ප්‍රියංකා හර්ෂණී.
4: දරුවන්ට පොකට් මනේ රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනේ රුපියල් 5000යි.
12: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනේ.
12: හෙට උදේ 5යි කාලට සියතහන්න.
9: අනුග්‍රහය
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකී.
18: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
6: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
20: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
21: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
22: සියත දිවයින පුරා

කාලෙකට පස්සේ ඔයා මට මෙසේජ් එකක් දාලා. වහිනවලු එපා වෙලාලු තියෙන්නේ. එම තමයි තින්නේ. ඕක තමයි අපිටත් තෙන්නේ. ඒ කියන්නේ ඕනවට වැඩිය ඕනම දෙයක් ඕනෙම නෑ කියලා කියනවනේ. අපි උනත් සමහර වෙලාවට නේද? ඕනවට වැඩිය මිනිස්සුන්ට හොඳ කරන්න ගිහාම නැත්නම් මිනිස්සුන්ගේ ජීවිතවල අර ඕනවට වැඩිය ඉන්න ගිහාම අපිවත් එපා වෙන්න පුළුවන්. වැස්ස වගේම තමයි. ඒ නිසා කොහෙ වුණත් ඕනවට වැඩිය ඉන්න යන්න එපා. අගේ නැති වෙනවා. එපා වෙනවා. දැන් මං වුණත් පැය 3ක් විතරක් ඉඳලා යන්නේ ඇයි? ඔබ මට කොච්චර ඉන්න කියලා කිව්වත් තව පැයක් ඉන්නකෝ. තව පැය දෙකක් ඉන්නකෝ. අනේ යන්න එපා. සෙනසුරාදාත් එන්නකෝ. ඔය මොනවා කිව්වත් මං ඇයි දන්නවද එන්නේ නැත්තේ? ඕනට වැඩිය වැඩියෙන් හිටියොත් ඔබට මාව වුණත් එපා වෙන්න පුළුවන්. කවුද මන්ද කියලා තිබ්බා? වැස්සට කියන්නලු අනේ නවතින්න කියලා. මං කිව්වොත් අහයිද? මං කිව්වොත් අහනවා නම් මං කියන්න. අහයිද කියන එකයි ප්‍රශ්නේ නේ? වැස්ස ඇති දැන් නවතින්න. ආයේ දවස් දෙකකින් විතර ඔයා ආයේ පොළවට ඇද වැටෙන්න. දැන් හොඳ ටෝම ඇති.

වැස්ස නතර වුණාද? සංක කියලා තිරව නතර වුණා කියලා. අනේ අන්න නිකන් බොරු කියන්නේ නැතුව. මේ අකුණු ගහනවා. බොරු කියන්නපා. මන් දන්නේ නැහැ. මට වඩ වග කියන්න බෑ හොනේ.

ඔයත් ඉඳලානේ කොයි වෙලේ ධනයාවේ දැනේ දැක්කේ නුගේගොරට ඇත්තටම වැස්ස පෑව්වලු. අනිලු ඔයා කියන බලන්න ඇත්තටම වැස්ස පෑව්වද? දිනෝජ් කර්ටන්ස් වල දමිත් කියලා දෙන අම්බෝ මෙහෙට නම් වහින ඔල්ලොවෙත් නැති වෙන්න කියලා. තෙමෙන්නේ එහෙම නෑ චූටි පැටියා. ලෙඩ වෙයි මයි අම්මා.

0: කාලයේ සම්පා මට කියලා තියෙනවා. ඔයා කිව්වා විතරයි වැස්ස නැවතුණා. දැන් සරටම අවුව කියලා. දේවාලයට ආගත්ත නම් ඔయిత හොඳයිලු. බොරු කියන්නේපා. මාව රවට්ටනවනේ. හා? රවටෙන්නේ නැහැ. හරිද කොල්ලෝ? රවටුණා නෙවෙයිනේ මා විශ්වාස කළා. සින්දුවක් තියෙන්නේ. හරි කොමාරි කමන්නේ. චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අපි ආයේ සින්දුව හමු. තව හරිටම පැය භාගයයි මම ඉන්නේ. යන්න කලින් මොකක් හරි සින්දුවක් ඕනේ නම් කියලා ඉල්ලගන්නයි තියෙන්නේ. හරි. වෙලාව හවස 4යි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011 2 35 02 02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
13: Hutch One Load දැන් තවත් වැඩි දියුණුවන වේදනාකාරී reload වෙනුවට අවුරුද්ද පුරාම data සහ talk time රුපියල් 2999 සිට smartphone router සහ අනිකුත් ඕනෑම device එකකට ගැලපෙන සහ වැඩිම data ප්‍රමාණයක් ලබා දෙන නවතම Hutch One Load plans. දැන් අවුරුද්දටම එකපාරක් reload කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop app සහ calls අත්විඳින්න. අදම Hutch app එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ flagship outlets වෙත පැමිණ ඔබගේ One Load plan එක active කරගන්න. Hutch One Load disconnect නැති අවුරුද්දකට ඇති.
14: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
15: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
14: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 2370 370.
16: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 වතන්න.
17: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන්ස් විතින්.
18: Cargill's Food City 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා Cargill's gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න. Cargill's Food City.
19: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
20: එක ආදරේ පටලගන්න එපා.
19: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
20: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
19: තේරුම් ගැනීමයි සැනසීමයි.
20: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.
21: සිට බ්‍රහස්පතින්දා දක්වා

අපිව සින්දුකට එකතු කරගන්න නෑනෙ කියලා සඳ ලංකාවේ තාරුණී මෙසේජ් එකක් දාලා තියෙනවා. මෙච්චර වෙලා මං කාව එකතු කරගත්තේ අපේ ගෙදර අයවද, මගේ නෑදෑ හත්මුතු පරම්පරාවද? අනේ සුදු නෝනා, ඔහොම කියන එක හරිද මැණිකේ? හැබැයි කොහොමරි ඔයා ඒ කතාව කිව්වෙන් පස්ස තමයි මගේ අවධානය ඔයාට හම්බුනේ. හොඳයි, කපටි කෙල්ල. ඇටෙන්ෂන් නොවනුනහම ඔය වගේ එකක් හරි කිව්වහම ආයි තින් කතා දෙකක් නෑ, ඇටෙන්ෂන් හම්බ වෙනවා. අපේ ඔෆිස් එකේ නංගි කෙනෙකුත් ඉන්නවා ඔය වගේ. එයාට හැමතිස්සෙම ඇටෙන්ෂන් නොවනේ. තියා හිටපු ගමන් අඬනවා. එහෙම නැත්තං වාඩි වෙලා ඉන්නවා, එක පාරට නැගිටලා ඩිවිෂන් එකෙන් එළියට යනවා. ඉතින් කට්ටිය ඔක්කොම වැඩ නවත්තලා එයා දිහා බලනවා. මට හිතෙනවා වෙලාවට කෙනෙක් කෑ ගහලා අහන්න ඇයි අවධානේ තෝනේ කියලා. අපි හැමෝම ආසයිනේ අපිට අවධානේ දෙනවට. මේකයි මට අවධානි දෙන්නේ නැද්ද කියලා අහලා තියෙනවා චානක. හරි හරි, ඔන්න ඔයාටත් අවධානි දුන්නා. හරිද, තව මාව නැල්ල ටොප් චොයිස් එකේ චතු, ඔන්න ඔයාටත් අවධානි හම්බුණා. හරි නේද?

0: சாசப்பதமட்ட சீதா சீதா பாத்ரே விதாசா ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලය ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසී. ඇය රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියාය. ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. පොඩි කාලේ මතක් වෙනවා සමහර වෙලාවට ඉස්සර අපිත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනහම අම්මේ බඩරි දෙනවා කියලා කිව්වහම ඉතින් වෛද්‍ය මණ්ඩලයක් නෙවෙයි ස්පිරිතාලයක්ම ගෙනාවත් ලෙඩේ වෛද්‍ය මණ්ඩලයට හැකියිමනින් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ලෙඩේ හොයාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපි ඉවර කරමු.
1: සියද පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
4: මේක ඉතින් තව ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක කියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
5: අඩුයි?
3: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
5: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කැල My Ways app එකට bike, 3-wheel, car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
5: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
6: Wells construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit bsc honors quantity survey in degree එකට enroll වෙන්න. apply කරන්න www.slit.lk slit evolve beyond.
7: කවුරුද දන්න? කවුරුද ගන්න? විශ්වාසනීය. ලංකාවේ අංක 1 රෝද රථය. Bajaj.
8: Then singer within rasnita visunduma ac. sannama rasaka ac සඳහා දවන්ත මිලාඩු කිරීමක්. මාසික රුපියල් 6250 සිට. credit card සඳහා පොලි රහිතව ගෙවීමේ හැකියාව සහ ඕනෑම ශාඛාවකින් ටික ටික ගෙවීමේ හැකියාව තිබෙන නිසා ගැනීමත් සිම්පල් ගෙවීමත් සිම්පල්.
9: commercial bankuen run ayi අතපිරෙන්න වාසියයි. commercial bankuen run ay සේවාවෙන් ඔක්තෝබර් 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම commercial banku ශාඛාවට පිවිසෙන්න. commercial bankuen run ay සේවාව
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114700
13: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද? ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද? අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතාගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
14: දැනන් හිටියට වැඩක් නැහැ මකලෝ.
13: ඒකද ඔයා පොකුත් දැනගන්න දෙච්චර උනන්දුවක් නැද්ද? කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා මතක් කරගන්න.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
16: අනුග්‍රහය.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
18: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
19: අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP
16: HP Finance දේශය කොටනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
19: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවරදිමමක ICBT කැම්පස් එකෙන් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
20: ලෝව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී
21: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026
20: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතිය ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
21: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
20: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
21: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
22: අනුවටයි 0.4 කළුතරට සියත FM
23: කැන්ඩිවල සිතාරා තමට මෙසේජ් එකක් දාලා තිබ්බා නේද? අපිටත් අවධානේ ඕනි කියලා. ඕකේ, ඔන්න අවධානේ හම්බුණා. ඒ වගේමයි සින්දුකුත් හම්බුණා. මේ අද මන් දෙන අන්තිම සින්දුව ගිල්ස් එකේ කට්ටිය මහනුවර ජයනාත් මෝල් දිවුසල අජිත් සචින්ත ඔක්කොම එකතු කරගන්නවා.

පිළිමතලාව සෙට්ට කතාගෙන ඉන්නවා. ශමෝදි, වසන්ත, රේණුකා, ලක්මාලි. ඔමාලි තමයි මෙසේජ් එක දාලා තිබ්බේ. වට්සප් මෙසේජස් දාපු ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

ඔක්කොමත් මතක් කරනවා. තව ගොඩාක් කට්ටිය හිටියා. නම් කියවගන්න වෙලාව මදි. සෝරියානේ. අපි හෙට හම්බෙමු. එනම් මං යනවා. බයි. මං ආගේ සුදු කොච්චියා.

0: இந்தியா தா டாப் ஸ்டோரி.
1: அமெரிக்காவே சஞ்சாரே கரானான்ட்டு கொந்தேசி தடிக்கராய். සංචාරක වීසා ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය නවතම උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ තාවකාලිකව එක්සත් ජනපදයට ඇතුළු වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහායි. කොන්සියුලාංශය මගින් නිකුත් කර ඇති උපදෙස් අනුව අනපේක්ෂිත අවශ්‍යතා ඇතිවෝ හොත් ඒ සඳහා වැය කිරීමට සංචාරකයින් හට ප්‍රමාණවත් මුදල් තිබිය යුතුයි. සියලු සංචාරක වියදම්ද සම්පූර්ණයෙන් දැරීමට සංචාරකයින්ට මූල්‍ය ශක්තියක් පැවතිය යුතු බවයි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ. ඇමරිකාවට ගිය පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමක් සිදු නොවන බවට අයිතුම්කරුවන් සාක්ෂි සහිතව සනාථ කළ යුතුයි. අයිතුම්කරුවන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම බරපතල වංචාවක් ලෙස සලකනු ඇති. එවැනි පුද්ගලයින් ජීවිත කාලය සඳහාම අසාධු ලේඛන ගතවන බවත් තානාපති කාර්යාලය සඳහන් කළා. දැන් ක්‍රීඩා පුවතක්. අන්තර්ජාතික පන්දුවාර 20 ක්‍රිකට් පිතිකරු නවතම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි පළමු ස්ථානය ගෙන ඇත්තේ ඉන්දිය පිතිකරු ඉෂාන් කිෂන් විසින්. දෙවන ස්ථානය ඉන්දිය පිතිකරු අභිෂේක් ශර්මා විසින් හිමිකරගෙන ඇති අතර තුන්වන ස්ථානය හිමිකරගත්තේ පාකිස්තාන පිතිකරු ෂාහිබ් සාදා ෆර්හානොයි. නවන ස්ථානයේ සිටි පැතුම් නිසංක නවතම ශ්‍රේණිගත කිරීමවල දසවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. සියත මීළඟ ප්‍රධාන

0: රේඩියල් 45ක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985

0: ัง
1: ฮาวดีแซนดี้
2: ฮาวดีมักกะโลแต่โอ้ยเห็นเมื่อกี้ดิมามาเดี๋ยวดีกว่าที่แค่นี้ไป
3: อุดมลักษณะเก่งที่พูด
2: ฮาวดีมักกะโล
3: เอ๊ะการเอ๊ะคีกินนก็มาไว้สัตย์เดียวHowdy, Makalo.
2: Then howdy, Charlie.
3: Iti iti me. Ato hodala dhavi?
2: Ato hodala neme.
3: Ko?
2: Veeam me kate ne ato hodala neme.
3: Ko? Oh. Ai, ko?
2: Ai, kyan?
3: Aro monno ade ate. Me bti tinta pellanti no ate.
2: Reka.
3: Kaju kahata di no ate. Aro ate tentangul hamagi hilla. කපුට කොටල වගේ අර හිල් දෙකක් තියෙනවා අල්ල බැද්දේ මොකද්ද ඔය අතක්ද
2: මොකද වෙලා තියෙන්නේ
3: ඒ
2: මගේ අත දිහා ඇත්තටම ඔයා බලාගෙන ඔය මොනවද නැති දේවල් කියන්නේ
3: හොදලා නෑ අත සුමානගේ ගිතර අඩු ගානේ බත් කාලවත් අත හොදන්න නැද්ද අර පරිප්පු වැටේ කුස්සිය වර්ණිය පොත්තස්ස
2: ඕන වෙනකොට කන්න තියාගෙන
3: හරි කුමස් තියනවා මේ. ඔහොම බෑ අඩු ගන්න මේ මේ ඔක්තෝබර් 15 වෙනිදාට විතරක් අත් දෙක පොඩ්ඩක් හොදනවා සම්බන්ධ.
2: අද අත් හොයේ දීමේ දින.
3: අද ලෝක අත්සේ දීමේ දින.
2: යා.
3: යන්කේ.
2: අත් දෙක හොදන් එමු. අපි මේක සංගීතවත් කරන්නේ බෑ මොකද?
3: දැන් මෙතන වැඩක් තියෙනවානේ කරන්න දෙයි. ඒක බීම් එකට එන්න කලින් අතපය හොදගෙන පිරිසිදු වෙලා එන්න
2: ඕනේ. අපි එහෙනම් ඊළඟ සින්දු ප්ලේ කරමු.
3: මෙතන මේ අවුරුදු 3000කින් අත හොදල නැති මායාකාරියෙක් වගේ අත් දෙක අරගෙන ඇවිල්ලා මේ. දැන් අද ගන්න අත හොදන්න. අද ලෝක අත්සේදීමේ
2: දිනය.
3: දැන් මේක ගැන මේ හුඟදෙනෙක් මම හිතන දන්නවා අත්සේදීමේ දිනේ අද කියලා දන්නේ නැතුව ඇති. හැබැයි අත්සේදීමේ දිනයක් කියලා එකක් තියෙනවග.
2: එහෙම දන්නේ
3: නැහැ. ඒක දන්නේ නැද්ද? මෙලෝ දෙයක් දන්නේ නැහැ. පුදුම ඉතින් දන්නවා නම් එපා පුදුම වෙන්න. දැන් ලෝකේ බ්‍රෑන්ඩ්ස් ගණනාවක් මේ අත්සේදීමේ දිනය අලලා
2: එක එක ක්‍රියා
3: එක එක කැම්පේන් කරනවා එක එක ඉවෙන්ට්ස් කරනවා ඉස්කෝලවල

0: ඉස්සරහට ජංගම අත්සේදීමේ ශාලා අරගෙන ඇවිල්ලා ළමයින්ට අත්සෝදන හැටි කියලා දෙනවා. එහෙම වැඩගොඩක් කෙරෙන වැඩගොඩක් තියෙන දවසක් ලෝක අත්සේදීමේ දිනේ. මං හිතන්නේ මේ පහුගිය කොරෝනා කාලෙන් පස්සේ මං හිතන්නේ මුළු ලෝකෙම මේ ගැන සෑහෙන දැනගත්ත සැඩ්ඩි දටරෑ සැඩ්ඩි ඉතින් මුළු ලෝකෙම දන්න දෙයක් අද අපි සැන්ඩිට කියලා දෙනවා. අද ලෝක අත්සේදීමේ දිනය, අත්සේදීමේ වැදගත්කම වටිනාකම අපි චාලි අද සැන්ඩිට කියලා දෙපො.
1: ඔය සැන්ඩිට සැන්ඩිට කියලා කිව්ව ඔය අහගෙන ඉන්න අයට කියලා දෙන්නේ. හැමදේම ඉතින් මට කියලා දෙන්නේ මොකටද
0: නෑ. ඔව් ඔව්.
1: ඒත් එක්කලම අපි අද කියලා දෙන ICBT කැම්පස් එකේ වැදගත්කම. රයිට්. ඊට පස්සේ LB ෆිනෑන්ස් එකේ නේද දේශීය ගොඩනැගීමේ මහඟු කරුතාවය ගැන අපි ඔබට කියලා දෙනවා. ඊට පස්සේ පුංචි කාර් නිවස ගැන කියලා දෙනවා. DSL ගැන කියලා දෙනවා. ඊට පස්සේ DFCC බැංක එකේ හෝම් ලෝන් එක ගැනත් අපි ඔයගලන්ට කියලා දෙනවා.
0: අහගෙන ඉන්න දිකට මෙහෙනම් හවස 6 මාර වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ. හොඳ හොඳ ලාඩම්
1: හැම්බැ ජාමේ.

පාසපදමට සියත කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝදරතය බජාජ් ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපතපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල්

0: ෆ්‍රාන්ස් ටිකෙන් ටික
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ
2: අම්ම සල්ලි දාන්නද
1: සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ், பஜாஜ் பல்சர் N160, சூப்பரிம பெர்ஃபார்மன்ஸ், சூப்பரிம ஸ்போர்ட்டி லுக், டுவல் சேனல் ABS, கோல்ட் USD ஃபாக்ஸ், டேவிட் பீரிஸ் போர்டு கம்பெனி பிரைவேட் லிமிடெட் வித்தில் அமதன்ன 0114400.
1: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0711-777-666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සිටින්.

0: කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
2: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
3: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත් එයා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
2: අපරාදේ මට කලින් ඔටෝ බාත් එයා සෙට් එකක් ගන්න තිබුණේ.
3: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත් එයා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
4: ඔටෝ බාත් එයා පවතී සෑමදා.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: Ladang.
1: ලෝකෙ හැම තැනම
2: විසබීජ
1: බැක්ටීරියා සහ මයික්‍රෝබ්ස්. අපි මේවට විසබීජ කියලා කිව්වට ඒ සමහර ඒවා ඇත්තටම එහෙම අපිට හානි කරත් නෑ. සමහර මයික්‍රෝ ඕගනිසම්ස් අපිට ගොඩාක් එහෙම හානි කර නැහැ. සමහර ඒවා අපිට ඕනේ, සමහර ඒවා මේ අපිට අවශ්‍යයි. ඇත්තටම අපිට ආහාර ජීර්ණය වෙන්න, සමහරලාට අපේ ස්කින් එක සමහරලාට පිරිසිදු වෙන්න හැමේ ඕනේ ඒවත් තියෙනවා.
2: සමහර බැක්ටීරියා
1: ඕනේ නැති ඒවත් ගොඩාක් තියෙනවා. දැන් මේකේ වැඩේ තියෙන්නේ අපිට මේ අත් දෙකෙන් කරන්න මාර වැඩ ගොඩක් තියෙනවනේ.
2: ඕ බත් කන්න ඕනේ.
1: ඔව්.
2: උයන්න ඕනේ.
1: ඔව්.
2: තැනකට
1: ඇතුල් වුණොත් දොරේ බෝලය අල්ලනවා, දොර අල්ලනවා.
2: මම දොර අරින මෙහෙම
1: මෙහෙම කියන්නේ
2: වැලමිට. තැංගෙන් අරින.
1: එතකොට දැන් ලොක් කරලා තියෙන දොරක් වැලමිට කොහොමද දොරේ බෝලේ කරකවන්නේ? ඒක ලත්තක් තියන්නේ. ඒක නම් බලක් නින්දවත් නේක.
2: නෑ නෑ, ඒක එතකොට අත පාවිච්චි කරනවා. ඇරලා තියෙන දොරක් අර කොහොමද තල්ලු කරලා අරින? පුෂ් කරලා.
1: ඔය කොච්චර මොස්තර දැම්මත් දවස 30 විස බීජ බැක්ටීරියා වෛරස් ආදි මයික්‍රෝ ඕගනිසම්ස් ලක්ෂ සංඛ්‍යාත ගණනින් අපේ අතේ තැවරණ එක අපිට නවත්තන්න බෑ.
2: බෑ බෑ බෑ, කොහෙත් නෑ.
1: අපි ඇඳුම් අල්ලනවා, අපි අනිත් මිනිස්සුන් අල්ලනවා, අපි අපි හිතුවොත් එහෙම අපි පොදු ප්‍රවාහන සේවාවල යනකොට, බස් වලට නගිනකොට, බහිනකොට, කෝච්චියට නගිනකොට බහිනකොට, අපි ඒ තියෙන බාර් අල්ලනවා, හිටගෙන යනකොට මොනෝhari අල්ලගෙන ඉන්නවා,
2: සල්ලි
1: අල්ලනවා. අපි සල්ලි කී දෙනෙක් අල්ලනවාද? අපි මේ අල්ලන සල්ලි නෝට්ටුව ඊට කලින් තව මිලියන ගාණක් අතපත ගාලා තොපත ගාලේ හැමෝගෙම අත්වල තිබිච්ච විසබීජ අරෝමේව ටිකේ සල්ලි කොලේ තැවරිලා, ඒ කියන්නේ කෙලින්ම විසබීජ මික්ස් ටොප්සියක් සමයි සල්ලි.
2: දන්නද අපේ පැත්තේ එහෙම නන්ද කෙනෙක් හිටියා? ඒ නන්ද
1: සල්ලි අත ගාලම මලාද?
2: නෑ, සල්ලි අත ගොඩාක් අත ගාලා එන්නේ. ඒ නිසා ගෙදරට ගන්න ඕනේ හොදලා කියලා. එයා සල්ලි හොදලා තමයි ගේ ඇතුළට ගන්නේ.
1: අපරාධේ කියන්නේ හොඳට හොදලා තම්බල ගන්න ඕනේ. තම්බල ගන්න
2: ඕනේ කියන්නේ ඇත්තම කතාවක්.
1: දැන් ඕකේ තියෙන ප්‍රශ්නයක් මං කියන්නේ, දැන් අපි අද ලෝක අත්සේදීමේ දිනේ අපේ අත කොච්චරක් හේදුවත් ඇතිද?
2: කොච්චරක් හේදුවත් ඇතිද? විනාඩියක්?
1: ඔව්. සහ يعني කොච්චරක් පිරිසිදු කළොත්ද අත සම්පූර්ණයෙන් පිරිසිදුයි කියලා අපිට කියන්න පුළුවන්?
2: අනිත් එක ගොඩාක් දවසට ගොඩාක්
1: දවසක් හේදුවත් ඇතිද මං?
2: ගොඩක් හොදන්න එපා කියලාත් කියන ડોක්ටර්ස්ලා. අත ඩ්‍රයි වෙනවා එහෙමත් කියනවනේ.
1: ඒක තමයි. ඒක තමයි අත ඔහොම මඩවල වාගේ තියාගෙන ඉන්නේ නේද? වතුර දැකලවත් නැහැ ඒ අතනම් අන්නේ අම්මපා. ඇත්තටම ඒක අපි අත කොච්චර පිරිසිදු කළත් අත විසබීජ හරණය වෙනවා කියලා එකක් නැහැ. අපි කරන්නේ ඒ මොහොතේ අතේ තැවරලා තියෙන ඔයිල් ටික, තෙල් සහිත කොටස් ටික, අතේ ගෑවිලා තියෙන මඩ කුණු දූවිලි ටික සහ අපේ අත්වල තැවරලා තියෙන විසබීජ වලින් සුළු ප්‍රමාණයක් අතින් ඉවත් කරගන්න එක විතරයි. කිසිම වෙලාවක අපි කොච්චර දෑත පිරිසිදු කළත් 100%ක් පිරිසිදු දෑතක් අපිට නැහැ.
2: ඇයි ඒ තියෝ ඇඩ් වල කියන්නේ 99.9%?
1: එකක් ඉතුරු. ඒකෙන් තමයි අතිසාරය හැදෙන්නේ.

0: හවසු 5 විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට. ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන් ස්ටිකෙන් ටික පේ.
3: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳයි.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල් සහාය කි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
5: සමාජ රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාස සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට් පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
6: අංක 2:25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක 2 සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක 2 ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක 2 සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. තවත් තෑගි කන්දරාවක් අංක 2 වාසි මන්තරේ DLB වාසි.
7: Listen up Colombo, Vietnam is calling.
8: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
9: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
9: Smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන්ස් විතින්.
10: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න.
11: 19.5 වසරකට වැඩි විශ්වාසයෙන්
12: මුළු පවුලටම මගේ ගානටම
13: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මස 16-17 දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදු රත් ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝ අවස්ථාවක් අමතන්න. 011 4574406 සරණ මහල් ජීවිතේ සරණමය අවස්ථාවන් සඳහා.

0: එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත බට.
1: හෙට දවසේ තාක්ෂණය අතම හිමි කරගන්න. ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය වන ICBT කැම්පස් වෙතින් දැන් Artificial Intelligence උපාධියක් හදාරා. ලොව ඉහළම රැකියා අවස්ථා විවර කරගන්න. ළඟම ICBT ශාඛාවට අදම පිවිසෙන්න. අමතන්න 0114 777 888. ICBT කැම්පස්, ඔබේ ජීවිතේ අරමුණ.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජයි.
4: දැන් සිංගර් වෙතින් රස්නිට විසඳුම AC. සන්නාම රසක AC සඳහා දැවැන්ත මිල අඩු කිරීමක්. මාසික රුපියල් 6250 සිට ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලි රහිතව ගෙවීමේ හැකියාව සහ ඕනෑම ශාඛාවකින් ටික ටික ගෙවීමේ හැකියාව තිබෙන නිසා ගැනීමත් සිම්පල්, ගෙවීමත් සිම්පල්.
5: මුදලාලි, මට ඩිටර්ජන්ට් පවුඩර් එකයි, ඩිෂ්වොෂ් එකයි, ඩිපොසිට් එකයි.
6: මට CR පොත් හතරයි, කිරිබැගට් එකයි. මනි ට්‍රාන්ස් එකකුත් කරගන්න ඕනේ මුදලාලි.
5: මුදලාලි, මට බිස්කට් පැකට් දෙකයි, බටර් එකයි, ලයිට් බිලයි.
7: කොම්බැංක් ශක්තිය. බැංකුව දැන් ළඟම කඩේට. කමර්ෂල් බැංකු ගිණුම් හිමි ඔබට මුදල් ගැනීම සහ තැන්පත් කිරීම, මුදල් යැවීම, ගිණුම් ශේෂ පරීක්ෂාව මෙන්ම බිල්පත් ගෙවීම පහසුවෙන්ම සිදු කරගන්න. කොම්බැංක් ශක්තිය. බැංකුව දැන් ළඟම කඩේට.

0: නෑනෙ
1: මගේ බයික් එකද?
2: කොහගේ බයික් එකද? හැමදාම මොනේ? බයික් එක පත්තු වෙන්නේ සෑන්ඩ්ගේ පොලේ පත්තු වෙන්නේ ඔක්කො ෆුල් ස්ලෝ. අන්තිමට අර හැන්ඩල් අත අල්ලගෙන බයික් එකේ නේද හැන්ඩල් අත
1: අල්ලගෙන
2: නෑ මං මං මං මං දන්න මේ මගේ යාළුවෙක් ඉන්නවා එයා මේ කොලඹ 7 වල එන පොෂ් එයා කියන්නේ හැන්ඩල් අත කියලා.
1: බයික්
2: එකේ ප්ලග් ටික මාරු කරගන්න. ඔහොම බයික් පැදලා බෑ බයික් එක ගැහුවාම ස්ටාර්ට් වෙන්න ඕනේ. මම දකිනවා යන ගමන් බයික් එක නිකන් ඕෆ් වෙන්න ගිහිල්ලා වගේ ආයි යනවා. මේ ඔයාගේ බයික් එක පැදා යනකොට මම දැකලා ගැස්සිලා යන්නේ මේ හං වෙනවා බයික් එක රේස් කළාට යන්නේ නැහැ. පෙට්‍රල් පිච්චෙනවත් මං හිතන්නේ මං මං අහගෙන ඔයා කවුද එක්ක නාහෙන් අනෝ යොත පිච්චෙනවා අනෝ පිච්චෙනවා අම්මෝ මීටරයක් දෙන්න තුත්තයි යන්නේ කියලා.
1: දැන් මං හදන්නේ ගියා මං ගරාජ් එකට ගිහින් කිව්වා ඔය දාන්න තියෙන එකක් දාලා මට දෙන්න. ඊට පස්සේ
2: එක එක නාට කියලා දාන්න තියෙන එකක් දාගෙන හරියන්නේ නැහැ. අන්න දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතව 3000කට වැඩිය ඉන්නවා ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් එකේ. අන්න ඒගොල්ලෝ ලංකාවට ගෙන්නලා විකුණනවා ජපන් තාක්ෂණයෙන් හදපු NGK ස්පාර්ක් ප්ලග්ස්. අන්න ඒ NGK ස්පාර්ක් ප්ලග්ස් අරගෙන ගිහිල්ලා වාගේ බයික් එකට දාගන්න ලෝකේ ලීඩින් බ්‍රෑන්ඩ් එකක් NGK කියලා කියන්නේ. අන්න එහෙම ලෝකේ නම දිනාගත්ත බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ නම සහ විශ්වාසය දිනාගත්ත ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් වගේ එකකින් අරගෙන දාලා ඔයාගේ බයික් එක ලස්සන්ට
1: තියාගෙන ලස්සන්ට පැදගෙන යන්න සද්ද බද්ද නැතුව ලේසියෙන් නේද?
2: ඔව්.
1: අන්න එහෙමයි වැඩ කරන්නේ. දැන් මකලෝ ලෝකෙ මිනිස්සු කොච්චර කපටිද කියලා හොයාගන්න පුළුවන් එක පැත්තක් තියෙනවා. එක ක්ෂේත්‍රයක් තියෙනවා. මොකද දන්නවද? වාහන ගැන කතා කරනකොට, වාහන විකුණන එක ගැන කතා කරනකොට අපිට තේරෙනවා මේ මිනිස්සු කොච්චර කපටිද කියලා. නිකමට හිතන්න සමහර මිනිස්සු ඉන්නවා ඇක්සිඩන්ට් වෙලා කැඩිච්ච තැලිච්ච වාහනයක් හොද්දට නිකන් මතු පිටින් හදලා අමට්ටලා විකුණනවා. හරිද?
2: රවට්ටලා.
1: අමට්ටලා ඊට පස්සේ රවට්ටලා.
2: මට්ටලා ගන්න කෙනා
1: රවට්ටලා විකුණනවා. ඉතින් අපි බැලූ බැල්මට බලනවා මේක හොඳයිනේ හවලනේ ගන්න පුළුවන් කියලා. හැබැයි ටික දවසක් ගියාට පස්සේ තමයි වාහනේ අවුල තේරෙන්නේ. ඉතින් මේ කපටි මිනිසුන්ගෙන් බේරෙන්න අපිට ටිකක් අමාරුයි. ඒ නිසා අපි ඔබට කියනවා කපටි නැති හොඳ වාහන තියෙන ලංකාවේ 4 දෙසින් මිනිස්සු ඇවිල්ලා තනින් වාහන මිලදී ගන්න හොඳ තැනක් තියෙන.
2: 4 දෙසින්
1: ඒ තමයි මාලබේ පුංචි කාර නිවස වාහන 400ක් විතර තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රෙජිස්ටර් කරපුවා නොකරපුවා. ඊට පස්සේ EV ගන්න පුළුවන් 145,000. ඉතින් ඒ වගේ ලොකු වාහන කලෙක්ෂන් එකක් තියෙනවා. ගිහින් කියන්නේ මට වාහනයක් ගන්න ඕනේ, මට මේ වාහනේ චෙක් කරන්න ඕනේ කියලා. ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණයකක ඔයිස්ටර් සලින් වාහන විසලා ඔයාගේ ඇස් දෙක ඉස්සරහම ඔයා ඉස්සරහම ඔයාට ඒ වාහනේ චෙක් කරලා දෙනවා. ඉතින් ඒ තමයි මාලපේ පුංචි කාර් නිවසේ වගකීම සහ විශ්වාසය. නිසා වාහනයක් ගන්න හිතන ගමන් මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හම් මේ පුංචි කාර් පාර බලන්නේ.
2: ICBT කැම්පස් එක ගැන මේ කතා කරන්න හදන්නේ අද ICBT මාතර ශාඛාවේ ඕපන් ඩේ එක තිබුණා. දැන් නම් ඉවරයි. අපි මේ දවස් කීපයක් මාතර කට්ටියට ඒක මතක් කළා. ඉතින් මාතර හිටපු කට්ටිය අද ගිහිල්ලා උසස් අධ්‍යාපනය ගැන තමන්ට තියෙන ප්‍රශ්න ටික විසඳගන්න ඇති මාතර ICBT ශාඛාවේ ආචාර්ය මණ්ඩලය සහ එතන ඉන්න ස්ටාෆ් එකත් එක්ක කතා බහ කරලා. ඉතින් කොළඹ, නුගේගොඩ, මහනුවර, ගාල්, මාතර, කුරුණෑගල, ගම්පහ, යාපනය, මඩකලපුව සහ අනුරාධපුරය කියන තැන්වල ICBT කැම්පස් එකේ ශාඛාවන් පිහිටුවල තියෙනවා දිවයින පුරාම. මේ වෙනකොටත් 100,000කට අධික ආදි ශිෂ්‍ය පිරිසක් ආඩම්බරෙන් ඉන්නවා. ඒගොල්ලෝ ICBT කැම්පස් එකෙන් ඉගෙනගෙන තමන්ගේ උසස් අධ්‍යාපන සිහින සපුරා ගත්තා කියලා. මේ වෙලාවේ දිවයින පුරා ICBT කැම්පස් වල 20,000ක විතර සෙනගක් ඉගෙන ගනිමින් ඉන්නවා. ඉතින් ඔබේ දුවගේ පුතාගේ උසස් අධ්‍යාපන මම්පෙත විවර කරගන්න ඔයා කරන රස්සාවේ තව ටිකක් ඉහළට යන්න, තව අමතර උසස් අධ්‍යාපන අවස්ථාවක් උදා කරගන්න, මේ ඕනම දෙයකට ඔයාට විශ්වාසය තියන්න පුළුවන් තැනක් ICBT කැම්පස් කියලා කියන්නේ. දිවයින පුරාම ICBT එකේ ශාඛා තියෙනවා. ඔබට ළඟම ICBT ශාඛාවට ගිහිල්ලා ඔබේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවය ඉටු කරගන්නේ කොහොමද කියලා ඔබට දැන කියා ගන්න පුළුවන්. කතා කරන්න 01174 777 888 කියන දුරකථන අංකයට.

0: ัง
1: ชาลีฮัตโนเวดตะกะเลดตะกะเลดเบฮาวสายตะกะเลด
2: එහෙම කියපු ගමන් දෙන්නේ නැහැ.
3: එහෙම බැංකුවක් බංකොල්ල කන්න වාගේ ගිහිල්ලා මට හෝම් ලෝන් නැත්තේ කියලා කියන්නේ නැහැ. ඉතලගෙන් අහන්න ගිහිල්ලා හෝම් ලෝන් නැ ගන්න ඕනේ මුක්කද අයියා කරන්නේ.
2: මල්ලේ මල්ලේ ගෙන්න ලියකියවිල ගෙන්න.
3: බොම බොම සරල ලියකියවිල ටිකක් ගෙන්න කියලා ගෙනල්ලා දවස් 10කින් ඒගොල්ලෝ ඒක ඇප්‍රුවල් දීලා සල්ලි ටිකක් අතට දෙනවා කියලා කියයි.
2: ඒගොල්ලෝ
3: ඕ ඒගොල්ලෝ කියයි අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවර කරලා දෙන්නම් ඔයාට කියලා. ඒගොල්ලෝ කියයි ගෙවාගෙන යන්න අවුරුදු 30ක් දෙන්නම් කියලා. ඒ ඔයා ඒවා විශ්වාස කරන්න.
2: ඔව් විශ්වාස කරන්න මොකද?
3: ඒක විශ්වාස නොකර ඉන්න බෑ මොකද ඒගොල්ලෝ ඇත්ත කියන්නේ.
2: ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ. ඉතින් ළඟම තියෙන DFCC ශාඛාවකට යන්න නැත්නම් අපි ටෙලිෆෝන් නම්බර් එකක් දෙනවා. මේක ලියා ගන්න කොහේ හරි නැත්නම් ෆෝන් එකේ ටයිප් කරගන්න කෝල් එකක් දීලම යන්න. 011-2-35-02-02.
3: DFCC බැංකුව ඔබේ වර්ධනයට. දැන් මේ අපි කතා කර කර හිටියේ මේ ලෝක අත්සේදී මේ දිනය ගැන. අත්සෝදනවා කියන එක කොච්චර වැදගත්ද කියලා මම පරණ කතාවකින් කියන්නම් ඈ. මේක වෙන්නේ 1840 ව්‍යානවල තිබුණා මේ මොකක්ද ඒක කියන්නේ මාතෘ සායනයක්.
2: හරි.
3: කියන්නේ මව්වරුන් එන දරුවන් ලැබෙන්න හොස්පිටල් එක. මෙතන නිරීක්ෂණය වෙනවා එක වෛද්‍යවරයෙකුට. හංගේරියානු වෛද්‍යවරයෙක් හිටියා මෙතන ඉග්නාස් කියලා. ඉග්නාස් සෙමෙල්වේස් තමයි ආගේ නම. එයාට නිරීක්ෂණය වෙනවා මේ මෙටර්නිටි හොස්පිටල් එකේ වෛද්‍යවරු විසින්. ඒගොල්ලෝ වෛද්‍යවරු ඇවිල්ලා මේ දැන් දරු ප්‍රසූතියක් වෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කටයුතු කළාම ඒ මව්වරු පස්සේ විසබීජ ආසාදනය වෙලා මැරෙන ප්‍රතිශතය එහෙම නැත්නම් ප්‍රවණතාවය වැඩි මිඩ්වයිෆ්ලා දරු ප්‍රසූතියට සම්බන්ධ වෙලා උදව් කළාම ඉන්ෆෙක්ට් වෙලා මැරෙන සංඛ්‍යාව එක බැලුවාම
2: දෙයියනේ
3: තේරුණාද? කියන්නේ මිඩ්වයිෆ්ලා හෑන්ඩල් කරන කේසස් වලින් අම්මලා පස්සේ විසබීජ ආසාදනය වෙලා මැරෙන සංඛ්‍යාවට වඩා වෛද්‍යවරු මැදිහත් වෙලා හෑන්ඩල් කරන කේසස් වලින් විසබීජ ආසාදනය වෙලා අම්මලා මැරෙන සංඛ්‍යාව වැඩි. පස්සේ දැන් වෛද්‍ය ඉග්නාස් මේ ගැන හොයලා හොයලා බලනකොට එයාට තේරෙනවා ඩොක්ටර්ස්ලා ඒගොල්ලෝ මරණ පරීක්ෂණත් කරනවානේ. මිඩ්වයිෆ්ලා මරණ පරීක්ෂණ කරන්නේ
2: නැහනේ.
3: ඩොක්ටර්ස්ලා මරණ පරීක්ෂණ කරලා ඊට පස්සේ හැමම ප්‍රසූතාගාරයට ඇවිල්ලා චයිල්ඩ් බර්ත් වලට වැඩ කළාම තමයි මේ මරණ පරීක්ෂණයෙන් ඩොක්ටර්ස්ලා අතේ එන විසබීජ මොනෝහරි මේ අම්මලගේ ශරීරයට ගත වෙනවා කියලා. දැන් මේ 1840 ඔය කාලේ වෙනකොට ලෝකේ හයිජින් ප්‍රැක්ටිසස් මෙච්චර දියුණු වෙලා තිබුණේ නැහැ. විසබීජ ආසාදනය වෙන ක්‍රමවේද ගැන ඒ තරම්ම දැනුවත් වෙලා තිබුණේ නැහැ. කොටිම විසබීජ ආසාදනයන් ගැන ලොකු අධ්‍යයනයක් අපි කරලා තිබුණේ නැහැ. ඒ හින්දා මේ වෛද්‍යවරයා නිර්දේශ කරනවා මේ ඩොක්ටර්ස්ලට අත හොදගෙන එන්න කියලා. හරි පොඩි දෙයක් කරන්න අත හොදගෙන එන්න කියලා.
2: ආ මං හිතේ අත හොදගෙන ඇවිල්ලා
3: නෑ. ඒ කාලේ හැම හයිජින් ප්‍රැක්ටිසස් තිබුණේ නෑ. ඒ කියන්නේ මරණ පරීක්ෂණේ කරලා ප්‍රසූතාගාරයට එන්න කලින් අත හොදගෙන එනවා කියලා පුරුද්දක් තිබුණේ නෑ. වෛද්‍ය ඉග්නාස් දෙනවා ප්‍රොටෝකෝල් එකක්. අනිවාර්යෙන් අත හොදලා තමයි මේකට එන්න ඕනි කියලා. වියානවල තිබිච්ච අනෙකුත් ප්‍රසූතාගාරවලට වඩා ඩ්‍රැමටිකලි, ඒ කියන්නේ තාම නාට්‍යානුසාරී විදිහට
2: අඩු වෙලා තියෙනවා
3: උපතේදී මව්වරුන් ආසාදනය වෙලා මිය යන එක.
2: ඒ කියන්නේ වේගෙන් දඩබඩ ගාලා
3: අඩු වෙලා තියෙනවා. මේකට පොඩි විරෝධිකුත් තා වෛද්‍යවරු මේකට ඇත්තට කැමති වුණා. අපි අත හොදලා පිට්ටු මෙතන මේක මොකට අත හොදලා කියලා සමහරු එහෙම කල්පනා කරලත් තිබුණා.
2: හැම එකකටම විරුද්ධ වෙන අයත් ඉන්නවනේ.
3: ඒකක් තියෙනවනේ. අලුතෙන් මොකක් හරි ඉන්ට්‍රොඩියුස් කරනකොට ඒකට කට්ටියක් විරුද්ධ වෙනවා. අන්න එහෙම තමයි ලෝකේ හයිජින් ප්‍රැක්ටිසස් තිබුණේ. දැන් නම් සාමාන්‍යයෙන් වෛද්‍යවරු එක රෝගියෙක් බලලා අනිත් රෝගියා ගාවට යන්න කලින් ගොඩක් වෙලාවට අපි දකිනවා ඒගොල්ලෝ සැනිටයිස් කරගන්නවා අත් දෙක හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චි කරලා පිරිසිදු කරනවා. ඉතින් දැන් මේ ප්‍රැක්ටිසස් හැදිලා තියෙන්නේ අවුරුදු 200කට කලින් ඉඳන්. එක එක මිනිස්සු ඒවා පුංචියට අඳුරගෙන පොඩි පොඩි එකතු කිරීම කරලා තමයි අද ලෝකේ මේ ගානට පොඩ්ඩක්
2: ෂේප් කරගෙන
3: බැලන්ස් කරගෙන තියෙන්නේ. ලේසි වැඩක්
2: නෙවෙයි.
3: සා අත හොදනවා කියන එක ලෝක වශයෙන් ලොකු බලපෑමක් තියෙන වැඩක්.
2: අත්‍යවශ්‍ය දෙයක්.
3: හැම පුංචි දෙයක්ම තව මොකක් හරි තැනකට ලොකුවට බලපානවා.
2: අනිවාර්යෙන්. දැන් අත හොදනවා කියන එක හරි පුංචි දෙයක්.
3: හැබැයි ඒක ලොකුවට බලපානවා. ඒ වගේ සමහර විට ඔයා සල්ලි චුට්ටක් ඉතුරු කරගන්නවා. ඒක හරි පුංචි දෙයක්. ඒ ඉතුරු කරගත්ත සල්ලි චුට්ටෙන් ඔයා පුංචි බිස්නස් එකක් පටන් ගන්නවා. ඒක හරි පුංචි දෙයක්. ඒ පුංචි බිස්නස් එකේ ඔයා තව එක මිනිස්සෙකුට දෙන්නෙකුට පොඩි රස්සාවක් දීලා
2: දෙනවා.
3: ඒක හරි පුංචි දෙයක්. හැබැයි ඔයා වගේ දහස් ගාණක් ලක්ෂ ගාණක් එකතු වුණාම ඒක හරිම විශාල වැඩක්. අන්න එහෙම තමයි පුංචි මිනිස්සු ටිකෙන් ටික අමාරුවෙන් මහන්සි වෙලා මුළු රටක් ගොඩදාන. අන්න ඒ රට ගොඩදාන පුංචි මිනිස්සුන්ව ගොඩදාන එක තමයි LB Finance අවුරුදු 55ක් තිස්සේ කරලා තියෙන්නේ. 1971 ඉඳන් මේ වෙනකන් අවුරුදු 55ක් තිස්සේ රට ගොඩනගන ඔබ පෙරට ගෙනියන, එහෙම නැත්නම් රට ගොඩනගන්න වෙහෙසෙන ඔබ ගොඩනගන LB Finance හෙට දවසේත් ඔයත් එක්ක ඉන්නවා. 235කට අධික ශාකා ජාලයක් සහ 5400කට අධික සුහදශීලී සේවක මඩුල්ලක් එක්ක LB Finance රට ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.

0: පස පදමට සිත
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 0112 15.2 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
2: Hi guys! මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
3: මේක ඉතින් තව ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
4: අඩුයි
5: අඩුයි තමයි බල පේන්නේ නැද්ද බලපුවා
4: පේනෝ පේනෝ
2: ඊළඟට තියෙන රසවත්ම කැලේ My Ways app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersලට commission subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවන. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
5: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
4: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
6: ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
7: ආස්ට්‍රේලියාවස් ලෝකයේ top 2% researchers ලා ඉගෙන ගන්න ස්ලිට් BSc honors biotechnology degree එකට enroll වෙන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: පුතේ කන්නාඩි අමතක වෙලානේ
10: අම්ම සල්ලි දාන්නද
9: ඔව් සල්ලි දාන්න
10: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජ
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: Dubai Cleaning and Housekeeping රැකිය කාන්තා පිරිමි දෙපිරිසටම
15: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
14: කොරණෑගල NK Global Edge විදේශ රැකිය ආයතනය 0372370370
16: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLV දනඩතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතිය සුවන්
17: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
18: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
19: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාකාවට පිවිසෙන්න කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව
1: උදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
2: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
5: එන්චාන්ටර් The fragrance of French romance.
4: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
3: Sayanika piligat nishpadaneyak nisa thamai mama Offmark Slim and Radiance liquid collagen ek recommend karan.
15: Offmark's premium collagen pehapath nirogi sihin sirurak.
11: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
10: Anuwatai dashma deken. Anuwatai dash

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පාදයාත්‍රාව ජනපති කාර්යාලය අසලට වැලිගමින් කෝටි 200ක හෙරොයින් කාමන්තිස්ස නිරීක්ෂණයට ඩ්‍රෝන යානා
3: ඉපේ මොනිස්සම එකක් තිබිලා දින කියන්නේ අර පදින කඳන් වල එන මොනිස්සොන්
2: පාකිස්තානයේ පාසලක වහලයක් කඩා වැටි 28ක් මරුට
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ලාඩන්.
1: අපි මෙහෙමයි දත්ම දින්නේ දත්මත් දත්වේ අපි අද අත්හෝද ැටිදේද කතා කරන්න. බදු හැටි සම්බන්ධයක්
2: ඒක එදාට කතා කර දත් මැදීමේ වැදගත්කම
1: මෙහෙමයි අත්හෝ දන්නේ අත්හෝ දන්නේ අත්හෝ දන්නේ අපි මෙහෙමයි අත්හෝ දන්නේ පුංචි අත් දෙකින් දැන් කොමහෙදෙන්ටවාගේ අත දෙන්න
2: ඇයි
1: බාන් මේ අතේ කැත බාන් මේ අතේ කිලුටු
2: කිලුටු නෑ
1: ඒ මදිවට බලනවා මේ අතේ සයිස් එක මේ අතක්ද මේ අතකින් කෑල්ලක්ද තමුන්ට තියෙන අනේ වන්දන්න මේ නිකං පරණ මාරි බිස්කට් එකක් සයිස් තමයි මේ අත දැන්න පරණ මාරි බිස්කට් එකකට පොඩි ගිරිකුරු හතරක් පහක් ගාලා අතක් කියල එකක් තියෙනවා කටේ තියන්න බෑ
2: කටේ තියන්න අත
1: ඇයිද කෑම කනකොට අත කටේ තියන්න අත කටේ තියෙන හින්දා තමයි අපි නිතරම අත
2: සෝදගන්නේ
1: අපි අතින් ඇහැ කසනවා අතින් කන කසනවා ඊට පස්සේ මං නිතරම දකිනවා ඔයා බතල හාරනවා අතින් ඇඟිලි තුනක් විතර දාගන්න ඕන හය
2: ඇතුළට
1: දාලා මේවා හාරලා හාරලා ඇදලා ගන්න ඒ හින්ද තමයි අපි අත හොඳට සෝදලා පිරිසිදු කරලා තියාගන්න ඕනේ වරින් වර විශේෂයෙන් කෑමට කලින් අත හොදන්න ඕනේ කෑම හදන්න කලින් අත හොදන්න ඕනේ කෑම කාලේ ඉවරුනහම අත හොදන්න ඕනේ ඊට පස්සේ විශේෂයෙන් කවුරු හරි රෝගියෙකුට උපස්ථාන කරනවා නම් දරුවෙක් බලා ගන්නවා නම් අතේ කුණු ගෑවුනහම අත හොදන්න ඕනේ කියලත් කියලා දෙන්න ඕනේ නම් ඉතින් ඔළුවට පොල්ලකිනුත් ගහලා කියලා දෙන්න ඕනේ ඒක
2: හරි නෑ මොකලෝ සමහර අය මම දැකලා තියෙනවා ලෙඩේ හොද වෙන්නේ අත හේදුවොත් කියලා දැන් හිතන්න කොහාට කොන්දේ
1: අමාරුව
2: මම එයා කියන මේ තෙල පොඩ්ඩක් ගහලා දෙන්න ඊට පස්සේ මම දැන් ආයි කොන්දේ ගහලා ගහලා මම අත හොදන්න නැතුව ඉන්න.
1: ඒ ඔයා අත හේදුවොත් අර කොන්දේ අමාරුව තියෙන කාට හොද වෙන්නේ?
2: හොද වෙන්නේ. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම හිතන අය.
1: ඒක හරිම සුපිරි වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීමක්. ඈ මේක බොක්කරි ජර්නල් එකක ප්‍රසිද්ධ කරන්න වටින එකක් සැඩ්ඩි. එකතු කරගෙන ඉන්න විස්තර එකතු කරගන්න.
2: ඉතින් ඒ නිසා ඕගොල්ලෝ එහෙම දේවල් කරලා අනිවාර්යෙන්ම හොදන්න. එහෙම හොඳ වෙනවා කියන එක නෑ.
1: තැන්ඩිගේ උපදේශය තේරුණාට අතේ මොන හරි ගෑහුනොත් අනිවාර්යෙන්
2: හොදන්න.
1: හොදන්න ඕනේ. අත හොදන විදිය.
2: දැන් මං ගිහිල්ලා අද අත හොදන. දැන් ඉවර වෙච්ච ගම මොකද
1: වාතැලුවනි. අදවත් හොදන්න. සෑහෙන කාලෙකින් අත හොදලා නැහැ කියලා පේනවා. අදවත් හොදගන්න. මම අතැල්ලුවාම හොදගන්නවා නම් මං හැමදාම හරි අත අල්ලන්නක් දෙයියනේ කියලා හොදලා කරලා තියන්න. සාමාන්‍යයෙන් කියන්නේ තප්පර 20ක් අත හොදන්න ඕනේ කියලා. හරි. හැබැයි ඉතින් තප්පර 20ක් මෙහෙම එක තැන අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල අතුල්ල
2: අතුල්ල අතුල්ල
1: එහෙම හිටියට වැඩක් වෙන්නේ නැහැ.
2: මෙහෙම කරන්න ඕනේ.
1: මෙහෙම කරන්න ඕනේ. ඔය මෙහෙම කියලා කියන්නේ එකක් මේ හොදන්න ඕන ඒරියාස් ටික. මෙන්න මේ ටික පුළුවන් නම් නිකන් ඔළුවේ තියාගන්න. ඇඟිලි තුඩු.
2: හරි.
1: හොදන්න ඕනේ ඊට පස්සේ නියපොතු වටා සෝදන්න ඕනේ
2: හරි
1: ඇඟිලි අතර සෝදන්න ඕනේ between the fingers
2: හරි
1: ඊට පස්සේ මහපට ඇඟිලි දෙක වෙනම හොදන්න ඕනේ කොච්චර අත් දෙක එකට ඇතිලුවත් මහපට ඇඟිලි දෙක හොඳට හේදෙන්නේ නැහැ මහපට ඇඟිලි දෙක වෙනම හොදන්න ඕනේ ඊට පස්සේ අතේ පසුපස නැත්නම් පිටියල්ල වෙනම හොදන්න ඕනේ අවශ්‍ය නම් රිස්ට් එක මැණික් කටුව වෙනම සෝදා ගන්න ඕනේ දැන් මම ආයෙ කියනවා ඇඟිලි තුඩු ඇඟිලි නියපොතු අවට ඇඟිලි අතර මහපටැඟිලි අතේ පිටියල්ල සහ මැණික් කටුව ඒක සාමාන්‍ය බේසික් දෙ මෙහෙම අතුල්ලපු ගමන් ඉස්සෙල්ලාම
2: රබ් වෙන්නේ
1: අල්ලනේ ඒක කිව්වේ නෑ නේද තේරුණාද තත්ත්වේ නේද කියන්නේ ඒක කිව්වේ නැත්නම් ඒක කරන්නේ නෑ ඒ කියන්නේ මේකත් එක්ක ඉතිපේ කරගෙන යන්න තියෙන්නේ
2: ඕකේ
1: අත හොදර හැටි කියලා දරවට වැඩි හොදයි අත මිටමලෝලා ඔළුවට කොට්ටුරයක් දාලා

0: අර තියෙන කළුවර ටොක්ක කියලා ඇන්නේ කවුද කියලා හොයාගන්න බැරි වෙන්න. අන්න ඒකෙන් එකක් අනින්න ඕනේ හොඳට අත බදලා.
1: මම යනවා ICBT කැම්පස් එකට.
0: ආ ICBT කැම්පස් එකට ගිහිල්ලා මොකද්ද කරන්න යන්නේ?
1: මම මේ
0: ICBT කැම්පස් එකත් මෝඩ කරන්න දාද
1: ගිහින්. ඔය ඔක්කොම පැත්තකින් දින මම ඉගෙන ගන්න වැඩේ පටන් ගන්න.
0: පරක්කුලාට හරි කමන්නේ කොච්චර වයසට ගියත් මනුස්සයෙකුට ඉගෙන ගන්නවා කියන
1: එක මම ඇත්තටම මම මේ channel එකේ channel head වෙන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් මම මොකක් හරි degree එකක් කරලා බලනවා නම් ඉතින් නේද degree එකක් කරලා PhD එකක් කරලා එහෙම අධ්‍යාපනික දේවල් මොනවාද education qualification හදා ගන්න ඕනේ.
0: ආ මේකේ head වෙන්න නේද? ඒ වෙන්න යනකොට කියන්න මේ චාලි අපි යමන් අපි අහි ටෙක්සාස් යමන්. හැන්ඩි චැනල් හෙඩ් වේගෙන ආවොත් තංගාලා ටෙක්සාස් යක්. ඉතින් කමන්නේ වගේ සිහින
1: බලාපොරොත්තු වලට
0: ඒවට මං රෙස්පෙක්ට් කරනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ට්‍රයි එකක් දෙන්න යන්න ICBT එකට. ICBT කැම්පස් එකේ ශාඛා දිවයින පුරා තියෙනවා. තුරේ සිට දකුණටත් බස්නාහිර සිට නැගෙනහිරටත් බුළු රටම යා කරමින් අධ්‍යාපනයේ අයිතිය හැමෝටම බෙදන්න කොළඹ නුගේගොඩ මහනුවර ගාල්ල මාතර කුරුණෑගල ගම්පහ යාපනය මඩකලපුව සහ අනුරාධපුරයේ කියන තැන්වල ICBT ශාඛා විහිදිලා පැතිරලා තියෙනවා. කතා කරන්න 0.1474.888 කියන දුරකථන අංකයට මම ආයි අංකය කියන්නම්. 0.1174.888 දුරකථන අංකය. කතා කරලා ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය වන ICBT වෙතින් ඉංජිනේරු කලපනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා එහෙම නැත්නම් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ උපාධියක් හදාරලා ජීවිතේ ඉස්සරහට යන්න. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.

0: අවස්වේගෙන එන්නේ අපේ අනුග්‍රහක බවතුන් මතක් කරන්න තියෙනවා ඉක්මනින් හදත් අපිත් එක්ක ඩග්ලස් & සන්ස් ලිමිටඩ් රැඳිලා ඉන්නවා ලෝකේ ඉහළින්ම නම දිනාගත්ත ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් ලංකාවට ගෙන්වා බෙදා හරින අවුරුදු 40ක් තිස්සේ ලංකාවේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ ඉස්සරහින්ම ඉන්න කෙනා තමයි ඩග්ලස් & සන්ස් ලිමිටඩ් කියලා කියන්නේ. දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතව 3000කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. 2500කට වැඩි පිරිසක් DSL එකේ රැකියාව කරනවා. මම මේ ඒ විස්තර ටික කිව්වේ ඇත්තටම DSL කියලා කියන්නේ කොයිතරම් රට තුල මුල් බැහැගත්ත කොයිතරම් දැවැන්ත ආයතනයක්ද කියන එක පැහැදිලි කරන්න. ඉතින් ඔයාගේ වාහනේ ඕනෑම ස්පෙයාර් පාර්ට් එකක්, කියන්නේ වාහනේ මේන්ටෙනන්ස් වලට අවශ්‍ය වෙන ඕනෑම දෙයක් මිලදී ගන්න තියෙනවනම් ඉක්මනට ඔයාට පුළුවන් ඩග්ලස් & සන්ස් ලිමිටඩ් බලයලත් අලෙවි නියෝජිතේ කම්බෙන්ද දිවයින පුරාම ඒගොල්ලෝ ඉන්නවා 3000කට වැඩි සංඛ්‍යාවක්.
1: මම පොඩ්ඩක් අපේ ගමට යනවා මකලෝ.
0: එහෙනම් ගිහින් එන්න මේ. මායි චාලි මේක කරන්න අපිට නිදහසේ මේ ටික කරගෙන යත් හැකියි.
1: නෑ ඇත්තටම ගමට ගියාට පස්සේ මම දැක්ක දෙයක් තමයි කාලයක් තිස්සේ අපේ පැත්තේ දිනන වෙනම කුකුල් ෆාම්. රයිට්. ඊට පස්සේ වෙනම මිනිස්සු බුලත් හදලා තියෙනවා. හරිද? එතකොට කොහොමෝල් එහෙම තියෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන කරන ව්‍යාපාර තියෙනවා. මං කල්පනා කරපු දේ තමයි මේ මිනිස්සු කී දෙනෙක්ට තව රස්සා දීලා තියෙනවා.
0: නතු. හැම පුංචි බිස්නස් එකක් කරන මිනිස්සෙක්ම කරන්නේ පුංචි වැඩක් නෙවෙයි.
1: ඔව්.
0: එයාගේ බිස්නස් එක පුංචි වෙන්න පුළුවන්. හැබැයි රටක ආර්ථිකය දිහා බැලුවාම මේ පුංචි පුංචි බිස්නස් කරන මිනිස්සු තමයි ලොකු ලොකු තැන්වලට රට තල්ලු කරගෙන යන්නේ.
1: අනිවාර්යයෙන්.
0: LB Finance මේ අයව හරියට රෙකග්නයිස් කරනවා. ඒගොල්ලෝ අඳුරනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රණාමය පුද කරනවා මේ පුංචි පුංචි බිස්නස් කරලා රට ගොඩ දාන මිනිස්සුන්ට. ඒකයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ 55 වෙනි සංවත්සරයේ සමරද්දි කියන්නේ රට ගොඩ නගන ඔබ වෙනුවෙන් 55 වසරක් කියලා. ඒගොල්ලෝ හැමතිස්සෙම මේ අමාරුවෙන් සල්ලි ටිකක් ඉතුරු කරගෙන අමාරුවෙන් ආයෝජනය කරලා පොඩි බිස්නස් එකක් ලොකු කරගන්න මහන්සි වෙන මිනිස්සුන්ට ඒ මග දිගේ ඉස්සරහට යන්න උදව් කරලා තියෙනවා. රට පුරා ශාකා 235ක් තියෙනවා. රුපියල් බිලියන 450කට වැඩි වත්කම් වලින් ශක්තිමත්ව 5400ක සුහදශීලී සේවක මඩුල් හරහා රට ගොඩ නගන පුංචි පුංචි බිස්නස් කරන ලොකු හදවතක් තියෙන ධෛර්ය සම්පන්න මිනිස්සුන්ට LB Finance ශක්තියක් වෙලා තියෙනවා, උදව්වක් වෙලා තියෙනවා. ඒ හින්දම තමයි ඒගොල්ලෝ ෆිච් රේටින් එකේ ඒ මයිනස්, ලංකා රේටින් එකේ ඒ ප්ලස් කියන ශ්‍රේණිගත කිරීම පවා දිනාගෙන තියෙන්නේ. දේශය ගොඩ නගන ඔබ වෙනුවෙන් LB Finance 55 වසරක්.
1: දැන් මං ඉන්නේ මේ වෙලාවේ හෙටිපොළනේ, ගෙදර ගියානේ. දැන් ආපහු එනවා මාළඹ පුංචි කහනිවසට. එනකොට මම දකින මාළඹ පුංචි කහනිවස වාහන 400ක් විතර තියෙනවා. මං ඇත්තටම මේ අපේ දදාට වාහනයක් තෝරන ගමන් ඉන්නේ.
0: කාටද?
1: දදාට.
0: දදා?
1: දදා.
0: දදා.
1: ඉතින් බැලුවට පස්සේ වාහන 400ක් විතර තියෙනවා රෙජිස්ටර්.
0: කවුද දදා කියන්නේ? කවුද?
1: අපච්චි.
0: ආ. පච්චිද? මං හිතුවා මේ මං හිතා හෙට්ටිපොළ පැත්තේ ඔය අඳුරන මාම කෙනෙක් කියලා.
1: නෑ නෑ අප්පච්චිට කියලා.
0: අප්පච්චිද? ආ අප්පච්චිට ආදරෙට කියන දඩ.
1: ඉතින් මාළුවි පුංචි කාණියුස්රි ගියට පස්සේ මම දකින රෙජිස්ටර් කරපු වාහන. නොකරපු වාහන තිර EV තියෙන. EV තියෙන 145 ඉඳන් ගන්න පුළුවන්. මම කිව්වා එතන ඉන්න කෙනෙක්ට මට මේ රෙජිස්ටර් කරපු වාහනේ හොඳ වාහනයක්ද කියලා බලා ගන්න ඕනේ කියලා. හරි මේ සොයන්න. කියලා ඒගොල්ලෝ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට මාව එක්කන් ගියා. ඊට පස්සේ හොයිස්ටර්ස් වලින් මාව ඉස්සුවා නෙමෙයි වාහනේ ඉස්සුවා.
0: හොයිස්ටර්ස් වලින් වාව උස්සලා වාහනේට ආව පෙන්න. බලන්න වාහනේ මේ අයිතිකාරයා හොඳ අයිතිකාරයෙක්ද කියලා. බලන්න මේ අයිතිකාරයාගේ හිස්ටරි එක අප්සෙට්ද කියලා. බලන්න මේ අයිතිකාරයා කෑලි බූට්ටු කරලා හදපු අයිතිකාරයෙක්ද
1: කියලා. මම ඔයාවනේ මේ උස්සන්නේ එතනකත් වාහනේ උස්සලා පෙන්නනවා.
0: මිනිස්සු බය වෙයි පුංචි කාර්ඩියෝස්ට. වාහන ගන්ඩර් මිනිස්සු හොයිස්ටර්ස් දාලා උඩ දාලා මොනවද කියන්නේ මිනිස්සු. අයියෝ අය.
1: රයිට්. හොඳ වාහන තියෙනවා මාළඹ පුංචි කාණියෝස් අපි මෙච්චර වෙලා කිව්වේ. ඒක.
0: ඔව්. ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ.
1: යන්න මාළඹ පුංචි කාණියෝස්ට. යන්න පුංචි කාණියෝස්ට ඔයාගේ වාහනේ ඔයාට හොඳ වාහනයක් ගන්න හොඳ තැනක් තමයි මාළඹ පුංචි කාණියෝස්. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාණියෝස් වාහන උද්‍යානය, පුංචි කාර් හන්දියේ, පුංචි කාර් පාර මාළඹ.
0: රයිට්. ඉතින් ෆැන්ඩිව හොයිස්ටර් තනදා උස්සල බල හොඳයි නේද? හොඳයි. මට මේ මේ අයිතිකාරයව මට දෙන්න.
1: වාහනේ කිව්වා.
0: වාහනේ ඉල්ල ගන්නවා.
1: හරි.
0: දැන් මං මේ DFCC ගෙනත් ගියාගෙන යන්න හදන්නේ. ඉතින් ගෙයක් දොරක් හදලා මොකක්ද එකට කියන්නේ ගෙයක් තමන්ගෙම කියලා තැනක් හදාගෙන ස්ථාවර වෙන එක, establishment එකක් හදාගන්න එක. ඒක මොකක්ද දෙනෙක්ගේ ජීවිතේ සිහිනයක්.
1: බලාපොරොත්තු.
0: හැමෝම උත්සාහ කරනවා එතනට යන්න. හැමෝගෙම ජීවිතේ කොනකාරි හැංගිලා තියෙන achievement එකක් තමයි තමන්ට කියලා ගෙයක් හදාගන්න එක.
1: Yes.
0: ඒක ලේසි වැඩක් නෙවෙයි, ඒක අමාරුයි. ඉතින් අමාරු හින්දා තමයි ඒක හුඟ දෙනෙක් හිතේ කොනක තියාගෙන වෙන වෙන වැඩ කර කර ඉන්නවා. අරක ලොකු වැඩි ඒ වැඩේට අත ගහන්න. දැන් ඒ අත ගහන්න නැතුව පැත්තක තියලා තිබිච්ච ලොකු වැඩේට ඔයාට අත ගහන්න ලොකු ශක්තියක් වෙනවා DFCC. 0.112 0.25 කියන දුරකථන අංකයට කතා කරලා ඒගොල්ලන්ගෙන් වෙලාවක් අරගෙන යන්න. සරල ඩොකියුමන්ට්ස් ටිකක් ගෙනියන්න තියෙන. ඒ ටික ගෙනිච්චම දවස් 10ක් ඇතුළත ලෝන් එකට අප්‍රූවල් එක හම්බෙනවා. සල්ලි ටික වාගේ අතට හම්බෙනවා. අවුරුදු 20ක් යනකම් අචල පොලියක් යටතේ ගෙවාගෙන යන්න පුළුවන්. අවුරුදු 30ක් දක්වා ගෙවීම් කාලය දීර්ඝ කරගන්නත් පුළුවන්. DFCC බැංකුවෙන් හෝම් ලෝන් එකක් ගත්තොත්. ඉතින් නිවාස සීනේ සපයා කරගන්න.
1: DFCC බැංකුව
0: ඔබේ වර්ධනයට.

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
3: රට සවාරියක හීනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766. BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple Fire Tank
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. Dubai cleaning and housekeeping rakya kanta pirimita pirisatama
6: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
5: koronagala nk global edge videsh rakya ayatanaya 0372 372 370.
7: commercial bank win rannayai atta pirenna vasiyai commercial bank we rannaya sewawen october 1 winida sita december 31 dakwa 250 kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tagi voucher wedi vistara sandaha langama commercial bank කවද පිවිසෙන්න commercial bankුවේ රන් අය සේවාව
8: අවුද කාගේ නිවසේ පළමු රැකවරණය ACL fire guard wire then dump party ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
9: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද
10: නෑ නෑ ඔය තියන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්
9: wisdom of hands 2026
10: දැටි විස්කම්
9: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අලවිපොල
10: ඔක්තෝබර් 22 වෙනිදා ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
9: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න
10: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න එන්න බලන්න පුදුම වෙන්න
9: Wisdom of Hands 2026
10: අපේ දෑතේ විස්කම් ලෝකයේ දකින වේදිකාව
9: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV

0: நாடங்
1: அத்தா சோதண்ட ஓனே
2: அத்தா ஹேது நத்தங் இஸ் பீஜ கட்டிங் அங்க அதுல்ட்ட கி ஆ லெட வெனோ
1: ஓகே மம கேல கேண்ட ஓயா ஓயா சோதண்டே நான் ஓயாட கேல கிரோ அது இந்த கிட்ட கண்ண நம்ம சண்டிக்கு பிரதிஜ்ஞா அது சண்டி தென பிரதிஜ்ஞா மம அத இந்த கே
2: මම අත ඉඳන්
1: පුළු පුළුවන් හැම වෙලාවෙම
2: පුළු පුළුවන් හැම වෙලාවෙම
1: මගේ මේ කිලුටු කැත අත් දෙක
2: මට මගේ අත් දෙකින්නේ
1: අත් සෝදලා පිරිසිදුව තියාගන්න ඕනේ මේක දැනුවත් කිරීමෙන් විතරක් ගොඩ දාන්න පුළුවන් වැඩකුත් නෙවෙයි හරි
2: දැනුවත් කරලා ඉතින් අනිත් කෙනෙක් කරන්න එපේ
1: එකක් ඒක දැන් දැනුවත් කළාට කරන්නේ දැන් තැන්ඩිට එහෙම මොකද 100 පාරක් කිව්වත් ඒ මෙලෝ 100ක් නැහැ අත සෝදන්න නැහැ පිළිවෙලක් නැහැ ඒක වෙනම ප්‍රශ්නයක් ඒක විතරක් නෙවෙයි දැන් ලෝක මට්ටමේ අත සේදීමේ වැදගත්කම කෑම හදන්න කලින් අත හොදන එක කෑම කන්න කලින් අත හොදන එක
2: තවම
1: වොෂ්රූම් ගියාට පස්සේ අත හොදන එක කෑම කෑවට පස්සේ අත හොදන එක රෝගියෙක් වල්ලන්න කලින් ළමයෙක් වල්ලන්න කලින් අත හොදන එක වගේ පුරුදු ගැන කොච්චර අවයානස් හැදුවත් හිතන්න ලෝක ජනගහණයෙන් කොච්චර පිරිසකටද රනින් වෝටර් තියෙන සමහර මිනිස්සුන්ට වතුර නැහැ සමහර මිනිස්සු 70ක්ම ගණන් පයින් යන්න ඕනේ බොන්න වතුර ටිකක් හොයාගන්න මේ අමාරුවෙන් ඔලුව උඩ තියාගෙන අරන් ආපු වතුර ටික දවස් 30ම අත හොදලා නාස්ති කරනවා වගේ එකක් තමයි මේ මිනිස්සුන්ට අත හොදනවා කියන එක ගැන හිතෙන. එතකොට මේ අත්හරහා විසබීජ ශරීරගත වෙන එක අත්වලින් විසබීජ හුවමාරු වෙලා මිනිස්සු අතර රෝග පැතිරලා යන එක එහෙම අත හොදහන් යකෝ කියලා කීමෙන් විතරක් කොට දාන්න බෑ. සමහර වෙලාවට ඒකට අවශ්‍ය කරන අනෙකුත් යටිතල පහසුකම් ලෝකේ සමහර සමාජයන් වලට ලැබිලා නැහැ.
2: ලංකාවෙත් එහෙමයි මකලෝ. කැටි තියනවා වතුර ලීටර් ගණන් විතර ලීටර් 6 එහෙම අරන් යන්නේ දවසට.
1: දැන් මේ කාලෙත් මේ දවස්වල ආයවැස්ස පටන් අරන් හැබැයි එල්නිනෝ වල බලපෑම තිබිච්ච මුල් දවස්වල දිස්ත්‍රික්ක ගණනාවකට බවුසර් වලින් වතුර බෙදන්න අපිටත් සිද්ධ වුණා.
2: අපේ පැත්තෙත් වැව හිඳුණා.
1: වතුර අන්න වතුර ප්‍රශ්න. ඉතින් අත සෝදනවා කියන එක කෙනෙකුට හිතෙන්න පුළුවන් හරිම සරල දෙයක්. අත සෝදන්න ලෝක දිනයකුත් තියෙන්න ඕනේද කියලා. ඉතින් ඇත්තටම තනි පුද්ගලයන්ට අත සෝදන්න කියලා කියන්න විතරක් නෙවෙයි අත් සේදීම සම්බන්ධයෙන් ලෝක දිනයක් වෙන් කරලා තියෙන්නේ. අත් සේදීමට අදාළ සෞඛ්‍ය පහසුකම් ටික, අවශ්‍ය යටිතල පහසුකම් ටික ලෝකේ හැම කොනකම ඉන්න මිනිස්සුන්ට ලැබෙනවද, ලැබිය යුතුයි කියන පණිවිඩය ගෙනියන්න තමයි ප්‍රධාන වශයෙන් ඔක්තෝබර් 15 ලෝක අත්සේදීමේ දිනය හැටියට නම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ගෙදර සිංක් එකේ ටැප් එක ඇරිහාම වතුර එනවා. ඔයාගේ මිදුලේ ලින්දට බාල්දිය දැම්මහම වතුර ටික එනවා. ඒ වතුර ටික පාවිච්චි කරලා ඔයා අත් නොසෝදා ඉන්නවා නම් ඔයා සැන්ඩි කියලා. ලෝකේ සමහර මිනිස්සු අත් දෙක පිරිසිදු කරගන්න වතුර පොදක් නැතුව දුක් විඳිනවා. අපි උත්සාහ කරන්න ඕනේ ඒ මිනිස්සුන්ටත් මේ පිරිසිදුකමේ පුරුද්ද ඇති කරගන්න ඒගොල්ලන්ට උවමනා වතුර ඇතුළු යටිතල පහසුකම් ලබා දෙන්න පුළුවන් ලෝකයක් හදන්න.
2: අපි එහෙනම් ඉතින් යන්නේ ඒ ලෝකේ හදන්න ඕනේ අපි කොහොම හරි.
1: ඒ ලෝකේ හදන්න කලින් ගිහිල්ලා අත් දෙක සෝදගමුකෝ. ලෝකේ හදන්න කල්පනා වුණා. අත් දෙකේ තියෙන කුණු කිලෝ තට්ටු 24ක් විතර. යයි යන් අත සෝදන්න දෙයක් ඔක්කොම විතර. මං මකල.
2: මං සැන්ඩි.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 32යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෘති සිරස්ථල.
1: පාදයාත්‍රාවේ පැමිණි භික්‍ෂූන් වහන්සේ ජනපතිලේකම් සමග සාකච්ඡාවක. වැලිගමින් කෝටි දෙසියක හෙරොයින්. කාවන්තිස්ස නිරීක්ෂණයට ඩ්‍රෝනයාන. හෙට සිට වැසි අඩුවේ. පකිස්ථානයේ පාසලක වහලයක් කඩා වැටී 28ක් මරුට.
0: දේශීය සියත. Local News on Theatre. අනුග්‍රහය.
2: මොකදනේ මම ඊට කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBI විවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 මතන්න.
1: වැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 128ක් සොයාගෙන තිබෙනවා. මොහුදට මායි මූ ලඳු කැලෑවක කෙසෙල් පඳුරක් අසල සඟවා තිබී මද්‍රව්‍ය සහිත උරහයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 6 දෙනෙක්. මද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවේ හිමිකරු බව පැවසෙන පුද්ගලයාද අත්අඩංගුවටගත් පිරිස අතරට අයත්. සැකකරුවන් අවුරුදු 26-48 අතර වයස්වල පසුවන ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ධීවර යාත්‍රා දෙකක්ද සිය බහරයට ගත් බවයි පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශයේ භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කළේ.
7: ඒකාබද්ධව සිදු කරන ලද දෙවන්ත මෙහෙයුමකදී මේ වන විට සැකකරුවන් 6ක් සමග අපි හෙරොයින් දැයි සැකකරන මද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 600ක් පමණ ආසන ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ වන විට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන තිබෙනවා මේ ලංකාවට කවුද ගෙනාවේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ මගින් දෙකරගෙන යනවා. මේ වන විට සැකකරුවනුත් අදාළ නඩු භාණ්ඩ සියලුම දේවල් අපි මේ අධිකරණ බල ප්‍රදේශයට බාර දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරලා තිබෙනවා. වැඩිදුර විමර්ශන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ මගින් දැනට සිද්ධ කරගෙන යනවා. දැනට දීවර යාරා දෙකක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එම දීවර යාත්‍රාවේ ජාත්‍යන්තර මුහුදෙන් මද්‍රව්‍ය ලබා දුන්න දීවර යාත්‍රාවත් එම දීවර යාත්‍රාවේ මද්‍රව්‍ය නැවත ගොඩබිමට එන්න සලසු දීවර යාත්‍රාවත් දැනට අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
1: පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පාගමනේ පැමිණි පිරිස ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සමග සාකච්ඡාවක නිරත වුණා. භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දසවනදා පාගමන ආරම්භ කළේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ. පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොල, නිට්ටඹු යන නගර පසු කරමින් ඊයේ ළඟා වුණේ කඩවතටයි. කඩවතින් අද ආරම්භ වූ පාගමන කොළඹ දක්වා පැමිණියේ වැසි මැද්දේ. භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ පාගමන අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසලට ළඟා වුණා. ජනාධිපති කාර්යාලය ආශ්‍රිතව දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇත්තේ පොලිසිය විසින්. එහිදී පොලිසිය විසින් පාගමනින් පැමිණි භික්ෂුන් වහන්සේ අතරින් කිහිප නමකට ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ආරාධනා කළා. භික්ෂූන් වහන්සේ පොලිසියට දැනුම් දුන්නේ ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා මහා සංඝරත්නය අභියසට පැමිණිය යුතු බවයි. මේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්
8: බුදුදහමට බුද්ධ ශාසනයේ දිලා තියෙන මුල් තැන තමයි මහා සංඝරත්නය. මෙතන ඉන්නවා 1000කට ආසන්න ප්‍රමාණ වැඩි ප්‍රමාණයක්. ඒ නිසා අපේ පණිවිඩය ගන්න ලේකම්වරයා මෙතෙන්ට රොපෙමිනෙන්නට තරම් උද්දච්චයි. මේක තමයි නවවැනි ආණ්ඩු ව්‍යවස්ථාවේ අපිට ලබා දීලා තියෙන තැන. ඉදිරියට මෙතන අපි රැඳී සිටිනවා. අපේ අයිතිය ඥානසාරාංගයේ නිදහස, ඒ වගේම නවවැනි ආණ්ඩු ව්‍යවස්ථාවේ අපිට ලබා දීලා තියෙන ප්‍රමුඛතාවය අපි ලබා ගන්නවා. අපේ උරුමය.
1: පාගමනට වැඩම කර සිටින භික්ෂුන් වහන්සේද එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.
9: ජනාධිපතිතුමා, ඔබතුමා ලයිව් බලන් ඉන්නවා කියලා හිතනවා. මේ සිවුරෙන් ආරක්ෂා වුණා කරගත්ත ජීවිතේ ලේකම්ල වැඩක් නැහැ. ඔබතුමා මෙතෙන් දෙන ෆේස් ටු ෆේස් කතා කරා. මෛත්‍රී මහත්තයා දීපු සමාව තමයි අවසන් වුණේ කරුණාවකට. දැන් ඔයාලට තියෙන 734 එකේ දෙන්න විතරයි. වෙන විකල්ප නැහැ. ඔයාලට මහජන පරමාධිපත්‍ය දීලා තියෙන ශ්‍රී ලංකා ආණ්ඩුක ව්‍යවස්ථාව 734 එක ඕකට තමයි. ඥානසාර ආමුදුරෝ වගේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න නැති 734 එක මොකටද? සමාව දුන්නේ නැත්තම් යන්නේ නැහැ. සමාව දුන්නේ නැත්තම් මෙතන අපි වැඩ ඉන්නවා. මෙතන තමයි අපේ ජීවිත. අපිට මෙතන ලොකු දුක ගන්න නෙවෙයි.
1: අනතුරුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහා සංඝරත්නය අභියසට පැමිණ සාකච්ඡාවක නිරත වුණා. ජනාධිපති ලේකම්වරයා එහිදී සඳහන් කළේ මේ පිළිබඳව සාකච්ඡා කර සංඝයා වහන්සේට පිළිතුරක් ලබා දෙන බවයි. මේ අතර සිරදඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින්. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ සඳහන් කළේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව ඇතැම් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. ඒ පිළිබඳ අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිජ්ජ උදිත ඉඟලහේවා සඳහන් කළේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ලබන 23 වැනිදා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ඊට පෙර මෙම නඩුකර සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා. ඔහු සඳහන් කළේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීම අවශ්‍ය නොවන බවයි. දැනට පවතින නීතිමය තත්ත්වයේ යටතේ වුවද උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් ඔහු පැවසුවා. මේ අතර සිරදරුවම් නියම වූ භික්ෂූන් වහන්සේට චීවරය දැරීමේ කරුණට අදාළ බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේ අධිකරණ අමාත්‍යවරයා විසින්. බන්ධනාගාර ආක්ෂා පනති යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව ඊයේ බහර දෙනු ලැබුවා. කමිටුව මගින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව සංශෝධන සිදුකරන ලෙස දැනුම් දී ඇති බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර සඳහන් කළේ. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පසුපස දේශපාලන න්‍යායපත්‍රයක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
10: අපිට පේනවා මෙතන දේශපාලන න්‍යායපත්‍රයක අනුගම මේ සිදුවීම උනේ කියලා. බන්ධනාගාර නිලධාරීන් මේ වෙලාවේ මේ ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ තියෙන එයාට බැනලා වැඩක් නැහැ. එයාට අපි චෝදනා කරන්නේත් නැහැ. එයාලා දැන් අපි දැක්කනේ උසාර උපුල්දෙනිය හිටපු කොමසාරිස්තුමාට අයින් වෙන්න උනේ මොකද? ඒ නිසා නිලධාරීන් ඉන්නේ අසීරුවෙන් අපේ නා නිලධාරීන්ට කිසිසේත්ම ඇඟිල්ල දික් කරන්නේ නැහැ.
1: නීත්‍යානුකූල ආකාරයට පමණක් ආණ්ඩුව කටයුතු කරන බවයි අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ.
11: නීතිය අවභාවිත කරන්න හෝ නීතිය නවන්න හෝ නීතිය එක් පාර්ශ්වයකට නීතිය ක්‍රියාත්මක නොකර අනිත් පාර්ශ්වයකට නීතිය ක්‍රියාත්මක කරන්න ඒ සඳහා කටයුතු කරන්නේ. අපි නීතියකට ගරු කරනවා. අපි සීලු දෙනා නීතියට යටින් අපි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනවල නිදහස ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. අපි කොහොමවත් කිසිසේත්ම නීත්‍යානුකූල නොවන විදිහට කටයුතු කරන්නේ නැහැ.
1: ආගමන සහ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග අතර සම්බන්ධයක් නොමැති බවයි අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේ.
12: ඒ පාගමන සහ මේ අපි කරගෙන යන කටයුතු අතර කිසිම සම්බන්ධයක් නැහැ. අවශ්‍ය සංශෝධන කිරීමට ජනාධිපතිතුමා එකඟ වූ පරිදි මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. නෑ, පාගමනත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේකට සහයෝගිකුත් නැහැ. මේකට භික්ෂුන් වහන්සේලාගේ සහයෝගිකුත් නැහැ. ජනතාවගේ සහයෝගිකුත් නැහැ. ඔබ දකින්නේ නැති නිකන් හත් අට දෙනෙක් එකතු වෙලා කරන එකයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මොකද
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියටත් රැඳී සිටින බව එහි ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි චේන් චන්ද්‍රා පවසනවා. ඇය මේ බව සඳහන් කළේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී. වත්මන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බව ඇය සඳහන් කළා. මේ අතර රටේ ආර්ථික ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්ව තිබීම රේගු බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හේතුවක් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දරපුංචි හේවා පවසනවා. ඔහු සඳහන් කළේ වාහන ආනයනය පහත ගියද රේගු ආදායම සාක්ෂාත් කර ගැනීමට ඒ බාධාවක් වී නොමැති බවයි.
13: රටේ මං හිතන්නේ ආර්ථික ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පැවතීමත් මං හිතනවා මේ ආදායම් රේගු ආදායම් ඉහළ යෑමට එක ප්‍රධාන හේතුවක් කියලා. දකිනවා ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. මේ මාස 6 ගත්තොත් 35%කට උඩින් තිබුණු වාහන ආනයනය පහළ ගියා කියලා 10%න් පහළට සමස්ත ආදායම පහළ යෑමක් සිද්ධ වුණේ නැහැ. අපි හැම මාසයකටම වෙන වෙනම ඉලක්ක සම්පූර්ණ කරලා තියෙනවා. වර්ෂයේ සමස්ත ඉලක්කයක් සම්පූර්ණ කරලා වාහන ආනයනය අඩු වෙලා තිබුණත් අපිට මේ කාලයේ එන ආනයනවලින් මේ ආදායම් ඉලක්ක සපුර ගන්න පුළුවන් කියලා.
1: මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 11 වනදා දක්වා කාලය තුළ මෙරටට විදේශ සංචාරකයන් 1,51,019 දෙනෙකු පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අතරින් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි. එම සංඛ්‍යාව 459,760ක්. සංචාරක වීසා ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකා තානාපති කාර්යාලය නවතම උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ තාවකාලිකව ඇමරිකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහායි. කන්සියුල අංශය මගින් නිකුත් කර ඇති උපදෙස් අනුව අනපේක්ෂිත අවශ්‍යතා ඇති වුවහොත් ඒ සඳහා වැය කිරීමට සංචාරකයන් හට ප්‍රමාණවත් මුදල් තිබිය යුතුයි. සියලු සංචාරක වියදම්ද සම්පූර්ණයෙන් දැරීමට සංචාරකයන්ට මූල්‍ය ශක්තියක් පැවතිය යුතු බවයි ඇමරිකා තානාපති කාර්යාලය සඳහන් කළේ. ඇමරිකාවට ගිය පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමක් සිදු නොවන බවට අයදුම්කරුවන් සාක්ෂි සහිතව සනාථ කළ යුතුයි. අයදුම්කරුවන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම බරපතල වංචාවක් ලෙස සලකනු ඇති. එවැනි පුද්ගලයන් ජීවිත කාලය සඳහාම අසාධු ලේඛන ගතවන බවත් තානාපති කාර්යාලය සඳහන් කළා. කාවන්තිස්ස හස්තියාට සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර සැලැස්ම සමාලෝචනය කර තිබෙනවා. ඒ රෝගීව සිටින කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි නිරත වූ නිරීක්ෂණ චාරිකාවේදී කාවන්තිස්ස හස්තියා සඳහා ප්‍රතිකාර සැලැස්ම සකස් කර ඇත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් විසින්. හස්තියාගේ රාත්‍රී කාලයේ හැසිරීම් රටාව නිරීක්ෂණය කළ හැකිවන පරිදි ඩ්‍රෝන කැමරා ලබා ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ඇත්තේ අමාත්‍යවරයායි. මෙම නිරීක්ෂණ මගින් හස්තියාගේ රාත්‍රී ක්‍රියාකාරකම් පිළිබඳ වඩාත් පැහැදිලි තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇති. හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් අවශ්‍ය සහාය ලබා දිය හැකි සමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සූදානම් කර තැබීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු වුණා. කාවන්තිස්ස හස්තියාට මෙතෙක් ජීවිත අවදානමක් මතුව නොමැති බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාර්සිංහ සඳහන් කළේ.
14: රාත්‍රී කාලයේදී නිරීක්ෂණය කරන්න ගුවන් හමුදාවේ ඩ්‍රෝන් කණ්ඩායමෙන් සහයෝගයක් ගන්න තීරණය කළා. ඒකවලු ලබා දෙනවා. ඊට අමතරව යුද හමුදාවෙත් පිරිසක් ස්ටෑන්ඩ් බයි තියලා තියන්න අවශ්‍ය වුණොත් සහයෝගයට ගන්න කටයුතු දැනටමත් අමාත්‍යතුමාත් ලේකම්තුමාගේ මැදිහත්වීමෙන් කරලා තියෙනවා. දැනට අපි සුබතායි හිතන්නේ එහෙම ජීවිත අවදානමක් ඇති නොවේ කියන තත්ත්වයට සහ ඒ ප්‍රාර්ථනාවේ තමයි ඉන්නේ. එයාට අවශ්‍ය ආහාර නොගැනීම සහ ඒ තියෙන තත්ත්වය මොකද්ද කියන එකට අවශ්‍ය ප්‍රතිකාර කිරීම මැදිහත්වීම කරනවා. පශුවෛදුරුගේ නුමානය වෙලා තියෙන ජීවිත අවදානමක් ඇති වෙන තත්ත්වයක් නැහැ කියන එක.
1: බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර ගාල්ල හා පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්නගේ පැවසුවේ දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය හෙට සිට ක්‍රමයෙන් පහත යාමක් අපේක්ෂා කරන බවයි. සවස් කාලයේදී ඇතිවන වැසි මෙම මාසයේ පුරා අපේක්ෂා කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළා. හෙට බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මාතර ගාල්ල බදුල්ල පොළොන්නරුව ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. මේ අතර ඉදිරි පැය 24 තුළ අකුරැස්ස අතුරලිය මාලිම්බඩ කඹුරු පිටිය තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටහාශවල නිල්වලාගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ නිල්වලාගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන්. පකිස්ානයේ පේශාවර නගරේ පාසලක වහලයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව විසි අටක් දක්වා හිළ ගොස්තිබෙනවා. මියගිය පිරිසතරට දරුවන් විසි හත් දෙනෙකු හා ගුරුවරයෙකු අයත්. තුවල් ලබා රෝහල් ගතකර ඇති දරුවන් සංඛ්‍යාව දහනවදිනෙක්. මියගිය සහතුවාල් ලැබූ දරුවන් සියලු දෙනා වයස අවුරුදු 13ට අඩු දරුවන් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පකිස්ාන බලධහරින් සඳහන් කළා. අන්තර්ජාතික පන්දුවාර විස්ස ක්‍රිකට් පිතිකරු නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි පළමු ස්ථානය ගෙන ඇත්තේ ඉන්දිය පිතිකරු ඉෂාන් ක්‍රිෂන් විසින්. දෙවනි ස්ථානය ඉන්දිය පිතිකරු අභිෂේක් ශර්මා විසින් හිමිකරගෙන ඇති අතර තුන්වන ස්ථානය හිමිකරගත්තේ පකිස්ාන පිතිකරු ශාහිබ් සාදා ෆර්හානුයි. නවන ස්ථානයේ සිටි පැතුම් නිසංක නවතම ශ්‍රණිගත කිරීම් තුළ දසවන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. යළි සිරස්තල පාදයාත්‍රාවේ පැමිණි භික්‍ෂූන් වහන්සේ ජනපති ලේකම් සමග සාකච්ඡාවක. වැලිගමින් කෝටි දෙසියක හෙරොයි. කාවන්තිස්ස නිරීක්ෂණයට ඩ්‍රෝනයානා. හෙට සිට වැසි අඩුවේ. පකිස්ානයේ පාසලක වහලයක් කඩා වැටි 28ක් මරුට. සියත සවස ප්‍රධාන ප්‍රවෘති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
6: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town. Dinga. මේක වෙනස් විදිහේ concept එකක්.
1: Movie එකත් ළඟදිම release වෙනවා.
0: අපි ඒ ගැන director දිලංක රංගනාත්ගෙන් ඇහුවා.
2: Dinga film එක මගේ පළවෙනි චිත්‍රපටයේ මම තමයි script එක අධ්‍යක්ෂණය කරේ. ප්‍රධානලෝ තුස්ස ලක්නාත, ශ්‍රී නිලිය තිලක්ෂණ රත්නායක, ඊට පස්සේ තුමුදු දුරන්තෙන් ඉන්න අංජන ප්‍රේමරත්න, උදාර අබේසුන්දර, ජේහන්දි සිල්වා. මම තෑන් විශ්වාස කරලා ලංකාවට සෙට් වෙන જાති වැඩක් වෙන විදිහකට ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඉතින් මම try කරා ඉතින් ඒ වගේ එකක් මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.
1: කාලකට කලින් නේද ෆිල්ම් එකේ වැඩ ඉවර කළේ?
2: ඔව් මම ඕක ෂූට් කරේ 2018 එක කොරෝනා අවුරුදු දෙකයි ඊට පස්සේ අරගලේ අවුරුද්දයි සමහර සර්කිට් එක ගත්තේ නැහැ ඊට පස්සේ මේ ඕපරේෂන් සර්කිට් එක තමයි ගත්තේ සේතනත් සෑහෙන කාලයක් ගියා මොකද ඒගොල්ලොත් ඇහෙන ෆිල්ම් ලිස්ට් එකක් තිබුණා පෙන්නන්න
0: ලින්ගා කවද්ද රිලීස් වෙන්නේ?
2: ඔක්තෝබර් 16 ඉඳලා ලංකාවේම හෝල් 22ක රිලීස් වෙනවා ඒක රසවිඳින්න ඔයාලට හොඳ රසවිඳින්න පුළුවන්කමක් කියලා මම විශ්වාස කරනවා
0: Talk of the town.
3: So it's gonna be forever or it's gonna go down in flames.
0: Song එකක් release කරපු ගමන් ලෝකෙම තියෙන music charts හොල්ලන්න පුළුවන් කෙනෙක් තමයි Taylor Swift කියන්නේ.
1: එයාගේ Patience Zero කියන song එක පහුගියදා release වුණානේ. දැන් ඒ song එක Billboard Hot 100 chart එකේ number 1 වෙලා තියෙනවා.
0: ඒත් එක්ක එයාගේ මියුසික් ලයිෆ් එකේ මේ චාට් එකේ නම්බර් 1 ආපු සොංග්ස් ගාන 16 වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: ස්පෙෂල්ම දේ තමයි ටේලර් අලුත් සොංග් එකක් රිලීස් කරන හැම වෙලාවකම ලෝකෙ පුරාම තියෙන මියුසික් චාට්ස් වල එයාගේ සොංග් එක නම්බර් 1 වෙන එක.
0: Talk of the town.

0: Passa o Padamata Fita.
1: ඔබ නොදන්න මෙඩිසින්
2: දරුවන්ට ෆැටි ලිවර් හැදෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: ෆැටි ලිවර් එහෙම නැතිනම් අක්මව තෙල් තැම්පත් වීම කියන්නේ වැඩිහිටි අපි අතර බහුල රෝගී තත්ත්වයක්. හැබැයි ඔබ දන්නවද දරුවන්ටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා? විශේෂයෙන්ම අධික තරබාරු දරුවන්ට. ඒ කියන්නේ දරුවගේ වයසට සහ උසට සරලන බරට වඩා වැඩි බර ප්‍රමාණයක් තියෙන දරුවන්ට මේ රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. දරුවන්ට ෆැටි ලිවර් ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි දරුවන්ගේ ආහාර රටාව සහ ජීවන රටාව. විශේෂයෙන්ම අධික ලෙස සීනි සහිත ආහාර පාන ගන්න දරුවන්ටත්, එවැගේම අධික ලෙස තෙල් සහ පිටි සහිත ආහාර ගන්න දරුවන්ටත් දවසේ වැඩි වේලාවක් කිසිම ක්‍රියාවක නොයෙදී, ඒ කියන්නේ ව්‍යායාමයක් නොකර ක්‍රීඩාවක නොයෙදී ඉන්න දරුවන්ටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දරුවන්ට ෆැටි ලිවර් හැදිලා මුල අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා රෝගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ දරුවත් දැනටමත් අධික තරබාරු දරුවෙකු නම්, ඔහුට හෝ ඇයට දැනටමත් ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය ඇතිදයි සොයා බැලීමට වෛද්‍ය උපදෙස් අනුව ඒ සඳහා තියෙන පරීක්ෂණ කරවා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
3: පරම්පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
7: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
6: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
7: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
6: තේරුම් ගැනීමයි සැනසීමයි.
7: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

ටිකක් වහිනවද හයියෙන් වහිනවද. හැබැයි වැස්ස කොහොම වුණත් ඔයාගේ ජීවිතයට වැස්සක් වගේ, නෑ නෑ වැස්සක් වගේ එපා, මල් වැස්සක් වගේ ආදරයක්, ගොඩක් ආදරයක්, දැනෙන ආදරයක්, හිතන මවන ආදරයක් ලැබෙන කියලා තමයි සියත ආදරයක පටන් ගනිද්දිම විශ්මි ප්‍රාර්ථනා කරන්නේ. දන්නවද, ඔයා හිනා වෙලා ඇති ගොඩක් ලස්සනයි. ඔයාගේ මූණට අර අපි කියන්නේ මූණ අඹුල් කරන් ඉන්නවා, කේන්ති ගිහිල්ලා වගේ පේනවා, ඒ වගේ මූණු ආදරණීය හිතකට ගැලපෙන්නේ නැහැ කියලා තමයි මං විශ්වාස කරන්නේ. සමහරක් අය ඉන්න කොච්චර හිනා වෙලා හිටියත්, වටේට මිනිස්සුන්ට පේන හිනා වෙලා හිටියට, අමාරුම දවස්වලත් හිනා වෙලා හිටියට, ප්‍රශ්නත් එක්ක හිනා වෙලා හිටියට, ජීවිතේ එයා ෆේස් කරන දේවල් එක්ක හිනා වෙලා හිටියට, ඇත්තම ජීවිතේ ආදරෙත් එක්ක කඳුළු ගොඩක් හංගගෙන ඉන්න මිනිස්සුත් සීත ආදරයක අහන. ඉතින් කවුරුත් එක්ක තරහ වෙන්න කලින් ඔයා ඉස්සලම ඔයාත් එක්ක යාළු වෙලා ඉන්න, ඔයාට ආදරය කරන්න, ඔයාට ආදරය කරන්න පටන් ගත්තොත් ඔයා දන්නේවත් නැති විදිහට ඔයාගේ ළඟින් ඉන්න එයාට ඔයා ආදරය කරනවා. හැමෝටම බෑ අපිව තේරුම් ගන්න. හැබැයි එකම එක ආදරණීය හිතකට පුළුවන් ඔයා ඔයාව තේරුම් ගන්නවටත් වඩා හොඳින් ඔයාව තේරුම් අරගෙන ඔයා කොච්චර නිහඬව හිටියත් ඔයාව කතාවට ගන්න වගේම ඔයාගෙන් ආදරේ කියලා කියා ගන්නත් අන්නේ කෙනාට පුළුවන්. ප්‍රැක්ටිස් කරලා බලන්න. ආදරේ කියන්නේ මං හැමදාම කියනා වගේ මේ ලෝකේ කෙනෙක් ලබන්න ඕන සුන්දරම හැඟීම. හැබැයි ආදරයට බනින්නේ, ප්‍රේමය වැරදි කියන්නේ අර ගැළපෙන්නේ නැති හමුවීමක් මුණ ගැහුණාමයි. ඉතින් අපි ආදරය කරමු. පැය දෙකක් තියෙනවා. ඔයා හංගින සියත ආදරයක. මං විශ්මි. එහෙම හොඳයි නේද?

0: Асау падымыта Сета ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්න? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. මිස් හොඳ කූල්ද?
7: කූල්. මොකද මම හොට්නේ.
8: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
7: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
9: Oh my god!
8: ඔඩි මිස් සුදු කොච්චි.
10: Hot and spicy with සුදු කොච්චි.
8: කොච්චි.
11: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
8: මිස් මිස්. Excuse me miss.
7: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
12: අනුග්‍රහය වයස වරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් එන්කේ ග්ලෝබල් ලිච් කුරුණෑකල අදම කතා කරන්න
13: 0372370370
14: තායිලන්තයේ සංචාරක ගමනාන්තයක්.
15: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
16: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
14: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
17: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
18: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
19: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
1: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: අවන්ස් ටිකෙන් ටික පේ.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
4: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
8: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
2: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි.
19: අනුග්‍රහය.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයකි.
0: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
14: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්, ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
13: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන, එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්.
20: උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රි 7යි විනාඩි 29යි. ඇත්තටම මම මේ කතාව ඊයේත් කිව්වා. ඔයා හැම වෙලේම hina වෙලා ඉන්න ඕන කෙනෙක්. හැම වෙලේම සතුටින් ඉන්න ඕන කෙනෙක්. ගොඩාක් කතා කරලා කතා කරලා නැත්තම් කාටරි හුම් දීගෙන ඉඳලා දවසක් එනවා ඔයාට එක දවසක් වෙන්නත් පුළුවන්. දවස් දෙක තුනක් සතියක් මාස ගාණක් අවුරුද්දක් හරී ඔයා නිහඬවම ඉන්න ඕන දවස් ටිකක්. අන්න එතකොට ඔයාට තේරෙන්න පටන් ගන්නවා සමහරක් ඔයාගේ good qualities උත් over. ඒකත් වැටිය ඕනේ නැහැ. ආයෙ තේරෙන්න පටන් ගන්නවා ඇත්තටම කවුද ඔයාට වටිනාකමක් දෙන්නේ. ඇත්තටම කවුද ඔයාගේ ළඟින් ඉන්නේ. සමහරක් අයට ළඟින් ඉන්න බැරි වුණත් කෙනෙක් ඔයා ගැන හිතනවා නම් කවමදාකවත් ඔයාගේ මූඩ්ස් අවුල්ලන්න දෙන්නේම නැහැ. සමහර වෙලාවට තනිකම තමයි, තනි වෙන වෙලාව තමයි අපිට අපිවම අඳුන ගන්න ලැබෙන ලස්සනම හොඳම අවස්ථාව. හිතලා තීරණය කරන්න ඔයා මොන වගේ ඉන්නද කැමති, මොන වගේ ආදරයක්ද, මොන වගේ ජීවිතයක්ද ඔයාට ලැබෙන්න ඕනි කියලා. බැඳීමක වටින්නෙම කාලය. ඔයා වෙනුවෙන් කාලය දෙන, ඔයා වෙනුවෙන් ඕනම දෙයක් වෙනස් කරන, නරකට නෙමෙයි හොඳකට ඒ වගේ මිනිස්සුත් ඉන්න අපි අතරේ. දැන් චුට්ටක් හිතලා බලන්න මේ පුංචි ජීවිත කාලේ ඔයාට ඔයා වගේ ඉන්න, ඔයාට ඔයා වෙලා ඉන්න, මට නිදහසේ ඉන්න ඕන තරම් දවස් තියෙනවා. හැබැයි ආදරෙන් ඉන්න දවස් මෙහෙමයි කියලා හිතාගන්න පුළුවන්ද? අර මං කිව්වා වගේ චුට්ටක් නිහඬව සයිලන්ට් වෙලා තනි වෙලා බලන්න සමහර නොතේරුණු තැන් ඔයාට ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. හැමදාම මිනිස්සු අතර ඉඳලා එයා එක කතා බහ කරලා හැමෝම අනේ මේ මගේ අයනේ කියලා හිතුවට ඔයා දවසක තේරුම් ගන්නවා ඇත්තට මෙතනින් කවුද මගේ අය කියන එක. බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න. මොකද ඔයාගේ බලාපොරොත්තු ඔයාගේ හීන තමයි දවසක හිතන්න නැති විදිහට ඔයාගේ මුළු ජීවිතේම එළිය කරන්නේ. ඉතින් ඔයාගේ වටේ ඉන්න මිනිස්සු ඔයාගේ ඉනර් සර්කල් එකට තමයි ඉස්සලාම ඔයාව දැනෙන්න පටන් ගන්නෙ. තනි වුණාම ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා hina vela inne hemoma ඇත්තටම සතුටින්ද නැත්ද කියන එක. කෙනෙක් එක්ක කතා කරන්න කොච්චර දේවල් තිබුණත් හිතේ තියෙන හැමදේම කියන්න පුළුවන් එකම එක කෙනෙක්ව නැතිවෙන්නත් ඔයාට යන්නේ විනාඩියක් වෙන්න පුළුවන්. ඔයාට ආදරය කරන මිනිස්සුම නැති කරගන්න එපා. ඔයාටම තේරෙයි එක කොච්චර අසරණ ෆීලින් එකක්ද කියලා. ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න, ඔයා වෙනුවෙන් කාලය දෙන කෙනෙක්ව කවමදාක්වත් නැති කරගන්නත් එපා, මගහැරෙන්න දෙන්නත් එපා. හැබැයි මං ආයෙත් කියනවා සමහර වෙලාවට තනිකම තමයි අපිට අපිවම අඳුන ගන්න ලැබෙන ලස්සනම අවස්ථාව. අපි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගමුද? ප්‍රාණවය වෙනකම් වෙලාව තියෙනවා ඔයාගේ හිතට දැනෙන ඕනම දෙයක් වචන කරලා මේ පැත්තෙන් තියන්න. 0711 982 2 984 අපේ WhatsApp නම්බර එක ඔයා

0: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 38යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: heals within දැන් ඔබට හොඳම තීම නසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම තීම නා Kiehl's within පමණයි. Kiehl's life එකම fresh.
1: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard wire. දැන් දම් පාටින්. ACL Fire Guard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
2: ඉනවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වෙන්නේ.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: නවතම Hutch One Load Plans. දැන් අවුරුද්දටම එකපාරක් reload කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop apps සහ calls අත්විඳින්න. disconnect නැති අවුරුද්දකට ඇති.
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තැඟි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45ක් දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රද ශනාගර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට.
18: real මපට experience එකකට ඇල්වත්ත බට.
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
21: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
22: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pieris Motor Company Private Limited within. අමතන්න 0114700.
23: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. one way ticket එකක් දැන් ඩොලර් 90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්.
25: අවදත්
1: කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard wire. දැන් දම් පාටින්. ACL Fire Guard wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
14: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
22: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු වෙතින්.
23: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්.
26: රස කල්පනා බාවෙලා පායලා රැපුලා.
27: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
28: අපි ආයේ හමු නොවෙන.
27: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියොත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්තාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
3: සරණ මහල් රත්නපුර සහ කිරිමත් ගොඩි ශාකාවන් වෙතින් ඔක්තෝබර් මස 16-17 දින දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදූ රත්න ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝ අවස්ථාවක් අමතන්න 01-1574406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

කෙනෙක්ට මේ විදිහට හිතනවා. ජීවිතයත් හරියට වැස්ස වගේ. ලෝකයට බරක් වෙලා අනුකම්පා විරහිතව දඬුවම් කරනවා. ඒත් කිම්හානිය හොඳයි කියලා හිතන වාර අනන්තයි. අප්‍රමාණයි. ඒත් එක වැස්සානයකට පුළුවන්ද වසන්තය සුන්නත්තු විලි කරන්න? ඒත් වෛර කරන්න බැහැ වස්සානයට. ආදරේ මම ගොඩක් හීන දකින සිතට. මෙහෙම ලියන්නේ තැන්න ගෙදර ඉඳන් අපේ චන්දු. කොහොමද නේද අපි වෛර කරන්නේ ඒ වස්සානයට? ආදරේ ගැනත් කතා කරමු. ඊළඟ පැයදි තමයි මේ විදිහට අපි ආයෙ හම්බ වෙන්නේ. අහගෙන නම් ඉන්නේ, මැසේජ් එකක් තියන් අමතක කරන්න එපා.

0: ஆசப்படுமட்ட சீதா சீதா பாத்ரே வித்ஹாசா ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලය. ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසීය. ඇය රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියාය. ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. පොඩි කාලේ මතක් වෙනවා සමහර වෙලාවට ඉස්සර අපිත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනහම අම්මේ බඩරි දෙනවා කියලා කිව්වහම ඉතින් වෛද්‍ය මණ්ඩලයක් නෙවෙයි ඉස්පිරිතාලයක්ම ගෙනාවත් ලෙඩේ වෛද්‍ය මණ්ඩලයට හැකියක්මනින් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ලෙඩේ හොයාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපි ඉවර කරමු.
1: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: අපච්චි මේ පාර ගමේ නාට්‍ය.
4: ආ, ඒ පාර මොකාට දඳින්න හදන්නේ? එක පාරක් රජිනට ඇඳ, ලින්චිනාට ඇඳ, දික්තරාට ඇඳ.
3: අච්චි මේ පාර මං අඳින්නේ කැකුලිට.
4: වෙන කවුද දැන් ඔකට එන්නේ?
3: තව කැකුලෙකුත් එනවා.
5: සමර වීර සමග අමන්ද්‍යා උත්පලි මෙසන් සුරාදා උදේ 10ට
6: සියතර 2020
7: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
8: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද, ඒ වෙන දෙයට අපි රියැක් කරන්න ඕනේ කොහොමද, අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
3: දැනන් හිටියට වැඩක් නැහැ මකලෝ.
8: ඒකනේ ඔයා පොකු දැනගන්න දෙච්චර උනත්වත් නැතිද? කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා මතක් කරගන්න.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
10: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
11: අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
13: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
14: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
15: දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
16: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 7 7 8 88 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
17: After levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න Slit Faculty of Computing සමග එකතු වෙන්න. apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
18: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහන් සිතින්.
19: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
20: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
21: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
22: සියතා Between Lady Miss World Sri Lanka 2026
21: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
22: සියතා Between Lady Miss World Sri Lanka 2026
23: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
24: ටයිටල් ස්පොන්සර්
25: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
26: එන්ජ
0: Enchanta, the fragrance of French romance.
1: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
2: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
4: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
5: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
11: ලෝව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
26: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026.
11: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතිය ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
26: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
11: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
26: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.

රාත්‍රී 8යි විනාඩි 8යි. අපි තේින් මේ සතියට ආදරය ගැන කතා කරන අන්තිම පැය. ආයේ දවස් 3කට පස්සේ තමයි අපිට මේ ජීවිතයේ ලස්සනම හැඟීම ආදරය ගැන කතා කරන්න වෙලාව ලැබෙන්නේ. දන්නවද? හැමදේම ගැන ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න ගියොත් හිත රිදෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාගේ ඔළුව මහන්සි වෙනවා. හැබැයි සිද්ධ වෙන දේවල් දිහා, ඇහෙන දිහා සංසුන්ව බලන්න, අහන්න පුරුදු වුණොත් කාලයත් එක්කම පරණ ඔයා වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම් ඒ කෙනා එක ලස්සන මතක විතරක් කතා ගන්න. කෙනෙක්ව ඔයාට දැනුණා නම් ඒ දැනුණු ආදරේ පරිස්සම් කරගන්න. සමහරක් විට මොකක් හරි සාධාරණ හේතුවකට ඒ කෙනාට ඔයාගේ ළඟින් යන්න වුණත් අර එයා වෙනුවෙන් ඇතිවුණු ආදරය, ඒ හැඟීම කවතාවත් මැරෙන්න දෙන්න තියන්න එපා. ඒක ඔයත් එක්ක ලස්සන මතකයක් විදිහට තියාගන්න. සමහර වෙලාවට අපි නිහඬ වෙන්න ඕනේ. හරියට ෂෙනෙත්ම කියනවා, සමහර වෙලාවට තනිකම කියන්නේ දුකක් නෙවෙයි, අනිත් අය අතරේ අමතක වුණු, අපේම හිත ආයේ හමු වෙන, කියන්න බැරි වුණු හැඟීම් තේරුම් ගන්න අපිට අපිවම ලං කර ගන්න ලැබෙන ලස්සනම නිහඬ මොහොතක් කියලා. මොකද හැම වෙලාවෙම අපිව තේරුම් ගන්න කෙනෙක් අපි ළඟම ඉන්න ඕනේ නැහැලු. සමහර වෙලාවට අපිට අපිම ඇතිලු. අපි අපිට ආදරය කරොත් හැමදේම හරි විදිහට වෙනස් වෙන්නත් ඉඩ තියෙන්න පුළුවන් නේද? එන්නකෝ ඉතින් ආදරය ගැන කතා කරන්න. සීත ආදරේ කහඟින දෙවනි පැය. අද මම ලිව්වේ සමහර වෙලාවට තනිකම තමයි අපිට අපිවම අඳුන ගන්න ලැබෙන ලස්සනම අවස්ථාව. ඉතින් මාත් බලාගෙන ඉන්නවා, අනිත් මැසේජස්ත් කියනවා, වෙලාවත් බලාගන්න ඕනේ නේද? හැබැයි මං ආයෙත් කියනවා, ආදරේ නම් කියන්න, ආදරේ නම් කියන්න ඕනේ. 0711982894 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සිලත් FM අපේ Facebook page එකට ඇවිත් ඔයාට කැමති දෙයක් ලියන්න, කියන්න, කමෙන්ට් එකක් දාන්න ඉඩ තියෙන ඕන තරම්. මං විශ්මි, මේ සියත ආදරේක දෙවනි පැය.

0: பாசம் பாதுமட்ட சீர்த்தா. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දිවේනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1-A ශ්‍රේණියට බඳවා ගැනීම 2026 මැයි මාසේ 24 වෙනි දින පැවැත්වපු විභාගය පිළිබඳව කරුණු පැහැදිලි කරමි. මේ මොහොත වෙන විට විභාගයට අදාළ ප්‍රියවර තමයි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාළ තෝරාගත් අපේක්ෂකයන්ගේ නම් දැන් අපි නිකුත් කරමින් පවතින අපේ වෙබ් එක හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන් ප්‍රතිඵල ඔබට බලා ගන්න පුළුවන් වෙයි. කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා ගුරු පුරප්පාඩු 23,000ක් සම්පූර්ණ කිරීමට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ලෝකේ මුල්ම AI රෝහල විවෘත කළ රට වන්නේ 1. ඇමරිකාව, 2. චීනය.
3: සුපර්කට් මණි අම්බලගෙන් ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පිළියන්දලින් ප්‍රියංකා හර්ෂණී.
4: දරුවන්ට පොකට් මණි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මණි රුපියල් 5000යි.
3: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මණි.
3: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
5: අනුග්‍රහය
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook by Athrabi. මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයි.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද?
11: නෑ නෑ, ඔය තියෙන්නේ අපේ මයගත් වලින් හදපු දේවල්.
12: Wisdom of Hands 2026.
13: Dete Viskam.
14: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අලවිපොල
15: ඔක්තෝබර් 22 ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
16: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න.
17: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න, එන්න, බලන්න, පුදුම වෙන්න.
18: Wisdom of Hands 2026.
19: අපේ දෑතේ විස්කම් ලෝකය දකින වේදිකාව.
1: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV.
5: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
5: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
4: නෑ, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
10: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

රාත්‍රී 8යි විනාඩි 28යි. නිකමට හිතන්න මේ ජීවිතේන අන්තිම පැය. එතකොට අපි මොනා හිතයිද? මොනා කරයිද? මොනා ලියයිද? ගොඩක් සතුටින් ඉන්න බලයි. ආස කරන දේවල් ආදරය කරන අය ගැන හිතයි. ගොඩක් දේවල්. ඒ හැමදේම කියන්නේ ගොත් අපිට වෙලාව මදි වෙනවා. මේ මැසේජස් ටික මේ කමෙන්ට්ස් ටික කියවන්න. මොකද මම අර කලින් කිව්වනේ ඉතින් බ්‍රහස්පතින්ද කියන්නේ ටිකක් අමාරුවෙන් හරි අපිට ආදරය ගැන කතා කරන්න ලැබෙන අන්තිම දවස සතියකට කියලා නේද? එහෙම කියද්දී වෙනදට වඩා කටියගේ මැසේජස් කවි වැඩි වෙනවා. කොහොම හරි ඒ ටික මං කියනවා. අපිට කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා සඳුනිකාගෙන් අද මේ විදිහට. අර මං කිව්වනේ සමහර වෙලාවට තනිකම තමයි අපිට අපිවම හදා ගන්න ලැබෙන, අපිට අපිවම අඳුන ගන්න ලැබෙන ලස්සනම අවස්ථාව කියලා. එතකොට සඳුනිකා කියනවා නුඹේ හිත ළඟ කවි ලියාපු ආදරේ මල් නෙලාපු නුහුරු පැතු මට බෙදාපු ආල හැඟුම් මට කියාපු බලා යහන තරු වෙලාපු සඳ කොමලිය නෙත් යොමාපු මගේ හිත ළඟ නිදි වරාපු ආල හැඟුම් මට කියාපු. හරිම ලස්සනයි සඳුනිකා. එතකොට දිනෙත් මා තරුෂ කියනවා තනිකම සමහර විට ඉතා නුඹ තනිකම හොඳයි කියනකොට මට තිබ්බේ වෙන්න ඇති කියන්න. එහෙම නෑ, තනිකම ගැන නුඹ දන්නෑ කියන්නයි ගිහිනුයි. නුඹේ හිතේ මට තිබ්බ ඉඩ නුඹෙන් මං අහගත්තේ. එක්කෝ එහෙම වුණ එක හොඳයි. ඒකනේ මම දන්නේ අහස කොයි තරම් හඳට ආදරේද කියලා. දිනෙත් මාත වෙනස් විදිහකට තමයි කමෙන්ට් එක එවලා තියෙන්නේ. ඉසුරු මංචනායක කියනවා මට නුඹත් නැතිකොට මාවත් නැතිකොට තනිකම මට පුරුදු කළා දරා ගන්න. තවමත් වැටෙන්නේ නැත්තේ තුවාලත් වෙනවා. ඒත් කවියයි තනිකමයි නුඹට වටින්නේ නැති මේ ආදරෙයි මට මහ මෙරක් වටිනා මැණිකේ. ඒත් නොමිලේ දෙන්නේ නෑ මං දැන් ඉස්සර වගේ. දයානි, ඔයාගේ මැසේජ් එකට thank you so much. මං දන්නවා ඔයා සියත ආදරේකා වගේම සියත හංගින ඕනම වෙලාවක පුළුවන් හැම වෙලේම ඔයාගේ මැසේජ් එකක් තියන්න අමතක කරන්නේ නැහැ. thank you. ඔයා මේ කියන, ඔයා විශ්මිත දෙන මේ ආදරයට thank you so much. පුළුවන් වෙලාව කායත් අහන්න. ඒත් එක්කම වර්ජිනියා, thank you so much ඔයාටත්. ලස්සන මතක නේද අපි එකතු කරගන්න ඕනේ. ඒකනේ. එතකොට හයි විෂි, ඔයා හොඳින් නේද කියලා මගෙන් අහන්නේ වෙනද වගේම නුගේකොට ඉඳන් සේතාදර රේඛා අහන ශලි. මං ඔයාට ශලිම කියන්නම්. ඒක ලේසි, මං ඒකට කැමති. මං දන්න ඔයා සතුටින් කියලා. අත් දන්නවද වෙනදට වඩා සතුටක් අද මටත් දැනෙනවා. ඔළුව නිදහස් වගේ. එහෙම දවස් තමයි අපි හැමෝටම ලැබෙන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. මං හිතන විදිහට ලංකාවේ හැම තැනටම වගේ වහිනවා. පරිස්සමින් ඉන්නත් ඕනේ. හැබැයි හිතේ සතුටක් තියෙන වෙලාවට කෙනෙක්ගේ මූණෙන් එන හිනාව ඒක අර දුකක් හංගගෙන හිනා වෙනවා වගේ නෙවෙයි. එහෙම නේද ශාලි? ශලීට අපේ කලින් පැයේ ප්ලේ කළාන හින්දි සොහන් එකක්. එතකොට මතක් වුණ දෙයක් ඇ කියලා තියෙනවා. ආදරයයි අවසානයයි ආරාධනාවක් නොමැතිව අපේ ජීවිතයට එන ආගන්තුකයින්. ඉතින් වැස්ස කියලා බලන්න නැතුව
එයාට හිතන දෙත් ලියලා එයාගේ වැඩත් කරගන්න ගමන් පුංචි බ්‍රේක් එකක් අරගෙන අද තවසම මුළු ප්‍රෝග්‍රෑම් එක මහනවා කියලා තමයි ශලී කියලා තියන්නේ. සංක කියනවා කෙනෙකුගේ හඳ කියයි ඒ හඳ විශ්මී ඔබගේ පුංචි ඒ හඳ නිවයි අපගේ රිදෙන සුළු හඳ කියලා. Thank you so much. සංක කියන ඉතින් පාළුවිලු මොකද ආයේ අපි කතා කරන්නේ සඳු දටන නේද? ආයේ සංක කියලා තිනවා කවියක මෙන්න මේ විදිහට. නුඹට පෙනෙන ඈත අහසේ ආදරේ මං බලාකුළුසේ හදට දැනෙන හැඟුම් මැස්සේ ඔබේ පැල්මෙන් මා ඇවිස්සේ. කමක් නැහැ එයාට ඇහෙන්නේ නේද? අනිත් අයගේ මැසේජස්ත් මං පුළුවන් විදිහට ඉක්මනටම කියන්නම්. හැබැයි මේ සින්දු අහලම ඉන්න ඕනේ.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 38යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: අපච්චි, මේ පාර ගමේ නාට්‍ය.
1: ඒ පාර මොකාට දඳින්න හදන්නේ? එක පාරක් රැජිනට ඇන්ද, ලින්චිනාට ඇන්ද, දීප්තරාට ඇන්ද.
0: අච්චි, මේ පාර මං අඳින්නේ කැකුලිට.
1: වෙන කවුද දැන් ඕකට එන්නේ?
0: තව කැකුලෙකුත් එනවා.
2: උදාර සමරවීර සමග අමන්ද්‍යා උත්පලි බෙස්සන් සුරාදා උදේ 10ට
3: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුදු පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2999 සිට ස්මාර්ට් ෆෝන් රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා, නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න. අදම හච් ඇප් එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ ෆ්ලැග්ෂිප් අවුට්ලට්ස් වෙත පැමිණ ඔබගේ වන් ලෝඩ් ප්ලෑන් එක ඇක්ටිව් කරගන්න. හච් වන් ලෝඩ් ඩිස්කනෙක්ට් නැති අවුරුද්දකට ඇති.
4: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
5: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
4: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.

0: Pasam padamata. Sita. Sita patre with hasa.
1: ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලය. ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසීය. ඇය රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියාය. ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. පොඩි කාලේ මතක් වෙනවා සමහර වෙලාවට ඉස්සර අපිත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනහම අම්මේ බඩරි දෙනවා කියලා කිව්වහම ඉතින් වෛද්‍ය මණ්ඩලයක් නෙවෙයි ඉස්පිරිතාලයක්ම ගෙනාවත් ලෙඩේ වෛද්‍ය මණ්ඩලයට හැකියක්මනින් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ලෙඩේ හොයාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපි ඉවර කරමු.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
1: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද, ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද, අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
3: දැනන් හිටියට වැඩක් නැහැ මං කළා.
1: ඒකද ඔයා පොකු දැනගන්න එච්චර උනන්දුවක් නැතිනේ. කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා මතක් කරලා.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
7: පසු අධ්‍යාපනයට නිවැරදි මමක ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
0: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
8: Theater Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
8: Theater Between Lady Miss World Sri Lanka 2026
5: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
9: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
10: Enchanta. The fragrance of French romance.
11: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
12: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
13: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
14: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
15: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Peiris Motor Company Private Limited within. Amatanna, Binduai 1147
0: Lova Pura Neethiha Samiya Surakina Abhimanavat Police Niladarin Ke Jatyantara Ekamutuva Sri Lanka Vedi.
5: නවවන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුලෝ සහ මිත්‍රත්ව සතිය 2026
16: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිති ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
17: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී
16: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
17: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
19: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නෑනි.
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
17: සියත TV තුලින්.

රාත්‍රී 8යි විනාඩි 55යි. ඇත්තටම අද දවස ගිය වේගය වෙලාව මෙච්චර ඉක්මනට තව ටිකක් කතා කරන්න තිබ්බනම් කියලා හිතෙනවා. මං හරි මාස දවසේ මෙන්න මේ පෑදකට නිදහසේ කතා කරන්න, ඔයා ලියන ඒවා තව කෙනෙක්ට ඇහෙන්න කියන්න. ආදරේ, ආදරේ තමයි මනුස්සයෙක්ට ලැබෙන්න ඕන ලස්සනම හැඟීම. ඉතින් මං අදට ගිහින් එන්න. සංක, ඔයා තාමත් ටයිප් කරනවා තැන්කියු වගේ මැසේජස් වලට. එතකොට ආන්ටි දයානි, ඔයාටත් තැන්කියු සෝ මච්. අපිට ඉතින් ආයේ කතා කරන්න මැසේජස් මිස්ුනේ නෑ කියලා හිතනවා. ඒවත් අපිට පුළුවන් ආයේ ආයේ සඳුදටත් කතා කරන්න නේද? මේ මැසේජ් එක නම් ඇත්තටම මිස් වෙලා නේද? ජගත්, තැන්කියු. අදත් අපට ලස්සන කවියක් කියවලා තියෙනවා. අහස් තලයම වැසි වලාවෙන් වැසිලා කළුවර වෙලා, වලා අතරින් ඈත අහසේ පුංචි එළියක් මතුවෙලා, දැස් විහිදා බැලුවා චුට්ටක් මගේ හිස්මන් නොසවලා, විශ්මී ඔපේ හඳ ගුවන් තලයෙන් ඇසේ එළියක් වෙලා. හරිම ලස්සනයි ඔයා වචන ගලපන විදිහ. ඒ වගේම සියත ආදරයක අහන ඔයාට, අනිත් අයට, හැමෝටම ලැබෙන්න ඕනේ තමන් හිතනවටත් වඩා වැඩියෙන් දැනෙන ලස්සන ආදරයක්. හුරු වෙන්න. අර මං කිව්වනේ, කෙනෙක් සමහර වෙලාවට තනිකම තමයි කෙනෙක්ට එයා කවුද හඳුනා ගන්න, අඳුන ගන්න ලැබෙන ලස්සනම අවස්ථාව කියලා. ඉතින් දවස් තුනක් තියෙනවා. හිනා වෙලා ඉන්න, කැමති දේවල් කතා කරන්න, කියන්න, කන්න බොන්න, ඇවිදින්න, යාළුවෙක් ඉන්න, ඔෆිස් වල වැඩ ලස්සනට කරගන්න. හැබැයි ඔයා ඔයාට ආදරය කරන එක අඩු කරගන්න එපා. ඔයාට ආදරය කළොත් ඔයාගේ හිතේ ඉන්න කෙනාට ආදරය කරන එක මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. එහෙනම් මං අදට ගිහින් එන්න. කතා කරා ඇතිනේ. හැබැයි ආදරේ නම් කියන්න, ලැබුණු ආදරේ පරිස්සම් කරගන්න. කවදාවත් ආදරයට බනින්න එපා. හමුවීම් වැරදි වෙන්න පුළුවන්, ඒත් ආදරේ වැරදි නැහැ.

එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් සඳුදා රෑ 7ට අපි ආදරය ගැන කතා කරමු. ඔබට සුබ රාත්‍රියක්.

0: Ação Padamata Fita. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1-A ශ්‍රේණියට බඳවා ගැනීම 2026 මැයි මාසේ 24 වෙනි දින පැවැත්වපු විභාගය පිළිබඳව කරුණු පැහැදිලි කරමි. මේ මොහොත වෙන විට විභාගයට අදාළ ප්‍රියවර තමයි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාළ තෝරාගත් අපේක්ෂකයන්ගේ නම් දැන් අපි නිකුත් කරමින් පවතින අපේ වෙබ් එක හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන්නේ ප්‍රතිඵල ඔබට බලා ගන්න පුළුවන් වෙයි. කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා ගුරු පුරප්පාඩු 23,000ක් සම්පූර්ණ කිරීමට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: Gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, මම ශේනිය. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2
5: මොකද මම හොට්න
6: ඒකන ඇත්ත මිස් මිස් දැකල පුරුදු යුතු වගේ
5: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
6: අඩේ මිස් සුදු කොච්චි
7: Hot and spicy with Sudu Kochi. Kochi.
8: Moni Siyatama Havasa Dekata Sudu Kochita.
6: Miss, miss. Excuse me, miss.
5: No, no, no. Ummanang showtime ke devitarai.
9: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
10: 0372 370 370
11: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
12: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
11: ඔයත් පොකට් මනි අහනවද
12: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න
11: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
11: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
13: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න
11: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න
8: සියත පොකට් මනි
6: අනුග්‍රහය
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකකි
16: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
17: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: දුබයි කලීනින් සහ හවුස්කීපින් රැකියාවක් කාන්තා පිරමිඩ දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එක නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම
7: විදිහට රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා, නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න ඩිස්කනෙක් නැති අවුරුද්දකට ඇති.
9: සුබ
10: දවසක්.
9: අලුත් වෙලා.
10: පහසු වෙලා.
9: වැඩි වෙලා.
10: දවස සුබයි සිහි නැති නයි. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
0: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපත
18: real mapate experience එකකට නැල්වත්තපත
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 rotor රටය david pieris e mobility වෙතින් 0114700550
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න lolc එකෙන් loan එකක් ගත්තේ
1: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
12: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pieris Motor Company Private Limited within Amathanna 0114700600
8: Dan Vietjet Tech Colombo inda Vietnam walata direct fly karanna one way ticket ekak dan $90 indan
3: Colombo inda Vietnam yanna dan wedama $90 indan
15: Let's Vietjet
7: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
4: one second phone de
0: ACL Fire Guard Fire Flame Retardant Pramithiye Purogamiya
14: One Ticket Path Visa Pahaska Hotel Wen Kirim Saha Aakarshane Outbound Tour Packages Ekka Obata Avashya Hemadeema Ekama Tanakin 0172227766 BOC Travels
20: Smart Marupwahiniya Then Aduma Milata Rupiyal 59999 Sita Xiaomi Then Abal Sutin
21: Vedanakari Hisarade Ho Pidakari Sempratishava Obava Apasutaveta Patkarana Vita අරකන්න සමහන් SP bomb.

0: Pasam padamata Sita Sita patre vidhasa
1: ශ්‍රාන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලය. ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසීය. ඇය රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියාය. ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. පොඩි කාලේ මතක් වෙනවා සමහර වෙලාවට ඉස්සර අපිත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනහම අම්මේ බඩරි දෙනවා කියලා කිව්වම ඉතින් වෛද්‍ය මණ්ඩලයක් නෙවෙයි ඉස්පිරිතාලයක්ම ගෙනාවත් ලෙඩේ වෛද්‍ය මණ්ඩලයට හැකියක්මනින් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ලෙඩේ හොයාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපි ඉවර කරමු.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: සෙනසුරාද උදේ 8ට
4: දින්දු පිටියේ මේ වෙනවා.
5: බාසුන්දේ.
4: මාත්‍යෝ.
5: මගේ වාහනය ඇතුලෙන් මේ සද්දයක් එනවනේ බාසුන්දේ.
4: ඈ?
5: ඔව්.
4: ඕක ඉතින් කියන්නත් දෙයක් ඈ.
5: ඈ?
4: නෝන නේද ඉන්නේ අර වාහනය ඇතුලේ?
5: ඈ?
4: ආව. ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
6: අපච්චි මේ පාර ගමේ නාට්‍ය
7: ඒ පාර මොකාට දඳින්න හදන්නේ එක පාරක් රජිනට ඇඳ ලින්චිනාට ඇඳ දික්තරාට ඇඳ
6: අපච්චි මේ පාර මං අඳින්නේ කැකුලිට
7: වෙන කවුද දැන් ඔකට එන්නේ
6: තව කැකුලෙකුත් එනවා
8: සමර වීර සමග අමන්ද්‍යා උත්පලි මෙසෙන් සුරාදා උදේ 10ට
0: සියත 2020
1: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා දැනන් හිටියට වැඩක් නැහැ
6: දැනන් හිටියට වැඩක් නැහැ මකලෝ
1: ඒ කියන්නේ ඔයා පොකු දැනගන්න විතර උනන්දුවක් නැතිද කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා අමතක කරලා
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
8: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
12: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
13: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
12: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි
14: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
15: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
14: ඔයත් පොකට් මනි අහනවද
15: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න
14: බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා
16: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
14: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
16: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
14: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
18: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයකි.
19: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුර සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
20: සියතා බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ශ්‍රී ලංකේ රුරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
20: සියතා බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
21: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
22: ටයිටල් ස්පොන්සර්
23: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
24: Enchanter, the fragrance of French romance.
25: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
26: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
27: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
28: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
29: ලොව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
30: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026.
29: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතිය ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
30: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
29: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
30: මීඩියා ස්පොන්සර් සියත FM, සියත TV.

0: की दायाई।
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද සියත FM රෑ 10යි ගිහිදාහට එකතු වෙන ඔබ සැමටම මම ඉගෙන ගත්තේ චෙක් ජනරජයේ මගේ උසස් අධ්‍යාපනය. ඊට පස්සේ මම මට ආරාධනාවක් හම්බුණා ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයකින් මගේ පළවෙනි ඔපරේක පූලන් දේවි ඔපරේක ඇමරිකාවේ කරන්න. මං ඊට පස්සේ ඇමරිකාවේ උගන්වුවා, මගේ ඔපෙරාව මුලින්ම එහි පෙන්වුවා. ඊට පස්සේ මට ආරාධනාවක් ආවා ලංකාවට ඇවිත් තන්හරතිරංග මගේ මුල්ම චිත්‍රපටයේ සංගීතවත් කරන්න. ඊට අමතරව මට හැමදාම තිබුණා එක්කේම දාස පදනම කරන්න පුළුවන්ද කියලා මටයි අක්කටයි. ඉතින් මම හැමදාම හිතන් හිටියා මම ආපහු ලංකාවට එන්න ඕනේ කියලා. ඉතින් මම චිත්‍රපටයේ ආරාධනාවත් සමගම තාත්තගේ අභිප්‍රාය ඉෂ්ට කරන්න ලංකාවට ඇවිල්ලා කේමදාස පදනමේ අධ්‍යක්ෂිකා හැටියටත් වැඩ කරනවා. මගේ තාත්තා ප්‍රේමශ්‍රී කේමදාස, අම්මා ලතා කේමදාස, අක්කා අනුපා කේමදාස, මම ගයත්‍රි කේමදාස. මම තෝරගන්න 10 වෙනි ගීතය තමයි දරු දුක උහුලා. ගායනාව WD අමරදේව ශූරයන්, පද රචනය ධර්මශ්‍රී ගමගේ, සංගීතය ප්‍රේමශ්‍රී කේමදාස. ඇත්තර මේ ගීතය හරිම හැමතිම සුවිශේෂයි. මොකද අපිට ගොඩක් කලාවට ගීත අතුරින් ඇහෙන්නේ අම්මලා ගැන කියන ගීතයන්. ඉතින් මේ ඇත්තරම කියවෙන්නේ තාත්තා කෙනෙක්ගේ අදහන්න බැරි ආදරය ගැන. මගේ අක්කගේ අපේ තාත්තගේ නම කිව්වහම හැමෝම තව අඳුරනවා සංගීතඥයෙක් හැටියට. ඒ වුණාට තාත්තා කෙනෙක් හැටියට දැනගන්න තියෙන වාසනාව මටයි අක්කටයි තිබුණා. තාත්තගේ ගොඩක් අය සමහරකට නොදන්න දෙයක් වෙන්නේ නැති, තාත්තගේ මේම විශාල නිර්මාණ කරපු හරිම කාර්ය බහුල කෙනෙක් වුවත් හරියට මේ හා සමානව අපි ගැන බලපු කෙනෙක් තාත්තා. ඒ කියන්නේ අපේ මුළු ඉස්කෝල කාලෙම කිසිම දවසක් කොච්චර කාර්ය බහුල වුණත් රෙකෝඩින් තිබුණත් හැමදාම උදේ 7 වෙනකොට අපිව ඉස්කෝලේ ගෙනියනවා. ඒ වගේම එකහමාර වෙනකොට ඇවිල්ලා ඉන්න කවදාවත් මට හිතෙන්නේ මට මතකයක්වත් තියෙනවද කියලා. අපි එකහමාරට ඉස්කෝලේ ඉවරලා ගේට්ටුව ගාවට එනකොට තාත්තා අපිව එක්කන් යන්න ඇවිල්ලා හිටපු නැති. අනිතක මේ ඔක්කොම කරන්නේ රෙකෝඩින් අසේ එහාට දුවදුව මෙහාට දුවදුව. ඒ වගේ විශාල නිර්මාණ ගොළු හදවත, මේ කියන්නේ මොන චිත්‍රපටයක් ගත්තත්, සංධ්වනියක් ගත්තත්, අපරාවක් ගත්තත්, මේ හැම දෙයක් අස්සෙම තමයි මේ වගේ අපි වෙනුවෙන් කාලය වැය කර යුතුයි, ඒ විදිහට කරන්න ඕනේ කියලා තාත්තා හැමදාම හිතපු සහ කරපු කෙනෙක්. මට මතකයි පොඩි කාලේ හැමදාම හවස 4:00 මාව එක් කරගෙන යනවා මේ සෙල්ලම් කරන්න පිට්ටනියකට. මගේ අක්කගේ වයස පරතරය අවුරුදු 8ක් විතර වෙනවා. ඉතින් ඒකින්ද අක්කා ගොඩක් කාලයක් යන්නේ, මමයි තාත්තයි තමයි යන්නේ. ඉතින් තාත්තා නැති වෙලා ඒ මන්න ගෙදරට ආපු කෙනෙක් මට දවසක් ඉඳන් කිව්වා කොළඹ විශ්වවිද්‍යාලේ තාත්තට ලෙක්චර් එකට ඉන්වයිට් කළා. ඒ ලෙක්චර් එක 4:00 විතර පහු වෙනකොට තාත්තා කිව්වයි කියලා, අනේ සමා වෙන්න, 3ට විතර ඉවර කරන්න හිටියේ, එනවාට මේක මෙහෙම වැඩි කාලයක් යනවා, මම පොඩි පුතා බලන් ඉන්නවා, මම එනකන් එයාව එක්කන් යන්න සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඒ වගේ අපිත් එක්ක විශාල කාලයක් අපි වෙනුවෙන් වැය කරපු, අපිත් එක්ක බොහොම ඒ කියන්නේ හරිම අපිට ආදරේ කෙනෙක් තාත්තා. ඒ කියන්නේ විතර නෙමෙයි හැමදාම අපිට උදේට නැගිටවන්නත් එන්නේ අපිව තාත්තා. ඉතින් ඒ වගේ තාත්තලා වෙනුවෙන් ගායනා කරන ගීතයක්, ඒ හින්දා තමයි මම මේ පළවෙනි ගීතය මෙහෙම තෝරගත්තේ. ඒකේ වචන බොහොම සුන්දරයි. බුදු බව ලබනා පියවරු වෙසනා මේ ඕන් වෙනුවෙන්

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: ඊළඟට තෝරාගත් 9 වෙනි ගීතය තමයි අම්මාවරුනි ගීතය. 10 වෙනි එකේදී එහෙම තාත්තා වෙනුවෙන් කතා කරා. ඒ වගේම එහාස් විශේෂ කෙනෙක් තමයි අපිට අම්මා. මොකද ගොඩක් අය හිතනවා අම්මා හරිම නිහඬ චරිතයක් කියලා. අම්මගේ නිහඬතාවය වගේමයි අම්මගේ තියෙන ප්‍රබලකම, ඒ කියන්නේ අම්මගේ තියෙන, ඒ කියන්නේ අපිට ලැබුණු ආభాෂය තාත්තා හා සමානයි. මොකද තාත්තා හරිම ප්‍රායෝගික කෙනෙක්. හැම දේවල් දෙහාම ප්‍රායෝගිකව බලන කෙනෙක්. අම්මා අපු පරිසරයේත් ගොඩක් ගතානුගතික පරිසරයක ඇවිල්ලා වුණත් හැම වෙලාවෙම, ඒ කියන්නේ අධ්‍යාපනය, අපේ අධ්‍යාපනය වෙනුවෙන් හරිම වෙහෙසක් දරපු කෙනෙක්. හැම වෙලාවෙම මට මතකයි, මට නිකන් ඇහෙන්න, පේන්න, දැනෙන කාලේ ඉඳන්ම අපිට මතයකට කියපු දෙයක් තමයි වැදගත්ම දේ ඉගෙන ගන්න කියන එක. පොඩි hina කතාවකුත් මතක් වෙනවා. මේ හැම වෙලාවෙම කිව්වා අපි හරිම සතුටු වුණා මේ ඌව දෙන්නම ගෑනු ළමයි දෙන්නෙක් බව. මොකද ඒ කියන්නේ ඔගොල්ලෝ හොඳට ඉගෙනගෙන ඉස්සරහක් ගැන හිතන්න පුළුවන් කියලා. يعني පිටිමි ළමයි වුණාම එහෙම හිතන්න බෑ නෙමෙයි. උනාට සාමාන්‍යයෙන් ලංකාවේ සමාජය ඇතුළ හරියට මෙහෙම ප්‍රසිද්ධ, විශේෂයෙන්ම ප්‍රසිද්ධ වුණාම මෙහෙම පිටිමි ළමයකින් ඉන්න ඕනේ, නම ගෙනියන්න ඕනේ. තාත්තා ඒත් මේ වගේ අදහස් වල හිටපු නැති කෙනෙක්. මට මතකයි මම අම්මා කියනවා මම ඉපදුනහම හොඳටම මේ බරෙන් අඩු වෙලා ඒගොල්ලෝ හොඳටම බය වුණයි කියලා. දුවගෙන ඇවිල්ලා තාත්තට දොස්තරලා කියලා තියෙනවා, හානේ මාස්ටර් මාර පොඩි මේ කිලෝ එකකටත් වඩා අඩුද මන්දා මේ ළමයා එහෙම කියලා කිව්වම තාත්තා කිව්වලු කුරුමිනියක් උනත් කමක් නැහැ ගෑනු ළමෙක් නම් කියලා.
3: අංක 9.

0: பாசம் பதுமட்ட சீதா. சுந்தரமுனு கசீம சங்கீத வேதி காயத்ரி கேமதாஸ்.
1: මගේ අටවෙනි ගීතය මම තෝරාගත්තු නියංකො බෙයියෝ. මෙහි ගායනය විජේරත්න වේරගොඩ සහ මාලි බුලත්සිංහල, පදරචනය පල්ලේගම හේමරත්න හිමියන්, සංගීතය ප්‍රේම්ශ්‍රී කේමදාස. මේ ගීතය ඇත්තටම බොහොම සුන්දර ගීතයක්, බොහොම හරකෂ ජීවිතයක් ගෙවන මිනිසුන් වෙනුවෙන් ලියවුණු ගීතයක් කියලා මම හිතනවා. يعني වියලි කලාපයක මිනිසුන් නියන් සමයක ගත කරන අතිශය දුෂ්කර ජීවිත ගැන ලියවුණු ගීතයක් කියලා ඒක අර්ථකථනයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ගීතේ මේ වචන වලින් වගේම මේ සංගීතේ නුත් ඉතාම අනුවේදනීය චිත්‍රයක් මවනවා. ඉතින් මෙහිදී මේ විශේෂ වන්නේ මේ වගේ ජීවිත ගැන, මේ වගේ පරිසරය ගැන තාත්තා හරිම සංවේදී වුණ පුද්ගලයෙක්. සංගීතය විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතයේත් ඒක ගැනත් අපිට නිතරම අපිත් එක්ක අපිවත් ඒ දේවල් වලට සංවේදී කරපු, ඒ දේවල් ගැන ගෙදර පරිසරය ඇතුළෙත් නිරන්තරයෙන්ම කතා කරපු කෙනෙක්.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ කැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: ඊළඟට මම තෝරාගත්තු ගීතේ බඹරි කුහඬුවා. මෙහි ගායනය අභිවර්ධන බරසූරිය, නිරංජලා සරෝජිනී මහත්මිය, පද රචනය ධර්මශ්‍රී ගමගේ, සංගීතය ප්‍රේමශ්‍රී කේමදාස. මේ ගීතය මේ බොහොම සුන්දර ගීතයක්. ඒ වගේම මේ ගීතයේ විශේෂත්වයක් මම දකිනවා, මේක තුන්වෙනි පාර්ශ්වයක් විසින් දකින විදිහ ගැන කියවෙන ගීතයක්. මට විශේෂයෙන් කියනවනේ මේ සින්දු පුරුදු කරනකොට මගේ මතකයන්වල, දැන් කාලේ නම් ගොඩක් වෙලාවට වොයිස් ට්‍රේනින් එහෙම කිව්වහම මේ වගේ දේවල් මේ වගේ පන්ති අනේක සාමාන්‍ය වෙලා තිබුණේ. ඒ වුණාට මේවා සාමාන්‍ය වෙලා නොතිබුණ කාලවල තාත්තා ගාවට එන හැමෝම මේ වගේ මේ කියන්නේ දුවවනවා, එක එක විදිහට ඒගොල්ලන්ව සින්දු කියන පුරුදු කරවනවා. ඉතින් මේ වගේ මතක හරිම සුවිශේෂයි. විශේෂයෙන් දැන් ගත්තහම මොකද අපි දැන් පිටරට ගිහාම ඉගෙන ගන්න මේ වගේ දේවල් ඒ සංස්කෘතිය ඇතුලේ අද ඊයේ නෙමෙයි, ඒගොල්ලෝ බොහෝ කාලයක්ම තුල මේ වගේ සංගීත කටහඬ පුහුණු වීම වල නිරත වුණෝ අය. ඉතින් ඇත්තටම මට රට ගිහාම හරිම පුදුම හිතුණා, කොහොමද තාත්තා මේ වගේ දේවල් ගැන දැනගත්තේ. අනිත් එක ඒ මතක මේ ගායනා කරන ශිල්පීන්ව මේ පාන්දර සාමාන්‍යයෙන් 3ට 4ට විතර ගෙනහල්ලා පුහුණු කරවනවා ගීත ගායනය කරන්නත් ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි ඇත්තටම ඔවුන්ව ගායනය කරන්නේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා මේ වගේ සුන්දර නිර්මාණ බිහි වෙන්නේ. මම හිතන්නේ ඒ මතක හරිම අපිට අද්විතීයයි අපේ සංස්කෘතිය ඇතුළේ.
3: අංක

0: Свята. Red Eye Eye. Geet Eye Eye. අද සුඳුර මුණ කැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
1: මම 6 වෙනි ගීතය හැටියට තෝරගත්තේ සීතම උසම්. මෙහි ගායනය එච්.ආර්. ජෝතිපාල මහත්මයා, පද රචනය ධර්මශ්‍රී ගමගේ මහත්මයා, සංගීතය ප්‍රේම්ශ්‍රී කේමදාස. අපි කියන්නේ ජෝතිපාල අංකල් කියලා. ඉතින් මට මම ගොඩක් පොඩි ජෝතිපාල අංකල් නැති වෙනකොට ඒ උනාට සුන්දර මතක නම් බොහොමයක්ම තියෙනවා. එයින් එක මතකයක් තමයි එක පාරක් අපි කොහරි ගිහිල්ලා ඉන්නකොට අපිට කෝල් එකක් ආවා. අපි බලාගෙන හිටියා මොයි සාච්චි කියලා ආච්චි කෙනෙක්. ගොඩක් ඒ අයත් ඒ කාලේ හිටපු ෆීල්ඩ් එකේ අය ගොඩක් අය දන්නවා. ඉතින් මොයි සාච්චිගෙන් අපිට කෝල් එකක් ආවා. එහෙම ගෙදර එන්න ජෝතිපාල අංකල් ඇවිල්ලා මේ තාත්තා කන්න කැමතියි කියලා කකුලෝ ගෙනල්ලයි කියලා. ඉතින් ඒ ගමන මේ මෙහෙම ආච්චි ඒව හදන්නද ජෝතිපාල අංකල් කියනවා කියලා තාත්තටින් අපිට ඉන්න තැනක ඉඳන් එන්න මෙහෙම මාරු කකුලෝ ටිකක් ගෙනාවා හදන්න කියලා. ඊට පස්සේ අපි ගිය වැඩෙත් බාගට දාලා දැන් අපි ඔක්කොමල්ලා ගෙදර ආවා. ගෙදර එනකොට බැලිනම් ජෝතිපාල අංකල් අලි මේ ගෝණියක විතර කකුලෝ ගෙනල්ලා කොටම අපන් වැඩි කකුලෝ පණ තියෙන කකුලෝ. ඉතින් මේ කකුලෝ මුළු ගෙදර පුරායි වත්ත පුරායි හැමතැනම කකුලෝ ගිහිල්ලා මේ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි අනිත්ක ජීවිතුන් අතර ඉන්නයි. ඉතින් ගමන මේ තාත්තා මිගලංග මරන්න පව් කියලා පස්සේ ජෝති අංකල්ටත් කිව්වා ආනි මරන්න පව්නේ එහෙම කන්න හොඳ නැහැනේ කියලා. මේ දෙන්නත් එක්ක ඒ ගමන කකුලෝ අහුල්ලා අහුලගෙන ආපහු ඉගලංග කොහෙට හරි ගිහිල්ලා දැම්මා. ඒ වුණාට ඒ කොච්චර අහුලල ගිහිල්ලා දැම්මා දවස් දෙක තුනකට පස්සෙත් මට මතකයි පුටු යටින් වත්තේ ගස් යට හරි මෙහි ඉඳලා කකුලෝ මේ අපිට හොයා ගන්න හම්බුණා. ඒ වුණාට හම්බ වෙන කකුලෝව මිගලෝ ආපහු ගිහිල්ලා දැම්මා උන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයකට. ඒක මට අමතක වෙන්නේ නැති සිදුවීමක් අපිට පොඩි කාලේ තියෙන. තාත්තගේ සහ ජෝතිපාල අංකගේ සංගීත පැත්තෙන් ගත්තහම සංයෝජනය අද්විතීයයි. බොහොම කිට්ටු යාළුවෙක් තමයි ජෝතිපාල අංකල්. ජෝතිපාල අංකල් අතරම කියලා තිබුණා ජෝතිපාල අංකල් නැති වුණාම දේහ ගාව එක පැත්තකින් තාත්තගේ පින්තූරය තියන්න කියලා.
2: අංක

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: මම පස්වෙනි ගීතය හැටියට තෝරාගත්තේ ද නිවුස්පේපර් චිත්‍රපටයේ තේමා ගීතය අම්මා නොවේ බුදුවන්නේ නුඹයි. අපේ ගෙදරට සම්මාන ලැබෙනවා සහ නොලැබෙනවා කියන දේ අමුතු මතකයක් නෙමෙයි. අපිට පොඩි කාලේ ඉඳන්ම තාත්තට නොයෙකුත් නිර්මාණවලට කරපු නිර්මාණවලට සම්මාන ලැබුණා. ඒ වගේම හරිම අසාධාරණ විදිහට ලැබුණු අවස්ථාවලුත් තියෙනවා. මට මතකයි ඔය වගේ නොලැබුණු අවස්ථාවක තාත්තා අපිට කියනවා, ඉස්සර අපිට තාත්තගේ සම්මාන තියලා තිබුණ අපේ පඩිපෙළ මෙහෙම උඩට යන තැන. ඒ පඩිපෙළ දිගටම තාත්තගේ සම්මාන තියලා තිබුණේ. ඒකේ තාත්තගේ සම්මාන තාත්තගේ පෙළ ඉවරලා තව පඩි කීපයක් තිබුණා සම්මාන තියන්න. ඉතින් එතකොට තාත්තා ඒක දිහා බලලා දවසක් අපිට ඉඳන් කිව්වා, පුතේ ඕගොල්ලෝ කවදා හරි මේ පඩිපෙළේ ඉහළටම පුළුවන් ඕගොල්ලන්ට සම්මාන තියන්න. හැමදාම දැනගන්න එහෙම වෙනකොට මම ඕගොල්ලත් එක්ක ඉන්නවයි කියලා. මේ ගීත ගායනා කරන්නේ නන්දමාලි ශූරීන්, මේ පද රචනය ආචාර්ය සුනිල් ආරියරත්න, මේ සංගීතවත් කරේ මම. මේ ගීතයට මට අන්තර්ජාතික සම්මානයක් හම්බුණා සිලෝන් නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් ලොස් ඇන්ජලස් වල. ඒ තමයි මම හිතන්නේ පළවෙනි වතාව ලංකාවට අන්තර්ජාතික සම්මානයක් සංගීතයට ලැබුණ අවස්ථාව. ඒ වගේම මේ ගීතයට හොඳම තනුවට සහ මේ චිත්‍රපටයට හොඳම සංගීතය 2023 මට ජනාධිපති සම්මාන හම්බුණා. ඉතින් මම හිතනවා තාත්තා එදා අපිට කියපු හීනේ මේ පඩිය තවත් උඩට ගෙනියන්න පුළුවන් ඕගලන්ට ඒ වෙන වෙලාවක අනිවාර්යෙන් මම ඒ වෙන වෙලාවෙදිත් ඕගලන් මම ඕගලන්ට එක්ක ඉන්නවයි කියලා. ඉතින් මට මේ ගීතේ සහ මේ චිත්‍රපටය ඒ දේ ඉෂ්ට කරන්න හම්බුණ එක අවස්ථාවක් කියලා මම හිතනවා. අම්මා නොවේ බුදුවන්නේ නුඹ.

0: රාත්‍රී 10යි විනාඩි 34යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ගීතයයි.
1: අද සුඳුර මුණ ගැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: මම හතරවෙනි ගීතය හැටියට තෝරාගත්තේ දවසක මුතුවැල්. මේ ගායනය නන්දමාලි ශූරින් පදරචනය, මර්සිලින් ජයකොඩි පියතුමා, සංගීතය ප්‍රේම්ශ්‍රී කේමදාස. මේ ගීතය ඇත්තටම මම තෝරගන්න එක හේතුවක් තමයි තාත්තා සත්තුන්ට ආදරය කරපු කෙනෙක්. හඬක් නැති මිනිසුන්ට හඬක් දෙනවා වගේම තාත්තා මේ සත්තු ගැනත් බොහෝම මේ හරියට සංවේදී වුණ කෙනෙක්. මං හිතන්නේ ඒ දේ අපිටත් තාත්තා ඒ දේ දීලා තියෙනවායි කියලා. සංගීතයට අමතරව පිටරට ඉගෙන ගන්න ගිහලා පහු ලංකාවට ඇවිල්ලා මට සෑහෙන අභියෝග මැද්දේ දකින්න ලංකාවේ අපේ පරිසරය ඇතුළේ මට හරියට අදටත් ලොකු පුදුමයක් තමයි මෙච්චර මේ බෞද්ධ රටේ අපි සලකන විදිහ සත්තුන්ට. දවසක් හරකෙක් නිදහස් කරන්න ගිහිල්ලා ඊට පස්සේ එතන නිදහස් කරන තැන තවත් හරක් කීප දෙනෙක්ම එදාම මරණයට ලක් වෙන්න හිටපු හරක් දැකලා තාත්තේ ගමන ඔක්කොමල්ලව නිදහස් කරලා. මුලින්ම කතා වෙලා තිබුණේ අර හරකව නිදහස් කරලා ඒ හරකව ගෙනියන්න තැනකට කතා වෙලා තිබුණා. දැන් මෙහෙම තාත්තා හරක් හතර පස් දෙනෙක් නිදහස් කරාම එතනින් කියලා තිබුණා අනේ මාස්ටර් අපිට උච්චර ලොකු කට්ටියක් අපිට ගන්න විදිහක් නැහැ, ඒක හින්දා ගේන්න එපා කියලා. එහෙනම් නැත්තම් එක්කෙනෙක් අර පොරොන්දු වුණ එක්කෙනා විතරක් ගේන්න කියලා. අනිත් එක එතන වහු පැටියකුත් ඉඳලා දැන් තාත්තා හිතලා මේ දැන් මේ වහු පැටිය ඔබ වෙන් කරන්න හොඳ නෑ අනිත් අර ලොකු හරක්ගෙන්. ඒකෙන තාත්තා කැමති වෙලා නෑ ඔක්කොමල්ලා ඉන්න තැනකට මිසක් මේ හරක්ව ගිහිල්ලා දෙන්න. ඉතින් ඒකෙහින්ද තාත්තා ඊට පස්සේ මෙතෙන්ට නුදුරු ගංගාරාමේ හාමුදුරුවන්ත එක්ක කතා වෙලා මෙහෙම තැනක් හොයාගන්නකම් එතන තියන්න, ඒ ගංගාරාමේ තියන්න. එතන තියනකොට තාත්තා දැන් එක්කෙනෙක්ව ගෙනහල්ලා ඒ හරක්ව බලාගන්න වෙන කෙනෙකුත් එතනට තියලා තිබුණේ. ඊට පස්සේ හැමදාම දැන් තාත්තා යනවා, ඒ කියන්නේ නිකන් මේ පුන්නක් හොයාගෙන දෙන්න. එහෙම යන දවසක බැලින්නම් අර ඒ බලාගන්න හිටපු මනසයි කොහෙටද ගියාම මේ හරක් වහු පැටියා වැටිලා මෙතන මේ බේරෙට. ඒ ගමන තාත්තා හොඳටම බය වෙලා මෙතන තියන්න හොඳ තැනක් නෙමෙයි මේ වහු පැටියා මෙතන වැටිලා මැරේ කියලා තැනක් හම් වෙනකන් අපේ රාජගිරිය ගෙදරට ගෙනහල්ලා. මම කියන අපිට ලොකු වත්තක් නෑ, පොඩි වත්තක් තියෙන්නේ. මේ පොඩි වත්ත ඇතුලේ හරක් හතර පස් දෙනෙක් සති දෙකක් විතර තියාගෙන ඉඳලා මේ තැනක් හම්බ වෙනකම්. ඒ කරුණාව හරිම සුවිශේෂයි. විශේෂයෙන් මගේ සාමාන්‍ය ඒ වගේ දේවල් ගැන තියෙන අත්දැකීම ලංකාව තුළ.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: තුන්වෙනි ගීතය හැටියට මම තෝරාගත්තේ සඳ පෙම් යහනින්, ගායනය සනත් නන්දසිරි සහ ලතාවල්පොළ, පද රචනය ධර්මශ්‍රී ගමගේ, සංගීතය ප්‍රේමශ්‍රී කේමදාස.
3: අංක 3.

0: ගීතායයි. අද සුඳුරමුණ කැසීම සංගීතවේදී ගයත්‍රී කේමදාස.
1: මම දෙවැනි ගීත හැටියට තෝරගත්තේ රොබර්ටා ෆ්ලෙක් ෆස්ට් ටයිම් එවර් කියන ගීතය. ඇය ඇෆ්‍රිකන් ඇමරිකන් ජාතික ගායිකාවක්, සංගීත වේදිනියක්. මම ඉදි කියනවනේ සංගීත වේදිනියන් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත් හරිම අඩුයි. අනිත් එක ඇය බොහෝම අභියෝග මැද්දෙන් ආපු සංගීතවරියක්. ඒ වගේම මේ ගායනය අහනකොට ඔබලට තේරෙයි ඒ අභියෝග හැම දෙයක්ම ඒ ගායනය තුළ අපිට ඇහෙන්න පුළුවන්, අපේ හදවත් වලට කොච්චර කිට්ටුද කියලා. අනිත් එක කොහොම අපිව මේ කතරම හිතන පියානෝ වාදනය හා ඇගේ හඬ කොච්චර ප්‍රබල විදිහට මිනිසුන්ගේ හදවත් වලට ලං වෙන්න පුළුවන්ද කියලා. අනිත් එක මේ ගීතය මගේයි මගේ හස්බන්ඩ්ගේයි බොහොම අපි දෙන්නගේ කැමති ගීතයක්. ඒක හේතුවක් මම අද මේ තෝරගත්තා.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: මේ තමයි මම තෝරාගත්ත අවසාන සහ පළවෙනි ගීතය. මෙය කන්දක් සේමා චිත්‍රපටයේ අවසාන ගීතය. ගායනා කරන්නේ අභිෂේක විමල වීර මහත්මිය. මෙහි පද රචනය සුමිත්‍රා රාහුබද්ද මහත්මිය. මේ ගීතය සංගීතවත් කරේ මම. මේ චිත්‍රපටයේ මේ ගීතයෙන් විතරයි මම සම්බන්ධ වුණේ. මෙහිදී ඇත්තටම හරි සුවිශේෂයි. මොකද මේ අපි ගැහණු තුන්දෙනෙක් එක්ක හවුලා කරපු වැඩක්. මට මේ ඊට මුලින් ආරාධනාව ලැබුණේ අභිෂේකාගෙන්. ඊට පස්සේ අභිෂේකාගෙන් සහ සුමිත්‍රා රාහුබද්ද මහත්මියගෙන්. ඉතින් එහිදී තව හරිම මට කියන්නේ මම විශේෂයෙන් කියන්න ඕනේ අභිෂේක සෑහෙන කොච්චර කැපවීමක් වුණාද. මොකද මමත් සාමාන්‍ය රෙකෝඩින් එකට යන්න ඉස්සෙල්ලා සින්දුව කියන ගායිකාව නොයෙකුත් වරක් ගෙන්නලා ඒක පුරුදු කරනවා. හැම පුහුණු වීමකටම ඇවිල්ලා ඒ කියන්නේ හැරියට මට කතා කර කර මේ වචනේ මෙහෙමද කියවෙන්න ඕනි කියලා හැම වචනකින් වචනකටම කොයි විදිහටද කියවෙන්න ඕනි කොයි විදිහටද ඒක හරි විදිහට මම බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ සෑහෙන කැපවීමක් කරා. ඒ වගේම සුමිත්‍රා රාහුබද්ද මහත්මිය තමයි හැමදේකදීම අපි පස්සෙන් ඉඳගෙන මේක වෙන තැන්ටම කොහොමද කරන්නේ කොහොමද මේකේ අනිතක අයත් සුවිශේෂ ලංකාවේ තුල විශාල ලේඛිකාවක් එහෙම වුණත් නිතරම හා මේ වචන වෙනස් වෙන්න ඕනද කොහොමද වෙනස් වෙන්නේ අන්නේ වගේ බොහොම සුන්දර මගේ ලංකාවේ සංගීත ශාස්ත්‍රය ඇතුළේ බොහොම සුන්දර හමුවීමක් මෙතුමියන් දෙන්නත් එක්ක.

0: Wasser, Badematte, Fiete.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: මනං ෂෝටයිම් එකේද විතරයි
1: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
2: 0372 370 370
1: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
3: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක
1: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
4: නෑ මට වට දෙයක් කියන්න තේනවා ඔයා ප්‍රී වෙලාවක අපි හම්බෙමුද
2: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත TV තුලින්
1: 98.1 98.4

0: රාත්‍රී 11 විනාඩි 27යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියතය අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චම්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
4: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16, 17 දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදු රත් ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝස්තාවක් අමතන්න 01.1.7.4.406. සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: ஆசை பாதமட்ட சீதா சீதா பாத்ரே விதாசா
1: ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලය. ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසී. ඇය රෝහල් ගත කිරීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවනු ලැබ සිටියාය. ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. පොඩි කාලේ මතක් වෙනවා සමහර වෙලාවට ඉස්සර අපිත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනහම අම්මේ බඩරි දෙනවා කියලා කිව්වම ඉතින් වෛද්‍ය මණ්ඩලයක් නෙවෙයි ඉස්පිරිතාලයක්ම ගෙනාවත් ලෙඩේ වෛද්‍ය මණ්ඩලයට හැකියක්මනින් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ලෙඩේ හොයාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපි ඉවර කරමු.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: අපච්චි මේ පාර ගමේ නාට්‍ය.
4: ආ, ඒ පාර මොකාට දඳින්න හදන්නේ? එක පාරක් රජිනට ඇඳ, ලින්චිනාට ඇඳ, දික්තරාට ඇඳ.
3: අච්චි මේ පාර මං අඳින්නේ කැකුලිට.
4: වෙන කවුද දැන් ඔකට එන්නේ?
3: තව කැකුලෙකුත් එනවා.
5: උදාර සමරවීර සමග අමන්ද්‍යා උත්පලි මෙසන් සුරාදා උදේ 10ට
6: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
7: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
6: ඔයත් පොකට් මනී අහනවද?
7: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිලන්න.
6: බලමුකො බලමුකො, මාත් මෙසේජ් එකක් දැම්මා.
5: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
6: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
5: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න.
6: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනී අහන්න.
0: සියත පොකට් මනී අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකින්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
10: සෙනසුරාද උදේ 8ට
11: ජින්තු පිටියේ මේ මොකද?
12: ආ, වාසුනේ.
11: ආ, මාත්‍යෝ.
12: මගේ වාහනය තුලින් මේ සද්දයක් එනවනේ වාසුනේ.
11: ඈ?
12: ඕ.
11: ආ. ඕකයි තින් කියන්න දෙයක් ඈ?
12: ඈ?
11: නෝනා නේද ඉන්නේ අර වාහනය තුලේ?
12: ඈ?
11: ආ. ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
9: theater teli depaya aluth kalawakata teli natya pelak balanna
13: oba mawa dakala hanguna ne
14: hanguna man man me kalu wenaka metentala hiti
9: kalu sudu saha patali charita ekama vediyaka ekata mona gahena doobillin pirinagarayak
15: mate ehema onna yaki mate ehema onna man me miniya kasada wenaganna ne
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්
9: 98.2 98.4

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචන්
4: අද විතරයි සිකුරාදා
0: සියත දෙව

0: දශම දෙකෙන් 98.4
1: පන්නේවගේ කමුකගේ
2: ඔප්‍රේක්
1: නෑවගේ
2: පතිමුරේ
3: සුන් ස්පයිඩර් මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: 98.4
1: පන්නවගේ කමුකොක්කේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
1: සුන්ස් ප්‍රයින මචන්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීම

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකල්ප

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුරු සැලක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

මිනිසේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: 98.2 98.4
1: පන්නේවාගේ කමුකුකේ
2: ඔප්‍රේක්
1: නෑවාගේ
3: පතිමුරේ ස්පයිඩර් මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා
5: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම වට්ස්ඇප් කරන්න
0: සියතා පොකට් මනි අනුග්‍රහය
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්.
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: Zjata Pocket Money. Good morning. උදේ 5 විනාඩි 26යි දැන් වෙලාව.
1: Good morning Nishan.
0: ජීවිතේ හැම ආරම්භයක්ම ලේසි නෑ. ලොකු උත්සාහයක් දරන්න ඕනේ, ලොකු මහන්සියක් ගන්න ඕනේ. හැබැයි මේක එක දිගට කරගෙන යනකොට ඔයාට දවසක රජ වෙන්න උනත් චාන්ස් එකක් ලැබෙනවා.
1: ඒ කියන්නේ ජීවිතේ කිසිම දෙයක් ලේසි නෑ, අපි මහන්සි වෙන්න ඕන.
0: ඒ මහන්සිය හැමදාම එකම විදිහට අරගෙන යනකොට තමයි ඔයාට ලේසියක් පහසුවක් ලැබෙන්නේ.
1: ඉතින් මහන්සි වෙලා ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න ඕන මෙන්න අවස්ථාව.
0: අද අම්මලා හතර දෙනෙක් ඒ වගේම පොඩ්ඩක් ලෑස්ති වෙලා, අම්මලා හතර දෙනෙක් නෙමෙයි පොඩ්ඩෝ හතර දෙනෙක් ඒ වගේම අම්ම කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නෝ පොකට් මනී වින් කරන්න.
1: ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151ට.
0: මම නිශාන්.
1: මම ආශී.